බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකී පිරිසිදු වී උදේ සවස පුතුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: මේ පින් බර උදෑසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසිය අදාළ වේ.
2: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නැහැ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
4: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
5: Net FM Alpha Studio with Kasani and Lehansa.
0: මේ පින් බර උදැසන ඔබේ සිත් අවදි කරන්නේ.
1: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසිය අදාළ වේ.
6: දහම් සෙවන සෙවන උදෑසන සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල කිතු දහමෙන්
7: ආදරණීය දරුවෙනි, මේ මහපොළොවේ ඇවිදින මිනිස්සු හරි පුදුමාකාරයි. මේ පුදුමාකාර රූපය ගැන පුංචි අදහසක් රැගෙනයි මම අද ඔබේ නිවහනට ගොඩවදින්නේ. හොඳයි, සම්විධානන් වහන්සේ අපට කියා දෙනවා නිරන්තර පෙනී සිටීම ගැන මෙනෙහි කරන්න. කිසිවක් ඔබව සමිදානන් වහන්සේගෙන් වෙන්කරන්න ඉඩ නොතිබා තිබේ නම් එය එසේ වෙන්නේ ඔබව උන්වහන්සේට දුන් තරමටයි. එබැවින් උන්වහන්සේගේ ආදරයෙන් ඔබව වෙන්කරන්න නොහැකි. පෞලුතුමන් එක් තැනක ලියනවා ශුද්ධ වූ සුභාරංචියේ, සමිදානන් වහන්සේගේ ප්‍රේමයෙන් මා වෙන්කළ හැක්කේ කවරෙකුටද? Absolutely nothing. කිසිවකට අපව වෙන් කරන්න නොහැකි. එසේ වෙන් කරන්න නොහැකි වෙන තරමේ මුල් ඇදගත්තු සබදකමක් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙනවා. උන්වහන්සේ කියනවා, ඔබ මා උන්වහන්සේව අනුගමනය කරන්නේ නම්, අදහන්නේ නම්, විශ්වාස කරන්නේ නම්, උන්වහන්සේ තුල පවතින අපේ උන්වහන්සේ අපේ ජීවිතේ අයිතිකාර තැනට අයිතිකරගත යුතුයි. එනම් මගේ ජීවිතයේ මුල, මගේ ජීවිතයේ මැද, මගේ ජීවිතයේ අග, අග මැද මුල, මුල මැද අග උන්වහන්සේට අවනත වන්නට ඉඩ හැරිය යුතුයි. එසේ වන්නට භාග්‍ය ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරමින් සමිදානන් වහන්සේගේ ආත්මානුභාවය ඔබ වෙත දානය කරන්නයි යාදිනි කරනවා. ඔබට ජේසු පිහිටයි.
6: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායක වජිර සිල්වා පියතුමන් ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
8: ගෞරවනීය සහෝදර සහෝදරියනි, මේ සුන්දර උදෑසන මම අද එක් කතාවකින් පටන් ගන්නවා. දවසක් කැලෑවේ සද්දන්තයා වන අලියා පාරේ යනකොට පාර මැද එක් බූරුවෙක් හිටියා. ඒ බූරුවා මේ අලියට යන්නට නොදී පාර මැදම හිටියා. අලියා කල්පනා කරලා පාර අයිනෙන් මාරු වෙලා ගියා. මේ බූරුවා කැලෑ ඉන්න අනිකුත් අලියන්ට ගිහිල්ලා කිව්වා, ඔයාගේ සද්දන්තයා නායකයා එයා අද මට බය වෙලා පාර අයිනෙන් ගමන් කරා කියලා කිව්වා. එතකොට අනිත් අලින් අලි සද්දන්තයාගෙන් ඇහුවා, අද මෙහෙම දෙයක් වුණාද කියලා. එතකොට ඒ අලි සද්දන්තයා නායකයා කිව්වා, ඔව් මම පාර යනකොට මේ බූරුවා පාර මැද හිටියා. මම ඇයි ඒ බූරුවාට මුකුත් කරන්න නැතුව අයිනෙන් ගියේ කියලා කිව්වොත්, ඒ බූරුවාගේ ඇඟේ මඩ තිබුණා, ජරාව තිබුණා. මම ඌට මොනා හරි කරන්න ගිහලා ඒ ජරාව මගේ ඇඟේ තමයි වදින්නේ. ඒ නිසා මම පාර අයිනෙන් ගමන් කරලා ආවා කියලා කිව්වා. මේ වගේ අපගේ ජීවිතයේ අපට අනවශ්‍ය දේවල් තියෙනවා. ඒ අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න ගියොත් අපේ ඇඟටමයි ඒ ජරාව මඩ එන්නේ. ඒ නිසා අනිකුත් අපිට අනවශ්‍ය දේවල් වලට ඉදිරිපත් වන්න නැතුව අනවශ්‍ය දේවල් වලට ඇඟිලි ගහන්න නැතුව අපි සෑම කෙනෙක්ම තම තමන්ගේ වගකීම මොකද්ද කියලා කල්පනා කරලා බලලා අපගේ වගකීම හරියාකාරව ඉෂ්ට සිද්ධ කළොත් අපිට ඒ ජරාවෙන් මඩින් බේරෙන්නට හැකියාවක් ලැබෙනවා.
6: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන් හින්දු ධර්මයෙන් ඔබේ දිවියට

0: Hot FM Alpha Studio with Cosmi and Lehansa.
1: பிலிகன் கோதயாவே மாவுபே சுபிம் லதாவே குட் மார்னிங் லேஹான்சா
2: குட் மார்னிங் குட் மார்னிங் கசுனியாக்கி கோமதிதி
1: ஹோண்டாய் தாம ஹோண்டாய் புஞ்சி வெஹி புத்யாக் யனவ குடாக் பேதி வலட இதிங் ஹரிம லஸ்ஸன சிசிலசக் தனனவ ஏ சிசிலஸ் மங் கெமதி ஹித்திம்ம பெதா தென்
2: ගන්න මේ මෝනිං වයිබ් එක මේ වැස්සත් එක කසුනියකි මෝනිං වයිබ් එකට තව අමුතු සීතලක් එක්ක තවත් වයිබ් එකක් එකතු වෙනවා. ඉතින් ඒ වයිබ් එක ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් අපි ඔයාට හරි ආදරෙන් දෙනවා.
1: ඒකනේ කිව්වේ මැනිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ නා මල් පිපි උදාවේ ආදරේ ඔබේ කතාවේ. ඉතින් ආදරෙත් එක්ක ලස්සනත් එක්ක සිසි ලසත් එක්ක එබොක්කෝ අපේ හිතට මරගෙන හැමෝටම බෙදලා දෙමු. ඉතින් අද දවස ප්‍රභාෂවර දවසක් කියලා මට විශ්වාසයි ලෙහන්සා.
2: අනිවාර්යම මොකද අපි දෙන්නත් එක්ක අදත් විශේෂ අමුත්තෙක් එකතු වෙලා ඉන්න.
1: ඔව්, දක්ෂතා ගොඩක් තියෙන කෙනෙක් කොහොමත් ඇල්ෆා ස්ටුඩියෝ කියලා කියන්නේ දක්ෂතා රටට ලෝකෙට අරගෙන යන තැන. ඔයාගේ දක්ෂතාවෙන් ඔයාගේ හැකියාවෙන් ඒ දක්ෂතාවය රටට ලෝකෙට පෙන්වන්න අවස්ථාවක් නැතුව කොච්චර අය ඉන්නවද? එතකොට ඔයත් බැබලිලා රටත් බබලන්න පුළුවන් තරුවක් වෙන්නවා නම් ඒක කොච්චර ලොකු දෙයක්ද නේද ලෙහන්සා?
2: ඒකනේ අනේ.
1: ඉතින් අද ඒ වගේ තරුවක් අපිත් එක්ක ඉන්නවා. අපි

0: කොහොමතින්ද කියල කියන්නේ ලෙහන්සර අහල ඇති කියන නැකැත් දවසක් කියලා. හරි සුබ දවසක් කියලා කියනවා. හොඳට හොයලා බලන්න. ගොඩක් උත්සව, ගොඩක් විවාහ මංගල උත්සව, සුබ දේවල් අපි කියන්නේ ගෙට ගෙවිදින මොනා හරි අවස්ථාවක්, ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන දෙයක්, මොනා හරි අලුතින් දෙයක් පටන් ගන්නකොට ඒ දවස වෙන්නේ බ්‍රහස්පතින්ද. ඒක හොඳට බලලා තියනවා.
1: අනිවාර්යයෙන්ම ඔය මේ කසුණියකි මම අහලා තියෙනවා. අහලා තියෙනවා කියන්නේ දැන් අපේ අම්මා මෙහෙම ඔය රාහු කාලය ඒ වගේ දේවල් කියනවා. එතකොට ඒව ගැන ඉද්දී ඔය මේ බ්‍රහස්පතින්ද ගැන ගොඩක් කතා වෙනවා. කොයි හරි යන්න තියෙනවා නම් මේ අද යන්න එපා, මේ බ්‍රහස්පතින්ද මේ යන්නකෝ එහෙම කියලා අහලා තියෙනවා.
0: ඔව්, ඉතින් ඒව එක එක විශ්වාස. හැබැයි අද මං කැමති විශ්වාසය අපේ කරගන්නවා නම් අද ඔයා කරන හැම දෙයක්ම සාර්ථක වෙනවාමයි. ඔය අලුතින් දෙයක් පටන් ගන්න හිතනවා නම් ඒක සාර්ථක වෙනවාමයි. ඔයාගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වෙනවාමයි. ඔයා අද වැඩට ගියාම වෙනදට වැඩි ඔයාට ශක්තිමත්ව වැඩ කරන්න පුළුවන් වෙන වාමයි. මට මතක් වෙන අපි සීයව. සීයා ඉස්සර කියන්නේ හා දරුවද බෘහස්පතින්දනේ. ඒක ලස්සනයි, හොරතල් නේද? ඒ කියන්නේ බෘහස්පතින්ද කියලා. ගොඩක් එහෙම අර මේ වයසකයි එහෙම කියන බෘහස්පතින්ද. හරි, ඉතින් අද අපිත් එක්ක ඉන්න ඔය වගේ දක්ෂතා ලෝකෙට අරගෙන යන්න පුළුවන් කෙනෙක් කවුද කියලා කියමු.
1: ඒ තමයි කළුතරු බාලිකා විද්‍යාලයේ තරිඳි නවන්ගා වික්‍රමතුංග අක්කා.
0: කළුතරු බාලිකා විද්‍යාලයේ තරිඳි නවන්ගා අපි ඇල්ෆා ස්ටුඩියෝ එකට ආදරෙන් පිළිගන්නවා. Good morning තරිඳි.
2: Good morning කසුන්දියක්කේ.
0: එයා දියන්නකුත් මට දැම්මා. තරිඳි උන නිසාද කසුන්දි උනේ?
1: හරියටම හරි මේකනේ. දැන් අක්කගේ නම තරිඳි. කසුණියක්කේ කිව්වේ තරිඳි. ඒකත් එක තමයි කසුණියක්කේ කසුන්දි කිව්වේ.
0: මම මේ දැන් හිතනවා ලෙහන්සට ලෙහන්සෙදි. ඉතින් තරිණි. තරිණි හරිනේ
1: තරිඳි.
0: තරිඳි. තරිඳි කොහොමද විස්තර? මොනවාද විස්තර? කියන්නකෝ කොහොමද අද දවසව පටන් ගන්න ඉන්නේ?
2: අද දවස හරිම ලස්සනයි. මොකද මගේ ලොකු ඩ්‍රීම් එකක් තමයි මේ net fm alpha studio එක කියන්නේ. හරි ආසාවෙන් අද දවසේ පටන් ගත්ත. හරි ආසාවෙන් ආවා මෙතනට.
0: ඒ හින්දාද ගොඩාක් කලින් ආවේ?
2: ගොඩාක් කලින් ආවා.
0: මේ මම බලනෝ මේ දෙයනේ මම ඇවිල්ලත් නෑ, මෙන්න උදෙන්ම ඇවිල්ලා නෑ. එච්චර ආසාවර ඉස්සර අපි මේ ට්‍රිප් එකක් යන්න ඕනි වුණාම ක්‍රෑට නිඳ යන්නෙත් නෑ, උදෙන්ම නැගිටිනවා, කිසිම අමාරුවක් නෑ වගේ තමයි අද දවසේ තරිඳිට නේද?
2: අනිවාර්යෙන්ම
0: තරිඳි. මම කැමතියි ඔයාගේ ටැලන්ට්ස් ගැන ඔයාගේ කටහඬින්ම දැනගන්න. ඒ අතරේ මම කියනවා එන්න ඉක්මනටම net fm facebook live එකට, net fm facebook live එකෙන් මේ දක්ෂ තරුව කවුද කියලා හඳුනගන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් එයාගේ විශේෂත්ව ගොඩක් තියෙනවා. ඒවා අපි හෙමින් හෙමින් කතා කරගෙන යමු. ඒවත් එක්ක අපි මේ ලස්සන දවස පටන් ගමු. කියන්නකෝ ආගේ ටැලන්ට්ස්.
2: මට නිවේදනයට හැකියාව තියෙනවා. ඒ වගේම වැඩසටහන් මෙහෙවන්න, විවාදවලට යමතරව සන්නිවේදනය කියන දේ ගැන ලොකු හැකියාවක් තියෙනවා සහ ලොකු ආසාවක් තියෙනවා. මං හරි මාසයි සන්නිවේදනයට. මොකද ලෝකේ පැවැත්ම සන්නිවේදනය කියනවා නම් ඒක හරි කියලා මම හිතනවා. අපි ඕනම දෙයක් එක්ක සන්නිවේදනය කියන දේ එකතු වෙන්නට ඕනේ අනිවාර්යයෙන්ම නේද ලෙහන්සනංගි?
1: අනිවාර්යයෙන්ම.
0: ඉතින් බලන්නකෝ ලස්සනට කතා කරනවා. මට මතක් වෙනවා මේ වගේ මේ ප්‍රසන්ට කෙනෙක් කිටියා මට මතක විදිහට මේ දිලුක්ෂි හරි කවුරු හරි මේ මං එයාගේ නම හරියටම හොයාගෙන කියන්න මේ විදිහමයි කතා කරන්නේ මේ අපිට වැඩිය ජ්‍යෙෂ්ඨ අක්ක කෙනෙක්. ඉතින් මේ විදිහටමයි මේ ටෝන් එක විදිය කොණ්ඩේ ඔක්කොම. එන්න net fm facebook live එකට. දැන් ලෙහන්සගෙන් ඇහුවානේ නේද ලෙහන්ස නංගි කියලා. ඉතින් ඊතරු කතාව මොනවද?
2: මම මගේ පාසලේ මාධ්‍යකකේ සභාපති විදියට කටයුතු කරනවා. මාධ්‍යකකේ කියන්නේ මගේ ජීවිතේ හරි ලස්සන පරිච්ඡේදයක්. විශේෂයෙන්ම මීඩියා කියන දේ. මම මීඩියා පටන් අරගෙන දැනට වසර 6ක විතර කාලයක් වෙනවා. ලොකු තැනකට නැහැ. ඒ වුණාට හරි ලස්සනට ඉගෙන ගන්නවා, හරි ලස්සන ගමනක යනවා. ඉතින් හරිම සතුටින් මේ කාලය ගත කරනවා.
0: හරි, අපි කතා කරගෙන යමු. අද අපිත් එක්ක ඉන්නේ කවුද කියලා අපි කියමු ලෙහන්සා.
1: කළුතරු බාලිකා විද්‍යාලයේ තරිඳි නවංගා වික්‍රමතුංග අක්කා.
0: ඉතින් ඔයාටත් ඔයාගේ දක්ෂතා රටටම ලෝකෙටම අරගෙන යන්න අපි අවස්ථාව දෙනවා. WhatsApp අංක කියමු.
1: 0711 95 95 95.
0: ඒ අතරේ වන්නකෝ අද අපි බර්ත්ඩේ කේක් කපනවා.
1: ඔව්, ඒ වගේම කසුණියක් කි මැයි 10 අම්මාවරුන්ගේ දවස්නේ. ඉතින් අපි ඊයේත් කිව්වා ඔයා ඔයාගේ අම්මත් එක්ක ගත්ත ලස්සනම ෆොටෝ එක අපිට එවන්නකෝ. එහෙම නැත්තම් ඔයාට අම්මා ගැන හිතන දේ, ලස්සන නිසඳසක්, කවිය, ඔය ඕනම දෙයක් අපේ WhatsApp නම් දෙකට එවන්න.
0: ඒ කියන්නේ මම කැමති එක ලෙහස මෙන්න

මෙහෙම කියන්න. ලස්සනම නැතත් අර අපි කියනවන අනේ මේක මට මාර වටින ෆොටෝ එකක්. අම්මත් එක්ක මං ආසම ෆොටෝ එක තමයි මේ ෆොටෝ එක. අම්මත් එක්ක ගත ෆොටෝවලින් මං කැමතිම ෆොටෝ එක. අම්මත් එක්ක ගත ෆොටෝවලින් මගේ වටිනම ෆොටෝ එක. අන්න ඒක අපි කැමති බලන්න. අපි ඒ වගේම අම්මත් එක්ක තියෙන ලස්සනම මතකේ අපි කැමති බෙදාගන්න. ඉතින් අපි ඒවත් එක්ක ඉස්සරහට යමු, දවස පටන් ගමු. ජය වේවා.

0: FM Alpha Studio with Cosmi and Lehansa.
1: අපි ලයිව් එකේ නම් පෙන්නවා අක්කට තියෙන හරි ලස්සන හොබි එකක්.
2: ඕ ඒකනේ මුද්දර එකතු කරනවා. දැන් මේ ලෙහන්සා ඕක ගැන මට කියන්න දේවල් ගොඩාක් තියෙනවා. අපි හැබැයි කෙටියෙන් කියමු. එතෙෆෙම් Facebook live එකට එන්න ගොඩක් තියෙනවා. මුද්දර 13,000කට වැඩිය දැන් මේ තරිදි ළඟ තියෙනවා. දැන් අපි මේ ජෙනරේෂන් ගැන කතා කරනවානේ, ඇල්ෆා ජෙනරේෂන් එක. එතකොට ජෙනි Z මේ ජෙනරේෂන් වල අයගේ හොබීස් ගැන කතා කරොත් මොනාද ඒගොල්ලෝ කරන්නේ කියලා, YouTube channels, එතකොට TikTok pages, Facebook pages, මේ වගේ අර ටෙක්නොලොජි එක තමයි ඒගොල්ලෝ ගොඩක් වැඩ කරන්න කැමති නේද? ඉතින් හැබැයි කාලෙකින් මේ වගේ හොබි එකක් කරන කෙනෙක් අපිට හම්බුනේ. කියන්නකො තරින්ද ඔයා මේ ගැන විස්තර.
3: ඔව්, මුද්දරයක් කියන දේ අර මම කලින් කිව්වත් වගේ මේ පොඩි පොඩි මුද්දරයක්, ඒක මුද්දරේ ප්‍රමාණයෙන් පොඩි. හැබැයි අපිට ඒකෙන් ගන්න පුළුවන් දේ හරි විශාලයි. මම කලින් කිව්වත් වගේ ඒ වගේම මේ අපේ මුද්දර සංගමයේ, අපේ කළුතර බාලිකා විද්‍යාලයේ මුද්දර සංගමය ගැන කතා කරොත් මේ අපේ සංගමයේ ඉන්නේ ඉන් ළමයි. ඇත්තටම අපේ සමාජිකාවන් ඉන්න අමාරුයි ගොඩක් දෙනෙක්ට. මොකද මේ මුද්දර එකතු කරනවා කියන එක හැමෝටම කරන්න බැරි දෙයක් කරන්න. يعني අර කැමති වුණත් සහර කැපවීමක් අර එහෙම ඕනේ නැහැ. අර නිකන් හරි ආසාවක් තියෙන්න ඕනේ. නැත්තම් මේ වගේ සංගමයක ඉන්න බැහැනේ පාසලේ ළමෙක් විදිහට. ඒත් එක්කම මේ ඇත්තටම අර මුද්දරේ කියන්නේ අපිට අනේ හරි ලස්සනයි. දැන් මට මේක අවුරුදු 12ක් විතර මං එකතු කරනවානේ. එතකොට හරි දැන් අර දැන් නංගි කිව්වා වගේ අර 4D කියලා ගහලා තියෙනවා. අර ඒව බලනකොට ඇත්තටම හරි ආදරණීයයි. අනේ
2: මම කොච්චර කාලෙකින් නන්ද මුද්දර එකතු කරා?
3: මම 3 වසරේ වගේ ඉඳන්.
2: ආ, ඒක තමයි ලෙහන්සට 4D මුද්දර පොත හම්බුනේ නේද? දැන් අර Facebook live එකේ පෙන්න ඕස්ට්‍රේලියාවේ එක රටවල් වෙන මුද්දර තියෙනවා කියලා. මේ මුද්දර මෙච්චර හම්බ වෙන්නේ කොහොමද එතකොට?
3: ලියුම් වලින් ගන්නවා. ඒ වගේ මාර්ගය තියෙනවා. එතකොට ගෙදරට එන ගෙදරට එන එක නම් ගෙදරට එන ප්‍රමාදීර ටක් ගාලා ගිහින් ගලව ගන්නවා. අර ලියුමේ ඇතුලේ තියෙන ලියුම විතරයි තාත්තට ගන්න දෙන්නේ. කවුරු අරගෙන යනවා? අර ඒ වගේ ලස්සන මතක තියෙනවා මුද්දර එකතු කිරීම සම්බන්ධයෙන් කතා කරොත්.
2: දැන් මේ ඇල්බම්ස් ඉද මදියති ගෙදර තියාගන්න ඔය විදිහට
3: අනිවාර්යෙන්ම මේ දැන් මෙතන තියෙන 13,000ක් විතර ප්‍රමාණයක්. තව ගෙදර තියෙනවා දාන්න ඇල්බම්ස් ඉඩ නැහැ.
2: දැන් වෙනම ගයක් හදන්න වෙනවා මුද්දර පොත් ටිකට නේ. මෙතනම තියෙන ලොකු ඇල්බම් එකක් එක්ක පොත් 10ක් 15ක් විතර තියෙනවා මෙතනම. පුංචි කාලේ ඉඳලා 3 ශ්‍රේණිය ඉඳලා එකතු කරගත්ත ඒවා. දැන් කීවෙනි ශ්‍රේණියද?
3: දැන් 13.
2: මොනාද කරන්නේ වේ?
3: මම උසස් පෙළට වාණිජ විෂය ධාරාවෙන් අධ්‍යාපනය හදාරනවා.
2: එතකොට වාණිජ පැත්ත තමයි ඉගෙන ගන්නෙ. බාහිර වැඩ ගොඩක් කරනවා. මුද්දර සංගමයේ ඉන්නවා. මීඩියා ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් විදිහට වැඩ කරනවා. ගොඩක් දේවල් කරනවා. මේ ඔක්කොම කරනකොට අමාරු නැද්ද?
3: ඇත්තටම එහෙම අමාරුවක් දැනෙන්නේ නැහැ. මොකද හරි ආසයි. ඇත්තටම ඇත්ත කතාව මේ කියන්නේ මේ මට මොන හරි බාහිර වැඩක් කරේ නැත්නම් නිකන් හරි කෑවේ නැහැ වගේ. ඇත්තටම කාලෙන් කාලෙට හරි අමාරුයි මොනවත් නොකර ඉන්න. ඉතින් කාලෙන් කාලෙට එක එක දේවල්ත් හදා බලනවා. මීඩියා පැත්තෙන් ගත්තොත් ලොකු පුහුණුවක් ලබනවා. පුහුණුවක් ලබන් හරි ආසාවෙන් ඉන්නවා කියන දේ කියන්නට ඕනේ අනිවාර්යෙන්ම.
2: ලෙහන්සට මොකක්ද අහන්න තියෙන්නේ?
1: මට අහන්න තියෙන්නේ දැන් අක්ක අවුරුදු 13ක පාසල් ජීවිතයක් තියෙනවානේ. එතකොට මට හිතනවා අක්ක පාසල වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා කියලා. එතකොට අර අපි මට එක දවසක් අපේ ටීචර් කෙනෙක් කතාවක් කිව්වා, ඔයා පාසලෙන් බබලෙන්න උත්සාහ කරන්න එපා, ඔයා පාසල බබලන්න උත්සාහ කරන්න කියලා. ඉතින් අර අක්කට මොකද හිතෙන්නේ පාසල් ජීවිතය ගැන? යාළුවෝ, එතකොට මේකේක සොසයිටිස් වලින් ලැබෙන එක්ස්පීරියන්ස් එක ගැන, අනිවාර්යෙන්ම ඒ හැමදේම ගැනම චුට්ටක් කියන්නකෝ.
3: ඔව්, අනිවාර්යෙන්ම මේ අර බාහිර වැඩ ගැන අපි කතා කරොත් මෙතනදී මේ බාහිර වැඩ කරන ළමෙක් සහ අර අධ්‍යාපනයේ විතරක් හදාරන ළමෙක් ගත්තොත් මෙතනදී මේ අර අපි කොච්චර කරත් අවුරුදු 13ක පාසල් කාලය පුරාවට කරන දේත් අවුරුදු 13ක පාසල් ජීවිතේ ඉවර වෙලා අපි යන්නේ සමාජයට. එතකොට ඒ සමාජේ අර බාහිර වැඩ කරපු ළමෙක්ට තේරෙනව දෙයක්. අපි කොහොමද දැන් මෙතනදි කටයුතු කරන්නේ? මෙහෙම කරොත් මට මොකක්ද වෙන්නේ කියන දේ ගැන ලොකු අවබෝධයක් තියෙනවා. එහෙම නැතුව අධ්‍යාපනයේ විතරක් අපි හැදෑරුවොත් අපිට අර එතනින් එහාට දෙයක් නැහැ. අධ්‍යාපනයේ හදාරණක අනිවාර්යෙන් වෙන්න ඕනේ. හැබැයි අපිට සමාජයත් එක්ක ඉන්න ජීවිතේ ඉගෙන ගන්න මේ බාහිර වැඩ ගොඩක් උපයෝගී වෙලා තියෙනවා. මට ගොඩක් අවස්ථාවලදී වෙලා තියෙනවා මම මේක කරොත් මට මෙහෙමයි වෙන්නේ, ඒකින්ද මම මෙහෙම කරන්න ඕනේ කියන දේවල් මට හිතනවා. මම හිතන්නේ අර ඒ දේවල් වලට මේ බාහිර වැඩ කරපු එක ගොඩක් ලොකු උදව්වක් වුණා, ලොකු අත්දැකීමක් වුණා.
2: එතකොට දැන් අර ලෙහන්ස කියවනේ ඉස්කෝලෙන් බැබලෙන්න අපිට පුළුවන්. අපිත් හැබැයි බැබලෙන්න ඕනේ. එතකොට අපින් ඉස්කෝලේ බැබලෙනවා.
1: අනිවාර්යයෙන්ම
2: ඒකෙන මම හින්ද ඉස්කෝලේ බැබලෙනවා ඉස්කෝලේ හින්ද මම බැබලෙනවා මං හිතනවා දැන් තරින්දි හින්ද ඉස්කෝලෙත් බැබලෙනවා ඉස්කෝලෙනෙත් තරින්දිට ලොකු සපෝට් එකක් ලැබිලා තියෙනවා ඒක කියන්නම ඕනේ නේද
3: ඔව් අනිවාර්යෙන් කියන්නම ඕනේ දෙයක් මගේ පාසලේ ගරු විදුහල්පතිතුමිය මේ අවස්ථාවේ මතක් කරන්නම ඕනේ මොකද ගරු තුෂිනි වීරකෝන් මැතිනිය අපි ඕනම අදහසක් දැන් අපි ළමෙක් විදිහට අදහසක් කියනවනේ ඒ අදහසට දේවල් එකතු කරලා හරි ලස්සනට පුතේ අපි මෙහෙම කරමු පුතේ මෙහෙම කරොත් අපිට මේ විදිහට කරගන්න පුළුවන් කියන එක හරි ආදරෙන් කියලා දෙනවා විශේෂම කියන්නේ හරි ඇත්තටම යාළුවෙක් වගේ අපේ ගරු විදුහල්පතිතුමිය විශේෂයෙන් මේ අවස්ථාවට මතක් කරන්නට ඕනේ ඒ වගේම අපේ මීඩියා යුනිට් එකේ ගත්තොත් මේ මාධ්‍ය එකකේ ක්‍රිෂාන්ත ෆොන්සේකාස් තරංගරණ සිංහ මිස් මේ හරි ආදරණීයයි අපිට දේවල් හරි ලස්සනට තේරුම් කරනවා අපි මේ යුනිට් එකෙන් මෙහෙම දෙයක් කරමු පුතේ හරි ලස්සන වෙයි එතකොට ඒ වගේ දේවල් ඒත් එක්කම මේ මුද්දර ගැන කතා කරොත් ඇත්තටම මුද්දර ගැන හරි ලස්සන මතක ගොඩාක් තියෙනවා මේ කාලයේ පුරාවටම
2: මොනවද ඉතින් එක මතකයක් අපි කැමති
3: මතකයක් අපි මුද්දර වලින් මුද්දර ප්‍රදර්ශනයක් කරා ඒ කළුතර දිස්ත්‍රික්කේ ප්‍රථමතාවට වගේ තමයි මේ ඒ වගේ මුද්දර ප්‍රදර්ශනයක් උනේ ශ්‍රී ලංකා මුද්දර සංගමයත් එක්ක එකතු වෙලා හරි ලස්සන මුද්දර ප්‍රදර්ශනයක් කරා අපේ බාහිර අපේ පාසල අවට තියෙන පාසල් සම්බන්ධ කරගෙන හරි ලස්සනට කරා ඉතින්
2: ඒව අර හිත හිත මතක් කර කර අනේ මෙහෙම වුණානේ කිය කී
3: ඒ මතක් කරනකොට ඇත්තටම අර හිතින් හරිම සතුටටපත් වෙනවා මොකද අනේ මං එහෙම කරානේ කියලා හිතනකොට
2: ලස්සන පර්සනැලිටි එකක් හදාගන්න ලස්සන පාසල් මතකයක් අපේ ජීවිතේට ඕනෙමයි. ඉතින් පාසල කියලා කියන්නේ පර්සනැලිටි එකට ලොකු තැනක්. ඒ නිසා ඔයාත් ඉස්කෝලේ යනවනේ යනවනේ හා වාර විභාගේ තියනවනේ ලෙහන්සා
4: තියනවා
2: අද මොනවද තියෙන්නේ
4: අද සිංහල
2: ඊයේ කොහොමද වාර විභාගේ
4: ඊයේ හොඳයි ඉංග්‍රීසි ඔය IT තිබ්බා ඉතින් හොඳට ලිව්වා කියලා හිතනවා
2: ආරංචි මට ඉතින් වාර විභාගේ තියෙන ස්කෝල වලට යන දුවදරුවන්ට අපි විශ් කරනවා ඒ වගේම වාර විභාගේ ඉවරයි දැන් තරිදිටට වාර විභාගේ ඉවරයි මේ වෙනකොට ගොඩක් ස්කෝල වලට මේ දවස්වල පේරන්ට්ස් මීටින් තියෙනවා ඉතින් අර පේරන්ට්ස් මීටින් තියෙනකොට හරි බයයි කට්ටිය අම්මල තාතලට ඉතින් කියනවනේ මෙහෙම වෙන්න ඕන කියලා මේ හැම දෙයක් එක්කම අපි තියෙන වැඩ ටික ලස්සනට කරගෙන යමු අද ඔයාට ලස්සනම දවසක්

0: FM Alpha Studio with Cosmi and Lehansa.
1: FM Anupaha, FM Anuhatarai Dashmaata, Net FM.
2: ඉගෙනුමට හොඳ මතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
3: ඇසීම අඩුත channel 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණ ආධාර ලංකාවේ අඩුම මිලට vision kia hearing solutions අමතන්න 0777767610
4: excite ගන්න ලක් එක charge කරගන්න Excite battery activity කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
6: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
5: මාරයිනේ.
7: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
8: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණකල මදෝකා කැස්සට පැනිය සෙවණකල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණකල ආයුර්වේද 0747-21-33-540
9: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-862-863-0773 0776-716-3672
1: FM 95 FM 94.8 Net FM
0: Net FM Alpha Studio with Cosmi and Lehansa.

0: දිහයයි විනාඩි 33යි වෙලාව. නැත ෆිබල්ප ස්ටුඩියෝ ටැලන්ස් ගොඩාක් එක අපි දවස හරිම ලස්සනට පටන් ගන්නේ මේ මෝනින් වයිබ් එක වාගේ ඉන්න තැනට අරගෙන යන්න. අද බ්‍රහස්පතින දවස ලස්සන දවසක්. මන් දන්නවා ගොඩක් අය අද දවසේ අලුතින් වැඩ පටන් ගන්නවා. අපි හිතමු ඉන්ටර්විව් එකට යනවා වෙන්න පුළුවන්, ව්‍යාපාර කටයුත්තක් ආරම්භ වෙනවා වෙන්න පුළුවන්. මම දැක්ක හැම කට්ටිය ෆොටෝස් එවල තියෙනවා. අද තමයි මගේ ගෙදරට යන්නේ, ගෙදරට පදිංචි වෙන්නේ. අද තමයි මගේ ස්වයං රැකියා කටයුතු මම මුලින්ම පටන් ගන්න එහෙම එවල තිබ්බා. ඒ වගේම අද තමයි මම ඉන්ටර්විව් එකකට යන්නේ නේද? සමහරු ඇඳලා ෆොටෝස් දාලා එවල තිබ්බා මේ මං අද ඉන්ටර්විව් එකට අඳින ඩ්‍රෙස් එක කියලා. ඉතින් හරි ලස්සනයි, මේව දැක්කහම ආස හිතෙනවා. මේ දේවල් එක්ක මම කැමති ආයෙ ආයෙ විශ් කරන්න. ඔයාගේ හැම දෙයක්ම හරියනවාමයි. අපි යමු බර්ත්ඩේ කේක් කපන්න ඉක්මනට.
1: අපිට කටුගස් 13 විශේෂයක් කරනවා. අද මගේ හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. හස්බන්ඩ්ගේ නම එඩ්වර්ඩ් සිල්වා, අල්විස්. ඉතින් ඒ අංකල්ට එයාගේ වයිෆුයි දුවයි අපි දෙන්නයි නෙමෙයි අපි තුන්දෙනායි විශ් කරනවා.
0: සුභ උපන්දිනයක් වේවා. ඒ වගේම මම යනවා මේ වෙලාවේ කන්තලේ පැත්තට, කන්තලේ ප්‍රාථමික විද්‍යාලයේ නදුන් ප්‍රභාණී, නෑ නදුන් ප්‍රභාෂ්වර තමයි එවල තියෙන්නේ. එයා කියනවා අද එයාගේ ස්කූලේ යාළුවන්ගේ, ඒ කියන්නේ අද දවසේ උපන්දිනය සම්මරණ යාළුව හැමෝටම එයාට විශ් කරන්න ඕනි කියලා. ඒක හොඳ විශ් එකක්. අපි හැමෝටම සුබ උපන්දිනයට ආශිරය එකතු කරමු.
1: තව ඉන්නවා ඔන්න අපිවත් එකතු කරගන්න කාංචනෝ මැංගුස්වත්ත, රුවෙන් ජෙස්මින් පුතා. ඔන්න ජෙස්මින් පුතාගේ බර්ත්ඩේ අවුරුදු 8 බර්ත්ඩේ එක අද සමරනවා. හැපි බර්ත්ඩේ.
0: ඉස්කෝලේ නැද්ද?
1: ඉස්කෝලේ දාලා නෑ අනේ.
0: ඒකනේ ඉස්කෝලේ අනිවාර්යෙන්ම එවන්න. පැල්මඩුල්ල ගංකන්ද මධ්‍ය විද්‍යාලයේ සඳුනී ජයමාන අද උපන්දිනය සමරනවා, 16 වෙනි උපන්දිනය. අපි සුබ පැතුම් එකතු කරනවා. දැන් අපි යනවා අද ටැලන්ට්ස් පෙන්වන්න. ඇල්ෆා ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ අපේ තරිඳි නේද, කළුතර බාලිකා විද්‍යාලයෙන්. තරිඳි, තරිඳිගේ ඇම්බිෂන් එක මොකක්ද?
2: මගේ ඇම්බිෂන් එක වරලත් ගණකාධිකාරීවරයක් වීම. ඒ වගේම කවදා හරි දවසක ශ්‍රී ලංකාවෙන් එළියට ගිහිලා ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන් මාධ්‍ය ආයතනයක් නිර්මාණය කිරීම.
0: යේ, ජාත්‍යන්තර මට්ටමට යන්න පුළුවන් මාධ්‍ය ආයතනයක් නිර්මාණය කරන්න බලාපොරොත්තුෙන් ඉන්නවා තරිඳි. වෙනස්ම කන්සෙප්ට් එකක්, ඒ කියන්නේ වෙනස්ම ඇම්බිෂන් එකක් එයාට තියෙන්නේ. ඉතින් හොඳයි, අපි ප්‍රාර්ථනා කරනවා ඒකට යන්න පුළුවන් වෙන්න කියලා. මොකද ඒ පසුබිම දැන් ඇවිල්ලා තියෙනවා. ඇල්ෆා ස්ටුඩියෝ එකට ආවා, අපිව සම්බන්ධ වුණා. ඒ කියන්නේ ඔයාට ඒකට යන්න පුළුවන්. අපි නෙතෆෙම් ෆේස්බුක් ලයිව් එකේ ගොඩක් දේවල් ඒ ගැන කිව්වා. ඉතින් එන්න මේ මුද්දර එකතු කරන නේ මීඩියා ක්ලබ් එකේ ප්‍රෙසිඩන්ට් විදිහට වැඩ කරන, ඒ වගේම හොඳට ඉගෙන ගන්න, වාර විභාග වලින් හොඳින් ලකුණු ගන්නවා කියලත් කතා කරන අතර කිව්වා. කී දෙනා අතර ඉන්නවද පන්තියේ? 10 අතර ඉන්නවා. ඉතින් දැන් ඒ ලෙවල්ස් වලට සූදානම් වෙනවා. හැබැයි බාහිර දේවල් අමතක කරලා නැහැ, අඩු කරලා නැහැ, හැමදේම බැලන්ස් කරගෙන යනවා. මොනවද යන්න කලින් තව කියන්න තියෙන තරින්දි?
2: යන්නට කලින් තියෙන පොඩි පණිවිඩයක්. අපේ අවුරුදු 16, අවුරුදු 15, අවුරුදු 16, 17, 18 වයස්වල ඉන්න අපේ පුංචි නංගිල මල්ලිලට ගොඩක් අපි සමාජයේ දකින්න දෙයක් තමයි කසුණියක් මේ අවුරුදු මේ 16, 18 ඒ පරතරය ඇතුලේ ගොඩක් ආදරය කරන අපේ ආදරණීය නංගිල මල්ලිලට පොඩි පණිවිඩයක් දෙන්න ඕනේ. මේ අපි ජීවත් වෙන කියන්නේ අපි ඉපදිච්ච දවසේ ඉඳන් ලැහන්සනංගේ මේ අපි ආදරය විවිධ විදියට ලබනවා, අපේ අම්මගෙන් තාත්තගෙන්. ඒ වගේම ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙන බාහිර පාරිශ්‍රයෙන් ආදරේ. ඒ වුණාට මේ කාලේ අපි ආදරේ කරන සුදුසු වයසක් නෙවෙයි. හැබැයි සමහරු ඉන්නවා දෙකම කරන අය, අධ්‍යාපන කටයුතු සුපිරියටම කරනවා මගේ වචනෙන් කිව්වොත්, ඒත් එක්කම ආදරේ කියන මාතෘකාවත් කරන. ඒ වුණාට අපේ මේ වයස ආදරයත් එක්ක සම්බන්ධ වෙන්නේ නැතුව සම්බන්ධ වුණාට කමක් නැහැ. හැබැයි පුළුවන් කෙනෙක් නම් ඊට අමතරව කියන්නට ඕනේ අපි මේ කාලේ දැන් ගොඩක් අපි සමාජයේ දකින දෙයක් මේ අනේ ආ මන් දිහා බලනවානේ, මාත්‍යා දිහා බලනවානේ, හරි එහෙම හිතලා. ඒ කියන්නේ මේ කාලේට අපිට තියෙන ඇත්තටම ඇට්‍රැක්ෂන් එක, ආකර්ෂණය, කසිනියක්ගේ ආකර්ෂණය. එතකොට ගොඩක් අපි සමාජයේ දකිනවා මේ ඇති වෙන ආකර්ෂණය ආදරයක් බවට පෙරලා ගන්න ගිහින් ගොඩක් වැරදිච්ච අය. ඉතින් එහෙම වෙන්නේ නැතුව සමාජයක් විදිහට අපිට පුළුවන් කෙනෙක්ට පණිවිඩයක් දෙන්න මේ එහෙම වෙන්න එපා. අපි දැන් ඉපදිච්ච ගමන් ඇත්තටම ඇවිද්දේ නෑ, පියවරින් පියවර මුලින් දන ගාලා බඩ ගාලා එහෙම තමයි අපි ඇවිද්දේ. ඉතින් අර ඕනම දෙයක් කරන්න අපිට වයසක් තියෙනවා මං විශ්වාස කරනදී. ඉතින් ඒ වයසේදී මේ අපි හරි දේවල් හරි විදිහට කරන්නට ඕනි කියන පණිවිඩය දෙනවා. ඒකත් එක්ක මම ගොඩක් වෙලාවට දකින දෙයක් මේ අපේ වයසේදී ළමෙක් වෙන අම්මකින් තාත්තකින් සහ පවුලේ අයගෙන් ලැබෙන ආදරයට අමතරව බාහිර ආදරයක් බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ පවුලෙන් අම්මගෙන් තාත්තගෙන් හම්බෙන ආදරේ යම්කිසි හිස්තනක් තිබුණොත් කියන දේ අපිට ඒක සමාජයෙන් දකින්නට පුළුවන් දෙයක්. ඉතින් ආදරණීය මව්පියවරුන්ටත් මේ පණිවිඩය දෙනවා. අනේ ඔබේ දරුවව හරි ආදරණීය විදිහට බලාගන්න. මොකද ඔහු හෝ ඒ දරුවා වැරදි දෙයක් කරගත්තොත් මං හිතන්නේ ඔබේ පවුලට වෙන අවාසියක් වෙන්නට පුළුවන්. ඒ වගේම මේ සමහර අම්මලා තාත්තලා ඉන්නවා, ඔවුන් හරි ආදරණීයයි. හැබැයි තමන් ආදරේ කියන එක දරුවන්ට පෙන්වන්න ටිකක් මේ කම්මැලි, ඒ කියන්නේ ටිකක් අර කැමති නැහැ මේ ආදරේ කියන එක පෙන්වන්න. ඉතින් අර එහෙම වෙන්නේ
0: ආදරේ
2: පෙන්වන්න ඒ පණිවිඩ ටික දෙනවා. විශේෂයෙන්ම මං කෙටි කරොත් අපි ඕනම දේවල් හරි කාලෙට හරි විදිහට කරමු.
0: හරි කාලෙට හරි විදිහට හරි ප්‍රයෝජනයක් ගමු නේද ලෙහන්ස? ඒ පණිවිඩය මම හිතන්නේ අක්කට කියන්න ඕන වෙලා ටක් ගාලා කිව්ව නේද යන්න කලින්. අද අපිත් එකතුනේ ටැලන්ට්ස් පෙන්වන්න, එයත් බැබලීලා රටත් බබලන්න, එයාට ඒකට යන්න පුළුවන්. ඒ තමයි කලතර බාලිකා විද්‍යාලයේ තරිඳි නවංගා වික්‍රමතුංග අක්කා. ස්තුතියි. ඒ වගේම මම කැමති අදහස් වලටත් ඒවා අර කියන්න, අපි කියන්නේ ගටක් තියෙනවා කියලා කියන්නේ ඒක මාර දෙයක් නේද? ඒව කියන්න හැකියාව තියෙනවා කියලා කියන්නේ ඒකත් හැකියාවක්. ඉතින් ඒ නිසා මම ප්‍රාර්ථනා කරනවා තරිඳගේ ජීවිතේම සාර්ථක වෙන්න කියලා. ඉතින් ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඔයා ලස්සනට ඔයාගේ හැඩ එකතු කරගන්න.
1: කසුනියකි අන්තිමටම දාලා තියෙනවා අනේ මේක කියවන්න කියලා. මං ඉක්මනට කියන්නම්. ඔන්න අද අපේ ටීචර්ගේ උපන්දිනේ. කළුගල මහාවිද්‍යාලයේ 5 වසරේ නෙළුම් පන්තියේ ඉන්න නිපුණිකා ටීචර්ගේ 31 වෙනි බර්ත්ඩේ එකට ඔන්න තර්ෂි ඇතුලේ පන්තියේ හැමෝම හැපි බර්ත්ඩේ කියලා ආදරෙන් විශ් කරනවා.
0: අපිත් ඔන්න විශ් කරනවා. ගිහින් එන්නම්. ජය වේවා. මම කසුනි.
1: මම ලෙහන්සා.

0: ගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පාලට වශී වෙන්න ෆිනිෂිං වහලක් නම් කලරක් තමයි.
1: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD-Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා පෙට්‍රල් සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. හෙල්මට්, ජැකට් free. KD-Rice Leader 125 bike. KD-Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4397.
2: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
3: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
2: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
3: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
2: නොවිනස් වන රසවත්ම රසය.
3: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
2: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
4: වාර්තාපිට වාර්තා තබන කෝටි 8 NLV තන නිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.97 ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිතහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
5: තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
6: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
7: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්.
8: මම කොටද මේ ආචීගෙන නුවාගෙන එකේ කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා.
9: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්.
10: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව. ඉරානයේ වර.
11: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්.
12: ක්‍රිස්ටිනා කෝටින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජනය හනා. ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ?
11: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්.
10: මේ අලුත් ඇපල් CEO ට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
9: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
11: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Tower ට ටියුන් වෙන්න. ටියුන් වෙන්න.
13: Brought to you by
14: අදම මිලට අලුත් තැනක් කසාගල ග්‍රීන් සුපර් මාතලේ කඩුවෙල අතරගිරිය. කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
11: Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. අදම කතා කරන්න 0710-777-333
15: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
16: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි.
17: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
18: Net FM Algo Town FM 95 FM 94.8 Net FM

0: Net News. Net News. ඔබ වෙත ගෙනෙන්නේ
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363 0776-716-3672.
0: Net News.
4: ආයුබෝවන්. රටම අවදි කරන අලුත් දවසේ පුවත් පෙළ ගැස්ම Net News උදෑසන 6:45 සමගින් මම මනෝජ් උදටියාවල. ප්‍රවෘත්ති සංස්කරණයේ නිශාන්ත සිල්වා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: Net News සිරස්තල.
4: ලිට්‍රෝ වැඩි නොවුනාට ලාව්ස් ගෑස් මිල ඉහළට. ලෝකබොර තෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටේ. තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6ක් වෙනත් පාර්ශවයක් අතට පත්වීම ගැන CID පරීක්ෂණයක්. කපිල චන්ද්‍රසේනට ඇප තැබීමට ආ පුද්ගලයින් දෙදෙනෙකු රිමාන්ඩ්. කච්ච තෙවූ යළි කරලියට ගෙනා විජේ අද තමිල්නාඩු මහඇමති පුටුවට.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
4: ලාව්ස් ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙනවා. එය 9 කිලෝග්‍රෑම් 12.5 ග්‍රහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 545කින් ඉහළ දැමූ බවයි එම සමාගම පැවසුවේ. එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6245ක් වනවා. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2500ක් වන බවයි ලාව් ගෑස් සමාගම පැවසුවේ. කෙසේ වෙතත් මේ මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකරන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම ඊයේ නිවේදනය කළේ. ජාත්‍යන්තර වෙළඳපළ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම අවස්ථාවේ මිල සංශෝධනයක් සිදු නොකරන බවයි ලිට්‍රෝ සමාගම පැවසුවේ. මේ අනුව 2026 මේ මාසයට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වන බවද එම සමාගම පැවසුවා. එයනෝ කොළඹ දිස්ත්‍රික්කයට අදාළව කිලෝග්‍රෑම් 12.5 ග්‍රහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4765ක් වන අතර කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1910ක්. කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 890ක් වනවා. මැද පෙරදිග කලාපයේ පැවති යුද උණුසුම් පහව යමින් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර යුද්ධය නිමා කිරීමේ එකඟතාවක් පිළිබඳ වාර්තා වීමත් සමග ලෝක වෙළඳපළේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස පහත වැටී තිබෙනවා. ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පවතින ගැටුම නිමා කිරීමට අදාළව දෙපාර්ශවයම ඉතා කෙටි එකඟතාලියවිල්ලකට අත්සන් තැබීමට ආසන්න වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මෙම පුවතත් සමග මීට පෙර බැරලයක් $108ව පැවති බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල මෙවන විට $102ක් දක්වා පහත වැටී තිබෙනවා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ පිළිබඳව සටහනක් තබමින් පවසා ඇත්තේ ඉරානය සමග අවසන් එකඟතාවකට පැමිණීම සඳහා විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. මේ හේතුවෙන් හෝමෝ සමුද්‍ර සන්ධියේ නෞකා ආරක්ෂා කිරීම සඳහා ආරම්භ කළ ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් මෙහෙයුම තාවකාලිකව නතර කරන බවත් ඔහු නිවේදනය කර තිබෙනවා. ලෝකයේ තෙල් සහ ගෑස් ප්‍රවාහනයෙන් 1/5ක් පමණ සිදුවන හෝමෝ සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දැමීම හේතුවෙන් පසුගිය කාලය පුරාම ලෝක වෙළඳපළේ තෙල් මිල ඉහළ මට්ටමක පැවතුණා. නමුත් නව එකඟතාවේ යටතේ දින 30ක සාකච්ඡා වටයකින් පසුව මෙම සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමටත් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීමටත් දෙපාර්ශවයම එකඟ වනු ඇති බවටයි වාර්තා වන්නේ. මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පවසා ඇත්තේ ඇමරිකාව සාමකාමී මාවතකට කැමති බවත් ජනාධිපතිවරයාට අවශ්‍ය වන්නේ සාර්ථක ගිවිසුමක් බවත් යන්නයි. කෙසේ වෙතත් ඉරාන පාර්ලිමේන්තුවේ කතානායක මොහමඩ් ගලී කාෆ් පවසන්නේ ඇමරිකාවට පවතින තත්වය තවදුරටත් ඉවසා සිටිය නොහැකි බව ඔවුන් දන්නා බවයි. යුද්ධය නිමා කිරීමේ මෙම පියවර පිළිබඳව ඉරානයේ නිල ප්‍රතිචාරය ඉදිරිපැය 48 ඇතුළත ලැබෙනු ඇතැයි ඇමරිකාව බලාපොරොත්තු වනවා. මෙම සුබවාදී තත්වයේ හේතුවෙන් යුරෝපා සහ ඇමරිකානු කොටස් වෙළඳපළවල්ද ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. තමිල්නාඩුවේ දශක ගණනාවක දේශපාලන ඉතිහාසයේ උඩු යටිකුරු කරමින් තමිල්නාඩුවේ නව මහැමතිවරයා ලෙස සුපිරි නලු විජේ අද දිවුරුම් දීමට නියමිතයි. ඔහුගේ TVK පක්ෂය මෙලෙස නව රජයක් පිහිටුවීමට සූදානම් වන්නේ DMK සහ AIA-DMK යන ප්‍රධාන ද්‍රවිඩ පක්ෂ දෙක සතු බලය බිඳ දමමින්. ද්‍රවිඩ නොවන පක්ෂයක් තමිල්නාඩුවේ බලයට පත්වන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට දැක්වනවා. විජේ සමග කරලියට ආ ශ්‍රී ලංකාවට අදාළ වූ ප්‍රධාන කරුණ වූයේ කච්චතෙව් දූපතයි. කච්චතෙව් යනු දූපතක්ද? කච්චතෙව් දූපත යනු කුමක්ද? එය ශ්‍රී ලංකාවට හා ඉන්දියාවට වැදගත් වන්නේ ඇයි? මේ ඒ පිළිබඳ තබන සටහනක්.
5: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කාලාන්තරයක් තිස්සේ කතාබහට ලක්වන ඒ වගේම දේශපාලන කරලි උණුසුම් කරන කච්චතෙව් දූපත, ඒ ගැනයි අද කතාව. මොකද්ද මේ කච්චතෙව් දූපත? කච්චතෙව් කියන්නේ ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට මැදිව පෝක් සමුද්‍ර සන්ධියේ පිහිටා තිබෙන අකර 285ක පමණ කුඩා දූපතක්. මේ පිහිටා තිබෙන්නේ යාපනයේ දිස්ත්‍රික්කයේ සිට නාවික සතුපුම් කිහිපයක් දුරින්. මෙහි කිසිදු ස්ථිර පදිංචිකරුවෙකු නැති වුණත් ශාන්ත අන්තෝනි මුණුදින්ට කැප කළ ඓතිහාසික දේවස්ථානයක් මෙහි පිහිටා තිබෙනවා. මේ දූපත මෙච්චර වැදගත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ දීවරයෙන් දෙපාර්ශ්වයටම මෙවට මුහුත් සීමාව මසුන්ගෙන් ගහන කලාපයක්. විශේෂයෙන්ම තමිල්නාඩු දීවරයෙන් තමන්ගේ දැල් එලිමට සහ දැල් වියලා ගැනීමට මේ දූපත භාවිත කරනවා. වාර්ෂිකව පැවැත්වෙන ශාන්ත අන්තෝනි මංගල්‍ය සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ බැතිමතුන් දහස් ගණනක් කිසිදු වීසා බලපත්‍රයක් නැතිව මෙහි එක් රැස් වෙනවා. ඉන්දියා සාගරයේ ආරක්ෂාව සහ නාවික සීමාවන් පවත්වාගෙන යාමේදී මෙම දූපත පිහිටි ස්ථානය ඉතාම උපාය මාර්ගිකයි. දේශපාලඥයින් ඇයි කචිතු දූපතට මෙච්චර දතක? මේ ප්‍රශ්නේ කාලින් කාලට කරලියට එන්නේ විශේෂයෙන්ම ඉන්දිය මැතිවරණ සමයේදී. 1974-1976 කාලවලදී එවකට සිටි ඉන්දියා ග්‍රාමාත්‍ය ඉන්දිරා ගාන්ධි සහ මෙරට අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය අත්සන් කළ ගිවිසුමක් මගින් කච්චතෙව් දූපතේ අයිතිය නිරවශයෙන් ශ්‍රී ලංකාවට හිමි වුණා. කෙසේ වෙතත් තමිල්නාඩුවේ දේශපාලඥයින් එදා ඉඳන් චෝදනා කරන්නේ මධ්‍යම රාජ්‍යය එදා තමිල්නාඩුවට අසාධාරණයක් කරමින් මෙම දූපත ශ්‍රී ලංකාවට පූජා කළ බවයි. තීවරෙන්ගේ ඡන්ද පදනම රැකගැනීම සඳහා ඔවුන් නිරන්තරයෙන් මේ මාතෘකාව උලුප්පා දක්වනවා. ඉන්දියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ පවා මැතිවරණ ඉලක්ක කරගෙන ජාතිවාදී හැඟීම් අවසමින් ඡන්දදායකින් දිනා ගැනීමට උත්සාහ කරන බවයි දේශපාලන විචාරකයන් පවසන්නේ. කෙටියෙන් කිව්වොත් කච්චතෙව් කියන්නේ නිකම්ම නිකං දූපතක් නෙවෙයි. ඒක රටවල් දෙකක රාජතාන්ත්‍රික සබඳතා, දිවරින්ගේ ජීවනෝපාය සහ දේශපාලඥයින්ගේ ඡන්ද ගුණ අතර දෝලණය වන තිරණාත්මක සාධකයක්.
4: ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් අමරිකාවේ තැපැල් සේවයට සිදු කරන ලද අමරිකන් ඩොල 626,555 මුදල් ගෙවීමක් තෙවන පාර්ශවයක් වෙත බැරවීම පිළිබඳ විමර්ශන සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා. මෙම සිද්ධියට අදාළව කරුණු වාර්තා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ මෙම දැනුම් දීම සිදු කළා. ගෝලීය වශයෙන් තැපැල් ගනුදෙනු සිදු කිරීමේදී විශ්ව තැපැල් සංගමය මගින් ඒ සඳහා අදාළ ඊමේල් ගිණුම් ලබා දෙන බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේ. එසේ තිබියදී ඊට පරිබාහිර ලෙස ඊමේල් ගිණුමක් කරහා මෙම මුදල් ගෙවීම සිදුව තිබෙන බව සඳහන් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවස්ථා දෙකකදී මෙම මුදල් ගෙවීම සිදු කර ඇති බවත් දන්වා සිටියා. මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුවන බවත් තැපැල් දෙපාර්තමේන්තුවේ ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට සර්ට් ආයතනයට අවසර ලබා දෙන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීම් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීමට අවසර ලබා දුන් අතර විමර්ශනවල ප්‍රගතිය ඉදිරියේදී අධිකරණයට වාර්තා කරන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත්තේ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බහරයට පත්කර සිටි එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේන මහතාට ඇප තැබීම සඳහා පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියම කළා. කෙසෙල්වත්ත පොලිසිය මගින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ ආසන්නයේ පිහිටි සාංචි ආරච්චි වසන්ත, එම ප්‍රදේශයේ පදිංචි මොහමඩ් රිස්වාන් සහ මොහමඩ් ඊර්ෂාන් යන සැකකරුවන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කෙසෙල් වත්ත පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් දෙදෙනා රිමාන්ඩ් භාරයේ සිටි කපිල චන්ද්‍රසේන මහතාව නාඳුනන බවත් රුපියල් 15,000 බැගින් මුදල් ලබාගෙන අපකරුවන් වශයෙන් ඉදිරිපත් වී ඇති බවත් සඳහන් කළා. අපතැබීම සඳහා පැමිණි මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සැක සහිත තත්වයක් ඇතිවීම හේතුවෙන් අධිකරණ කාර්ය මණ්ඩලය කළ පැමිණිල්ලකට අනුව ඔවුන් අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසුවා. සැකකරුවන්ට නිශ්චිත රැකියාවක් හෝ ආදායම් මාර්ගයක් නැති බවත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. ඒ අනුව සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා අපතැබීම සඳහා මොවුන් ග්‍රාම නිලධාරී සහතික ලබා ගැනීම පිළිබඳ විමර්ශන සිදු කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසත් නියම කළා.
0: Net News.
4: Net News නිමාව. දවසමෙද වාර්තාකරණයේ දහවල් 12ට. එතෙක් පෑන් පෑය මේ පැයේ රටතොට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න netnews.lk අපගේ වෙබ් අඩවියට.
0: Net News. ඔබ වෙත ගෙනාවේ.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363 0776-716-3672
0: FM 95 FM 94.8 Net FM.
6: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
7: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
1: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න. Commercial Credit.
3: උදේ 6:58.

0: 98.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: Good morning, දැන් වෙලාව උදේ 7යි විනාඩි 1යි.
2: Net FM, Algo Town.
3: Brought to you by
4: අදම මිලට අලුත් තැනක් කසාගල ග්‍රේන් සුපර් මාතලේ කඩුවෙන අතරගිරිය කසාගල ග්‍රේන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
5: මෙල්වා බොක්ස් බාරවල නම ඝනකම බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
6: මෙල්වා එක ලංකාවේ එක
7: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න
8: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
9: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදනය වෙතින්
10: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙති නොබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ
11: සදා හරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
12: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බැක් කතාව
13: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටික් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76787 WhatsApp කරන්න
14: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි
15: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට දැන් මම තන්න 0.112 200 200
16: ඇසීම අඩුත චැනල් ධාරක සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0.77776 10

0: Good morning. Vela ude hatai vinadi hatai. Good morning Noah. Good morning Achi.
1: Good morning Sara.
2: Good morning. Good morning.
1: Noah dennatama good morning. ඉතින් ගුඩ් මෝර්නින් කියලා වැඩේ පටන් ගන්න යන්නේ අද දවසේ. අද කවද්ද අපි උදේම දිනේ මතක් කරන්න ඕන නැත්නම් අපිට අද
0: 7 වෙනිදා.
1: අද 7
0: වෙනිදා. බ්‍රහස්පතින්දා.
1: ඔව් මේ මාසේ 7 වෙනිදා. ඉතින් බ්‍රහස්පතින්දා දවස දැන් මෙහෙමයි.
0: කොහොමද?

0: ඉන්නවා එක්තරා නිලධාරියෙක් විමර්ශකයෙක් මේ විමර්ශකයාට ඕන වෙනවා ඇෆ්ගනිස්තානයට යන්න එයාගේ නම තමයි මේ ජෝන් කිරාකෝ ජෝන් කිරාකෝ කියන මේ නිලධාරියට හදිස්සි අවශ්‍ය වෙන විමර්ශකයෙක් මෙයා ඕන වෙනවා ඇෆ්ගනිස්තානයට යන්න අපි දන්න ඇෆ්ගනිස්තානයේ ඇමරිකාවයි කියන්නේ විවිධාකාරයෙන් හරි සහසම්බන්ධතා දක්වන රටක් කොහොම හරි මෙයා මේ මෙයාගේ මේ කමිටි එකේ ඉන්න විදේශ සම්බන්ධතා කමිටුවේ ඉන්න ප්‍රධානිය නැත්තම් සභාපතිවරයා වෙන ජෝන් කෙරි මහත්තයාට කියනවා මට මේ විදිහට ඇෆ්ගනිස්තානයට යන්න ඕනේ ඇෆ්ගනිස්තානයට ගිහිල්ලා මේ ඇෆ්ගනිස්තානයේ තියෙන අපි කියනවා කොකේන් වගාවන් ගැන
1: ඕකේ
0: කියන කොකේන් වගාවන් වලට අදාළ ඒ භූමීන් නිරීක්ෂණය කළා මට පොඩි රිසර්ච් එකක් නැත්තම් පොඩි ජර්නල් එකක් පළ කරන්න ඕන මම ඒකට තමයි ඇෆ්ගනිස්තානයට යන්නේ කියලා ප්‍රශ්නයක් නැහැ කිසි ප්‍රශ්නයක් නැහැ ජෝන් කෙරි කියනවා දෙන්නම ජෝන්නේ ජෝන් ජෝන් කෙරි කියනවා ජෝන් ඔයා යන්න ජෝන් මම ඔයාට ඕන කරන ඔක්කොම මේ අවශ්‍ය කරන පහසුකම් ටික දෙන්න ඒ මොහොතේම එයාට ඇමරිකානු ගුවන් හමුදාවේ ගුවන් යානයක් දෙනවා ආරක්ෂාව දෙනවා ට්‍රාන්ස්ලේටර් කෙනෙක් දෙනවා මේ ඔක්කොම එක මෙයා යවනවා ඇෆ්ගනිස්තානයට මෙයා යන්න කැමතියි කියනවා තැන් දෙකකට එකක් තමයි කන්දාර් අනිත් එක තමයි ලක්ෂාගාර් කියලා කියන්නේ
2: කන්දාර් කියන එක අපේ ජනප්‍රිය
0: තැනක්නේ ඔව් කන්දාර් බීස්ට් ගැන එහෙම අහලා තියෙනවා නම් හොඳට දන්නවා කන්දාර් කියන්නේ ඇෆ්ගනිස්තානයේ ඔය යුදමය කටයුතු එක්ක හරි සම්බන්ධ තියෙන ලෝකෙම කතා වුණු නගරයක් ඉතින් කන්දාර් වලට යනවා කිසි ප්‍රශ්නයක් නැහැ ඇමරිකාව ඉදන් ඇෆ්ගනිස්තානයට ගිහිල්ලා ඊට පස්සේ කන්දාර් වලට ගිහිල්ලා ඒ අවශ්‍ය රාජකාරී කටයුතු ටික කරගෙන දැන් අර කොකේන් වගාවන් තියෙන්නේ මහා පරිමාණයෙන් සිද්ධ වෙන්නේ ලක්ෂාර්ගර් වල ඉතින් එහෙට යන්න ඕනේ කියලා කියනවා ඊට පස්සේ කන්දාර් වල ඉඳලා ලක්ෂාර්ගර් වලට මෙහා යනවා මේ ඔක්කොම යන්නේ ගුවන් යානා හරහා හරිද එහෙම නැතුව යන්න පුළුවන් හැකියාවක් නැහැ ඉතින් මෙහෙම ගියාට පස්සේ මෙයා දකිනවා ගුවනේදිම ගොඩ බාන්න කරේ ගුවනේදිම දකිනවා අර තනි යායට එක යායට මේ කොකේන් පැල
1: කොකේන් වගාවක්
0: වගාවක් මහා පරිමාණයේ වගාවක් මේ සිද්ධ කරලා තියෙනවා ඒක මේ අහසට පේනවා ඒ තරම් විශාලයි අර ඇමරිකාවේ මේ බඩිරිගු වගාවන් වගේ තමයි ඒ විදිහට එක යායට පේනවා මෙයා කියනවා ඒ වෙලෙම මෙයාගේ නිලධාරින්ට මට ඉක්මනින් මේ පල්ලහැට ගිහිල්ලා මේ වගාව කරන ගොවි මහත්තයෙක් හම්බෙන්න ඕන හම්බෙලා පොඩ්ඩක් කතා කරන්න ඕන කියලා හරි ප්‍රශ්නයක් නැහැ ගුවන් යානය ගොඩ බස්සනවා කොහෙන්ද මේ ලක්ෂාගර් වලින් ගොඩ බස්සලා මෙයා යනවා අර වගාවන් මැද්දට ගිහිල්ලා එතන දැන් ගොවි මහත්තුරු ඉන්නවනේ හොයාගෙන ගොවියෝ තමයි ඉතින් ඒගොල්ලෝ වගා කරන කට්ටියනේ වගා කරන අයනේ ඉතින් හොයාගෙන ගිහිල්ලා මේ කතා බහ කරනවා
1: රයිට්
0: පොඩි චැට් එකක් දා ගන්නවා මොනවාද මේ සිද්ධ වෙන්නේ ඇයි මේ විදිහට මේවා මේ වගේ වගාවක් තෝරගත්තේ වගේ දේවල් කතා කර කර ඉද්දී එකපාර මේ ජෝන් මහත්තයා මේ ගොවියගෙන් අහන අමුතු ප්‍රශ්නයක් ප්‍රශ්නේ තමයි මේ ඇයි ඔයා මේ ඇෆ්ගනිස්තානයේ වගේ රටකට ටිකක් පොදු නැත්නම් මේ දේශගුණයට ගැළපෙන ඔය තක්කාලි ලූණු නිකන් දෙලුම් වගේ මුකුත් වගා කරන්නේ නැතුව ඇයි ඔයා මේ කොකේන් වගා කරන්න මේ මොකද්ද හේතුව කියලා අහනවා හරිද ඊට පස්සේ මේ මෙයා කියනවා මේ ගොවි මහත්තයා කියනවා මේ 2011නේ ඊට අවුරුදු 10කට කලින් 2001දී ඇමරිකානුව ආව අපේ රටට ඇෆ්ගනිස්තානයට ආවා දන්නවනේ 2001 තමයි මොකද්ද වෙන්නේ අර ට්වින්ස් ටවර් එකට 9/11 ප්‍රහාරය මතකනේ ඉතින් ඒ ප්‍රහාරයෙන් පස්සේ ඇෆ්ගනිස්තානය ආක්‍රමණය කරන්න එනවනේ ඇමරිකාව 2001දී එනවා අපේ රටට ඇමරිකානුවන් ඇවිල්ලා මගෙන් අහනවා මේ මට ඔය අරාබියානුව ටික ඉන්න තැන් පෙන්නන්න ඒ කියන්නේ අල්කයිඩා එකේ කට්ටිය ඉන්න තැන් ටික පෙන්නන්න කියලා
1: ඕකේ
0: මේ මං අහුවා මේ එහෙම පෙන්නොත් මට මොනවද දෙන්නේ කියලා 2001දී තමයි අහන්නේ ඔයාට අපි ඉඩම් පිටින් දෙනවා කිව්වා ඇතිතරම් මේව වගා කරන්න මේ පැලත් එක්ක මේ වගාවන් වලට අවශ්‍ය ඔය සාස්තු කරන්න අවශ්‍ය පොහොර ඔක්කොම එක මේ ඉඩම්
1: කියන්නේ කොකේන් වගා කරන්න
0: අවශ්‍ය අක්කර ගානක ඉඩම් අපි ඇෆ්ගනිස්තානයෙන් ඔයාට දෙනවා ඔයා අපිට කියන්න කොහෙද මේ අරාබිකාරයෝ හැංගිලා ඉන්නේ මේ තලේබාන් වරු හැංගිලා ඉන්නේ කොහෙද කියලා ලොකේෂන් ටික අපිට දෙන්න
1: කියලා
0: මං ඉතින් සර් කිව්වා මේ කිව්වට පස්සේ මට ඒගොල්ලෝ දුන්නා මේ දුන්නු ඉඩම් වල තමයි මේ ඔය සර් උඩින් එද්දී අර එක යායට දැක්කේ මං වගා කරලා තියෙන ඒ දුන්නු ඉඩම් ටික ඉතින් දැන් මේක හරි ප්‍රශ්නයක්නේ.
1: ඔව්.
0: ඊට පස්සේ අහනවා මේ ජෝන් මහත්තයා කවුද ඔයාට ඔය කියපු ඇමරිකානුව? මොන ඇමරිකානුවද ඔය 2001 දී ඔය කතාව කිව්වේ? කියන එකට උත්තර දෙන්න යද්දිම එතන දැන් එයා යන්නේ තනියම නෙමෙයිනේ. ඇමරිකානු හමුදාව නිලධාරීන් එක්ක. කට්ටිය එකපාර ජෝන් ඇදලා ගන්නවා. ඇදලා අරගෙන ජීප් එකේ දාගෙන එයා පෝස් බේස් එකට ගිහිල්ලා එතනින් හෙලිකොප්ටරය දාගෙන අර ප්‍රධාන ගුවන් තොටුපළට ගිහිල්ලා එතනින් පටෝල කෙලින්ම යවනවලු ඇමරිකාවට.
1: හරි.

0: දැන් හරි ප්‍රශ්නයක් මෙයාට. දැන් ජර්නල් එකකට රිසර්ච් එකකට නිකේ අර ඕනේ හොඳම කෑල්ල අහගන්න බැරුව කියන්නේ කවුද වාට ඒක කියපු ඇමරිකානෝ? ඒ පොරොන්දුව දුන්න ඇමරිකානෝ කවුද කියලා. ඉතින් ඊට පස්සේ මෙයා දැන් මේක මේ පරීක්ෂණ වාර්තාව හදලා එයාගේ සභාපතිවරයා ජෝන් කෙරීට යවන්න කලින් එයාගේ යාළුවෙක් ඉන්නවා මේ ඇමරිකා එක්සත් ජනපදයේ ඔය මද්‍රව්‍ය නාශක කාර්යංචේ. එයාටත් යවනවා මේක. පොඩ්ඩක් මේක පොඩ්ඩක් ස්ටඩි කරලා බලන්න අයිස් ඔන්ලි කියලා ගහලමයි යවන්න. වා විතරක් බලන්න. මට හරි සැකයි මේ මෙහෙම සිද්ධියක් සිද්ධ වුණා. ඔයා බල්ලා මට කියන්න මොකක්ද උනේ කියලා.
1: රයිට්.
0: ඊට පස්සේ මෙයාගේ යාළුවා මේක බලනවා. බලලා ඊට සතියකට විතර පස්සේ කියනවා ඔයා ඔය තකාණියක් ඇෆ්ගනිස්තාන් වලට ගිහිල්ලා මහන්සි වෙලා මේ ගුවන් ගමන් ගිහිල්ලා කතා බහ කරලා රිසර්ච් කරාට නුවා ඔයාට මේක කවදාවත් එළි දක්වන්න හම්බ වෙන්නේ
1: නැහැ.
0: ඔයාට මේක කවදාවත් පබ්ලිෂ් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඔයා දන්නවද මේ ලෝකේ ඔය කොකේන් වගාව ගත්තට පස්සේ 93% වගා කරන්නේ ඇෆ්ගනිස්තාන භූමියේ. 93% ඇෆ්ගනිස්තාන භූමියේ. 2000 ඒ කියන්නේ අපි ඇමරිකාව ඇෆ්ගනිස්තානයට යන්න කලින් ඒ අංකය තිබ්බේ 100%. 100%. 2001 අපි ගියාට පස්සේ තමයි ඕක 93% ගෙනියන්න ඕන වටපිටාව ඒගොල්ලන්ට හදලා දුන්නේ. ඔයා දන්නවද ඔය කොකේන් වල අන්තිම නවාතැන් පොළ වෙන්නේ වෙන කොහෙවත් නෙමෙයි ඉරානයයි රුසියාවයි. අපිට ඕනේ සමාජයේ ඉන්න මිනිස්සු රුසියානුවන් ඉරාන ජාතිකයේ ඉන්න මේකට ඇබ්බැහි කරන්න. ඒගොල්ලන් ඇබ්බැහි කරලා අපි එහෙම තමයි රාජ්‍ය ඇතුලෙන් බිදවට්ටන්න පටන් ගන්නෙ. ඉතින් ඒක නිසා ඔය කොලේ ඔම්මම ලාච්චුවේ දාලා තියාගන්න. ඕක කාගෙන්වත් අහන්න යන්න එපා. මොකද ඕක පබ්ලිෂ් වෙන්න කලින් ඔයාට මොන හරි වෙන්න පුළුවන් කියලා මේ ජෝන්ට යාගේ යාළුවා කියනවා. ඉතින් කවදාවත් මේ රිසර්ච් පේපර් එක එළියට එන්නේ නැහැ.
1: හැබැයි
0: ඊට පස්සේ ජෝන් එළියට එනවා. ඒ කියන්නේ CIA සංවිධානයේට අනුබද්ධව තමයි යා කටයුතු කරන්නේ. ඔය එක එක කමිටු වල හිටියට
1: යා
0: එළියට ඇවිල්ලා පස්සේ කාලෙක මේක මාධ්‍යයට අනාවරණය කරනවා. බොහොම මෑතකදී තිබ්බ මාධ්‍ය සාකච්ඡාවකදී නැවත මේක යා මතක් කරනවා. ඉතින් එහෙම තමයි ලෝකේ කටයුතු සිද්ධ වෙන්නේ. අපි හිතනවට අපිට පේනවට අපි දකිනවට වඩා සෑහෙන්න වෙනස් දේවල් ලෝකේ සිද්ධ වෙනවා. තව ඒ වගේ කතා තියෙනවා.
1: ඒ සිද්ධ වෙන ගොඩක් දේවල් පිටිපස්සේ ඇමරිකාව ඉන්නවා.
0: ඇමරිකාව වගේ රටවල් ඉන්නවා. ඉතින් චීනය වගේ රටවලුත් ඉන්න අවස්ථා තියෙනවා. නැත්තේ නෑ. රුසියාව වගේ රටවලුත් ඉන්නවා.
2: ඉන්දියාවත් ඉන්නවා.
0: ඉන්දියාවත්
2: නෙමෙයි.
1: අපි කියමු ලෝක බලවතුන් ඉන්නවා.
0: හරි. ලෝකේ බලවතුන් අන්න එහෙම තමයි වැඩ
1: කරන්නේ.
0: ඒවා ඉතින් අපි කල්පනාවෙන් පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕන.
1: හරි, මේ විදිහට
2: කල්පනා කරගෙනම අපි අල්කොටම් පටන්
1: ගමු. ඔව්, කල්පනා කරන්න ගොඩක් දේවල් තියෙනවා අනුආද.
0: හහ්.
1: හිමීට කල්පනා කරමු.
0: හිමීට අපි කල්පනා කරන්න ඉඩ දෙමු.

0: වෙලාව දෙහතයි විනාඩි 19යි.
1: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැයිට් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අදම අමතන්න 0.768700. මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ. සදාතනික විශ්වාසය, සදා හරිත 23 වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ෂණීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත Plantations Limited අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
3: Meltol හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි.
4: මාසෙ මැද මෙච්චර බඩු ගන්නෙ කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
5: Kiehl's එකෙන් කාට් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then limited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් apartment එකක් දැන් ඔබටත් Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710-777-333.
7: Prime Colombo.
8: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කැෂ්බැක් කතාව.
9: ෂනාලි, ලී වගේද ස්විස්ටෙක් ඇලුමිනියම් ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන් කරා.
8: ලව්ලි, ඊට පස්සේ සහිලි
9: ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස්ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බැක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
10: මිලියන 2.5ක් දක්වා කෑෂ්බැක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76780 වට්ස්ඇප් කරන්න.
11: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
12: ඒවා අපිට වැඩක් නෑ. මගේ ණය ගෙව්වේ නැත්තම් ළමයි ඉන්නවා කියලා බලන්න. අල්ලලා දානවා පවුල් පිටින් තොට්ට. මේවා ඉතින් ගෑනුන්ගේත් වැඩ.
13: ඔබේ සැමියා ඕස්ට්‍රේලියාවට බෝට්ටු වෙන්න යන්න ඕනේ කිව්වොත් කවදාවත් යන්න දෙන්න එපා. එහෙම වුණොත් ඔබට වෙන්නේ මේ වගේ කතා අහන්න. ඒ ගමන නැති කරන්නේ ඔහුගේ ජීවිතය. දරුවන් ගැන අගත පවුලින් නම්බුව ඔබ බේරා ගැනීම ඔබේ වගකීමයි. අවසන් ගමනට අනුබල දෙන්න එපා. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
14: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
15: FM 95.8 Net FM Divaina Pura
16: Net FM Algo Town

0: ZFM Algo Town Nagari Kathabahar.
1: දැන් අර ලස්සන සින්දුවක් ඇහුණා නේද මං හිතන්නේ ලංකාවේ මෑත කාලීන නිර්මාණය වෙච්ච හොඳම යුග ගීයක්
2: ඔව්
1: මට නම් අනුව ලංකාවේ හොඳම යුග ගීය තමයි නම් පාටින් ලා සඳ බැස යනවා මල්ලි බුලත්සිංහල ගුණදාස කපුගේ ලූෂන් බුලත්සිංහල ලිව්වේ සංගීතය කරෙත් ගුණදාස කපුගේ ඊට පස්සේ අපිට හම්බෙන ඉතාමත් සීමිත මොනතරම් යුග ගීත කියලා තියෙනවා මේ හැබැයි මෑත කාලේ හම්බෙච්ච ඉතාමත් විශිෂ්ට ගණයේ යුග ගීතයක් තමයි චිත්‍රාල් සහ උමාරා ගායනා කරන මේ ගීතය
2: මලකුත් තිබුණා
1: ඔව් මේකේ තියෙනවා නේද වැකුළු උයනේ ඇඟුමන් බින්දා දොරගුළු බින්දා එම රසයි රසයි බොහෝ දෙනෙක්ට මේ වචනේ මොකක්ද කියලා ලොකු ප්‍රශ්නයක් තියෙනවා වැකුළු කියන්නේ වලාකුළුද මෙතන වැකුළු කියලා ගන්නේ ව්‍යාකූලත්වයේ බින්දා දැන් මෙතන පොඩි අර සම්මතද අසම්මතද කියලා කියන්න බෑ හැබැයි අර සාමාන්‍ය ප්‍රේමයට එහා ගිය ප්‍රේමයක් ගැන කියන්නේ නේද එතකොට ව්‍යාකූලත්වයේ දොරගොළු බින්දෙන් පස්සේ මේ ප්‍රේමයට යනවද නැද්ද කියන එක ඉතින් ප්‍රශ්නයක් නෙමෙයි ඉතින් හරිම ලස්සන පද ගැලපුමක් ඉතින් දැන් ඒ වගේම වැකුළු උයනක දොරගුළු බිඳින්න තමයි යන්නේ මේ ජෝන් අයියා කෙනෙක් ගැන මේ කිව්වනේ අපි
3: කලින් කෙරීලා ගැන කිව්වා
1: ජෝන් එඩ්වින් ජෝන් ගැන අහලා නැහැ නේද එඩ්වින් ජෝන්ලා ගොඩක් ඉන්නවා මම යනවා මේ බ්‍රිතාන්‍ය ඉතිහාසයට බ්‍රිතාන්‍යයේ ඇත්තටම බ්‍රිතාන්‍යයේ වර්තමාන ඉතිහාසය පටන් ගන්න ඇංග්ලෝ සැක්සන් වරු ඇවිල්ලා ඔය ස්කොට්ලන්තය සහ ඔය වේල්සේ ඔය පැත්ත ආක්‍රමණය කරපු එකත් එක්කනේ ඒ කතාව බලන්න ඕන නම් බ්‍රේව් හාර්ට් කියලා ලස්සන ෆිල්ම් එකක් තියෙනවා මේ මෙල් ගිබ්සන්ගේ ගිහින් බලන්න
2: ඔකේ
1: පරණ ෆිල්ම් එකක් ඉතින් ඔය කාලේ මේ බ්‍රිතාන්‍යයේ මුහුදු අසබඩ මේ හිටිය ජනතාවක් හිටියා ඔවුන් නැව් හදන්න හරි දක්ෂ නැව් හදන එකෙත් නැවේ පල්ලෙහා තට්ටුව හදන්න ඔවුන් හරි
3: දක්ෂයි
1: ඉතින් ලංකාවෙත් කරන වැඩෙත් එක්කනේ සමහර නම් ලැබෙන්නේ දැන් සෙක්‍රටරිස්ලට හම්බ වුණා ඒ දවස්වල ලියනගේ කියලා නමක් හරිද ඉතින් ඒ වගේ නේද මේ විවිධ වාසගම් ඒවා මේවා එන්නේ තමන් කරන වෘත්තියත් එක්ක ඉතින් මේ පල්ලෙහා තට්ටුවට නැව් හදන පල්ලෙහා තට්ටුවට කිව්වේ කීල් කියලා
2: කීල්
1: අදත් කීල් කියලා තමයි කියන්නේ පල්ලෙහා තට්ටුවට. ඉතින් මේවා හදන પરම්පරාවක් ඒගොල්ලන්ගේ වෘත්තිය නිපුණත්වයත් එක්ක ඔහොමම ඇවිල්ලා සෑහෙන කාලයක් ඇවිල්ලා 1900 මුල් ගණන්වල මේ પરම්පරාවේ කෙනෙක් ඊ කීල්ස් කියලා ලංකාවට එනවා ටී ටේස්ටර් කෙනෙක් හැටියට. හරිද? ඊට පස්සේ මෙයා තේ ටී ටෙස්ට් කියලා කියන්නේ සෙමසේ රස්සාවක් නෙමෙයිනේ මේ සෑහෙන කට පරිස්සම් කරගන්න ඕනේ රස්සාව. ඔව්. I think කෙසේ හෝ මේක කරන ගමන් මෙයා බ්‍රෝකර් කෙනෙක් හැටියටත් කටයුතු කරනවා.
2: රයිට්.
1: අවසානයේදී මේ ඊ කීල්ස් කියන මහත්මයා එඩ්වින් ජෝන් මහත්මයාත් එහෙම කර කර හිටිය කෙනෙක්. 1948 දී ඊ කීල්ස් සහ එඩ්වින් ජෝන් එකතු වෙලා ජෝන් කීල්ස් කියන සමාගම
2: පිහිටවනවා.
1: ඔන්න ඔය සමාගම ඔහොම ඇවිල්ලා තරවකාර සමාගමක් හැටියට ඊට පස්සේ විවිධ ක්ෂේත්‍රයන්ට ගිහිල්ලා 70 දශකයේ වෙනකොට අපේ ශ්‍රී ලාංකිකයොත් මේකට සම්බන්ධ වෙලා 1990 දී අපිට ඉන්න විශිෂ්ටම ශ්‍රී ලාංකිකයෙක් මේ සමාගමේ සභාපති වරයා බවට පත් වෙනවා. ඉතාමත් පොඩි තැනකින් කොල්ලු පිටියේ පුංචි ගේකින් ඇවිල්ලා ලංකාවේ දැවැන්තම සමාගමේ සභාපතිවරයා බවට පත් වෙච්ච විශිෂ්ට ශ්‍රී ලාංකිකයා තමයි කෙන් බාලේන්ද්‍රන් මහත්මයා.
3: බාලේන්ද්‍රන් මහත්මයා.
1: එතුමත් එක්ක කතා කරන්න ලැබෙනවා කියන්නේත් ලොකු දෙයක් නිකන් විශ්වකෝෂයක්. ඉතින් කෙසේ හෝ අවසානයේදී මෙය ශ්‍රී ලාංකික සමාගමක් බවට පත්වෙලා ලංකාවේ දැවැන්තම සමාගම බවට පත්වෙලා ඊට පස්සේ ලංකාවේ විතරක් නෙමෙයි දැන් අර කීල්ස්ලාවේ එඩ්වින් ජෝන්ලා බ්‍රිතාන්‍යයෙන් ඉතින් ඊට පස්සේ මාලදිවයින ඇතුළු ලෝකයේ පුරාතන රටවල් වලට අතුපතර විහිදෙමින් ශ්‍රී ලාංකික සමාගමක් විදිහට ලංකාවේ දැවැන්තම සමාගම බවට ජෝන් කීල්ස් ආයතනය පත් වෙනවා. ඉතින් එහෙම සමාගමක් තමයි ලෝකයේ දැවැන්තම වාහන ව්‍යාපෘතිය වන BYD වාහනේ ලංකාවට ගෙන්නේ. සෙල්ලන්නේ
3: හරියට.
1: ඉතින් හිතන්නකෝ කිරිහට්ටියට කිතුල් පැණි මුහුණා වගේනේ BYD ලට ජෝන් කීල්ස් මුහුණා කියලා කියන්නේ හරියටම ගැලපෙනවනේ. ඉතින් ඒ ජෝන් කීල්ස් ලගේ තමයි අර සාරා හැමදාම හිල්ල මොනවාරි උසංගෙන
3: පදිංචිලා
1: අපි ඉස්සලම් BYD ගැන කියලා ඉමු.
3: අනිවාර්යයෙන්ම ඉතින් නුවා කිව්වා වගේ BYD කියලා කියන්නේ අපි දන්නවා මේ විෂනරි කම්පැනි එකක්. ඒ වගේම තමයි ජෝන් කීල්ස් කියලා කියන්නේත් විෂනරි කම්පැනි එකක්. ඒ කියන්නේ අනාගතය දැකපු බ්‍රෑන්ඩ් නේම්ස් දෙකක්. ඒ දෙක එකට එකතු වෙලා තමයි මේ විදිහට ලංකාවට අපිට BYD අත්දැකීම අරගෙන එන්නේ. ඉතින් මතක් කරන්න ඕනේ දැන් ඔයාටත් පුළුවන් ඔයාගේ BYD එක වෙන් කරගන්න ආයේ පෝලිං වල ඉන්න නැව් වෙනකන් ඉන්නේ ඔක්කොම ප්‍රශ්න ඉවරයි. දැන් ඔන්න
1: ස්ටොප් කරලා ජෝන් කීල්ස් ලා කියන්නේ කීල්ස් පරම්පරාව නැව් තමයි හැදුවේ. දැන් එහෙම නැව් වෙනකන් ඉන්න ඕනේ නැහැ.
3: ඉන්න ඕනේ නැහැ. මොකද දැන් ඔයාට ඇති වෙන විදිහට ඔන්න ස්ටොක් කරලා තියෙනවා වාහන ටික. මොකද ඒ තරම් ඩිමාන්ඩ් එකක් ආවා. ඉතින් ඒ ඩිමාන්ඩ් එකට ගැළපෙන විදිහට දැන් ඔන්න අපිට වාහන තියෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඔයාට BYD M6 එක, ඊට පස්සේ BYD C-Lion 6 එක තියෙනවා, ඊට පස්සේ BYD Seal එක තියෙනවා, ඊට පස්සේ ඔයාලා තියෙනවා BYD Atto 1 එක.
2: දැන්
3: සාමාන්‍යයෙන් පවුලකට වගේ පළවෙනි වාහනය ගන්න බලාපොරොත්තු වෙනවනම් ගෙදර කට්ටියට බොහොම සැප පහසුවට ආරක්ෂිතව ගමනක් යන්න පුළුවන් වාහනයක් තමයි BYD Atto 1 කියලා කියන්නේ.
2: රයිට්.
3: ඉතින් අපි කියුවා මේ BYD කම්පැනි එක කියන්නේ මේ අද පටන් අරගෙන හෙට වහලා යන්න අදප එකක් නෙමෙයි. විෂනරි කම්පැනි එකක්. අපි නිතරම ඔයාලට මතක් කරනවා මේ වෙනකොට ලෝකයේ ගෝලීය මෝටර රථ වෙළඳපොළ අත්පත් කරගෙනමින් ඉන්න නමක් තමයි BYD කියලා කියන්නේ.
2: රයිට්.
3: ඒ කියන්නේ මේ සාරා EV vehicles විතරක් නෙමෙයි. සාමාන්‍යයෙන් අපි ඉස්සර EV vehicles ගත්තේ EV market එක ඇතුළේනේ.
2: ඔව්.
3: හැබැයි BYD කියන එක එතනින් එළියට ගිහිල්ලා තියෙනවා. EV market එක විතරක් නෙමෙයි අනිත් market එක පවා සාමාන්‍යයෙන් අපි පදින මේ පෙට්‍රල් වලින් ඩීසල් වලින් පදින වාහන තියෙන.
2: ඔව්.
3: ඒ වාහන market එක පවා මේ වෙනකොට ආක්‍රමණය කරන්න පුළුවන් වෙලා තියෙනවා. මොකද BYD brand එකක් විදියට මේ වෙනකොට ලෝකයේ ගොඩාක් රටවල තේරීමක් වෙලා තියෙන නිසා.
2: රයිට්.
3: ඉතින් අපි වැඩි දේවල් කියන්නේ
2: නැහැ.
3: අපි කිව්වනේ ජෝන් කීල්ස් විශ්වාසයත් එක තමයි BYD ලංකාවට එන්නේ.
2: ඔව්.
3: දැන් අර charging points එහෙම රට පුරාම කීල්ස් එකක් ගාව හදාගෙන යනවා. ඉස්සරහට වට ඔය charging ප්‍රශ්න ගැන ලොකුවට හිතන්න ඕන වෙන්නේ නැහැ.
2: ඔව්.
3: ඉතින් ඒක නිසා අපි මතක් කරනවා අර පුළුවන් වාගේ BYD එක වෙන් කරගන්න.
2: රයිට්.
3: කෝල් එක ගන්න මෙන්න මේ නම්බර එකට 01 12 125 125 01 12 125 125 නම්බරෙන් කෝල් එකක් අරගෙන ඔයාලට පුළුවන් වැඩි විස්තර දැනගෙන යන්න ඔයාලට ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහිල්ලා ඔයාලට පුළුවන් ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරන්න. ඒ වෙලෙම චෙක් කරලා බලන්න පුළුවන් අපි මේ කියන දේවල් ඔප්ෂන්ස් මේ ෆීචර්ස් මේ සේෆ්ටි ෆීචර්ස් ඒ විදිහටම තියෙනවද කියලා. ඒ එක්ස්පීරියන්ස් එක ඒ විදිහටම තියෙනවද කියලා ඔයාලට බලන්න පුළුවන්. අපි කිව්වට එහෙම හරියන්නේ නැහැ නේද? අපි කියන දේවල් ඇත්තද කියලා වෙරිෆයි කරගන්න එපා.
2: ඔව්.
3: ඒකෙන් ඔයාලට දැන් ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලම ඔයාගේ BYD එක ගන්න පුළුවන්කම තියෙනවා.
2: රයිට්. ඔකේ. දැන් ජෝන් කීල්ස් ලගේ එකක් තමයි BYD.
3: ඔව්.
2: අනිත් එක තමයි ජෝන් කීල්ස් ලගේ කීල්ස්. දැන් නුවා කිව්වනේ මම ඒක පදිංචිලා ඉන්නේ කියලා. මගේ ඊළඟ ඩිස්කවරි එක මොකද්ද දන්නවද?
3: මොකද්ද?
2: මෙච්චර දවස් දැන් මං කෑම ගැනනේ එක එක උස්සන් ආවේ. මම හොයාගත්තා කීල්ස් ලගේ garbage bag නුත් තියෙනවා කියලා.
3: ඒක වටිනවා.
2: ඒක වටිනවා. 360 එකක්. ඒ කියන්නේ අර 360 plus නේ.
1: 360ක් කියන්නේ ඇත්තටම අංශක 360ක් ගත්තත් ඒ කියන්නේ මේ මුළු range එකම කියන එකනේ.
3: range එකම කියන්නේ.
1: ඒක පොඩි සංකේතාරතකුත් තියෙනවා.
3: තියෙනවනේ.
1: නේද? අනිත් එක දැන් සාරා වගේ කිව්වොත් කොහොමත් වටේ කැරකිනේ කුර්තයක් වගේ තමයි.
2: ඒක නම් පොඩි ඇත්තක් තියෙනවා කොච්චර ගියත්
1: මට. හොඳ පොඩි.
3: දැන් අර මේ ඇත්තම එනවා කිව්වා වගේ අර 360 degrees කියන එක. මේ අංශක 360ක් කියලා කියන්නේ අපි හැම පැත්තම කවර් කරනවා. හැම range එකම කවර් කරනවා වගේ අදහසක්. ඉතින් ඒ විදිහටම තමයි දැන් කීල්ස් නිෂ්පාදන ගත්ත අපිට අර කුස්සියට ඕනේ කරන ටික තියෙනවා.
2: ඊට
3: පස්සේ අපි කිව්වා පොඩි අයට ඕනේ කරන දේවල් තියෙනවා. ඊට පස්සේ ලොකු අයට ඕනේ කරන දේවල් තියෙනවා. ඒ එම තමයි ඔය වගේ ඔය ගෙදර දොර අපිට ඔය කුණු ටික හරියට බෑර කරගන්න ඕනවා. ඒ අවශ්‍ය වැඩ කටයුතු වලට ඕන කරන දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ වගේ අර අර හැම අංචයක්ම හැම පැත්තක්ම කවර් වෙන විදිහට තමයි මේ කීල්ස් නිෂ්පාදනය එන්නේ. ඉතින් ඒක තමයි අපි ඔයාලට කියන්නේ 360කට වැඩි ප්‍රමාණයක් තියෙනවා කීල්ස් ප්‍රොඩක්ට්ස් මේ වෙනකොට ගන්න. ඉතින් ගන්න ගිහිල්ලා ඒ වගේම විශේෂත්වය තමයි මේ 10%ක ප්‍රයිස් ගැප් එකක් තියෙනවා. ඒක හරිම විශේෂයි. මොකද වෙන ඕනම ප්‍රොඩක්ට් එකක් එක ගත්තට පස්සේ කීල්ස් ප්‍රොඩක්ට් එක සේරදායක් මිලෙන් අඩුවයි. එතකොට අපි අර කිව්වනවට හැම වෙලෙම කියනවා බල්ක් එකක් බයි කරද්දීවා.
2: ඔව්.
3: සාමාන්‍යයෙන් ගෙදරට ඕන කරන දේවල් මුළු මාසෙටම ඕන කරන දේවල් සතියටම ඕන කරන දේවල් ගනිද්දී ඒක ඔයාට ලොකු සහනයක් ලොකු ලාභයක් අරගෙන එනවා.
2: ලොකු ඩිස්කවුන්ට් එකක් හම්බ වෙනවා.
3: අන්න හරියි. ඒ කියන්නේ අපි කියන්නේ මේ කලෙක්ටිව් ප්‍රොෆිට් එකක් ඔයාට හම්බ වෙනවා.
2: ඔව්.
3: ඉතින් ඒක ඔයාට ගණන් කරගන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ ගිහිල්ලා මේ එක්ස්පීරියන්ස් එක අරගෙන බලන්න.
2: රයිට්.
3: කීල්ස් නිෂ්පාදන මිලදී ගන්න. ජෝන් කීල්ස් විශ්වාසයත් එක්ක එන.
2: රයිට්. ඕකේ. නුවා, ඔයාගේ කන් දෙක ඇහෙනවද හොඳට?
1: ඔව් හොඳට ඇහෙනවා.
2: අචීගේත් ඇහෙනවද?
3: ඇහෙනවා කියලා
1: අපි. ඒකට මම මේ දැන් සාමාන්‍යයෙන් අපේ වෘත්තිය කරනකොට අවුරුද්දකට සැරයක්වත් මොකද අපි හෙඩ්ෆෝන් පාවිච්චි කරනවා මේ සද්දෙත් එක්කනේ අපේ වැඩ තියෙන්නේ. ඉතින් අපේ කන් පරීක්ෂා කරගන්න කියන එක සාමාන්‍යයෙන් රේඩියෝ DJs ලට නිකන් ඒක ප්‍රැක්ටිස් එකක්.
3: ප්‍රැක්ටිස්.
1: ඉතින් අර මම ඊයේ එහෙම කන් පරීක්ෂා කරගන්න යන්න තැන් ගැන කිව්වා. ඉතින් අපි විතරක් නෙමෙයි ලංකාවේ දැන් පාරකට බැස්සොත් අම්මේ මේ මේ රේඩියෝ මැදිරි හොඳයිනේ. හරිද? ඒකින්ද මං ඉතින් රේඩියෝ මැදිරි වල වැඩ කරන කට්ටිය නෙමෙයි පහ පාරින් ඉන්න කට්ටිය තමයි කම් පරීක්ෂා කරගන්න ඕනේ. ඒ කියන්නේ දුම් පරීක්ෂාව කරනවා වගේම කම් පරීක්ෂාවත් කරගන්න ඕනේ.
2: ඒක නිසා තමයි අපි මතක් කරන්නේ විෂන් කියා හියරින් සොලියුෂන්ස් ගැන. කන් පරීක්ෂා කරගන්න ඕනේ නම් ඔයාට යන්න පුළුවන් විෂන් කියා හියරින් සොලියුෂන්ස් වලට. හැබැයි ඔයා එක්කගෙන යන්න ඕන. ඔයාගේ ගෙදර ඉන්න අවුරුදු 50ට වැඩි වැඩිහිටියෙක් නේද නෝ?
3: ඔව් ඒ කියන්නේ.
2: ඔයාලා ගැන කවුරුරි ඉන්නවද?
1: ඒක තමයි මාත් මේ කල්පනා කරේ.
3: අපි දෙන්න ඕන.
1: අපේ තාත්තව එක්කන් යන්න
3: පුළුවන්. ඕකේ. තරුණ දරුවෙක් විදිහට තමන්ගේ ආදරණීය තාත්තව එක්කගෙන යන්න පුළුවන්.
2: අම්මා
3: වෙන්න පුළුවන්, නැන්දා කෙනෙක්, මාමා කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම පවුල කෙනෙක් වෙන්න ඕනෙත් නෑ. ඔයාගේ අසල්වැසි ගෙදරක ඉන්න ඔෆිස් එකේ වෙන්න පුළුවන්. එහෙම තියෙනවානේ සමහර අවස්ථාවල අල්ලපු එයා පැත්තේ ඉන්න කෙනාට එහෙම පොඩි අපිට තේරෙනවා. එයාට
2: මට පුළුවන්
3: සවන උනතාවයක් තියෙනවා කියලා තේරෙන්න
1: බෑ. වැඩේ දින්නේ අපේ ඔෆිස් එකේ මේ 50 පැනපු කට්ටිය හොයන එක තමයි ඊළඟ ප්‍රශ්නේ. මේක
3: ඒ නෝයි ප්‍රශ්නේ.
2: හොඳ ප්‍රශ්නයක් ඒක.
1: ඒකේදී 50 පැනපු අය
2: නෑ මං කියන්න හැදුවේ නුවාට නුවාගේ තාත්තා එක්කන් ගිහිල්ලා ඒන්ජල් කෙනෙක් වෙන්න පුළුවන්.
1: අනිවාර්යෙන් අනිවාර්යෙන්.
3: හරි ඒන්ජල් කෙනෙක් වෙන්න පුළුවන් හැකියාව.
1: තාත්තා කොහොමත් මට ඒන්ජල් කෙනෙක් වගේ තමයි ඉන්නේ. මට දැන් chance එකක් තියෙනවා ඒන්ජල් කෙනෙක්
3: වෙන්න. ඒන්ජල් කෙනෙක් වෙන්න. ඉතින් හරි ඒන්ජල් කෙනෙක් වෙන්න පුළුවන් ඔයාට vision kia hearing solution එක එකතු වෙලා කරන්න තියෙනවා. ඔයාගේ පවුලේ ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. නැත්නම් ඔයාගේ අසල්වැසියෙක් වෙන්න පුළුවන්. කොහොම හරි ඔයාගේ ආදරණීය වැඩිහිටියෙක් කවුරුදු 50ට වැඩි එකගෙන යන්න ළඟම තියෙන vision kia hearing solution ශාකාවට ගෙනහිල්ලා ලෝකයේ තියෙන උසස්ම ප්‍රමිතිගත තාක්ෂණින් ඔයාට පුළුවන් ඒගොල්ලන්ගේ මේ හියරින් ටෙස්ට් එක කරන්න මේ කන්වර ශ්‍රවණ තත්වයන් පරීක්ෂණ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මේක නොමිලේ හම්බ වෙන්නේ. ඒක තමයි විශේෂත්වයේ පළවෙනිම කාරණාව. ඉතින් එහෙම ගියාට පස්සේ දැන් මේ තරුණ ඔයානයාව එක්කගෙන යන්නේ යාරවසෝට නිකන් එතන ඉඳගෙන ඉන්න හම්බ වෙන්නේ නැහැ. එතන තියෙනවා ලස්සන බෑග්ඩ්‍රොප් එකක්.
2: තව වැඩ තියෙනවා.
3: අර දේව දූතයෙක් වගේ ලස්සන තටු තියෙන බෑග්ඩ්‍රොප් එකක්
2: තියෙනවා. අචි දන්නවද ඒක කාලයක් ට්‍රෙන්ඩින් වුණ ෆොටෝ වර්ගයක්.
3: ට්‍රෙන්ඩින් වුණා නේ මම දැක්කා. ඒ කියන්නේ
2: ඒන්ජල් වින්ග්ස් දාගෙන ෆොටෝ ගන්න එක.
3: සෝෂල් මීඩියා මම දැක්කා ලොකු ට්‍රෙන්ඩ් එකක් ගියා. ගෑනු ළමයි සෑහෙන ප්‍රමාණයකට තටු ඇවිත් තිබ්බා. ඒ වගේ ට්‍රෙන්ඩ්ස් තියෙනවා.
1: මේ ෆොටෝ වලට විතරක් දේව දූතයෙක් කියලා වැඩක් නැහැ. මේ වගේ පින්කමක් කරලා දේව දූතයෙක් වෙන්න.
3: අන්න මේ වගේ වැඩක් කරන්න මේක අර අපි කියන්නේ හැම වෙලෙම win win දෙයක් තියෙනවා. කියලා මේක පළවෙනි කාරණාව.
1: වින්ස් දා ගන්නවනම් win win වෙන්න ඕනේ.
3: win win වෙන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි ඔයාගේ ආදරණීය වැඩිහිටියන්ට නොමිලේම හම්බෙන ලෝකයේ උසස්ම මට්ටමේ උසස්ම තාක්ෂණයෙන් හම්බ වෙන මේ hearing test එක ඒක අනිවාර්යෙන්ම කරගන්න. වර්ෂයකට සැරයක්වත් අවුරුද්දකට සැරයක්වත් මේ වගේ දෙයක් කරගන්න පුළුවන් නම් ඒක සෑහෙන වටිනවා. ඉතින් ඊට අමතරව අර ගත කරන කාලයේදී වාඩ පුළුවන්කම තියෙන අර backdrop එකට ගිහලා photo එකක් ගහලා ඒක upload කරලා vision kia hearing solution page එක tag කරන්න.
2: ඊට
3: පස්සේ ඔයාට පුළුවන් EV bike එකක් දිනා ගන්න.
2: ඊට
3: පස්සේ ඔයාට EV bike එකක් හම්බ වෙනවා. ආවගේ ආදරණීය වැඩිහිටියන්ට හොද ශ්‍රවණ තත්වයක් හම්බ වෙනවා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ යන්න. ඔයාට ළඟම තියෙන vision kia hearing solution ශාකාවට යන්න කලින් වැඩි විස්තර දැනගන්න ඕන නම් ඔයා කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බරයකට 0877 76 76 10 0877 76 76 10.
2: රයිට්. ඕකේ. විෂන් කියා ගැන එහෙම මතක් කරන ගමන් මතක් කරන්න ඕනේ එල්වි පුදුමහත ගැනත්. අද 7 වෙනිදා. හෙට තමයි පුදුමහත මොකද්ද කියලා ඔයගලන්ට දැනගන්න
1: වෙන්නේ.
3: ඒ කියන්නේ හෙටනේ 8.
2: හෙටනේ 8.
3: ආව් සිකුරාදා තමයි ඔයාලට දැනගන්න පුළුවන් වෙන්නේ මේ පුදුමහත මොකද්ද කියලා. ඉතින් LB Finance ගැන අපිට වාට ආය ආය මතක් කරන්න දෙයක් නෑ. දන්නවා ලංකාවේ අංක එකේ මූල්‍ය සමාගමක් තමයි LB Finance කියලා කියන්නේ. හැමදාම ආව පුදුම කරපු තැන.
2: ඉතින්
3: ඒ පුදුම කරපු තැනින් ඔන්න ඔයාලට පුදුමහතක් අරගෙන ඇවිල්ලා තියෙනවා. දිගටම අපි වාගෙන ඉන්න. අපි හෙට කියනවා LB Finance අරන්ගෙන මේ පුදුමහත මොනවද කියලා.
2: මොනවද කියලා? උදේ 7:42 වෙලාව.

0: Anu Paha FM Anu Hatarai Dashmaata Net FM වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: වේලාව 2:07 විනාඩි 46යි
4: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රසක් උපත් අද මෙවිත් වෙනස වටහාගන්න ශාකා මාදලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: අම්මේ කියන දුන්න කතාව සින්දරෙල්ල ගොඩක් පොඩි ළමේට
6: නෑනි එයා ලොකු ළමෙක්
5: එහෙනම් එයාට තිබ්බන එතනින් බේරලා යන්න
6: එයා හිටියේ අව බේරගන්න කුමාරයෙක් කෙනකන් නේදෝ
5: මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
7: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
8: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
9: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777-76-76-10.
10: ලීසිං පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසිං වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසිං මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200.
11: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක්. SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළ වේ.
12: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013636
13: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
14: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබටත් ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙත ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි රුපියල් මිලියන 45 සිට ඉහළට ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710-777-333
15: ප්‍රයිම් කොළඹෝ
16: ඔයත් ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
17: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරිස් එක ස්විස්ටෙක් ස්ලිම් ලයින්
18: බ්‍රෑන්ඩ් නිව් ත්‍රී විලර් සඳහා රුපියල් 883ක දිනක වාරිකයට ලීසින් පහසුකම් දැන් LB ෆයිනෑන්ස් වෙතින් අමතන්න 0112200
11: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළ වේ
19: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
4: ඔහු ඒ නැති කර දැමීමට උත්සාහ කරන්නේ ඔහුගේ ජීවිතය පමණක් නොවේ ඔබගේ ජීවිතයයි දරුවන්ගේ අනාගතයයි ඔබ ඔහුව වැළැක්විය යුතුමයි අවසන් ගමනට අනුබල දෙන්න එපා ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ
3: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
6: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා ගත්තා ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්
13: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0762-768-700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
15: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළ වේ.
20: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited within පමණයි. 077 406 43 97.
21: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි, සුදු සීනි කිලෝව රුපියල් 209යි, මුංගට කිලෝව රුපියල් 875යි, රතු පරිප්පු කිලෝව රුපියල් 279යි, ලොකු ලූණු කිලෝව රුපියල් 149යි, රතු ලූණු කිලෝව රුපියල් 320යි, අර්ථාපල් කිලෝව රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
22: මෙල්ටෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
23: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
24: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076 780 7 18 WhatsApp කරන්න.
15: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළ වේ.
25: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
26: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ලොව වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
19: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
27: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
28: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
0: FM 95 94.8 Net FM දිවයින පුරා.
29: Net FM Algo Town.

0: උදේ 7යි විනාඩි 53යි අල්ගොටවුමෙ වෙලාව. අචි
1: මේ අචි ඉන්නවා.
0: අචි ඉන්නවනේ. අනිත් එක්ක නම පැන්න එළියට.
1: යාව අපි පොඩ්ඩයි එහෙම යනවනේ. ඉතින් මේ දැන් අපි උදේම කියවනේ කතාවක් අර ජෝන් මහත්තයලා ගැන. ජෝන් මහත්තයලායි කතාව කිව්වනේ. එතන අපිට පොඩි වැරදීමක් වුණා. ඒක නිවැරදි කරන්න ඕනේ. ඒක අපේ වගකීමක් නැත්තම් ඔය වැරදි ෆැක්ට්ස් එක්ක ඉස්සරහට එනවට අපි කැමති නෑ.
0: ඕකේ.
1: ඒ තමයි අපි කිව්වනේ මේ කොකේන් වගාවක් කියලා. කොකේන් නෙමෙයි. ලෝකේ හෙරොයින් වගාවෙන් තමයි 93% ඇෆ්ගනිස්තානයේ සිද්ධ වෙන්නේ.
0: ඕකේ.
1: දැන් ඔක මට පැටලුණේයි දන්නවද? මම මේ වෙලාවේ රිසර්ච් දෙකක හිටියා.
0: රයිට්.
1: එකක් තමයි මේ CIA එක තමයි මේක ප්‍රසිද්ධ කරෙත්.
0: ඒ
1: තමයි මේ නිකරගුවා රාජ්‍යයේ ඒගොල්ලන්ගේ ඉන්නේ ඔය වාමවාදී ආණ්ඩුවක් නැත්නම් වමට බර සමාජවාදී ආණ්ඩුවක්. ඒ ආණ්ඩුවට එරෙහිව යම් ආකාරයකින් කැරලි ඇති වුණා එක්තරා කාලයකදී.
0: රයිට්.
1: ඉතින් ඒ කැරලි වලට ඒ කියන්නේ කැරලි ඇති කරපු ඒ අපි කියනවානේ රෙබෙල්ස්ලා කියලා.
0: ඔව්.
1: ඒ විප්ලවවාදී කට්ටිය හිටිය ආණ්ඩුවට විරුද්ධව කැරලි ගහපු අය. ඒ අයට තමන්ගේ අවියායුධ හොයාගන්න නැත්නම් අවියායුධ වලට අවශ්‍ය මුදල් සම්පාදනය කරගන්න.
0: රයිට්.
1: ඒගොල්ලෝ කරපු වැඩේ තමයි මේ සාර ඒ රටේ මේ කොකේන් වගා කරලා ඇමරිකාවට විකුණුවා. එතකොට CIA එක තමයි මේක ෆන්ඩ් කරේ.
0: අන්න
1: ඒක එක සීන් එක. එතකොට මේ ඇෆ්ගනිස්තානයේ තියෙන හෙරොයින් වගාවක්. ඒක හොඳට මතක තියාගන්න. මේ දෙක පටල ගන්න එපා. ඒ අර නිකරගුවා වල කතාව අපි ඊට පස්සේ තව දවසක කතා කරමු.
0: ඒක
1: සෑහෙන ඉන්ටරෙස්ටින් ස්ටෝරි එකක්. ටිකක් දිග කතාවක්.
0: ඒක
1: අපි ෂෝට් කරගන්නත් එපා. දිග කතා මෙතන කියන්න බෑ.
0: වැරදි වෙලාව නේද?
1: සෝඩ් අවුට් කරගෙන ලස්සන්ට ඔයගලන්ට අරගෙන ඉන්න වෙලාවක.
0: ඒකත්
1: මාර ඉන්ටරෙස්ටින් කතාවක්. අපි මතක තියාගන්න. මේ ෆැක්ට් දෙක වෙන් කරලා. අන්න ඒ වගේ. වරදින්නේ නැති වෙන්න හරි තීරණ ජීවිතේ ගන්න ඕනේ. එහෙම දැන් අපිට මේ වගේ එකක් වැරදුනාම හරි ගස්ස ගන්න පුළුවන්.
0: ඔව්.
1: හැබැයි හිතන්න ඔයාගේ ගෙදර
0: ඔය
1: ගෙදර හදද්දි නැත්නම් ගෙදර අලුතෙන් රිනොවේට් කරද්දි නැත්නම් ඔයාගේ ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන් ගොඩනැගිල්ල.
0: රයිට්.
1: ඔයා මිලියන ගාණක් යට කරලා ඒ ගෙදර නැත්නම් ඒ ව්‍යාපාරික ස්ථානය හදනවනේ. ඒ හදලා කවදරි දවසක ඔයේ ඔය දාන ජනෙල් දොරවල් උළුහව්වල විශ්වාසනීයත්වය ගැන කල්පවැත්ම ගැන ප්‍රශ්න ආවොත් හදලා ටික දවසක් යද්දී ඕවා දිරන්න පටන් ගත්තොත් නේ ඕවා ආයි පරම්පරා ගානකට අපිට අර විශ්වාසයේ තියලා තියාගන්න බැරුව ගියොත් සෑහෙන ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්.
0: ලොකු ප්‍රශ්නයක්.
1: ඉතින් ඒක නිසා තමයි අපි හැම වෙලේම මතක් කරන්නේ අර මේ වගේ දේවල් අපිට හරි ගස්සන්න පුළුවන් වුණාට ජීවිතේටම අපි එකපාරක් හදන අපේ ගෙදර
0: නැත්නම්
1: අපි අලුතෙන් රිනොවේට් කරන අපේ ගෙදර
0: නැත්නම්
1: අපේ ව්‍යාපාරික ස්ථානය එහෙම අපිට ආයේ අතරමඟට ගියාට පස්සේ හරි ගස්සන්න බෑ.
0: ඔව්.
1: ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ මේ වෙනකොට ලෝකේ ට්‍රෙන්ඩින්ම නැත්නම් ඔය අපි කිව්ව ජනෙල් දොරවල් උළුහව් ඊට පස්සේ ඔය ස්ලයිඩින් ඩෝස් ඔය වගේ දේවල් වලට භාවිතා කරන ට්‍රෙන්ඩින්ම අමුද්‍රව්‍යය තමයි ඇලුමිනියම් කියලා
0: කියන්නේ.
1: ඉතින් දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා ස්විස් ටෙක් ඇලුමිනියම් එක අඩු මිලකට ප්‍රමිතිගතව කල්පවතින විදිහට කල්පවතිනවා. මේක තමයි ඊළඟ වැදගත්ම කාරණාව. කල්පවතින විදිහට ඔයාගේ අලුත්ම ගෙදර වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් නැත්නම් මේ තියෙන ගෙදර ඔයා අලුත් කරනවා රිනොවේට් කරනවා වෙන්න පුළුවන්. ඒ දේවල් විශ්වාසනීයව සිද්ධ කරගන්න කායකද Swiss Tech Aluminium. ඉතින් ඔන්න ඔයාලට දැන් සුවිශේෂී ඔෆර් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා.
0: ඒ
1: ඔෆර් එක අපි ඔයාලට මතක් කරන්න ඕන. ඒ තමයි මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නේ.
0: Right.
1: මේක මේ කෑෂ්බැක් ඔපචුනිටි එකක්.
0: Okay.
1: ජීවිතේ ගයක් හදනකොට ඔය අමුද්‍රව්‍ය තෝරගන්නකොට ගන්න වැදගත් තීරණ, වැදගත් තීන්දුව හරි විදියට කරගෙන යද්දී
0: මෙන්න
1: මේ වගේ ඔපචුනිටි එකක්, මේ වගේ ලක්යක් ආවොත් ඒකෙන් උපරිම ගන්න ඕන ඔයා. ඒක නිසා තමයි අපි ඔයාලට කියන්නේ මෙන්න මෙච්චරයි කරන්න තියෙනවා. දැන් ඔයාගේ ගෙදර වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් හදද්දී ඒකේ තියෙන ඇලුමිනියම් වලට, ඒකේ භාවිතා කරන ඇලුමිනියම් වලට පොඩි එස්ටිමේට් එකක් ගන්න
0: ඕනේ.
1: නැත්නම් අපි දන්නවා කොටේෂන් එකක් ගන්නවා.
0: කොටේෂන්
1: එකක් ගන්න. හැබැයි ගන්න ඕනවා ස්විස් ටෙක් ඇලුමිනියම් දාලා.
0: ඔව්.
1: මෙන්න ගෙදර හදන මෙච්චර ජනෙල් දොරවල් උළුහව් ප්‍රමාණයක් තියෙනවා.
0: මේ
1: ටිකට ස්විස් ටෙක් ඇලුමිනියම් වලින් දැම්මොත් යන වියදම මෙන්න මේකයි කියලා ඔයා ගන්න ඕන කෙලින්ම අපි කිව්වා කොටේෂන් එකක්. මේ කොටේෂන් එක ඔයා අරගෙන යවන්න ඕන, WhatsApp කරන්න ඕන මෙන්න මේ නම්බරකට 076 780 7003. 076 780 7003.
0: එහෙම
1: යවුවට පස්සේ ඔයාගේ කොටේෂන් එක යාලා වෙරිෆයි කරගන්නවා. වෙරිෆයි කරගෙන ඉවරුණාට පස්සේ ඔයාට තියෙන ඉන්ස්ටෝල් එක කරනවනේ. ඉන්ස්ටොලේෂන් එක කරලා ඉවරුණාට පස්සේ දැනුම් දෙන්න සොයිස් ටෙක් එකට. ඔන්න මම කියපු විදිහටම කොටේෂන් එකේ විදිහටම බඩු ටික දාලා හදලා ඉවර කරා.
0: එතකොට
1: ඒගොල්ලන්ගේ ටෙක්නිකල් ටීම් එකක් එනවා. ඇවිල්ලා ඒගොල්ලෝ ඔයාගේ සයිට් එක බලනවා. ඒකේ තත්ත්වය කොහොමද ඔක්කොම පොඩ්ඩක් නිරීක්ෂණය කරලා ඔයාට ඒ වෙලෙම cash back එකක් දෙනවා. රුපියල් මිලියන 2.5ක් දක්වා ඔයාලට මේ cash back එක ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඒ
1: වගේම තමයි ඔයාට life time after sale service එකක් හම්බෙනවා.
0: ඒ
1: වගේමයි අවුරුදු 30ක warranty එකකුත් හම්බ වෙනවා.
0: ඉතින්
1: මේ ඔක්කොම එක තමයි ඔයාට Swiss Tech Aluminium හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ ඉක්මන් කරලා Swiss Tech Aluminium එකම ඔයාගේ මේ quotation එක දාලා මේ opportunity එකෙන් කෑෂ්බැකයක් ගන්න කියලා.
0: Yes, ස්විස්ටෙක් ගැන මතක් කරන ගමන් ඉක්මනට මතක් කරන්න ඕනේ ප්‍රයිම් කලම්බෝ 9 ගැන. දැනට ඉදිවෙමින් පවතින apartment complex එක තමයි ප්‍රයිම් කලම්බෝ 9 කියලා කියන්නේ. ඔයාලට දැන් reservations පටන් අරන් තියෙන්නේ නේද? ආයේ reservations දාන්න
1: පුළුවන්. ආයේ අපි කතා ගොඩාක් කියන්නේ. ඔයාලට පුළුවන්කම තියෙනවා දැන් ඔයාගේ apartment එක වෙන් කරගන්න call එකක් ගන්න මෙන්න මේ number එකට 0711 0713 0713 0713 0713 number එකෙන් call එකක් අරගෙන ඔයාලට පුළුවන් ඔයාගේ apartment එක වෙන් කරගන්න හරියටම heart of colombo colombo කියන්නේ කොළඹ මැදින් වඩ colombo 9 වලින් ඔයාගේ apartment එක වෙන් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා රුපියල් මිලියන 45 ඉඳන් ඉහළට
0: ඕකේ ඒත් එක්කම ඔයාට වැනිලා වගාවක අයිතිකාරයෙක් වෙන්න පුළුවන් වා සදාහරිත එක invest කරත් මාසෙකට රුපියල් 6000 ගානේ ඔයාගේ පඩියෙන් කැපෙන විදිහට හදාගත්තත් ඇති නේද
1: හදාගන්න පුළුවන් මාසෙකට රුපියල් 6000 කොන්දට මැති ඒ විදිහට මාස 60ක් ඒ කියන්නේ අවුරුදු 5ක් පුරාට ඔයාට තියෙන සදාහරිත ගාව මේ මුදල තැන්පත් කරන්න එතකොට 360000ක් විතර මුදලක් එකතු වෙනවා මේ මුදල තමයි සදාහරිත අරගෙන ගිහිල්ලා යාලගේ මැඩගස්කවල තියෙන වැනිලා වගාවන් වල ආයෝජනය
0: කරන්නේ.
1: එහෙම ආයෝජනය කරාට පස්සේ අවුරුදු 10ත් 20ත් අතර කාලයක් ඇතුළත ඔයාට ඒකේ ප්‍රතිලාභ ලැබෙනවා. රුපියල් 6000කින් ඔයාට පුළුවන්කම තියෙනවා රුපියල් 125ක් 30ක් දක්වා ලොකු ප්‍රතිලාභ ලබා ගන්න. කරන්න තියෙන්නේ ටිකක් ඉවසීමෙන් ආයෝජනය කරන එක තමයි. ඉතින් ඒකට අවුරුදු 23ක විශ්වාසයත් එක්කෙන සදාහරිත තෝරගන්න කියලා අපි මතක් කරනවා.
0: රයිට්. ඒත් එකම අලුත් පැයට යන කලින් මතක් කරන්න ඕනේ මෙල්වා ස්ටිල් ගැනත්.
1: ලංකාවේ අංක එකේ ව්‍යාපෘති වලට සාරා භාවිතා කරලා තියෙන්නේ මෙල්වා ස්ටිල් කියලා අපි වාට කියලා තියෙනවා.
0: ඉතින්
1: ඒක නිසා තමයි කියන්නේ වාගේ අලුත්ම ගෙදර වෙන්න පුළුවන් ව්‍යාපාරික ස්ථානය වෙන්න පුළුවන් මේ ඕනම ගොඩනැගිල්ලක් ශක්තිමත් විදි කරගන්න මේ ව්‍යුහය මේ ස්ට්‍රක්චර් එක ශක්තිමත් තියාගන්න නම් ඔයා අනිවාර්යෙන්ම මෙල්වා ස්ටිල් ම තමයි භාවිතා කරන්න ඕනේ කියලා.
2: වැනෙන වානේ කියන්න එපා ඊට පස්සේ නේද?
1: ඔව් වැනෙන්න ඕනේ ටිකක් වානේ වුණාම. හැබැයි කඩන් වැටෙන්න
2: හොඳ නැහැ.

0: ಒಟ್ಟ ಒಬ್ಬ ವೆತಗಿನ ಎಣ್ಣೆ
1: ರಸವತ್ ಕರಾಯ್
0: මේ පැයි රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම
2: අයිබෝන් මේ පැය රටතට සමගින් මම සමීර. ශ්‍රී ලංකාව ආශ්‍රිතව පවතින 15 වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ ඉදිරි දින කිහිපෙදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලුගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල පසරෝකෙන් පමණ පසුව වැසි හෝ කිකුරුම් සහිත වැසි ඇති විය හැකි බවටයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. බස්නාහිර, වයඹ සහ උතුරු පළාත්වල, ත්‍රිකුණාමලයේ, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදැසන කාලයේදී වැසි ඇති විය හැකි. සබරගමුව, මධ්‍යම, ඌව, දකුණු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. කිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියා. මීළඟනිත් නිවුස් පෙරවරු 9ට.
0: Let's news. Be pay what a thought.

0: උදේ 8යි විනාඩි 10යි අල්ගොටාව මේ වෙලාව දැන් අලුත් පැයේ වැඩ ටික පටන් ගන්න තමයි හදන්නේ.
1: හදන්නේ මේ දැන් අලුත් පැයේ වැඩ පටන් ගනිද්දි පැය මුලම මතක් කරන්න ඕන දේ තමයි
0: රයිට්
1: මේ ඔය ශ්‍රවණය කියන එක. අහන් ඉන්නවා කියන එක.
0: ඔව්.
1: ඇහෙනවා සහ අහනවා කියලා කියන්නේ දෙකක්නේ සාරා නේනවා. ඒ කියන්නේ අපි උනත් ඔය කියනවනේ නිකන් ඇහුණා. ඒ කියන්නේ අපි ඒක නිකන් ඕනේ කමින් කරපු දෙයක් නෙමෙයි.
2: ඔව් රේඩියෝ ඇහෙනවනේ.
1: ඔව්.
2: ඒකට ඉතින් අපි ඒක අහනවා කියලා ඔබට දැනෙන්න පොඩි පොඩි උපක්‍රම කරනවා.
1: කරනවා.
2: ඒවා ඉතින් අපි කිව්වම වැඩක් නැහැ නේ.
1: අන්න ඒක
2: දැන් රේඩියෝ කාර්යයන්ගේ රහස.
1: ඔව්.
2: ඒකට තමයි මතක් කිනා රේඩියෝ එක දාලා නේද?
1: අන්න. එහෙම
2: සමහර දැන් හිතනනේ නා රේඩියෝ දාලා තිබ්බනේ දාලා බෙල කටහඬ නේද?
1: ඇයි ඇයි තිබ්බා? එහෙම ඇහෙනවා. සමහර අවස්ථා තියෙනවා නැවතිලා අපි අහනවා. නැවතිලා රේඩියෝ ළඟ නැවතිලා අහනවා.
0: අපි දන්න
1: එහෙම වෙලාවල් මොනාද කියලා. ඉතින් ඒ තරමට ඔය සවන් දෙනවා කියන එක, ඇහුම්කන් දෙනවා කියන එක, ශ්‍රවණය කියන එක අපේ ජීවිතයට සෑහෙන්න වැදගත්. ඒ කියන්නේ ඔය පාඩම් කරද්දී උනත් අපිට කියලා තියෙනවා මේ, ඒ කියන්නේ අපි නෙමෙයි මේ කියන්නේ, මේ අධ්‍යාපන විශේෂඥයින් කියන්නේ. සාමාන්‍යයෙන් අර ළමයි ඉන්නෝනේ දැකලා ඇති සාර, ඔයා උනත් එක්ක කරලා ඇති ජීවිතේක අවස්ථාවක් හරි.
0: ඒ
1: තමයි ටිකක් ශබ්ද නගා පාඩම් කරන
0: දේවල්. මට වෙන අර වෙන විදිහකට පාඩම් හිටින්නේ
1: නැහැ. අන්නේව
0: මේ දවසලත් ඒ ටික තමයි පාඩම් කරේ.
1: අන්නේව ඔයා නිකන් ජාත්‍යන්තර සම්මුතා ගැන නේ ඉගෙන ගන්න. එතකොට ඔය ජාත්‍යන්තර සම්මුතීන් ගැන නේ, ඒ වගේ තියෙන එක එක දේවල් ගැන කතා කරද්දී ඔය වර්ෂ වෙන්න පුළුවන්, ඒ වගේ තියෙන ටර්ම්ස් ඇන්ඩ් කන්ඩිෂන්ස් වෙන්න පුළුවන්.
0: ඒ
1: දේවල් අපිට හොඳට මතක හිටින්න ඕනේ. එහෙම මතක හිටින්නා නම් ගොඩක් කලාවට අපි ඒව අර බලාගෙන කියවනවා වගේම තමයි, නිහඬව කියව ගන්නවා වගේම තමයි, ශබ්ද නගායව කියන්න කියන්න කියන්න අපේ කන් වලට ඒව ඇහෙන්න පටන් ගන්නවා. අන්න කන් වලින් ඒවා ස්ටෝ කරගත්තට පස්සේ, ඒවා ග්‍රැබ් කරලා අපි කියන ඇදලා ගත්තට පස්සේ, ඒවා මේ අපේ ඔළුවේ තැම්පත් වෙන ප්‍රමාණය, අපේ මතකයේ තැම්පත් වෙන ප්‍රමාණය, අපි අර නිකන් නිහඬව පාඩම් කරලා තැම්පත් කරගන්න ප්‍රමාණයට සාපේක්ෂව වැඩි කියලා විශේෂඥයන් කියලා තියෙනවා. එතකොට තේරෙනවද මේ ශ්‍රවණය කියන කාරණාව කොච්චර වැදගත්ද කියලා. සමහර ලාට ඔය ලෝකේ අධ්‍යාපනය ගතට පස්සේ ආකාර දෙකක් තියෙනවනේ.
0: ඔව්.
1: විධිමත් අධ්‍යාපනය සහ අවධිමත් අධ්‍යාපනය.
2: නොවිධිමත් අධ්‍යාපනය කියලත්
1: කියනවා. ඉතින් විධිමත් කියලා කියන්නේ අපි සාමාන්‍යයෙන් ඉස්කෝලේ ගිහිල්ලානේ, පෙර පාසලෙන් පටන් ගත්තට පස්සේ ඉස්කෝලේ ගිහිල්ලා, කැම්පස් ගිහිල්ලා, එම්ඒ කරලා, PhD කරලා,
2: අපේ ගෙවල් වල කට්ටිය හිතන් ඉන්නේ ඒක තමයි අපි විධිමත් විදියට අධ්‍යාපනය ලැබුවා කියලා.
1: ලැබුවා කියලා.
2: අපිනේ දන්නේ නේද?
1: අපිනේ දන්නේ.
2: කොච්චර නොවිධිමත්ද කියලා. පොතක් අරන් බැලුවා නම් එහෙන්න ඕනේ කොච්චර නොවිධිමත්ද කියලා.
1: හරි කොහොමරි අපි අර මොකක් හරි පද්ධතියක් ඇතුලේ ගියානේ.
0: ඒක
1: තමයි විධිමත් බව, විධිමත් අධ්‍යාපනය කියලා කියන්නේ. ඊට පස්සේ මේ අවධිමත් අධ්‍යාපනය කියලා කියනවා. ඒ තමයි මේ අපිට ඇහෙන දේවල්. අපි නිකන් කතා බහ කරද්දි, මිනිස්සු ආශ්‍රය කරද්දි, යද්දි එද්දි, මේ අපි වහගෙන ඉද්දි, අපි වහ වහගෙන ඉද්දි අපිට ඇහෙන දේවල් වලින් ඉගෙන ගන්න දේවල්. ඔය දන්නවද ඔය දෙකෙන් මිනිස්සු වැඩිපුරම ඉගෙන ගන්න මොන අවස්ථාවේද කියලා?
0: නොවිධිමත්.
1: අන්න හරි. ඔය අවධිමත් කියන ඔය යනේන මගතොට ඇහෙන කරන දේවල් වලින් තමයි මිනිස්සු ඉගෙන ගන්න. ඒක සෑහෙන්න ඉෆෙක්ටිව් කියලා විශේෂඥයන් කියලා තියෙනවා. එතකොට තේරෙනවා නේද මේ අපි අහන් ඉන්නවා කියන එක,
0: නැත්නම්
1: අපේ මේ කන් දෙක කියන එක, අපි දේවල් අහනවා කියන එක, ඒවා අර කන් දෙක හරහා, අපේ සෙන්ස් ඕගන් වල තියෙන කන් දෙක හරහා අපේ මොළයට දාගන්නවා කියන එක කොච්චර මේ වැදගත්ද කියලා.
0: ඔව්, ඒ කියන්නේ අපිට කන් දෙකක් තියෙන්නේ නේද?

0: කටයි කම් දෙකයි
1: තියෙන්නේ කියන්නේ අඩුවෙන් කතා කරලා වැඩියෙන් අහන්න. ඉතින් ඒක නිසා තමයි කියන්නේ අපේ මේ ඉන්ද්‍රියක් විදියට ගත්තට පස්සේ මේ කන ෆන්ක්ෂන් වෙන කිව්වනේ කන් දෙකක් තිබ්බට මේක එකක් හැටියට තමයි ෆන්ක්ෂන් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ කන් දෙක වරිස්සම් කරගන්න එක අපේ මේ ශ්‍රවණ තත්ත්වයන් ගැන සැලකිල්ල දක්වන එක. එහෙම යම් ආකාරයකින් වට දැනෙනවා නම් මගේ ශ්‍රවණ තත්ත්වයන් අඩුවීගෙන යනවා ටිකක් ඇහෙනවා අඩුයි කියලා දැනෙනවා නම් ඒකට ගැළපෙන විදිහට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් නියම ප්‍රමිතීන්ට අනුකූලව ටෙස්ට් එකක් කරගන්න එක සෑහෙන්න වටිනවා. ඒ කියන්නේ අපි දන්නවා ඕගොල්ලෝ ඔය විවිධාකාරයේ දැන් සෞඛ්‍ය පරීක්ෂණ කරනවානේ. නේ අපේ දිය වැඩි ආවෙන්න පුළුවන් රුධිරයේ සීනි මට්ටම ගියයි ඊට පස්සේ අපි දන්නවා අක්මාව වෙන්න පුළුවන් බ්ලඩ් ප්‍රෙෂර් එක වෙන්න පුළුවන්
0: කොලෙස්ටරෝල්
1: අන්න ඔය වගේ ගොඩාක් දේවල් කරනවා. ඉතින් ඒ වගේම ඒකට එකතු කරගන්න ඕන අනිවාර්ය අංගයක් තමයි අපේ හියරින් ටෙස්ට් එක කියලා කියන්නේ. මොකද ඔය කන් දෙක නැත්තම් අපිට මේ වෙනකොට සෑහෙන්න දේවල් බෑ. ඉතින් කන් දෙක ඇවිල්ලා තියෙන එකයි වැඩිපුර අහන්න වැඩිපුර ඇහුම්කන් දෙන්න වැඩිපුර දේවල් ධාරණය කරගන්න. ඉතින් ඒක නිසා ඔන්න අපි මතක් කරනවා එහෙම කන් දෙක ඔයා ගිහිල්ලා ටෙස්ට් කරගන්න ඕන ශ්‍රවණ පරීක්ෂණයක් කරනවා නම් ඒක ආවට ගියාට කරන්න බෑ. ඒක කරන්න ඕනේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව ලෝකයේ තියෙන උසස්ම තාක්ෂණය භාවිතා කරලා මේ වෙනකොට මේ නුවන් AI තාක්ෂණය ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක කෘත්‍රිම බුද්ධිය මේ ශ්‍රවණ පරීක්ෂණ වලට සෑහෙන්න යොදා ගන්නවා. ඉතින් ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට ඒ තත්ත්වයන් වෙනස් වෙන ඒ තත්ත්වයන් අනුකූල වෙලා මේ පරීක්ෂණ කටයුතු කරන්න AI තාක්ෂණය භාවිතා වෙනවා. ඉතින් මේ විදිහට මේ AI තාක්ෂණය ලෝකයේ තියෙන නවීනතම තාක්ෂණය ඔය මේ 10 channel hearing aids වගේ තාක්ෂණයන් භාවිතා වෙන්නේ සාමාන්‍ය ලංකාවේ කොහෙද කියලා ඇහුවොත් අපිට මතක් වෙන්නේ එකම එක නමක් තමයි. ඒ තමයි
0: Vision
1: Care Hearing Solution කියලා කියන්නේ. ලංකාවේ ආයේ වෙන තැනක් නෑ වාට මේ විදිහට ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ඔයාගේ කන් දෙක නැත්නම් ඔයාගේ ශ්‍රවණ තත්ත්වයන් පරීක්ෂා කරගන්න ඕන නම්. ඉතින් ඒක නිසා තමයි අපි මතක් කරන්නේ යන්න ඔයාට ළඟම තියෙන Vision Care Hearing Solution ශාඛාවට. එහෙම යද්දි දැන් ඔන්න ඔයාට Hearing Angel කෙනෙක් වෙන්න පුළුවන් අවස්ථාව තියෙනවා. මේක gedere inne oy taruna kattiyata api me kiyanne. ඔයගොල්ලෝ හොඳට අහගෙන ඉන්නවා නම් මේ වෙලාවේ හොඳට ඇහුම්කන් දෙන්න. ඒ තමයි ඔය ගෙදර ඉන්න වැඩිහිටි කෙනෙක් අවුරුදු 50ට වැඩි අම්මා වෙන්න පුළුවන් තාත්තා වෙන්න පුළුවන් ඕනම වැඩිහිටි කෙනෙක් එක්කගෙන ඔයා යන්න ඔයාට ළඟම තියෙන Vision Care Hearing Solution ශාඛාවට. ඒකට ගියාට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා ඒගොල්ලන්ගේ ටෙස්ට් එක නොමිලේ මෙතන කරන්න. අන්න ඒක තමයි විශේෂම කාරණාව. ඒක මතක තියාගන්න ඕන. ඊට පස්සේ ඔයාට පුළුවන් එතන ඉඳන් ලස්සන බෑග්ඩ්‍රොප් එකක් තියෙන එක ෆොටෝ එකක් ගාලා අප්ලෝඩ් කරන්න ඔයාගේ Facebook එකට. අප්ලෝඩ් කරද්දී ඔයා ටැග් කරන්න ඕන Vision Care Hearing Solution page එක. ටැග් කරාට පස්සේ ඔයාට පුළුවන්කම තියෙනවා EV bike එකක් දිනාගන්න. ඉතින් ඔයා එක්කෙනෙක් වණන් එක්කන් යන්න ඔයාට entries එකයි. ඔයා සමහර අම්මයි තාත්තයි දෙන්නම එක්කන් ගියොත් ඔයාට entries දෙකක් හම්බ වෙනවා. ඉතින් අන්න ඒ විදිහට වැඩිපුර කට්ටිය එක්කන් ගියොත් entries වැඩි.
2: සහ අනිත් එක මේ හිතන්න එපා මේ යන හැම එක්කෙනාටම hearing aid cycle ලැබනවා කියලා.
1: එහෙම එකක් නෑ. එහෙම නෑ.
2: එහෙම අවශ්‍යතාවයක් තියෙන නම් විතරයි.
1: අහ් ඒක දැන් මතක දැම්ම කිව්වා හිත
2: හිත. ඔය අර කනේ අර pain හරි නොපෙනෙන හරි hearing aids මේ vision කියලා එල්ලලා එවන්නේ.
1: ඊල රණ්ඩුනොත් අර මහත්තයර දුන්න අපිට දුන්නේ නෑනේ. ඒක හිතෙන්න පුළුවන් නෑ.
2: ඔව්. ඔබට අවශ්‍ය නම් සමහරලා ඒවා ඖෂධ ප්‍රතිකාර මගින් සුව කරන්න
1: පුළුවන්.
2: එතන තියෙන්නේ solution කියලා නමක් තියෙනවා.
0: විසඳුම්.
1: ඉතින් ඒක නිසා තමයි කියන්නේ යන්න මේ hearing test එක කරගන්න. ඒක වාට හොඳයි. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් hearing aids දෙයි. එහෙම නැත්නම් වාට අවශ්‍ය උපදෙස් ලැබෙයි, විශේෂඥ උපදෙස් ලැබෙයි. ඉතින් ඒ දේවල් අරගෙන එන්න අනිවාර්යයෙන්ම යන්න Vision Care Hearing Solution ශාඛාවක.
0: Right. Okay. මේක අපේ අම්මා අගෙන ඉන්නවා නම් අපේ අම්මා මාව අරගෙන යනවා. මම යාව අරගෙන යන එක කෙසේ වෙත?
1: අවුනේ ඒ තරම් දුරට ඇහින්නේ.
0: හරි. අචිනුවා. මට අර BYD එක මිස් වෙනවානේ.
2: ඇයි?
0: ඒක අරන් ගියානේ.
1: ආ ඔය ගෙදර තිබ්බේ අරන් ගියානේ.
0: ගෙදර තිබ්බේ අරන් ගියා. මට මේ අපෝය දෙන්නට බැරිද මාව ආයි BYD එකට එක්කන් යන්න අර ටෙස්ට් ඩ්‍රයිව් එක පොඩ්ඩක්.
2: පුළුවන්.
1: යම්.
2: ආ මන් දන්නා ඕගොල්ලන් ගෙදර.
0: හා.
2: රාජ්‍ය සේවකෙක් ඉන්නවා.
0: ඔව්.
2: අන්න දැන් එයාට පුළුවන් BYD එක බොහොම
0: ලේසියෙන්
2: ගන්න පුළුවන්.
0: ඒක කොහොමද?
2: මාසෙට රුපියල් 68,000ක් වගේ වියදම් කළා BYD එකක් ගන්න පුළුවන්. ඒක හින්දා ඔයාගේ ওই සිහිනේ බොහොම ඉක්මනට අහිමි වෙච්ච. බලන් ඉන්නකොට හොස් ගාලා ගියා.
1: හොස් ගාලා නේ. ඔව්.
2: BYD එක. ආයේ දෙට්ටේ.
1: ඉතින් අතර නොවා කිව්වා වගේ මේ රාජ්‍ය සේවකයින්ට ඔන්න පුළුවන්කම තියෙනවා මාසික බොහොම අඩු මාසික වාරිකයකට රුපියල් 68,000 වගේ මාසික වාරිකයකට.
2: ඒ මේසේ රාජ්‍ය සේවකයන් නෙමෙයි ඉන්නේ පළවෙනි ශ්‍රේණි රාජ්‍ය සේවකෙක් ඉන්නේ.
1: ඔව් ඔව්. ඒතර වැඩි කොහොමත් ලේසි.
0: ඒ රාජ්‍ය සේවිකාවට මේ සේවා.
1: සේවිකාවට
2: මේවා ඒවා.
0: හරි දැන් ඔව් අසි මාස 3-6ක් බලන් ඉන්න ඕනේ නැහැ දැන් BYD එනකම්. දැන් ගිහින් අර
1: එහෙනම් සරේ ටෙස්ට් ඩ්‍රයිව් එකක් එහෙම ගිහිල්ලා වාගේ වාහනේ වාට මිලදී ගන්න පුළුවන්.
0: Yes. ඒ විදිහට BYD එකට ඉතින් යන්න තමයි අපි හැමතිස්සෙම හැම පැයෙම ඔයගලන්ට මතක් කරන්නේ.
1: අපිත් යන්න මොකද අලුත්ම මොඩල්ස් ටික ඇවිල්ලා තියෙනවා.
0: ඇවිල්ලා තියෙන්නේ අපිත් යන්නේ.
1: එදා ටෙස්ට් කරපු ටික අපිට ඕකේ. දැන් ඊළඟ ටික ටෙස්ට් කරලා බලන්න එපා.
0: ඔව්. අපිත් එහෙනම් රවුමක් ගිහින් එනකන් ඔයගොල්ලෝ මේ සින්දු අහන්න.

0: උදෑසනවිසි දෙකයිදැන්න.
1: ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
2: මාසෙ මැද මෙච්චර බඩු ගන්න කොහොමද? ලොතරැයියක් වත් ඇදුනද? මේ Kiehl's Products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
3: Kiehl's එකෙන් කාට එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැ සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 113ක් CBC Finance අදම අමතන්න 0.76 යටයි 800යි 700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි.
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: Prime Colombo
8: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹෝ. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න. 0710077733.
7: ප්‍රයිම් කොළඹෝ.
9: මාළු කන්න කැමති කිරටද පිරිසටද
10: කැමති විදියකට
9: විජය කිරි මාළු තුන පහ කුඩු හා විජය මිරිස් මාළු තුන පහ කුඩු
10: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
1: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
11: ඇසීම අඩුත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට විෂන් කියා හියරින් සොලූෂන්ස් අමතන්න 0777776610.
6: නොයිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
12: FM 95 FM 94.8 Net FM

0: උදේ 8යි විනාඩි 28යි ඇල්ගොරිතම් වෙලාව. මම සින්දු යන අතරේ මගේ හෙඩ්ෆෝන් එක අඩු කරගෙන දැන් මට කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. දැන් හරි.
1: දැන් හරිද?
0: දැන් හරි.
1: හරි. එහෙනම් දැන් තමයි හරිම වෙලාව ඔයාලට මතක් කරන්න සොයිස්ටෙක් ඇලුමිනියම් ගැන.
0: රයිට්.
1: සොයිස්ටෙක් ඇලුමිනියම් ගැන අපි ඔයාලට මතක් කරනවා දිගින් දිගටම. හේතුව තමයි මේ වෙනකොට ලෝකයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පරිවර්තනීය වෙනසක්. නැත්තම් අපි කියන්නේ රෙවොලූෂන් එකක් කරන්න මේ ඇලුමිනියම් ප්‍රොඩක්ට්ස් වලට පුළුවන් වෙලා තියෙනවා සාරා.
0: හරිද?
1: අපි ලෝකයේ කොයි රටක් බැලුවද මට මතකයි ඊයෝ ආ කිව්වා න්ියුසීලන්ඩ් ගැන. අර ලෝකේ ටික ටික අර ටිකක් මේ යනවනේ මේ සරල කියන පැත්තටනේ
0: මිනිමල්ස්
1: කියන පැත්තට යනවනේ. ඉතින් ඒ පැත්තට යද්දී මිනිමල් වෙද්දි ටික ටික අපි අර හැමදේම ක්වොලිටි හැබැයි සිම්පල් කරනවා. එහෙම කරාට පස්සේ අපිට ඔය ගොඩාක් යුරෝපීය රටවල ඊපස්සේ අපි කිව්වා වගේ ඕස්ට්‍රේලියාව ඊටපස්සේ අපි දන්නවා නවසීලන්තය වගේ රටවල් වල මේ වෙනකොට ඔය අග්නිදිගාසියාතික රටවල් වල මේ ඇලුමිනියම් ඩෝස් ඊටපස්සේ ඔය වින්ඩෝස් ඊටපස්සේ අපි දන්නවා ඔය ස්ලයිඩින් ඩෝස් පැන්ට්‍රි කබර්ඩ්ස් මේ දේවල් යූස් කරන එක සෑහෙන්න වැඩි වෙලා තියෙනවා. ඒගොල්ලෝ දැන් ඒවට ටික ටික කන්වර්ට් වෙවි තමයි යන්නේ. එහෙම කන්වර්ට් වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. පළවෙනි එක තමයි මේ කොස්ට් ඉෆෙක්ටිව්නස්. ඒ කියන්නේ පිරිවැය කියන එක වියදම කියන එක හරිම අඩුයි. ඊළඟට ඩියුරබිලිටි. ඒ කියන්නේ කල් පැවැත්ම කියන කාරණාව සෑහෙන්න කල් පැවැත්ම પરම්පරා ගානකට තහවුරුයි, ස්ථාවරයි. ඒ වගේම තමයි තවත් ලොකු කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ පරිසරය කියන දේ. පරිසරය රැකගන්න පුළුවන්කම. සාමාන්‍යයෙන් ඉස්සර නම් අපි දන්නවා දොරවල් ජනෙල් ඔක්කොම දාන්න ඔය ගස් කපලනේ, ලී වලින්නේ. ඒතර ඕක
2: එහෙම කපන්න හිතාගෙනම ගස් දිහා බලන් ඉන්නවා.
1: ඉන්න කට්ටිය තියෙනවානේ දැන් ඊට මේ කොස් ගස් ටිකක් තියෙනවා නම්
2: පොඩි එකාගේ ගේ හලන්න මේ පරාලටි කරගන්න අර කොස් දෙක තියන්න
1: මතක් කරන්න එහෙම මේ පරිසර විනාශයට මේ හැම දෙයකටම නැත්නම් මේ ලෝකේ වනාන්තර ගහණය දැන් ලංකාවටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. වනාන්තර ගහණය ටික ටික අඩු වෙලා යනවා. කැලෑ හොයා නැහැ. දැන් ලෝකේ මේ අලුත්ම රිසර්ච් එකක් යනවා මේ කැලෑ ගිනිහිල්ල අර මේ දැන් ඔය සහරා කාන්තාරය වගේ
2: තියෙන්නේ
1: ඒ පැතිවල වගා කරන්න පුළුවන්. දැන් කැලෑ ඇති කරන්න පුළුවන්ද කියලා.
2: ඒක ඇති කරගෙන යනවා. දැන් මැද පෙරදිග අපි දකිනවා දැන් අර අලුතෙන් අපි කිව්වේ නියෝ ටවුන් එක.
1: ඔව්.
2: තනිකර හරිතාගාරයක්
1: විදිහට හදන්නේ.
2: ඒගොල්ලෝ සමුද්‍ර ජලය කියන්නේ මේ කරදිය මිරිදිය බවට පත් කළා. ගස් වවන්න පටන් ගන්න. මේ ඊට පස්සේ ඉතින් අපිට මොනවද කොංගෝ වනාන්තරය ඇමසන් වනාන්තරය බලන්න යන්න වෙන්නේ මැද පෙරදිග.
1: මැද පෙරදිගට තමයි.
2: ඉතින් ඒකත් සිංහරාජ බලන්නත් අපිට
1: යන්න වෙනවා කොහෙද ළඟදී.
2: ඒක තමයි වෙන්නේ.
1: ඉතින් දැන් ඔය දේවල් ගැන මේ විද්‍යාඥයින් අනතුරු වගවල තියෙනවා. ඇත්ත මෙහෙම හදන්න පුළුවන් අපිට වනාන්තර ප්‍රතිනිර්මාණය කරන්න පුළුවන්.
2: කරන්න පුළුවන් ආචි මොකක්ද දන්නවද? දැන් ඔය මේ ඉන්ධන කියලා අපි ගන්න දේවල් විශේෂයෙන් ගල් අඟුරු කියලා දැන් ඔය කාන්තාරවල වැඩි හරියක් නිසාරණය කරන්න. හැබැයි කාන්තාරත් නෙමෙයි දැන් ලතින් ඇමරිකාවේ කාන්තාරවලින් නෙමෙයි මේ තෙල් ගන්නෙ. මේ හොඳට ගස්කොලන් තියෙන මේ ප්‍රදේශවලනුත් තෙල් නිසාරණය කරනවා. හැබැයි මැදපෙරදිග අපි කාන්තාරවලනේ අර තෙල් නිඳවල් දකින්නේ. ඔය තෙල් කියන්නේ මොනවද? මේ ගල් අඟුරු කියන්නේ මොනවද? මීට වසර ගණනාවකට කලින් තිබිච්ච ගස්කොලන් පල්ලෙහාට ගිහිල්ලා කාබන් හැටියට තම්පත් වෙලා ඒවා ඊට පස්සේ ඛනිජ තෙල් බවට පත් වෙලා රසායන ප්‍රතික්‍රියා වලට පත් වෙලා ඔය අර අපි කලින් දවසකුත් කිව්වනේ ලෝකේ මීට මිලියන ගානක් කලින් තිබ්බේ මේ වායු සංයුතිය නෙමෙයි කාබන් ඩයොක්සයිඩ් තමයි වැඩි. ඉතින් අවසානයේදී ගස් මොනවද කළේ? හුස්ම අරන් ඒවා කාබන් ඒගොල්ලෝ උරාගෙන ඔක්සිජන් අපිට පිට කරලා ඔක්සිජන් සංයුතිය හදලා දුන්නා. මේ හෝමෝ සේපියන්ලට සහ අනිත් සත්තුන්ට ජීවත් වෙන්න පුළුවන්
1: විදිහට
2: අර කාබන් ඔක්කොම පොළොව යටට ගියා. අවුරුදු ගානකට පස්සේ අපි ඒවා ඛනිජ තෙල් කියලා හොයාගත්තා.
1: අයුරට ගත්තා.
2: ඒත් කියන්නේ මිලියන ගානකට කලින් කාන්තාර වෙලා තියෙන හොඳට ගස්කොලන් තිබිච්ච වනාන්තර තමයි. දැන් ඉන්න පුත්තු ටික දන්නව ඕක. අර රජුරුවන්ගේ කුමාරවරු ටික වැඩේ සිහින්න කරන්නවා. ඒගොල්ලෝ කරන්නේ මොකද? මූදු වතුර ෆ්‍රෙෂ් වෝටර් කර කර අන්න කැලෑවල් වමනවා.
1: හැබැයි දැන් ඒකම තමයි මේ නුවා පොයින්ට් එක. දැන් මේ විදියට ඔය තිබ්බ ගස්කොලන් ඔක්කොම කාන්තාර බවට පත් වෙලා පල්ලහැට ගිහිල්ලා ඒවා ආයේ තෙල් විදියට උඩට ආවනේ. දැන් ආයේ එතන ගිහිල්ලා අපි කැලෑවවන එක හොඳ නෑ කියලා තමයි විද්‍යාඥයින් කියන්නේ.
2: විද්‍යාඥයෝ කියන්නේ
1: මොකද? සමතුලිත බව නැති වෙන්න පුළුවන්.
2: අනිත් පැත්තේ වෙන කොහෙන් හරි කාන්තාර හැදෙන්නම
1: වෙනවා. අනිවාර්යයෙන්ම එක පැත්තක ගස් ඇවිල්ලා කැලෑ හැදෙද්දී අනිත් පැත්තේ එක අන්තර හැදෙනවා.
2: අපි හදාගමු නේද?
1: ඔව්.
2: ඉතින් ඒක කරමින් ඉන්න අපි ඒක
1: හොඳයි. ඔව් අපි කාන්තාර මේ පැත්තේ හදා ගන්නවා ගස් ටික වෙනකට හරි දීලා. ඉතින් ඒක නිසා තමයි අපි කියන්නේ මේ විදිහට මේ ඇලුමිනියම් වගේ දේවල් වලින් මේ දොර ජනෙල් උළුහව දාන එක ලෝකේ හරිම ජනප්‍රිය වෙමින් යනවා. මොකද ලෝකෙම ටික ටික මේ ග්‍රීන් කන්සෙප්ට්ස් වලට තමයි යන්නේ. ඒ කියන්නේ මේ ගස් කොළන් පුළුවන් තරම් රැක ගන්න, පරිසරය රැක ගන්න, ඒ වගේම තමන්ගේ වියදම් අඩු කරගන්න. ඉතින් ලංකාවේ අපිට නම් ඔන්න ඔය විදිහට ඇලුමිනියම් නිෂ්පාදන අපේ ඉදිකිරීම වලට යොදා ගන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට තියෙන එකම එක ඔප්ෂන් එකයි ඒ තමයි සොයිස්ටෙක් ඇලුමිනියම් කියලා කියන්නේ. ඉතින් කරන්න තියෙන හරි පොඩි වැඩක් සොයිස්ටෙක් ඇලුමිනියම් වලට වාගේ අලුත්ම හදන ගෙදරට වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ පරණ ගෙදර අලුතෙන් රිනොවේට් කරනවා වෙන්න පුළුවන්. එතනට උනත් ඔයාට පුළුවන්කම තියෙනවා සොයිස්ටෙක් ඇලුමිනියම් යොදා ගන්න. මෙන්න කෑෂ් බෑක් ඔපචුනිටි එකක් ඔයාට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඔයා දැන් සොයිස්ටෙක් ඇලුමිනියම් ගන්න වියදම් කරන මුදලෙන් කොටසක් ඔයාට නැවත ලබා ගන්න පුළුවන් හැකියාව ඔන්න ලැබිලා තියෙනවා. හරිද? කරන්න දෙන්නේ මෙන්න මෙච්චරයි. දැන් ඔයාගේ අලුත් මේ ඉදිකිරීම වෙන්න පුළුවන්, අලුත්ම රිනොවේෂන් එක වෙන්න පුළුවන්. මේකට මේ තැන්වල ඇලුමිනියම් නිෂ්පාදන, ඇලුමිනියම් දොර, ජනෙල්, ලුළුහව් මේ තැන්වල මම භාවිතා කරනවා, යූස් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා ඔයාගේ ෆැබ්‍රිකේටර් එක්ක කතා කරලා ඔයාට ගන්න පුළුවන් පොඩි කොටේෂන් එකක්.
0: රයිට්.
1: හරිද? කොටේෂන් එකක් අරගන්න ඕනේ වැඩකට කලින්. ඒක එහෙම අතේ තියෙන්න බෑ. එතකොට අපිට දලා දහසක් එන්නේ. අන්නේ කොටේෂන් එක ඔයා යවන්න ඕන සුවිස්ටෙක් ලට. මෙන්න මේක තමයි නම්බර එක. මේ නම්බර එකට යවුවට පස්සේ යවුවට පස්සේ වෙන දේ කියන්න කලින් නම්බර එක කියන්නේ නම්බර එක තමයි මේක 076යි 780.7.3 0.76780.7.3 කියන නම්බර එකට වාට යවන්න පුළුවන්. ඒකට WhatsApp කරාට පස්සේ මේ කොටේෂන් එක, මේ ඩොකියුමන්ට් එක, ඒගොල්ලෝ ඒක බලලා ඔයාගේ ID එක වෙරිෆයි කරගන්නවා. ඊට පස්සේ දැන් ඔයා ඔය කොටේෂන් එකේ කතා කරගත්තු විදිහට අර ඉන්ස්ටොලේෂන් එක කරනවානේ. ඒ සොයිස්ටෙක් ඇලුමිනියම් දාලා ඊට පස්සේ ඔයාට පුළුවන් සොයිස්ටෙක් එකට දැනුම් දෙන්න, මෙන්න මගේ වැඩේ කම්ප්ලීට්, මගේ රිනොවේෂන් එක, මගේ අලුත්ම ගෙදර, අලුත්ම ව්‍යාපාරික ස්ථානය හදලා ඉවරයි, මම දැන් මේ සොයිස්ටෙක් ඇලුමිනියම් ඇවිල්ලා බලන්න. ඒගොල්ලන්ගේ ටෙක්නිකල් ටීම් එකක් එනවා. එතනට ඇවිල්ලා ඒගොල්ලෝ චෙක් කරලා බලනවා. ඔයාට කොච්චර වේදන් වෙලා තියෙනවද? සමායිට එස්ටිමේට් එකට වඩා ගිහිල්ලා තියෙනවද? ඒ ඔක්කොම බලලා ඔයාට ඒ වෙලේම කෑෂ් බෑක් එකක් දෙනවා. ඒ විතරක් නෙමෙයි ඔයාට ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකකුත් දෙනවා. ඒකම 30 ඉයර් වොරන්ටි එකක් හම්බ වෙනවා. 30
2: පරම්පරාවක්. 30 ඉයර්ස්
1: අවුරුදු 30ක්. 13 නෙමෙයි 30 ඉයර්ස්.
0: 30.
2: 3.2
0: TikTok ට්‍රෙන්ඩ් එකක් යනවා මෙහෙම අත මෙහෙම ඒකනේ පේන්නේ නෑනේ, ඇඟිලි දෙක අරගෙන මෙහෙම.
2: ආ ඩොග් පෑන් පික් ගන්නනේ ඔය කියන්නේ.
0: ඔව් අර ඔළුවට ගහන එකක්.
1: ආවුව මම දැක්කා.
0: ඔළුවට ගහන ට්‍රෙන්ඩ් එක දැක්කද? ආ ඔළුවට ගහන ඕනේ.
2: ඔළුවට ගහන ට්‍රෙන්ඩ් තමයි හැමදාම එන්නේ. මේක අලුත්
0: එක. මේ ට්‍රෙන්ඩ් එකේ ඔළුවට ගහන්න ඕනේ නෑ. ඒක විදිහට ඇඟිලි දෙක පාවිච්චි කරාම ඇති. කීල්ස් එකේ ඔය තියෙනවනේ එක එක අයිල්ස්. අපි කොහොමද ඒකට කියන්නේ? රාක්ක තියෙනවනේ. ඩිටර්ජන්ට් තියෙන එක පැත්තක් තියෙනවා. මොනවාද තුන පහ නම් මනන් තියෙන එක පැත්තක් තියෙනවා, බිස්කට් තියෙන එක පැත්තක් තියෙනවා. මේ හැම රාක්කෙම කීල්ස් කියලා ගහලා තියෙන ලේබල් එක තියෙන බඩු ටික ඔයා පික් කරලා ඔයාගේ කාඩ් එකට ඩ්‍රොප් කරගන්න තමයි තියෙන්නේ.
1: හරියට හරි. ඒ කියන්නේ පිකිට් ඇන් ඩ්‍රොප් ඉට් තමයි වැඩේ. අර කාඩ් එක තල්ලු කරගෙන යද්දී ඔයාට තියෙන කීල්ස් නිෂ්පාදන තෝරගන්න. මේ වෙනකොට කීල්ස් එකේ ඔයාට ගන්න තියෙනවා කීල්ස් කියන බ්‍රෑන්ඩ් එකෙන් ආපු කීල්ස් නිෂ්පාදන 360කට වැඩි ප්‍රමාණයක්.
0: රයිට්.
1: විවිධ රේන්ජර්ස් වලට IT භාණ්ඩ වාර තියෙනවා ගන්න. එක එක ප්‍රොඩක්ට්ස් තියෙනවා. කන බොන දේවල් විතරක් නෙමෙයි, සාමාන්‍යයෙන් අපි කිව්වොත් දැන් ඔය පොඩි අයට ඕන කරන දේවල් තියෙන ඩයිපර්ස් වගේ දේවල් ඒව වුණත් ඔයාට ගන්න පුළුවන්.
0: අයියේ මං ගාබේජ් බෑග් කරන් ආවේ.
1: ගාබේජ් බෑග් වෙන්න පුළුවන්. මේ වගේ ඔයාට ඕන කරන ඕනම අවශ්‍යතාවයකට ගැළපෙන විදිහට ඔයාට දැන් කීල්ස් ප්‍රොඩක්ට්ස් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ 360 ඉස්සරහට තව එක්ස්පෑන්ඩ් වෙනවා කියලා ඒගොල්ලෝ කිව්වා.
0: ඒ
1: කියන්නේ තව තව රේන්ජර්ස් වල ප්‍රොඩක්ට්ස් එන්න නියමිතයි. ඉතින් මේ ඕන දෙයක් ගන්න නම් ඔයා යන්න ඕන තැන තමයි කීල්ස් කියලා කියන්නේ. මොකද වඩායි බය වෙන්න ප්‍රශ්නයක් නෑ. ක්වොලිටි එක ගැන, ඉන්ග්‍රීඩියන්ට්ස් ගැන, ඊට පස්සේ ප්‍රයිස් එක ගැන, විශේෂයෙන්ම මොකද 10% ප්‍රයිස් ගැප් එකක් එක්ක තමයි එන්නේ. බය නැතුව ආට ඕන කරන දේවල් ගන්න නම් ඔයා යන්න ඕන කීල්ස් එකට ගිහිල්ලා Kiehl's products ma thoranna kiyala matak karanawa.
0: Right. Okay. Kiehl's products thoraganna gaman. ඒ විදිහට ඉතුරු කරන ගමන්. අපි ඉතුරු කරන්නේ මොකද ඇටි? දියුණු වෙන්න. ඉතින් ඉතුරු කරගෙන gedara large sali ටික තියන් හිටිය කියලා වැඩ නැහැ නෝ නේ.
2: ඔව්. large තිබුණොත් ඔහොමම තියේ.
0: ඔව්. එහෙමම තියේ. අවුරුදු ගාණක් ගිහිල්ලත් ඒ ඒ මුදල ඒ වටිනකමෙන්ම ඒ විදිහටම තියෙන්නේ.
1: ඒ වටිනකම නැහැ.
0: ඔව් ඒ වටිනකම
2: නැහැ.
0: වටිනකම අඩු වෙනවා. ඉන්ෆ්ලේෂන්.
2: දැන් අද ලාච්චු දාන රුපියල් 100 තව ඊළඟ අවුරුද්දේ. දැන් හිතන්නකෝ අද රුපියල් 100 න් අයිස්ක්‍රීම් එකක් ගන්න පුළුවන් කියලා. ඒක අයිස්ක්‍රීම් එක ගන්න නැතුව ලාච්චු දාලා දෙනවා රුපියල් 100. දැන් ලබන අවුරුද්දේ හරියටම මැයි 7
0: වෙනිදා.
2: ගිහිල්ලා මේ මොනවද රුපියල් 100 අරගෙන ගිහිල්ලා අයිස්ක්‍රීම් එකක් කිල්ලොත්
0: මල්ලි
2: තව රුපියල් 20ක් දෙන්න කියලා ඉල්ලනවා. ඒ ගුණ ඒ වටිනාකමින්ම තියෙන්නේ.
1: අන්න ඒ වටිනාකමින් තියෙන්නේ නැති නිසාම තමයි සාරා අපි මේ අපි ගාව තියෙන මුදල් අපි කෑෂ් ඉන් හෑන්ඩ් විදියට තියාගෙන ඉන්න සල්ලි ගිහිල්ලා හරි තැන් වල ආයෝජනය කරන්න ඕනේ කියලා කියන්නේ. දැන් ඉස්සර මට මතකයි මේ ලොකු කාලෙක නෙමෙයි. මම දැන් ඔය A level කරන කාලේ වගේ 2017 18 වක වානුවට අපි ගියොත් බොහොම අතීතයටම යනවා.
0: ඔව්.
1: ඒ අතීතයට ගියොත් මට මතකයි
0: අචීගේ වයස හදා ගන්න පුළුවන්
1: නේද? ඔව්. ඒ කියන්නේ රුපියල් 100කින් කොළඹට ඇවිල්ලා කෝච්චියේ යන්න පුළුවන් හැකියාව තිබ්බා.
0: 100ෙන් ඇවිල්ලා යන්නත් පුළුවන්.
1: යන්න පුළුවන්. හරිද?
0: දැන් මට මම නුගේගොඩ ඉඳන් මෙහෙට එන්නද ඒ ගාන යනවා.
1: අන්න. දැන් අපිට කොළඹට ඇවිල්ලා යන්න බෑ රුපියල් 100කින්. ඒක නිසා තමයි කියන්නේ ඔයගොල්ලෝ අතේ තියෙන මුදල් වල වටිනාකම ටික ටික අඩු වෙලා යනවා. ඒකින්ද ඒ මුදල් වල වටිනාකම මල්ටිප්ලයි වෙන. ඒක ಗುಣ වෙන. තැනක ගෙනහිල්ලා ඔයා මේ ආයෝජනය කරන්න ඕන. එහෙම ආයෝජනය කරනවා නම් එහෙම යන්න පුළුවන් තැනක් තමයි සදාහරිත ප්ලාන්ටේෂන් කියලා කියන්නේ.
0: රයිට්.
1: මෙච්චරයි. ඔයාගේ මාසික ආදායමෙන් රුපියල් 6000ක් අයින් කරන්න. රුපියල් 6000ක් කියන්නේ අනිවාර්යෙන්ම අපි මොනාම හරි දෙයකට අරපි කියන්නේ පුච්චලා දානවා
0: කියන්නේ. ඔව් හිතන්නේ නැතුව වේදම් කරන ගාණක්. නිකන්
1: වේදම් කරලා දාන ගාණක් තමයි රුපියල් 6000 කියලා කියන්නේ. මේ බේසික්ම ප්ලෑන් එක අපි ඔයාලට කියන්නේ. රුපියල් 6000 ගාණ එක දිගට මාස 60ක් ඒ කියන්නේ අවුරුදු 5ක් පුරාවට එකතු කරොත් එතන තියෙනවා රුපියල් 360000. මෙන්න මේ රුපියල් 360000 තමයි ඔයා අරගෙන ගිහිල්ලා දෙන්න ඕන සදාහරිත ප්ලාන්ටේෂන් එකට ඒගොල්ලෝ ගාව ඩිපොසිට් කරන්න ඕන. එතකොට එයාලගේ මැඩගස්කර්වල තියෙන අර වැනිලා වගාවෙන් කොටසක් ඔයාගේ නමින් වෙන් වෙනවා. හරිද? ඔයාට වැනිලා ගස් කිහිපයක් ඔයාගේ වෙනවා.
0: වැනිලා ගස් කිහිපයක අයිතිකාරයෙක් වෙනවා
1: කියන්නේ. අයිතිකාරයෙක් කියන්නේ මේත් නෙමෙයි මැඩගස්කර් වල. ලෝකේ හොඳම වැනිලා වැවෙන පසේ ඒ වැනිලා ගස් වල අයිතිකාරයෙක් වෙනවා ඔයා.
0: ඔව්.
1: එතකොට දැන් මෙහෙම අයිතිකාරයෙක් වුණාට පස්සේ ඒ වැනිලා නිෂ්පාදන තියෙනවානේ. ඒ කියන්නේ අන්තිමට ලබා ගන්න පළදාව තියෙනවානේ. ඒක සාධාරිත ගෙනහිලා ලෝකේ තියෙන අංක එකේ වෙළඳ පොළවල් වල අලවි කරනවා.
0: විකුණනවා.
1: ඉතින් එහෙම විකුණනට පස්සේ ඒ ලැබෙන රිටර්න් එක තමයි ඔයාගේ ප්‍රතිලාභයේ විදිහට වාට ලැබෙන්න පටන් ගන්නෙ.
0: එතෙන්
1: රුපියල් 6000ක් දැන් අයින් කරොත් අවුරුදු 20කින් විතර වාට මේක රුපියල් 120,000-30,000 කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: ඒක
1: තමයි විශේෂත්වය. ඉතින් මේ වැඩේ ගැන මේ ඉන්වෙස්ට්මන්ට් ඔපෝචුනිටි ගැන කතා කරද්දී බය වෙන්න කාරණාවක් නැහැ. මොකද අවුරුදු 23ක විශ්වාසය දශක දෙකකට එහා ගිය සදාහරිත විශ්වාසයත් එක්ක තමයි මේ වැඩේ එන්නේ. ඒකෙන් හින්දා අර සාරා කිව්ව වගේ සල්ලි ළඟ තියාගෙන ඉන්න එපා. සල්ලි ලාච්චුවේ දාගෙන ඉන්නත් එපා. මොකද වාගේ වටිනාකම අඩු වෙලා යනවා සල්ලි වල.
0: ඒවා
1: හරි තැන් වල ගෙනහිල්ලා ආයෝජනය කරන්න.
2: හා මම මේ හරි කතාවක් කියන්න යන්නේ.
0: මොකද්ද?
2: සාරා මේ වාගේ Facebook account එකක් තියෙනව නේද?
0: ඔව් තියෙනවා.
2: ඔව් ඒකේ ඒ Facebook account එකේ password එමුද?
0: password එක නුවන්.
2: ඇත්තට password එමුද?
0: password කියනවාද ප්‍රසිද්ධ මාධ්‍යය?
1: කියනවා.
2: මේක තමයි ප්‍රශ්නේ. මේ අද ලෝක පාස්වර්ඩ් දිනේ.
0: ඕකේ.
1: මුරපද දිනේ.
2: මුරපද දිනේ.
0: ඕකේ.
2: ඔව් ලෝක මුරපද දිනේ. පාස්වර්ඩ් දිනේ. ඒකින් දා අද ඔයාගේ පාස්වර්ඩ් එක පුළුවන් නම් මාරු කරන්න.
0: මාරු කරගන්න. අර අවුරුදු ගානකට කලින් දාපු පාස්වර්ඩ් එක.
2: පාස්වර්ඩ් එක මාරු කරගන්න. මොකද සයිබර් හැකර් කරුවන් මහා ලොකු අමාත්‍යංශවල විතරක් නෙමෙයි. අර මේ කොහෙද මාරවිල පැත්තේ ගෙවල් වල ඉඳලුත් ඉඳගෙනත් ඇල්ලුවා.
1: ඔව්.
2: දැන් චීනට ඊයේ 30 දෙනෙක් පිටුහල් කරා. මේ තව සෙට් එකක් ඊයේ ආයෙ අල්ලලා තියෙනවා.
1: ඔව්.
2: ඒකින්ද මේ ඔබේ පාස්වර්ඩ් එක මේ දැන් ඉතාමත් සුරක්ෂිත කරගත යුතු කාරණයක්. ඉතින් ඒකින්ද මේ අද ලෝක පාස්වර්ඩ් දිනේ විශේෂයෙන් මතක් කරනවා. පාස්වර්ඩ් එක මාරු නොකරුවොත් එහෙම ගොඩක් දේවල් ඔබෙන් මාරු වෙලා
1: යන්න පුළුවන්.
2: හදන්න කියලා හදලා ඊමේල් එක එවන්න කිව්වා. පිටරට ඉන්න තව යාළුවෙක් එයාට මොනව හරි එවන්න. මේ යෝදයා ඊමේල් එකේ පාස්වර්ඩ් එක
0: ඔගොල්ලෝ වගේ වෙන්න එපා. ඔගොල්ලගේ පාස්වර්ඩ් එක ඔගොල්ලන්ටම තියාගන්න. අද පාස්වර්ඩ් එක මාරු කරගන්න නුවා මතක් කරහින්දා නේද?

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්දරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මව බේර ගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: උදේ 8 විනාඩි 46යි දැන්.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.76 8700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදනය තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාඩ් එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්
7: ඉගෙනුමට හොඳ මාත්‍රැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636
8: ලොතරැයියේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
9: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේ ආහාරණී කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540.
10: හරියට
11: ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
12: විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු. විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.76 8700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
13: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0.112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
14: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0.77 77 76 76 10.
15: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
16: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
17: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
18: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
19: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 0.76 7 80 7 18 WhatsApp කරන්න.
20: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
21: මෙල්වා එක ලංකාවේ එක.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.76 8 800 700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
22: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 0.77 7 406 43 94.
23: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
24: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
25: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
26: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0.112 200 200.
27: අක්මා විතෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. හතලිස් වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0-47-31-33-540.
0: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
1: ඔව් මන් දන්නවා. ට්‍රැවල්නෙට්.
0: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: FM 95.8 Net FM Divaina Pura
5: Net FM

0: උදෑසන විනාඩි 52යි ඇල්ගොටාවමේ වෙලාව. මේ වෙලාව ඇල්ගොටාවමේ විතරද මෙච්චර ඉක්මනට යන්නේ නැත්නම් හැම ටවුමෙම මෙච්චර ඉක්මනට යනවද?
1: මම හිතන්නේ ඇල්ගොටාවන් එකේ විතරයි.
0: මට ඔය දෙන්න ඉන්න නිසා මට වෙලාව යනවද?
1: යනවා තේරෙන්නේ නැහැ නේ.
0: මාරයි නේ.
1: අපි කාල තරණය කරමින් මේ ඉන්නේ.
0: කාලය තරණය කරමින් ඉන්නේ.
1: ඔව්.
0: හරි අචි. ඔයා දැකලා තියෙනවද?
1: මොනවාද දැකලා තියෙනව?
0: අහල වැඩක් නෑ මේ ප්‍රශ්නේ. නෑ කොහොමත් ඊළඟට හනන්න ප්‍රශ්න නෑ කියලා තමයි කියන්නේ. ඔයා මුළු තැන් ගෙදරට ගිහින් තියනවද? කුස්සියට ගිහින් තියනවද
1: ගෙදර?
0: මොන වගේ දේවල් වලටද
1: උයන්නේ?
0: අනේ ඔයා
1: උයන්නේ. ඔව්. ඔයා සාමාන්‍යයෙන් මුළු තැන් ගෙදරට යන්නේ මොනාටද? ඔයා කුස්සියට යන්නේ මොනාටද කියලා ගැන ගෙදර
0: උයන්නේ.
1: ඉතින් ඒක තමයි අපි යන්නේ උයන්නේ.
0: ඕගොල්ලෝ උයන්නේ නෑ. හරි කොහොම හරි කුස්සිය තියෙනනේ කහ. හරිද? දැන් අපිට එන කහ ගොඩක් ඇත්තටම කහ නෙමෙයි.
1: කහ නෑ.
0: ඒක කහ නෑ. කහ ඩයි තියෙන්නේ.
1: කහන්න ගන්නවා.
0: ඔව්. ඒකින් තමයි අර කහ දැම්මම හරි රස එන්නේ නැත්තේ. ඒ නිසා තමයි ඔයගොල්ලන්ට කියන්නේ එහෙම ප්‍රශ්නවලට මුණ දෙන්නේ නැතුව. ඔයාලා විජය ප්‍රොඩක්ට්ස් ගත්තොත් ඔයගොල්ලන්ට එහෙම වරදින්නේ නැහැ.
1: අනිවාර්යයෙන්ම ඉතින් අවුරුදු 30ක විශ්වාසයත් එක්ක තමයි විජය ප්‍රොඩක්ට්ස් එන්නේ. විශේෂයෙන්ම මේ විජය කුළුබඩු කියලා කියන්නේ
0: කහ විතරක් නෙමෙයි කුළුබඩු
1: ඔක්කොම. කුළුබඩු කිව්වට පස්සේ විජය ස්පයිසස් කිව්වට පස්සේ මුළු ලෝකෙම දන්න නම. මේ WP ලාංඡනය ගැන මුළු ලෝකෙම දන්නවා. ලංකාවේ විතරක් නෙමෙයි සත් සමුදුරෙන් එහා.
0: ඔව්.
1: එයාලගේ ලස්සන ඉස්සර සින්දුවකුත් තිබ්බේ. ඒකෙත් තියෙනවා එහෙම මේ සත් සමුදුරෙන් එහාටත් අපේ අභිමානේ අරන් ගියා.
0: මට මේ තාලෙත් එක්ක මතක් වුණා.
1: මතකයිනේ. ඉතින් ලංකාවේ ඇත්තටම ලංකාවේ අපේ රසයේ තියෙන අපිට අයිති ගතිය අපේ අනන්‍යතාවය ලෝකෙට අරන් ගියපු නමක් තමයි WP ලාංඡනයෙන් එන විජේ ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. ඉතින් දැන් ඔයාටත් විජේ ප්‍රොඩක්ට්ස් වලින් කුළුබඩු සෑහෙන ප්‍රමාණයක් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ඔය කුස්සියේ ඉතින් උයනවා කියපෝ කුස්සියට නිතර යනවා කියපෝ අය මේ කුළුබඩු මොනවද කියලා කියයි. ඉතින් අපි මොනවටද කියන්නේ අපි?
0: ඔගලන්ට ගන්න පුළුවන් විජය 3-5, කැලිමිරිස්, නිකං මිරිස්, කහ, අවු මිරිස් කියලාත් කියනවා. දන්නේ නැහැ අවු මිරිස් නැහැ. අවු
1: කුළුබඩු
0: ඔක්කොම විජය කුරුඳුත් තියෙනවා. හරිද? විජය සූදුරු, මාදුරු, ඔයා ඕන එකක් කියනටි ඒ ඕන වර්ගයක් විජයගේ තියෙනවා කුළුබඩු වලට අදාළ.
1: ඉතින් විජය නමින් ගණිතය අනිවාර්යයෙන්ම බලන්න අර මේ සාරකිව වගේ මොකද අනුකරණ තියෙනවා. මිරිස් කුඩු කියලා කඩල් කුඩු තියෙන වෙලා තියෙනවා. ගම්බිරිස් කුඩු කියලා ඔය ගස් ලැබුව ඇට කුඩු කරලා තියෙන වෙලා තියෙනවා. ඒකින්ද බොහොම කල්පනාවෙන් ඒව ගන්න ඕන. ඒකින්ද එහෙම රැවටෙන්නේ නැතුව ගන්න නම් WP ලාංඡනයේ තියෙනවද කියලා අනිවාර්යයෙන්ම බලලා ගන්න කියලා මතක් කරනවා. ඉතින් ওই විදිහට ඔයාලට ඕන කරන විජේ ප්‍රොඩක්ට්ස් වෙන්න පුළුවන්. ඔයාලට හම්බෙන්න තැනක් තියෙනවා. ඒ කියන්නේ ගියාට පස්සේ විජේ නිෂ්පාදන ඕනම දෙයක් ගන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ.
0: රයිට්.
1: මේ වෙනකොට ශාඛාවන් 6ක් තියෙනවා ලංකාව පුරාම. එළගේ චේන් එකේ අලුත්ම ශාඛාවන් 3 මේ ළඟදී නාරම්මල. ඊට පස්සේ අපි කිව්වා ගණේ මුල්ල වගේම ගම්පොළ ආරම්භ වෙලා තියෙනවා. ඉතින් ඊට කලින් අපි කිව්වා අතුරුගිරියේ තියෙනවා, කඩුවෙල තියෙනවා, මාතලේ තියෙනවා. ඔක්කොම ශාඛාවන් 6ක් ලංකාවේ තියෙනවා. ඉතින් මේ ශාඛාවන් 6ට ගිහිල්ලා ඔයාලට පුළුවන්කම තියෙනවා කසාගල ග්‍රීන් සුපර් මාකට් එකෙන් මේ විජය ප්‍රොඩක්ට්ස් විතරක් නෙමෙයි
0: ඔයාලට
1: ඕන කරන ඕනම දෙයක් වෙළඳ පොලේ මිලට වඩා අඩුවෙන් මිලදී ගන්න.
0: රයිට්. දැන් අපි මේ සතිය පුරාම කියන්නේ පුදුම හතක් ගැන ආචි.
1: පුදුම හත.
0: අද තමයි එක ගැන කියන අන්තිම දවස. හෙට තමයි එක ගැන
2: ඇත්තටම කියන දවස. මොකද්ද කියලා පුදුම කරන දවස.
0: පුදුම කරන දවස. අද 7 වෙනිදා.
1: අද 7 වෙනිදා.
0: හෙට 8 වෙනිදා. මැයි 8 වෙනිදා තමයි LB Finance එකින් දෙන පුදුම හත ගැන අපි ඔයගොල්ලන්ට කියන්න යන්නේ. ඒ නිසා දිගටම ඇල්කටවුන් අහගෙන ඉන්න නේ.
1: අහගෙන ඉන්න මේ ඔය පුදුම හතත් හරීම මේ ආන්දෝලනාත්මක කතා මවපු මේ මාතෘකාවක් නේ. සහ මේ වාදයට සංවාදයට විසංවාදයට තුඩු දුන්නු කාරණා. මොකද දන්නවද මේ ගොඩාක් අය පුදුම හතේ මේක
0: තියෙනවා.
1: මේක නැහැ. අපේ සීගිරියත් පුදුම අටේ තියෙනවා. මේ හත දුන්නද ගියාම අට කියලා එක පුදුම අටේ තියෙනවා කියලා. එහෙම ලොකු වාද විවාද සංවාද ගිය මාතෘකාවක් තමයි පුදුම හත කියලා කියන්නේ. ඉතින් නුවාහෙම ගත අපිට කියලා දුන්න අපි දෙන්නට කියලා දුන්න ඔය පැරණි ලෝකයේ පුදුම හත, නූතන ලෝකයේ පුදුම හත එහෙම තියෙනවා. මේ LB Finance පුදුම හත ගැන දැනගන්න හෙට ඇල්ගොට අවුනහන්න
0: ඉන්න ඕනේ. රයිට්. ඔයාලා දැන් පුදුම හතේවා අරවා මේ ඔක්කොම ගැන හිතන්න ගිහිල්ලා ඔළුව කැක්කුම් හදාගන්න එපා. හැබැයි හැදිලා නම් ඉන්නේ ටක් ගාලා ගිහිල්ලා මෙල්ඩෝල් කාඩ් එකක් ගන්න. මෙල්ඩෝල් කියන්නේ පැරසිටමෝල් විශේෂයක්. අපි සාමාන්‍යයෙන් පොඩි ඔළුව කැක්කුම් වලට ඇඟේ පතේ අමාරු වලට පැරසිටමෝල් නේ ගන්න. එතකොට විශ්වාසයෙන් පාවිච්චි කරන්න ඕන පැරසිටමෝල්යක් තමයි මෙල්ඩෝල් කියලා කියන්නේ.
1: අනිවාර්යයෙන්ම ඉතින් මෙල්ඩෝල් කාඩ් එක ළඟ තියාගෙන අමතක කරන්න එපා. වාගේ ලාච්චේ වෙන්න පුළුවන්, බෑග් එකේ වෙන්න පුළුවන්, සාක්කුවේ වෙන්න පුළුවන්, ඕනම තැනක මෙල්ඩෝල්යක් තියාගන්න. මොකද ඔය ඔළුවේ කැක්කොම් මනම් දේවල් ආවා කියලා වාගේ දිනදා වැඩ කටයුතු ටික එහෙම පහු කරන්න අතපසු කරන්න බෑනේ. ඒ රිදම් එක උදේ 7ට අපිත් එක පටන් ගත්ත විදියට මිස්සරහට දිගට යන්න ඕනේ.
0: නියම
1: ජවේ. ඒක නිසා මෙල්ඩෝල් කාඩ් එක ළඟ තියාගන්න.

0: රටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝවන් මේ පේ රටතොට සමගින් මම සමීර. කුරුණෑගල මහනගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රී බීඩබ්ලිව් ප්‍රේමචන්ද්‍ර මහතා සේ මන්ත්‍රීධුරයෙන් නිල්ලාස් වී තිබෙනවා. ඊට අදාළ ලිපිය මන්ත්‍රීවරයා විසින් ඊයේ දිනේ තමා වෙත බාර දුන් බවයි කුරුණෑගල නගරාධිපති නීතිඥ ආනන්ද සහබන්දු මහතා පැවසුවේ. නගර සභාව තුළ පවතින අවිධිමත් පාලනය, වංචා, දූෂණ සහ නාස්ති අවම කර ගැනීමට අපොහොසත්වීම හේතුවෙන් තමන් සේදුරේ නිල්ලාස් වීමට තීරණය කළ බවයි බීඩබ්ලිව් ප්‍රේමචන්ද්‍ර මහතා සේ ඉල්ලාස් වීමේ ලිපියේ සඳහන් කර ඇත්තේ. කුරුණෑගල මහනගර සභාව සඳහා අංක 1 ගංගොඩ කොට්ටාෂයෙන් වැඩිම මනාප ලබා ගනිමින් ඔහු කුරුණෑගල මහනගර සභාව සඳහා තේරීපත්ව තිබුණා.

0: උදේ 9 විනාඩි 7යි අල්ගටාම වෙලාව. අපි දෙන්න මේ දවස් ප්‍රශ්නෙකට මුණ දීලා හිටියේ.
1: ඔව්. ලොකු ප්‍රශ්නයක් හිටියේ. ලොකු ප්‍රශ්නයක් ගැන කතා කර කර
0: හිටියේ. කර කර හිටියේ.
1: අපිට මේ වැඩිහිටි උපදෙස් ගන්න මේ අපේ තරුණම සමාජිකයා නැහැ.
0: නැහැ නේකනේ.
1: මෙතන ඉඳ අපි දෙන්න මේක අපිට පුළුවන් මට්ටමින් විසඳ ගන්න පුළුවන්ද කියලා තමයි බැලුවේ.
0: Yes.
1: මේ ඒක අපි එහෙම තේමු
0: පොඩ්ඩක්. එහෙම තේමු.
1: ඒක අපි පස්සේ කතා කරගමු. ඊට පස්සේ මේ දැන් සාරා ඔයාට කවදා හරි ඉඳලා තියෙනවද? ඔයා මේ දැන් ඔයා ඉපදුණු කොළඹින් බැහැරනේ.
0: ඔව්.
1: කොළඹින් බැහැර ඉපදුණු ගම්මානයක බොහොම ලාබාල තරුණියක්නේ. ඔයාට කවදා හරි එහෙම ජීවිතේ තිබ්බද හීනයක් මං මේ කොළඹට ඇවිල්ලා ජීවිතේ ජය ගන්නවා හරි නැත්නම් සෙටල් වෙනවා කියලා හරි මොකක් හරි එකක්.
0: ඔව්.
1: කොළඹෝ බේස් ලයිෆ් එකක්.
0: කොළඹෝ බේස් ලයිෆ් එකක් ඕනි කියලා ඇත්තටම හිතුණා. පොඩි කාලේ ඉඳන්. මේ ඒක වෙන්නේ ඇති මෙහෙමයි මම එදත් කිව්වා මේ කතාව හරිද?
1: ඒ
0: කියන්නේ කොළඹින් පිට ආයට ගොඩක් වෙලාවට හිතෙනවා ඩ්‍රීම්ස් අචීව් කරන්න දියුණු වෙන්න දෙයක් තමන්ට කරගන්න කොළඹට එන්න ඕනි කියලා. ඒක එක්තරා විදිහකට ඇත්ත.
1: ඇත්ත.
0: ඒ කියන්නේ මොකද කොළඹ කියන්නේ ඉතින් ඒ කියන්නේ අපේ වාණිජ නගරයක් නේද? ඒ කියන්නේ ජොබ්ස් වැඩිපුර තියෙන්නේ මෙහි, ඒතර ඩෙවලොප්මන්ට්ස් වැඩිපුර ප්‍රොජෙක්ට්ස් යන්නේ මෙහි.
1: ආර්ථික වැඩ ටික ඔක්කොම වෙන්නේ මෙහි. ඊට පස්සේ අපේ සංවර්ධන කටයුතු මේ අපිට අවස්ථාව, ඔපචුනිටීස් තියෙන්නේ කොළඹ වල තමයි.
0: හබ් එකක් කිව්වොත් හරි.
1: හබ් එකක් විදියට හරියටම හරි. ඉතින් දැන් එහෙම ආවට පස්සේ ගොඩක් වෙලාවට අපි මේ පදිංචි වෙන්න තැනක් හොයනවානේ. ආවට පස්සේ අපි ඒක පොඩ්ඩක් බෝඩ්

0: රෙන්ට් ගෙවලන ඉන්නේ.
1: ඔව්.
0: රෙන්ට් ගෙවනවා
1: බෝඩ් එකට. ඔව්. එහෙම තමයි ඉන්නේ. ඉතින් දැන් එහෙම ඉද්දි ඔයා අපාර්ට්මන්ට් එකක් ගන්න හිතනවා.
0: ඔව්.
1: ඒ අපාර්ට්මන්ට් එකක් ගනිද්දී මේ සාරා දැන් වෙනකොට සලකා බැලිය යුතු කාරණා කිහිපයක්ම තියෙනවා.
0: රයිට්.
1: අපාර්ට්මන්ට් එකක් කියලා කියන්නේ මේ නිකම්ම බිල්ඩින් එකක් ගහලා
0: ඒක
1: තට්ටු ගොඩනැගිල්ලක් ඒකෙන් එක කොටසක් අපාර්ට්මන්ට් එකක් විදිහට ඔයා ගන්න එක නෙමෙයි. අද වෙනකොට ඔයා වෙන ෆැක්ටර්ස් කිහිපයක්ම නැත්නම් සාධක කිහිපයක්ම සලකා බලන්න ඕනේ.
0: රයිට්.
1: ඒ අවශ්‍යයි. ඉතින් මේ ගැන මේ සාධක මොනවාද? ඔයා සාමාන්‍යයෙන් අපාර්ට්මන්ට් එකක් ගනිද්දී හිතලා බලන්න ඕන කාරණා අතර ඉස්සරහින්ම තියෙන්නේ මොකද්ද කියන එක ගැන ලෝකයේ විශේෂඥයන් පරීක්ෂණ කිහිපයක්
0: හරිද?
1: මෙන්න මේ කට්ටිය තමයි මේ පරීක්ෂණය කරේ. මේක රිසර්ච් එකක්. මේක සම්බන්ධුනේ මෙන්න මේ විශ්වවිද්‍යාල ටික. Department of Architectural Engineering College of Engineering University of Sharjah. රාජාවල මේ අපි දන්න ඔය ගෘහ නිර්මාණ ශිල්පයන් සහ ගෘහ ඉංජිනේරුකරණය සම්බන්ධයෙන් තියෙන විශ්වවිද්‍යාලයක පිරිසක් සහභාගී වුණා. ශාජා කොහෙද තියෙන්නේ?
0: ශාජා තියෙන්නේ UAE වල.
1: UAE වල. හරි. ඊට පස්සේ අපි දන්නවා මේ Department of Interior Design, College of Architecture, Art and Design. තව ලොකු නම් ගොඩක් තියෙනවා. ඒකත් ඕනම් කියන්නකෝ Healthy and Sustainable Built Environmental Research Center, Ajman University, Ajman, United Arab Emirates.
0: Okay.
1: හරි. ඔන්න. UAE base කරගත්තු විශ්වවිද්‍යාල දෙකක් එකතු වෙලා.
0: Right.
1: ඒගොල්ලන්ගේ ඔය සායහෙන්න තියෙනවානේ ඔය මේ apartment projects, ලොකු buildings වල, ලොකු towers වල apartments යනවානේ.
0: ඔව්.
1: ඒගොල්ලෝ ඒවා රිසර්ච් කරලා හොයාගත්ත කාරණාවක්. ඒ තමයි air quality එක.
0: Right.
1: මේ අපි අවට තියෙන වායුවේ ගුණාත්මක භාවය කියන සාධකය තමයි අපි අලුතෙන්ම apartment එකක් තෝරගනිද්දි සලකා බලන්න ඕන කාරණා අතර ඉස්සරහින්ම තියෙන්නේ කියලා. ඉතින් ලෝකේ නවීනම තාක්ෂණය යොදාගෙන මේ latestම නැත්නම් අලුත්ම ක්‍රමවේදයන් අනුව ඉදිකරන apartments වල මේ air quality එක බොහොම ඉහළ මට්ටමක පවත්වා ගන්න පුළුවන් හැකියාව තියෙනවා කියලත් ඒගොල්ලෝ කියලා තිබ්බා. ඊට පස්සේ ඔය Dubai වල ඒගොල්ලෝ නීති රීති ප්‍රමාණයක් හඳුන්වා දුන්නා. ඊට පස්සේ අපි Dubai වල apartments හදනවා නම් projects අරගෙන නවනම් පළවෙනි දේ තමයි එයා ක්වොලිටිය ගැන සැලකිලිමත් වෙන්න ඕන.
0: රයිට්.
1: එයාගේ ක්වොලිටිය නෙමෙයි එයා ක්වොලිටිය.
0: එයා ක්වොලිටිය වාතාශ්‍රයේ
1: ගුණාත්මක භාවය කියන කාරණාව ගැන සෑහෙන්න සැලකිලිමත් වෙන්න ඕනේ කියලා. මොකද අපි මේ ඉන්නේ දැන් තට්ටු මතන ඉන්නේ.
0: ඔව්.
1: එතකොට දැන් උඩට යන්නේ උස ප්‍රමාණය වැඩි වෙන්නත් ඒක අපේ සෞඛ්‍යයට බලපෑම් කරනවා.
0: ඊට
1: පස්සේ මේ වායු නැත්තම් මේ වාතය කියන එක සමහර විට එකම තැන කැරකෙන්න පුළුවන්.
0: එතකොට
1: ඒක අපේ සෞඛ්‍ය තත්ත්වයන් වලට බලපෑම් කරනවා.
0: රයිට්.
1: හොඳ වෙන්ටිලේෂන් සිස්ටම් එකක් තියෙන්න ඕන. හොඳට ඉඩකඩ තියෙන්න ඕන. මේ ස්පේස් එක දැන් ඉඩකඩ තියනවා කියලා මේ එහෙම අපිට දැන් මේ ගොඩනැගිලි ආයේ අර වතු වගේ පළල් කරන්න නැත්තම් ප්‍රමාණය වැඩි කරන්න හැකියාවක් නැහැනේ.
0: ඔව්.
1: නේ එහෙම ඒකින්ද ඒ තියෙන ප්‍රමාණය තමයි හරියට ස්පේස් එක මැනේජ් කරලා අපි හදා ගන්න ඕන අපිට ඕන විදියට.
0: රයිට්.
1: එතකොට මේ හැම කාරණාවකදීම මේකේ ස්ට්‍රක්චර් එක මේ බිල්ඩින්ගේ ස්ට්‍රක්චර් එක ඊට පස්සේ මේ බිල්ඩින්ගේ ඉන්ටීරියර් ඩිසයින් ඉන්නේ කොහොමද වෙන්නේ? පුටුව ඇද මේසේ මේවා කොහොමද ප්ලේස් වෙන්නේ? මේ ඔක්කොම ටික අපි කියන්නේ අර හරියටම බලන්න ඕන.
0: තිතටම
1: සිද්ධ වෙන්න ඕන.
0: ඔව්.
1: ඉතින් එහෙම හරියටම මේ එයා ක්වොලිටි එක ඒ එයා ක්වොලිටි එකට අවශ්‍ය කරන අනිත් සාධක ටික 100% ගලපලා හදපු ගොඩනගපු තැනක් තමයි ලංකාවේ තියෙන මේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක කියලා කියන්නේ. ඉතින් අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට්ස් කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා ඒගොල්ලන්ගේ මේ වෙනකොට.
0: ඒ
1: අතරින් අපි බොහෝ දෙනෙක් ලොකු ඩිමාන්ඩ් එකකින් නැත්තම් මේ වෙනකොට වැඩ කටයුතු අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙන
0: අපාර්ට්මන්ට්
1: ප්‍රොජෙක්ට් එක තමයි කොලම්බෝ 9 වල තියෙන ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක. අපි අර කියපු ලෝකයේ ওই පරේෂණ වලින් රිසර්ච් වලින් ඔප්පු කරලා තියෙන එයා ක්වොලිටි එක
0: ඒ
1: උපරිම මට්ටමේ හොඳම මට්ටමේ අපි කියවා වාතාශ්‍රයේ ගුණාත්මක භාවය පවත්වා ගන්න පුළුවන් විදිහට මැනේජ් කරලා ඉන්ටීරියර් එක ඩිසයින් කරලා ඒ බිල්ඩින් එකේ ස්ට්‍රක්චර් එක ගොඩනගලා එහෙම මේ හැම සාධකයක් ගැනම බලලා හදපු තැනක් තමයි මේ ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක. ඉතින් ඔන්න දැන් ඔයාට පුළුවන්කම තියෙනවා මේ අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එකෙන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. අපි කියවා Heart of Colombo මේ Colombo 9 කියලා කියන්නේ හරියටම කොළඹ නගරයෙන් මැදින් ඔයාට ජොබ් එකට යන්න වාගේ ළමයිව ඉස්කෝලේ යවන්න මේ ඕන වැඩකට හරිම ලේසි. මේ වටපිටාව මොකද ලංකාවේ අංක එකේ පාසල් තියෙනවා මේ වටපිටාවේ මේ වපසරිය ඇතුලේ ඔයාගේ ඔෆිස් එක වෙන්න පුළුවන්. ඊපස් ඔයාට ලොකු වෙලාවක් පාරට ගත වෙන්නේ නැහැ. පාලේ ට්‍රැෆික් වල ගත කරන්න ඕනේ නැහැ. අපි Colombo 9 වල මේක තියෙන්නේ. ඉතින් රුපියල් මිලියන 45 දැන් ඉහළට ඔයාට පුළුවන්කම තියෙනවා මේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. ඉතින් එහෙම එකපාර 45 මිලියන 45 ගෙවන්න ඕනෙත් නැහැ. වාරිකවලින් ටික මේ ඉන්ස්ටෝල්මන්ට් වයිස් මේක කරන්න පුළුවන් හැකියාව තියෙනවා. වාරික වශයෙන් ගෙවාගෙන යන්න පුළුවන්. එහෙම නැත්නම් හවුසින් ලෝන් එකක් අරගෙන මේක වාඩ කරන්න පුළුවන් හැකියාව තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ.
0: ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා.
1: ඔයාට පුළුවන් ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලයික් කෝල් එකක් අරගෙන මේක කතා කරලා ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. අපි අර කලින් කියපු රිසර්ච් බේස් ඒ ඔක්කොම ටික අරගෙන ආපු හේතුව තමයි මේ අපාර්ට්මන්ට් එකක් කියන එකේම ආවට ගියාට හදන්න බෑ.
0: අපාර්ට්මන්ට්
1: එකක් කියන්නේ බිල්ඩින් එක තියෙන එක

0: ඒක ඊට වඩා එහාට ගේපු ලොකු වෙනස් සයින්ටිෆික් නැත්නම් විද්‍යාත්මක අපි කියන්නේ බේස් එකක් තියෙන කතාවක්. ඉතින් ඒ විද්‍යාත්මක බව අනේට අනුකූලව ඔය වාතාශ්‍රයේ ගුණාත්මක භාවි වගේ සාධක ගොඩාක් සැලකිල්ලට අරගෙන තමයි මේ අපාර්ට්මන්ට් එක ප්‍රයිම් රෙසිඩෙන්සිස් ලාදලා තියෙන්නේ. ඉතින් කෝල් එකක් දෙන්න 0711 0713 0713 0711 0713 0713 නම්බරයකට කෝල් එකක් දීලා ඔයාට පුළුවන් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න.
1: ඕකේ, අපාර්ට්මන්ට් ලයිෆ් එකේ ඉන්නකොට අනිවාර්යෙන් අසි ඒකටම ගැළපෙන වාහනයකුත් ඕනේ.
0: තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම.
1: ඒකට ගැළපෙන වාහනයක් නැත්තම් ප්‍රශ්නයක් නේද අසි?
0: ඔව්. ඒ කියන්නේ දැන් ඔය අපාර්ට්මන්ට් කියන කන්සෙප්ට් එක ලෝකයට එන්නේත් මේ අපිට තිබ්බ ප්‍රශ්නයකට පිළිතුරක් විදියටනේ.
1: ඔව්.
0: අපිට තිබ්බ ප්‍රශ්නය තමයි මේ නගර බදව නැත්තම් මේ ලොකු වාණිජ නගරවල ටික ටික අපිට ඉඩ කියන එක අඩු වෙවි යනවා නේ. අපිට එහෙම ලොකු ලෑන්ඩ් ඒරියා එකක් හොයාගන්න නැති තරම්.
1: පොපියුලේෂන් එක වැඩි වෙනවා.
0: ඩෙන්සිටි එක වැඩි නේ.
1: ඩෙන්සිටි එක වැඩි වෙනවා. තියෙන ඉඩ ප්‍රමාණය අඩු වෙනවා.
0: අඩු වෙනවා. ඉතින් ජනගහනයේ තියෙන ඝනත්වය වැඩි වෙන්න වැඩි වෙන්න අපිට භූමියේ තියෙන ඉඩ ප්‍රමාණය අඩු වෙලා යනවා. අන්න එතකොට ලෝකයේ විශේෂඥය කිව්වා අපි දැන් අවකාශයේ භාවිතයට ගන්න ඕන කියලා.
1: ඒ
0: කියන්නේ තට්ටු මත අපි ගොඩනැගිලි හදන්න ඕන කියලා. ඉතින් ඒක නිසා ඔන්න අපාර්ට්මන්ට් කියන කන්සෙප්ට් එක ලෝකයට ආවා. ඒ සංකල්පේ ලෝකයට ආවා. ඉතින් ඒ විදිහටම අපිට ඊළඟට ආපු ලොකු ප්‍රශ්නයක් තමයි මේ කාබන් ඩයොක්සයිඩ් නැත්තම් කාබන් මොනොක්සයිඩ් වායුවෙන් වෙන හානිය. අපේ ගෝලීය උණුසුමට ලොකු තර්ජනයක්. ඊට පස්සේ අපි දන්නවා ඕසෝන් ස්තරයට ලොකු තර්ජනයක්. මේ වගේ ලොකු කාරණා ගොඩාක් ඇති වුණා. ඒක නිසා අපි හිතුවා අපි දැන් ටික ටික මේ ඛනිජ තෙල් භාවිතයෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඊට වඩා ග්‍රීන් කන්සෙප්ට් වලට නැත්තම් හරිත සංකල්ප වලට යන්න ඕන කියලා. ඒ තමයි මේ බැටරි එක. බැටරි වලින් දහවණය වෙන වාහන නැත්තම් අපිට තවදුරටත් තෙල් ගහන්න ඕනේ නැහැ. කැලින්ම බැටරි එක චාර්ජ් කරලා අපිට දුවන්න පුළුවන් වාහන EV vehicles කියලා අපි මේකට නම දැම්මා. ඉතින් EV vehicles ගන්න ගියාට පස්සේ අපිට ඔන්න ලොකු ප්‍රශ්නයක් තිබ්බ මුල් කාලේ. අපිට මේ බැටරි එක ෂුවර් නැහැ.
1: සමහර වෙලාවට
0: මේ පෙනු මෙච්චර සෙට් නැහැ වගේ. අන්න ඒ වගේ ප්‍රශ්න තිබ්බා නේද?
1: විශ්වාසය නැති ප්‍රශ්න තිබ්බා නේද?
0: තිබ්බා. මේක නිකන් ආෆ්ටර් සේල් සර්විස් එක කොහොම වෙයිද දන්නේ? අපිට ස්පෙයා පාර්ට්ස් හොයාගන්න වෙයිද දන්නේ? වගේ ප්‍රශ්න ගොඩාක් තිබ්බා. ඔන්න ඒ ප්‍රශ්න ඔක්කොටම විසඳුම අරගෙන ආවා BYD. ඉතින් BYD කියන නම ඇතුළෙම තියෙනවා Build Your Dreams කියලා. ලෝකයේ අංක එකේ බැටරි එක තමයි මේ බ්ලේඩ් බැටරි එක කියලා කියන්නේ. අපි කිව්වා මේ වෙනකොට වාහන වලට විතරක් නෙමෙයි මහා පරිමාණයේ බැටරි විදියට හදපු බලාගාර තියෙනවා. ඔය මිඩල් ඊස්ට් වල තියෙනවා, චිලි රාජ්‍යයේ තියෙනවා. ඒගොල්ලෝ මිලියන ගණන් නිවාස වලට ආලෝකය දෙන්න මේ BYD ලගේ බ්ලේඩ් බැටරි එක, බ්ලේඩ් බැටරි තාක්ෂණය, මේ කෙමිස්ට්‍රි එක යොදා ගන්නවා. අන්නේ ලොකු බැටරි එකම තමයි මේ වෙනකොට අපේ BYD වාහන වලටත් එන්නේ. ඉතින් BYD කියන්නේ ග්ලෝබල් බ්‍රෑන්ඩ් එකක්, මුළු ලෝකෙම දන්න නමක්. අපි කිව්වා අනාගතයේ බල්ල වැඩ කරන කම්පැනි එකක්. ඒකෙන්ද අපිට ආයේ බැටරි නැති වෙයි, ස්පෙයා පාර්ට්ස් නැති වෙයි, වාහන හොයන්න නැති වෙයි කියලා බය වෙන්න ඕනේ නැහැ. චාර්ජින් පොයින්ට්ස් නැති වෙයි කියලා බය වෙන්න ඕනෙත් නැහැ. මොකද අපි හැමෝම දන්න ජෝන් කීල්ස්ලා තමයි BYD ලංකාවට ගේන්නේ. ඉස්සරහට හැම කීල්ස් එකක් ගාම ඔයාලට චාර්ජින් පොයින්ට් එකක් හම්බ වෙයි. ඉතින් ඒක නිසා ආයේ ওই පෝලිං වල ඉන්නේ නැතුව, නැවෙනකම් බලාගෙන ඉන්නේ නැතුව ඔයාලට පුළුවන් ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට ගිහලා ඔයාගේ BYD වාහනය අරගෙන එන්න. යන්න කලින් ඔයාලට පුළුවන් කෝල් එකක් දෙන්න, අපොයින්ට්මන්ට් එකක් දාන්න. 0112125125 කියන නම්බරයකට 0112125125 කියන නම්බරයකට කෝල් එකක් දීලා ගිහිල්ලා ටෙස්ට් ඩ්‍රයිව් එකක් කරලම ඔයාගේ BYD එක වඩ ගන්න පුළුවන්.
1: රයිට්. BYD එක ගන්න ගමන්ම මතක් කරන්න ඕනේ LB පුදුමහත ගැනත්.
0: ආව්. මේ අපි දැන් පුදුම හිතන ඒවා ගොඩාක් කියවනවානේ. ඒ වගේම පුදුම හතක්.
1: හතක්ම හෙට කියන්න තමයි හදන්නේ.
0: හෙට තමයි දවස.
1: හෙට මැයට. ඔව් අපි කියමු මැයට කියනවා කියලානේ. පොරොන්දුන විදියටම හෙට කියනවා.
0: හෙට කියනවා. ඉතින් අපි වහගෙන ඉන්න FM 94.95 නැත් FM Algo Town අහගෙන ඉන්න ඔයාට අපි හෙට කියනවා මොනවාද මේ LB Finance ලගේ පුදුම හත කියන්නේ කියලා.

0: ලවදේනා මෙය විනාට විසි එකයි.
1: සදාතනික විශ්වාසයක්, සදා හරිත විසිතුම් වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ශනීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාභිමානීය 23 වන වසර මෙසේ සමරමු.
2: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
3: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-786-7018 WhatsApp කරන්න.
4: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළ වේ.
5: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද? ලොතරැයියක්වත් ඇදුනද? මේ Kiehl's products නේ. හැම දෙයක්ම හොඳම quality එකෙන් ගන්න Kiehl's නිෂ්පාදන තියෙනවා. shopping කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: Kiehl's එකෙන් cart එකට දැක්කා ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් Kiehl's නිෂ්පාදන වෙතින්.
7: තාම ලක් එක charge කළේ නැද්ද? මොකද්ද මහත්තයා? ලක් එක charge කරන හැටි දන්නවද? Excite Power Play. Excite battery ekmelidigena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak bina ganna.
8: Lankamba BYD pradarshanagarayata pivisa rajya sevaka obe BYD wahane adama wen karawa ganna. Wedi vistara sadaha 0112-125-125 matanna.
9: Meltol hisarathaya una sempratishyawa angapata vedanawa apahasu dina sadaha ikman sahalaya. Meltol paracetamol visheshayaki.
10: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළ වේ.
11: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
12: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැස සීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
13: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසිය අදාළ වේ.
14: FM 95, FM 94.8, Net FM.

0: FM Algo Town Nagari Kadaba.
1: උදේ 9:28යි අල්ගොටාවමේ වෙලාව. අචි ඔයා මේ මොන්ඩිසෝරි ගිහින් තියනද?
2: ඔව් ගිහිල්ලා තියෙනවා.
1: පූර්ව ළමාවිය සංවර්ධනේ
2: වෙලා තියෙනවා. ආ එහෙම හිතන්
1: ඉන්නවා. ඔව් මොන්ඩිසෝරි වල එහෙම එක වසරේ දෙක වසරෙත් අපිට තියෙනවානේ මේ පොඩි පොඩි කොන්සර්ට්.
2: මොන්ඩිසෝරි වල එහෙම එක වසරේ දෙක වසරේ ආ මොන්ඩිසෝරි වල සහ එක වසරේ දෙක වසරේ.
1: ආ එක වසරේ දෙක වසරේ තියෙනවානේ පොඩි පොඩි කොන්සර්ට් මිනි කොන්සර්ට්. ඒවයි තියෙනවානේ එක එක ඇක්ට්ස් තියෙනවානේ පොඩි පොඩි ඩ්‍රාමා.
3: අනේ ඔය මැදින් ආවා.
1: ගස් වලට මල් වලට ඒ ඔක්කම අතරේ
2: මම මලකට ඉඳලා
1: තියෙනවා. මට මතකයි අපේ තිබ්බා එක ඇක්ට් එකක්. ඒක හිටියා ඒන්ජල් කෙනෙක්. හරිද? දැන් ওই ඒන්ජල් චරිතෙට ඉතින් පොඩි ළමයි ඔක්කොම පොර කනවා. ආසයන් හැමෝම ඒන්ජල් කෙනෙක් එන්න. මට ඒන්ජල් හම්බුනේ නැහැ.
3: ඔයාට හම්බුනේ ගහක් වෙන්නද?
1: ඔව් මට හම්බුනේ මලක් වෙන්න. මේ මලක් වෙන්න හම්බුනේ. ඒුණාට ඉතින් මම සතුටෙන් මලක් වුණා.
2: ඒක හොඳයි. ප්‍රශ්නයක් නැහැ.
1: ප්‍රශ්නයක් නැහැ.
2: මම ගලකටත් හිටියා.
1: ගලකටත් හිටියද? සෑහෙන ලොකු බරපතල රාජකාරියක් කරන්න තියෙන මාරයෝ දෙන්න අති විශිෂ්ට රංගන කුසලතාවයන් තියෙන දෙන්නෙක් එක තමයි මම මෙතන ඉන්නේ. මම මේ කියන්න හැදුවේ එහෙම ඒන්ජල් කෙනෙක් වෙන්න බැරි වුණාට මොන්ටිසෝරි කාලේ මට දැන් චාන්ස් එකක් ඇවිල්ලා තියෙනවා ආයි ඒන්ජල් කෙනෙක් වෙන්න.
2: ඔව් ඒ කියන්නේ සාරා මේ ඇත්තටම ඔයා ඒන්ජල් කෙනෙක් නැත්තම් ඔයා
1: අපි කියන්නේ
2: නෑ නෑ තා පොඩේ මම කතා කියලා ඉවරුන්නේ සංකේතවත් විදිහට කියන්නේ මේ සාමාන්‍යයෙන් මේ හොඳ වැඩ කරන එකනේ යහපත් කල් ක්‍රියාවෙන් ඉන්න කට්ටියට තමයි අපි දේවදූතයෝ කියලා කියන්නේ.
1: ඔව්.
2: මේ දේවදූතයෝ වගේ වැඩ කරනවා කියලා කියන්නේ. ඉතින් මේ දැන් ඔන්න ඔයාටත් එහෙම හොඳ වැඩක් කරන්න පුළුවන් chance එකක් ඇවිල්ලා තියෙනවා. මේක අරගෙන ඇවිල්ලා තියෙන්නේ Vision Care Hearing Solution එකෙන්. ඉතින් ලංකාව පුරාම Vision Care Hearing Solution ශාඛාවන් තියෙනවා. කරන්න තියෙන්නේ අපි මේ කියන්නේ මේ ගෙදර ඉන්න තරුණ කට්ටියට. හරිද? තරුණ කට්ටිය ඉන්නවා නම් මේ පණිවිඩේ ඕන තැනක ඉඳලා අහගෙන ඉන්න හොඳට. ඔයාට පුළුවන් ඔයාගේ අම්මා හරි තාත්තා හරි නැත්නම් මාමා කෙනෙක් හරි නැන්ද කෙනෙක් හරි පොන්චි හරි ලොකු අම්මා හරි නැත්නම් මේ ඔයාගේ අල්ලපු ගෙදර ඉන්න කවුරු හරි මාමා කෙනෙක් හරි නැන්ද කෙනෙක් හරි කවුරු හරි කෙනෙක් වැඩිහිටියෙක් අවුරුදු 50ට වැඩි නම් ඔයාට පුළුවන් එක්කගෙන යන්න Vision Care Hearing Solution ඔයාට ළඟම තියෙන ශාඛාවට. එහෙම එක්කගෙන ගියාට පස්සේ ඔයාට නොමිලේ එයාලට hearing test එකක් කරලා දෙන්න පුළුවන්.
1: ඕකේ.
2: ඒ කියන්නේ යාලට නොමිලේම ශ්‍රවණ පරීක්ෂාවක් කරලා දෙන්න පුළුවන් හැකියාව
1: තියෙනවා.
2: Vision Care Hearing Solution එක මැදිහත් වෙලා ඒක වාට නොමිලේම කරලා දෙනවා. ඉතින් එහෙම එක ගියාට පස්සේ ඔන්න වාට පුළුවන්කම තියෙනවා. එක්කගෙන යන වාට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ ඒන්ජල්ට පුළුවන්කම තියෙනවා.
1: ඒ කියන්නේ මට.
2: ඔව්. EV බයික් එකක් දිනා ගන්න. කරන්න තියෙන්නේ දැන් ඔය Vision Care Hearing Solution ශාඛාවන ලස්සන බෑග්ඩ්‍රොප් එකක් තියෙනවා. ඒක ගන්න ඕනේ ෆොටෝස්. ඒකට ඒ කියන්නේ ඒක පසුබිමේ තියාගෙන ඒක බෑග්ඩ්‍රොප් එකක්
1: හරි කොහොම හරි නේද
2: කියන්නේ. ඒක ඔව් ඒක බෑග්ග්‍රවුන්ඩ් එකේ තියාගෙන වාට මේ ෆොටෝ එකක් ගන්න පුළුවන් සෙල්ෆි එකක් හරි නැත්නම් වෙන කෙනෙක්ට හරි කියලා. නැත්නම් ඔය ඒගොල්ලන්ගේ මේ දැන් අපි දන්නවනේ Vision Care Hearing Solution එකේ ඉන්නවනේ ලස්සන කට්ටිය අපි නංගිල මල්ලා එහෙම ඉන්නවා
1: ඒගොල්ලෝ ඉස්සරහම. ඔව් හරි helpful ඒගොල්ලෝ.
2: ඒ වගේම helpful. ඒගොල්ලන්ට කිව්වොත් ෆොටෝ එකක් අරන් දෙයි ඔයාලා. හරිද? ඉතින් එහෙම ෆොටෝ එකක් අරගෙන ඔයාගේ Facebook එකට upload කරලා Vision Care Hearing Solution page එක tag කරන්න තියෙන්නේ. tag කරාට පස්සේ ඔයාට පුළුවන් මේ අර අපි කියපු EV bike එක දිනා ගන්න. ඉතින් ඔයා එක්කෙනෙක් වනම් එක්කගෙන යන්නේ. ඔයාට entries එකයි ඊටවසවා හිතන්නකෝ ආගේ අවුරුදු 50ට වැඩි අම්මයි තාත්තයි දෙන්නම එක්කන් ගියා කියලා. වර ජයග්‍රහණ අවස්ථා දෙකක් හම්බ වෙනවා. ඉතින් ඒක තමයි විශේෂත්වය. ඉතින් යන්න ඔහට ළඟම තියෙන Vision Care Hearing Solution ශාඛාවට ගිහිල්ලා කියන්න මේ නිකන් යන්න එපා. මේ Net FM Algo Town අහලා ආවේ කියලා.
1: ඔව්.
2: එහෙම කියන්න ඕනේ.
1: එහෙම කියන්න.
2: දැන් වලට ගිහිල්ලා අපි වදුන්නලා දෙන්න.
1: ඒකනේ.
2: මේක ඔකෝල දැනගෙනවා කියන්න එපා.
1: ඒක තමයි අපි කියපු වින්දන්න දැනගන්න.
2: මේ මේ වාගෙන ඇවිල්ලා කියන්න ඕගොල්ලන්ට. ඉතින් මේ නුවා අචි සාර කට්ටිය තමයි කිව්වේ Net FM එකේ. ඒකයි අපි ආවේ කියලා කියන්න.
1: හරි මම දැන් කියවනේ මම ඒන්ජල් කෙනෙක් එනවා කියලා. කොහොමද දන්නවද?
2: කොහොමද?
1: ඔය දෙන්නා එකන් ගිහලා.
2: ආ.
1: 50ට වැඩියනේ.
2: 50ට වැඩියද දෙනවා?
1: දෙන්නටම 50ට.
3: අර අර ඩෙන්ටි බල්ලා ෆිල්ම් පෙන්නනවා වගේ.
2: ඔව්.
3: අයියෝ. කීයද වයස?
2: නැත්තම් අපි දෙන්නව එක්කන් ඔයා ගිහිල්ලා නිකන් ඔයා වැතුල්ට අරගෙන අපි දෙන්නට බයික් එක දීලා
3: මල්ලී නැන්ද දෙක්කන් ආවේ
2: එහෙමයක් කිව්වෝ
1: හරි හරි හරි
3: දැන් එන්ජල්
2: එහෙම වෙන්න
3: පුළුවන් මල්ලී නැන්දා අල්ලපු ගෙදර ආන්ටිද
2: එහෙම කියන්න පුළුවන්
1: දැන් මේ හොඳ නැහැ ඔහොම සලකන්නේ එන්ජල්ස්ලට
3: අපි දෙන්න එන්ජල්ස්ලා වෙන්න
1: රයිට් ඕකේ දැන් අපි කිව්වේ එන්ජල්ස්ලා හොඳ වැඩ කරනවා කියලානේ හරිද කියන්නේ තව හොඳ වැඩක් කෙනෙක් තමයි මම කියන්න හදන්නේ
2: මොකද්ද
1: දැන් මම එන්ජල් කෙනෙක්නේ මම හොඳ වැඩ කරන්නේ මම ඒක නිසා අපේ ගෙදරට ස්විස්ටෙක් ඇලුමිනියම් දාන්න තීරණය කළා
2: ඔයා තීරණය කළා ඉවරයි ඒ කියන්නේ ඔයාලා ගෙදර මේ අලුතෙන් පොඩි රිනොවේෂන් එකක් වගේ හැම මොකක් හරි සිද්ධියක් වෙනවද
1: පොඩි යනවා පොඩි මොඩර්නයිසේෂන් පාර්ට් එකක් යනවා කියන්නේ නවීකරණ
2: කටයුත්තක්
1: යනවා පොඩ්ඩක් මේ ඒකට මං පාවිච්චි කරන්නේ කියලා අපේ තාත්තට කිව්වා ස්විස්ටෙක් ඇලුමිනියම්
2: ඇයිවා එහෙම මේ ස්විස්ටෙක් ඇලුමිනියම් දාන්න කිව්වා මොකක්ද විශේෂ හේතුවක්
1: ඔව් විශේ෷ හේතු ගොඩක් තියෙනවා ආචි නෝවා මේ ලී දැම්මම එකක් මාර ගණන් ලොකු ගාණක් යනවා ලී දාන්නේ කොහම අර ලීය මෙච්චරයි කිය මේ ලී අච්චරයි කිය ඕන නෑනේ
3: ඇත්තටම බෲස් ලී වගේ කෙනෙක් ඊට වඩා ලාබෙට ගන්නවා
1: ඔව් ලී වල මාර ගණන් උස්සන ලී ඒක එකක් අනිත් එක තමයි කල් පැවැත්ම සහ විශ්වාසය
2: ඔව්
1: ඒ කියන්නේ ඇලුමිනියම් දැම්මම ඔය ගුල්ලෝයන ප්‍රශ්න දිරන ප්‍රශ්න ඕව නෑ ඔයාටත් ගෙදර පාවිච්චි කරලා ඔයාගේ ළමයාටත් ඒක පාවිච්චි කරලා ළමයාගේ ළමයි තින්නා නම් ඒගොල්ලත් පාවිච්චි කරලා අවුරුදු ගාණක් ඔයාට ගෙදර කිසිම ප්‍රශ්නයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ස්විස්ටෙක් ඇලුමිනියම් පාවිච්චි කරොත්
2: අනිවාර්යයෙන්ම ඉතින් ඒක නිසා තමයි අපි ඔයාලට මතක් කරන්නේ ස්විස්ටෙක් ඇලුමිනියම් දාන්න කියලා ඉතින් එහෙම ස්විස්ටෙක් ඇලුමිනියම් දාදී ඔන්න ඔයාට දැන් කෑෂ් බෑක් එකක් රුපියල් මිලියන 2.5ක් වෙනකන් කෑෂ් බෑක් එකක් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා
1: රයිට්
2: කරන්න තියෙන්නේ දැන් අර සාරා කිව්වා වගේ අලයි ගෙදර රිනොවේට් කරනවා කියවනේ අලුත් කරනවා කියලා වෙනස් කරනවා කියලා අලුතෙන්ම ඒ කියන්නේ ඇලුමිනියම් වලින් ජනෙල් දොරවල් උළුහවු ටික දාන්න යන්නේ ඉතින් ඔයා වුණත් අලුතෙන්ම හදන ගෙදර වෙන්න පුළුවන් නැත්නම් නවීකරණයක් වෙන්න පුළුවන් ඔයාගේ ඔෆිස් එක වෙන්නත් පුළුවන් හරිද ඔයාගේ කාර්යාල පරීක්ෂාවක් වෙන්න පුළුවන් නැත්නම් ඔෆිස් එකේ මොකක් හරි දෙයක් වෙන්න පුළුවන් මේක ගෙදරම වෙන්න ඕනේ නැහැ ඕනම ඉදිකිරීමක් ඔයා කරන ඒකේ ජනෙල් දොරවල් උළුහව වලට ඔයා දාන්නේ සොයිස්ටෙක් ඇලුමිනියම් නම් ඉතින් දාන්න කලින් ඔයා හදනවනේ පොඩි කොටේෂන් එකක් ඔයාගේ ෆැබ්‍රිකේටර් එක කතා කරලා ඔයා හදනවා කොටේෂන් එක ඒ කොටේෂන් එක හදාගෙන මෙන්න මෙච්චරක් දොරවල් ප්‍රමාණය ඇලුමිනියම් මෙන්න මෙච්චරක් ජනෙල් උළුහව ප්‍රමාණය මෙන්න මෙච්චරක් ස්ලයිඩින් ඩෝස් මෙන්න මෙච්චරක් පැන්ට්‍රි කබඩ්ස් ඔයාම හදාගත්තු ඒ කොටේෂන් එක ඔයා එවන්න ඕන මෙන්න මේ නම්බර් එකට
1: මොන නම්බර් එකට
2: වට්ස්ඇප් මැසේජ් එකක් විදියට තමයි ඒ ඩොකියුමන්ට් එක ඔයා එවන්න ඕන 076 780යි 7.3
1: ඕකේ
2: හරි
1: ආයියන්
2: කඩකට හිමින් කියන්නේ ඒක ලියා ගන්න 076යි 780යි 7.3
1: රයිට්
2: හරි ඔන්න ඔය නම්බර් එකට ඔයාලා තියෙන ඩොකියුමන්ට් එක කෙලින්ම වට්ස්ඇප් කරන්න ඒ වට්ස්ඇප් කරාට පස්සේ යාලා ඒක වෙරිෆයි කරගන්නවා ඔයාලට රෙෆරන්ස් ID එකක් දෙයි නම්බර් එකක් දෙයි මෙන්න මේක තමයි නම්බර් එක කියලා ඊට පස්සේ දැන් ඔය ඔක්කොම වැඩ කරලා ඉවර වෙනවානේ ඉන්ස්ටලේෂන් එක ඉවර වෙනවානේ ඊට පස්සේ ස්විස් ටෙක් එකට කියන්න ඔන්න මං පොරොන්දුරු විදියට මං කෙලිම කොටේෂන් එක ගාපු විදියටම වැඩ ටික කරලා ඉවර කරා දැන් මේ ඔක්කොම ස්විස් ටෙක් ඇලුමිනියම් කියලා
1: රයිට්
2: ඒගොල්ලෝ ඇවිල්ලා බලනවා ඇත්තද බොරුද කියන්නේ කියලා බොරු කොටේෂන් දාලා අහු වෙනවා ලංකාවේ ගොඩක් අය අහුණා ඔයා වුණත් අහු වෙන්න පුළුවන් බොරු කොටේෂන් දාලා හරිද ඒකින් ඒගොල්ලෝ ඇවිල්ලා චෙක් කරනවා චෙක් කරලා ඒගොල්ලෝ වෙරිෆයි කරගන්නවා වෙරිෆයි කරගෙන සමහර විට කොටේෂන් එකේ තියෙන මුදලට වඩා වැඩි ප්‍රමාණයක් වැඩේ කරද්දී යන්න පුළුවන් නිකන් වාට නිකන් කොටේෂන් එකේ දොරවල් තුනයි. වාට හිතනවා මම හතරවෙනි දොරත් දානවා කියලා ඇලුමිනියම් වලින්. ඒ කියන්නේ සොයිස්ටෙක් ඇලුමිනියම් වලින්. අන්න එතකොට කොටේෂන් එක පොඩ්ඩක් එහෙම එහෙ වෙන්න පුළුවන්. එතකොට ඒකට ගැළපෙන විදිහට ඒ වෙලෙම ඒ ඔක්කොම ටික කැල්කියුලේට් කරලා ගණන් හදලා බලලා වාට අදාළ කෑෂ් බෑක් එක ඒ වෙලේ මේගොල්ලෝ දෙනවා කෑෂ් බෑක් එක විතරක් නෙමෙයි ලයිෆ් ටයිම් වාට හම්බ වෙනවා. මොකද්ද? ආෆ්ටර් සේල් සර්විස් එකක්.
1: රයිට්.
2: ඒ විතරකුත් නෙමෙයි. වාට අවුරුදු 30ක. ඒ කියන්නේ දශක 3ක පරම්පරාවක්. ඔයාට හම්බ වෙනවා වොරන්ටි එකක්. ඉතින් මේ ඔක්කොම ඔයාට දෙන්නේ ස්විස්ටෙක් ඇලුමිනියම්. ඒක හින්දා ඔයාට පුළුවන් ස්විස්ටෙක් ඇලුමිනියම් එක මේ විදිහට කොටේෂන්ස් අදලේ කොටේෂන්ස් යවලා අර විදිහට කෑෂ් රිටර්න් එකක් කෑෂ් බෑක් එකක් ලබා ගන්න රුපියල් මිලියන 2.5ක් වෙනකන් ඔයාට මේ කෑෂ් රිටර්න් එක ලබා ගන්න පුළුවන්.
1: ඕකේ. ස්විස්ටෙක් ඇලුමිනියම් දාන්න ආයි කියනවා. දාන්න
2: ඒන්ජල් කෙනෙක් කියන්නේ
1: ඒන්ජල් කෙනෙක් කියන්නේ රයිට් ඒන්ජල් කෙනෙක්ට බේක් කරන්න පුළුවන් කියලා දන්නා
2: බේක් කරන්න ඒ කියන්නේ මොනවද මේ
1: කේක් බේක් කරන්න කේක් බේක් කරද්දී මොනවද අත්‍යවශ්‍ය ඕනම ජාතිය කේක් එකක්
3: හදුවා රස්නේ අත්‍යවශ්‍යයිනේ රස්නේ
2: තාපේ ඕනේ
1: නෑ කේක් එක බේක් අවන් එකට දාන්න කලින් හදද්දි මොනවද අත්‍යවශ්‍යම දේ අත්‍යවශ්‍යම දේ මේ බිත්තර දාන එකක්. හැබැයි බිත්තරේ බිත්තර නොදත් කේක්
3: හදනවා
1: නෑ නෑනුවා වල කියන්නේ තවතක වෙනවා. එහෙම එක්කෙනෙක් කොයල දෙන්නම් පොඩක් ඉන්න.
2: විතර දාන
1: කේක් හදන කෙනෙක් කොයල දෙන්නම් පොඩක් ඉන්න. මං කියන්නේ විතර නැතුවත් කේක් හදනවා. හැබැයි වැනිලා දැන් දාන එක අත්‍යවශ්‍යයි.
2: වැනිලා
1: පොඩ්ඩක් දාන්න ඕනේ. මං දැන් බැලුවේ මගේම වැනිලා වගාවක් පොඩ්ඩක්.
3: ඒකෙන් ගෙනල්ලා
2: එහෙම කරන්නත් පුළුවන්.
1: එහෙම පුළුවන් නේද?
2: එහෙම
1: පුළුවන් සදාහරිතයක ඉන්වෙස්ට් කරොත්.
2: අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාට පුළුවන් සදාහරිතලගේ ට්‍රේඩ් පාර්ට්නර් කෙනෙක් වෙන්න.
1: වෙලද
2: හවුල් කරුවෙක් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. එහෙම උනාට පස්සේ එයාලගේ මැඩගස්කවල තියෙන මේ ඔය වැනිලා වගාවෙන් කොටසක්
1: වැනිලා
2: ගස් කිහිපයක් ඔයාගේ නමින් වෙන් වෙනවා.
1: චනුත්‍යාගේ නමින්, සාරාගේ නමින්.
2: ඔව්, අන්නේ නමින් වෙන් වෙනවා. එහෙම වෙන් උනාට පස්සේ දැන් අපි ඔය කිව්වනේ දැන් ඔය විදියට මැඩගස්කවල ලෝකයේ හොඳම වැනිලා හැදෙන පස්සේ ඒ වගාව වෙන වැනිලා දැන් ඔය පළදාව ලබා ගත්තට පස්සේ ඔය ලෝකයේ තියෙන අංක එකේ වෙළඳ පොළ වලට යනවා. දැන් ඔය කේක් හදන්න, අයිස්ක්‍රීම් හදන්න විතරක් නෙමෙයි වැනිලා ගන්නෙ. වැනිලා වලින් තව කරන ගොඩාක් මේ වැඩ තින මේ ඒව දවසක අපි කතා කරමු. මොනාද කරන්න
1: පුළුවන්ද?
2: පොඩි රිසර්ච් එකක් දාලා ඒ ගැන හොයාගෙන ඉන්න ඕන. ඔක වට ඇවිල්ලා කියන්න. වැනිලා වලින් කරන්න පුළුවන් දේවල් සහ වැනිලා මේ වෙනකොට ලෝක වෙළඳ පොලේ තියෙන තැන.
1: ඕකේ. කොච්චර වටිනකමක් තියෙනවද
2: කියලා. කොතනද තියෙන්නේ කියලා අපි ඔයාලට කියන්න.
1: රයිට්.
2: ඉතින් ඔයාලට පුළුවන් සදාහරිතත් එක්ක එකතු වෙලා මාසෙට රුපියල් 6000ක් විතර අයින් කරලා
1: එක
2: දිගට මාස 60ක් ඒ කියන්නේ අවුරුදු 5ක් පුරාට ඔය රුපියල් 6000 අයින් කරාට පස්සේ 360000ක් විතර මුදලක් එකතු වෙනවා. අපි කියන්නේ මේ බේසික්ම ප්ලෑන් එක. ඒ 360000 ඔයාලට පුළුවන් ආයෝජනය කරන්න.
1: රයිට්.
2: අර මැඩගස්කවල තියෙන වැනිලා වගාවේ වැනිලා ගස් කිහිපයක් ඔයා වෙනුවෙන් මිලදී ගන්න. ඉතින් ඊට පස්සේ ඔයාට ඒකට හම්බෙන රිටර්න් ඔෆ් ඉන්වෙස්ට්මන්ට් එක තමයි අවුරුදු 10ක් හෝ 20ක් ඇතුළත මේක හම්බ වෙනවා. ඔයාට රුපියල් 6000ක් දාලා රුපියල් 125ක් 30ක් දක්වා මුදලක් උපය ගන්න පුළුවන්. නැත්නම් ලබා ගන්න පුළුවන් ප්‍රතිලාභ විදිහට ලබන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: ඉතින්
2: අවුරුදු 23ක දශක දෙකකට වැඩි විශ්වාසයත් එක්කෙන සදාහරිතත් එක්ක එකතු වෙලා මේ විදිහට වැනිලා වගාවක ට්‍රේඩ් පාර්ට්නර් කෙනෙක් වෙන්න
3: කියලා මතක් කරනවා. අර චීතුව නේද මේ මේ ලෝක වෙළඳ පොලේ වැන්නලා තියෙන්නේ කොහෙද කියලා.
2: ඔව්.
3: ලෝක වෙළඳ පොලේ වැන්නලා තියෙන්නේ කොහෙද කියලා නම් මම දන්නේ
1: නැහැ.
3: හැබැයි කසාගල වෙළඳ පොලේ නම් වැන්නලා තින්නේ අර ලොකු ෆ්‍රිජ් එකේ ඇතුලේ තියෙනවා වැන්නලා.
2: වැන්නලා තියෙනවා.
1: හරි.
3: කසාගල යන්න.
1: කසාගල
2: වැන්නලා අයිස්ක්‍රීම් ගන්න.
1: ඕකේ.
2: වැන්නලා අයිස්ක්‍රීම් අරගෙන කන්න.
3: බා බා බා
4: සමාවෙලා මට කියන්න. බලන්න මගේ දැස දිහා.
3: මම මගේ මයික් එක දෙන්න මම මේ බාබා ගන්නවා.
1: මයික් එක ඔන් කරා.
3: ඒක තමයි අර බිත්තර දාන එක. බාබා බාබා. ඔය ආගෙන.

0: FM Anu Paha, FM Anu Hatarai da Jumata, Net FM. Velava oba veta gena enne.
1: Rapunzel wage man nan inne. Mawa bera gana kawuru tenaka.
2: Ape daruan apata wada idirin. Itin age kathawa liyanna. Ayata ida harinna. Commercial credit.
3: Udena me winadi 44 den.
4: Excite ගන්න ලක් එක charge කරගන්න. Excite battery එක මිලදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල green super within හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මෙවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල green super කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
6: ලීසින්ග් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින්ග් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින්ග් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200200.
7: ලංකම්බ BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න.
8: මෙල්වා බොක්ස් බාරවල නම ගණකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
9: මෙල්වා එක ලංකාවේ එක.
10: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝ සහ වින්ඩෝ සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
11: මිනිස් ජවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඕස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
12: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
13: සින්දරෙල්ලා යව බේරගන්න කුමාරයෙක් කෙනකම් බලන් හිටියට මන්නම් ඉන්නේ මාව බේරගන්න කවුරුත් තැනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial credit.
7: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
14: කවදත් හොඳම තුන පහ කියන්නේ විජය තුන පහම තමයි.
12: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
15: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
16: Frames අය එක ඔයාට ඔයාවම ගැරෙන්නේ නැහැ.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: උදේ 9:51 දැන්.
4: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.
5: කොල්ල කෙල්ල

0: කළ තරයි මණ්ඩලය.
1: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සෝයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
2: ඇසීම අටත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions. අමතන්න 0777777610.
3: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
4: ඉගෙනුමට හොඳ මාත්‍රවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672013636.
5: හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
6: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
7: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම, අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 3131 543.

0: පිටින් හවුල අහන්න. ජනි එක දේ දුනු මාවත. සතියේ දවස්වල උදේ 10ට.
1: ජනියත් වැඩි වෙලා.
2: FM Algo Town
3: brought to you by
4: Adumu Milata Alutana Kasagala Green Super Matale Kaduvela Taragiriya Kasagala Green Super Kasagala Samuha Vyapare Vetin
5: Melwa Box Barwala Nama Ganakama Mimma Gahala Tiyana Nisa Vishwasen Ganna Puluwa Rawattannat Ba
6: Melwa Eka Lankawa Eka
7: Lankamba BYD Pradarshanagarayata Pivisa Rajya Sevaka Obe BYD Wahanaya Adama Wen Karawa Ganna වැඩි විස්තර සඳහා 01212 125 125 මතන්න.
8: හැම දෙයක්ම හොඳම ක්වලිටි එකකින් ගන්න කීල්ස් නිෂ්පාදන තියෙනවා. ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි.
9: කීල්ස් එකෙන් කාට් එකට දැක්කා, ගත්තා. ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් කීල්ස් නිෂ්පාදන වෙතින්.
10: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන ද ප්‍රයිම් කලම්බෝ.
11: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්.
12: හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
13: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස්ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7178 WhatsApp කරන්න.
14: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්.
15: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මම තන්න 0112200200.
16: ඇසීම අඩුත චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
17: FM 95 FM 94.8 Net FM
2: Net FM Algo Town.

0: දෙනමේ විනාඩි 55යි අල්ගොටාමෙ වෙලාව අපි තුන්දෙනාට යන්න වෙලාව හරි.
1: හරි අපි යන්නයි යන්නේ. යන්නයි යන්නේ යන්න කලින් ඔයාලට කියනවා.
0: යන්නයි යන්නේ දැන් ඊට කලින් මේ අපේ නුවා මතක් කර කර හිටියේ කසාගලගෙනනේ. කලින් බිත්තර ගැන කියන්න ගිහින්.
1: අන්තිමට අපි නැවතුනේ අයිස්ක්‍රීම් ගාන්න. වැනිලා අයිස්ක්‍රීම් ගාන්න.
0: ඒකනේ ඒකින්ද යන්න කලින් ආයේ කියන්නවයි කසාගලට යන්න කියලා.
1: ඔව් කසාගල ග්‍රීන් සුපර් මාකට් එක ගැන තමයි අපි ඔයාලට කියන්නේ. අපි ඔයාලට සෑහෙන විස්තරය ගැන දැන් කියලා තියෙනවා. ඉතින් වැරද බොලේ මිලට වඩා අඩුවෙන් ඔයාට ඕන කරන අත්‍යවශ්‍ය භාණ්ඩ වෙන්න පුළුවන්. ඊට පස්සේ grocery items වෙන්න පුළුවන්. මේ දේවල් ගන්නවා නම් ඔයා යන්න ඕන තැන තමයි කසාගල ග්‍රීන් සුපර් මාකට් කියලා කියන්නේ. මේ වෙනකොට ඔන්න තැන් 6ක තියෙනවා. ඒගොල්ලන්ගේ chain එක අපි ඉස්සෙල්ලම කියපු තැන තමයි මාතලේ.
0: ඊට
1: පස්සේ අතුරුගිරිය. එතනට අපි ගියා මායිනුවයි ගියා. ඔයාව එක්කගෙන යන්න. එතකොට ඔයා ඉපදිලා නැහැ. හරිද? ඔයා ඉපදිලා නැහැ. සාරා එතකොට ඉපදිලා නැහැ. ඒකින්ද අපිට එක්කගෙන යන්න බැරුව ගියා. ඊට පස්සේ තව එකක් තිබ්බා කඩුවෙල. දැන් ඔන්න අලුතෙන්ම ඇවිල්ලා තියෙනවා ගණේ මුල්ලට ඒ වගේම තමයි නාරම්මලට සහ තව එක තැනකට ඒ තමයි ගම්පල කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ දැන් හයෙම ඔන්නවට පුළුවන් කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට ගිහිල්ලා ඒ තියෙන දේවල් ගන්න, ඒ තියෙන අඩුම මිල අත් විඳින්න. ඉතින් ඔයාලට ඕන දේවල් ගන්න. ඉතින් අපි මතක් කරනවා ගොඩ වෙන්න කසාගල ග්‍රීන් සුපර් මාකට් එකට අපි තව ඒගොල්ලන්ගේ ශාඛාවන් කිහිපයක් ඕපන් වෙන්න නියමිතයි. ඒක මොනවද කියලා ඉස්සරහට කියන්න.
0: ඕකේ කසාගලට ගියොත් තව ගන්න පුළුවන් දෙයක් තමයි විජය ප්‍රොඩක්ට්ස් කියලා කියන්නේ. ඔයාගේ මුළු තැන් ගිය ඔයාගේ කිචන් එකේ තියෙන අත්‍යවශ්‍යම දෙයක් තමයි විජය කුළුබඩු. විජය කුළුබඩු වල එනවා මිරිස් කුඩු, කැලිමිරිස් 3/5, මාළු කරි 3/5, මස් කරි 3/5, බැදපු 3/5, අමු 3/5. තව ඕනේද?
1: තව දෙන්න. තව දෙක තුනක් කියන්නේ.
0: අබ කුඩු, ලුණු කුඩු, සූදුරු කුඩු, විජය
1: උඳු. ඇති ඇති ඇති. ඔක්කොම තියෙනවා.
0: රැප් එකක් වගේ කියන්න පුළුවන්. ඉස්සරට බඩු තියෙනවා විජය ප්‍රොඩක්ට්ස් වල. WP ලාංජනය බලලා ගන්න. මොකද ෆේක් ප්‍රොඩක්ට්ස් වැඩි. يعني අවුරුදු ගානක් තිස්සේ තියෙන බ්‍රෑන්ඩ් එකක් නිසා ඒගොල්ලෝ අනුකරණය කරන්න හදන කට්ටිය වැඩි. ඒක නිසා නම බලල විශ්වාසෙන් පාවිච්චි කරන්න ගන්න විජය ප්‍රොඩක්ට්ස්.
1: ඔව් WP ලාංඡනය බලලා අවුරුදු 30ක විශ්වාසයත් එක්ක එන විජය නිවසින් එන මේ කුළුබඩු විතරක් නෙමෙයි තව ඕනතරම් විජය නිෂ්පාදන තියෙනවා. අපි මතක් කරා තේ කෝපි ගැන, නූඩල්ස් ගැන මතක් කරා. මේ ඕන දෙයක් ගන්න පුළුවන් WP ලාංඡනේ බලලා ගන්න. හැබැයි ඉතින් එහෙනම් මේ මතක් කිරීමක් අපි යනවා හෙට මේ සතියේ අන්තිම දවස. අද හරි විශේෂ දවසක්. ඒක මතක් කරගෙන තමයි අපි යන්නේ.
2: ඔව් ඇත්තරම ඉන්දියානු නිදහස් සටනේ යටින් හිටිය මහා බලවේගය තමයි, මහා කවියා තමයි රමීන්ද්‍රනාත්
1: ටාගෝර්
2: කියලා කියන්නේ. රබින්ද්‍රනාත් ටාගෝර්ගේ බලපෑම අපේ කන්වලටත් සෑහෙන්න බලපෑවා. මොකද ලංකාවේ සංගීතය පිළිබඳව හැඩරුව හැදුනේ ශාන්තිනිකේතනයේ හරහා. ඉතින් ඒ විතරක් නෙමෙයි ලංකාවේ කවියේ හැඩරුවත්, මම කියන්නේ ජන කවිය නෙමෙයි, ඊට පස්සේ ඇති වෙච්ච කවියේ හැඩරුවටත් ගීතේ හැඩරුවටත් මේ මහා මිනිසා සෑහෙන්න
1: බලපෑවා.
2: ඉතින් එතුමාගේ උපන් දිනය අද. ඉතින් ඒක හින්දා එතුමාලියු කවියක සිංහල අනුවාදය හරිම ලස්සනට මේ විදියට ගහනවා. අපේ ඔක්කොමගේ ප්‍රාර්ථනයත් ඒක. මාගේ දේශය අවදි කරනු මැන පියාණනි.
0: රයිට්. ඒ මතක් කිරීමත් එක්ක අපි යන්නයි හදන්නේ. මම සාරා.
1: මම අචින්.
2: මම නුවා.

0: பேய் ரொட்டத்தொட ஒப்ப வித்தகின என்னே
1: மேடோலி சேம மோகத்தாக் மன் ராசவாத் கராய்
0: நெத் நியூஸ் மீ பேய் ரொட்டத்தொட பேயன் பேய் அலுத்வன அலுத் பேய் விமசுமா
2: අයිබෝවන් මේ පේ රටතොට සමගින්මව සමීත. වලංගු වීසා බලපත්‍ර නොමැතිව තලල්ල ප්‍රදේශයේ හෝටලයක් තුල රැඳී සිටි විදේශ ජාතිකයන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගන්දර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවටගත් පිරිස අතර විදේශ ජාතික කාන්තාවක්ද වන බවයි පොලිසිය පැවසුවේ. එම විදේශිකයන් පිරිස තායිවාන් සහ චීන ජාතිකයන් වනවා. ඔවුන් මෙරට රැඳී සිටමින් නීති විරෝධී ලෙස මුල්‍ය වංචාවන් සහ ව්‍යාපාර සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. සැකකරුවන් සතුව තිබී දුම්වැටි තොගයක්ද සොයාගෙන තිබෙනවා. එම විදේශ ජාතිකයන් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. මීළඟ net news පෙරවරු 11ට.
0: net news මේ පැය රටතොට.
3: net fm දේදුණු මාවත. ඔබ වෙත ගෙන එන්නේ
4: ලකේ නම ඔබ වන්න රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
5: Ladies and gentlemen, it's Team 94. I know you heard us before. Yo, Basan, let's take
6: Johnny. Ek de dunu mavat, de dunu

වෙලා උදේ 10යි විනාඩි 9යි. සුබ උදෑසනක් වේවා. අපි සුපුරුදු දේදුණු මාවතේ වැඩ කටයුතු ටික පටන් ගන්න හදන්නේ. හැමදාම දන්නවා ඉතින් උදේ 10 පහ වෙනකොට ජනියා රෙඩි වෙලා එනවා කියලා ඔයා ගාවට. වාගේ මහන්සිය කාන්සිය මේ හැම දෙම නැති වෙන ලස්සන සින්දු ටිකක් අරගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. 0112 55 33 63 නම්බර් එක හදත් ඔයා වෙනුවෙන් විවෘතයි. ඊට පස්සේ අපේ WhatsApp නම්බර් එක 0711 95 95 95. Facebook fan page එක පැත්තට යන්න බොහොම අමාරුවෙන් හොයාගෙන ආපු ප්‍රශ්නයක් මං අදත් අපේ Facebook fan page එකේ දාලා තියෙනවා. මං ඉතින් කට්ටියට පොඩි ඉල්ලීමකුත් කරා, අමාරුවෙන් හොයාගත්තහන් දෙකපාරට හරි උත්තරේ දාන්නත් එපා කියලා. උත්තරේ දන්නේ නැහැ වගේ පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. එතකොටනේ මට සතුටු හිතෙන්නේ. යන්නබේ net fm facebook fan page එක පැත්තට ඒකනත් මතක් කරන ගමන් තමයි අපි මේ බ්‍රහස්පතින්දා දවසේ දේදුණු මාවතේ වැඩ ටික පටන් ගන්න හදන්නේ. දවල් එක වෙනකන් ඔයා මොන වැඩේ කර කර හිටියත් ඔයාගේ ළඟින්ම ඉඳගෙන කැමති සින්දු ටික දෙන්න ලෑස්තියෙන් තමයි අදත් මම ඇවිල්ලා ඉන්නේ. මම ඉන්නවා දවල් එක වෙනකන් දේදුණු මාවතේ. මම ජනී.

බෙන්දරෙන් පාලමෙන් එහාට යන්න කලින් මේ පැත්තට දේදුණු මාවතේ ඉන්න කට්ටිය අහගෙන ඉන්න කට්ටිය එකතු කරගන්න ඕනි සින්දු වලට යන්න. මං යන්නේ කොළඹ ගෙයාර පැත්තට ගිහිල්ලා ඉන්න. කොළඹ ගෙයාර ඉඳන් ඉන්ද්‍රාණි කෝල් එකක් ගත්තා. මං හිතන්නේ මුළු ගමේම ඉන්න කට්ටිය මේ වෙලාවේ දේදුණු මාවත අහගෙන ඉන්නවා. අපේ ඉන්ද්‍රාණිත් එක්ක කට්ටියම එකතු කරගන්න කිව්වා. රවින්දු පුතා, දිනේෂ් පුතා, ඊට පස්සේ ගැජා පුතා. මං ඇහුවා ඒ අමුතු නම ඇයි යාට දාලා තියෙන්නේ කියලා. එයාගේ නමත් දිනේෂ්. ඒ කියන්නේ අයියයි මල්ලි දෙන්නම දිනේෂ්ලා. ඒක හන්ද තමයි ගැජා පුතාට ගැජා පුතා කියලා නම දාලා තියෙන්නේ. උඩවල හන්දියේ නැනසලේ ඉන්නවලු රුවන් මල්ලි. ඒ වගේම තමයි නැනසල කියන්නේ මේ හෝටලයක් හොඳේ. නැනසල හෝටලේ රුවන් මල්ලි, ඊට පස්සේ සඳරුවන් මල්ලි, ඊට පස්සේ උඩවලව ඉඳන් අපේ නදීෂ්, ඊට පස්සේ අචලා. මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපිට කිව්වේ කතා කරලා. අපේ ඉන්ද්‍රා ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා. දැන් මේ හෝටලයක් ගැන කතා කරනකොටම මට මතක් වෙන්නේ ඉතින් කෑම තමයි. කෑම කියලකොටම අපිට මතක් වෙන දෙයක් තමයි ෆ්‍රීලන් කියලා කියන්නේ. ෆ්‍රීලන්ස් සන්නාමයේ යටතේ එන නිෂ්පාදන අතරේ තියෙනවනේ සෝයා මීට් තියෙනවා, කුරක්කම් පිටි තියෙනවා, නූඩ්ල්ස් තියෙනවා, ඊට පස්සේ ඉන්දියාප පිටි තියෙනවා. මේ හැම දෙම ෆ්‍රීලන්ස් සන්නාමයේ යටතේ ඔයාලට මිලදී ගන්න පුළුවන්. දැන් ගොඩාක් වෙලාවට ඔය ඉන්දියාප හදනවා හැම කියලා කියන්නේ හැම ලේසි පහසු වැඩක් නෙවෙයිනේ. හැබැයි මේ අමාරු වැඩ පහසු කරන්න තමයි ෆ්‍රීලන්ස් නිෂ්පාදන ඔයාගේ ළඟට ඇවිල්ලා තියෙන්නේ. ඉන්දියාප හදන්න ගියාට පස්සේ ඉන්දියාප බෙරි වෙනවා, ඇලෙනවා. ඒ හැම දෙයකටම හේතුව වෙන්නේ හොඳ පිටි මිශ්‍රණයක්. ඒ වෙනුවෙන් අරගන්න නැති එක. හැබැයි දැන් වාට පුළුවන් ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණයත් එක්ක ඔය හැම ප්‍රශ්නයකටම උත්තර හොයාගන්න. දැන් ඉතින් බෙරි වෙන්නේ ඇලෙන්නේ නැති ඉන්දියාප ගෙදරදිම හදාගන්න ස්වභාවික හාල් පිටිවලින්ම නිෂ්පාදනය කරලා වාගේ ළඟට එන ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය අදම අරගන්න. සමහර විට අද රැට හොඳ ඉන්දියාප ටිකක්, කිරි හොද්දාක්, සම්බෝල ටිකක් එක්ක රස රාත්‍රි කෑම වේලක් ඔයාලට හදාගන්නත් පුළුවන් වෙයි ෆ්‍රීලන් ඉන්දියාප පිටි මිශ්‍රණය ගෙදර අරගෙන ගියොත්. සින්දුවට යන්න කලින් අපිට මැසේජස් ගොඩාක් ඇවිල්ලා තියෙනවා. ඒ ටික තමයි මං කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න හදන්නේ. අද අපිට මුලින්ම මැසේජ් කරේ හරියටම කිව්වොතින් එහෙම අපේ සවනි. සවනි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ කොහේ ඉඳන්ද කියලා හොයාගන්න කලින් මං යනවා එයාගේ මැසේජ් එක කියවන්න. වරකා ගොඩ ඉඳන් අපමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. වරකා ගොඩ ඉඳන් ගාමන්ට් එකේ වැඩ කරන නදී, සඳුනි, රමණි, ඊට පස්සේ ලක්ෂි, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි සවනි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ එයාට ඉන්නවලු මාමල 7 දෙනෙක්. ඒ 7 දෙනාවත් එකතු කරගන්න කියලා අපේ සවනි මට මැසේජ් එකේ දාලෙවල තියෙනවා. ගොඩක් ආදරෙන් සවනි, ඔයාවයි වාගේ ටීම් එකේ යාළුවෝ හැමෝමයි මම මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට දේදුණු මාවතට මාවත් එකතු කරගන්න කියලා අපේ දුම්බර ලලිත් ප්‍රියංකර මැසේජ් එකක් දාලා තියෙනවා. කොහොමද අනේ අපේ ලලිත්ව අපි අමතක කරන්නේ? හයි ජනි, කොහොමද ඔයාට? මාත් ඔයාව අහගෙන ඉන්නේ. මටත් ලස්සන සින්දුවක් දෙනවද? එහෙම අහලා තින්නේ අපේ නාරම්මල ඉන්න නිල්මිනි. නිල්මිනි, ඔයාවයි පවුලේ හැමෝමයිත් මේ සින්දුවට එකතු කරගන්නවා.

0: FM Anu Paha, FM Anu Hatrai tak cuma ada Net FM.
1: වේලාව ඔබ වෙතගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව දැන් 10යි විනාඩි 25යි.
4: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.
5: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි.
6: Hey yo, Cosmo.

0: kiri, fun එක piri ele kiri kiri.
1: දැන් හැමෝම ගන්නේ හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 43 97.
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
3: ගාමන්ට් එකෙන් පඩිය ගත්ත ගමන් මං කරන්නේ රුපියල් 6000ක් අයින් කරන එක.
4: තාමත් සීට්ටුවට ගෙවනවද?
3: සීට්ටුවක් දැම්මම වෙන්නේ අපි දාපු ගාණ ආයි අපිට ලැබෙන එක විතරනේ. හැබැයි උනාට මේක ඊට වඩා ගොඩාක් වරප්‍රසාද ලැබෙන දෙයක්. සදාහරිත ප්ලාන්ටේෂන් එකෙන්. මොකද වැනිලා අපනයිනේ දැන් මාත් කොටස්කරුවෙක්නේ.
4: රුපියල් 6000කට වරප්‍රසාද ගොඩක් ලැබෙනවා.
5: ඔව්. සදාහරිත ප්ලාන්ටේෂන් සමග වෙළඳ කොටස්කරුවෙකු වන්න දැන් ඔබටත් පුළුවන්. වැනිලා අපනයන කරණයෙන් ලක්ෂ ගණනින් මුදල් අවුරුදු 25ක් දක්වා උපයන්න. දැන්ම කතා කරන්න. 011
6: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයමීට් ඔබත් අදම රස බලන්න.
2: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
7: මේ හස්බන්ඩ්
8: මොකද වයිෆ්?
7: ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් ඔයි මමයි ඡන්ද ඉල්ලුවටින් ඔයා කාටද ඡන්ද දෙන්නේ?
8: වෙන කාටද වයිෆ්? ඔයාට
7: අදත් වැරද්දුවනේ. ඡන්ද ඉල්ලනවා වගේ මෝඩ වැඩක් මම කරයි කියලා හිතනවද? ඒ වගේ මෝඩ වැඩ කරන්නේ ඔයාගේ එක්ස් ගර්ල් ෆ්‍රෙන්ඩ් මා තමයි.
9: පවුල් ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත.
10: සින්දු අහන්න යන්න ඕනි, හැබැයි ඒවා දන්නවා ඊට කලින් මම කට්ටිය එකතු කරගන්නවා කියලා. මුලින්ම මම යන්නේ අපිට කෝල් කරපු කීප දෙනෙක් ඉන්නවා, ටක් ගාලා එකතු කරගන්න ඕනි. මොකද කෝල්ස් ගොඩාක් එනවා. සමහරු මාත් එක්ක තරහ වෙනවද දන්නෙත් නැහැ, ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ කියලා. ඒ තරමට කෝල්ස් මග්ගොණ ඉඳන් අපේ මෛත්‍රී බාල කතා කරා. අර මයන්නත් එක්ක ලොකු බැඳීමක් තියෙන අපේ මෛත්‍රී පාලටනේ. මග්ගොණ ඉන්නේ. නම මෛත්‍රී පාල, වයිෆ් මංගලික, ඊට පස්සේ පුතාලා දුවලා මදුක, මදුරංග, මදුසංක. කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නෝ. ඒගොල්ලන්ට කියන්නේ මයනු ෆැමිලිය කියලා. උණන් වෙටිය පාලම ගාව අපේ සුදු බේබි ටැක්සියේ අනුරයියත් මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා. චානක ඉන්නවා, චීනා ඉන්නවා, තුෂාර බෝයි ඉන්නවා. කට්ටියම එකතු කරගන්න කිව්වා. ඊට පස්සේ වයිෆ් මල්කාන්තිව මතක් කරන්න කිව්වා, දුව කසුන්කා, පුතා සංජය. ඊට පස්සේ අර එතනම තියෙනවනේ ගණේවත්ත ටයර් කඩේ, එතන ඉන්න ලොකු පුතාවත් මතක් කරන්න කියලා තමයි අපේ අනුර, ඒ කියන්නේ සුදු බේබි ටැක්සි අපේ අනුර කතා කරලා මට විස්තරේ කිව්වා. ගම්පොලට යන්න හදන්නේ. ගම්පොල ඉඳන් අපේ ප්‍රියදර්ශනී මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් ඔයාව එකතු කරගන්නවා. කවුදානේ මට පැටියෝ කියලා තියෙන්නේ මේ? හයි හයි, මගේ ආදර ජනී පැටියෝ. මුලින්ම ගුඩ් මෝර්නින් කිව්වා උන්. අපිවත් දේදුණු මාවතේ ඇවිදන් යන්න එක්කන් යන්න එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ සුමේදක්කා. කළුතර ඉඳන් තමයි අපිට මැසේජ් එක දාන්නේ. දෙව්ලී, ශෂි, රංජි, මාලනී, අකේන්‍යා, බාති මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. ඊට පස්සේ කැනඩාව ඉන්න චන්න, ඇන්ජි, මිෂෙල්, ඒන්ජල්, ඒඩ්‍රියන්, පුංචි සොෆියාවත් එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකේ දාලා ඉවල තියෙනවා. හයි අයියේ, අදත් දේදුණු මාවත අහන් ඉන්නේ. වත්තේ ගම ඉඳන් අපේ ඕෂි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. හස්බන්ඩ් දිල්ෂාන්වත් එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා කියලා දෙනවා. ඊළඟට ගුඩ් මෝර්නින් ජනි මල්ලි, වැඩ කරන ගමන් අදත් ඔයාව අහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්නකෝ. එහෙම තමයි කියලා තියෙන්නේ අපේ කඩවත ලක්මාන්. කුමාරි මිස්, දුල්මි, ගයාන් මල්ලි, අනේ ගයාන් මල්ලි එක්කෙනෙක්. ඊට පස්සේ දුව තිනුලි, මේ හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. සුබ උදෑසනක් වේවා අයියේ. ලස්සන සින්දුවක් ඕනි. සද්දෙන් අහගෙන ඉන්නවා ඔයාව. එකතු කරගන්න කියලා කියනවා අපේ ගන්තුන කෞශල්‍ය ටෙක්ස් ඇන් ටේල් එකේ ඉන්න අපේ කෞශල්‍ය. ඔයාවත් එකතු කරගන්නම කෞශල්‍ය, ගොඩාක් ආදරේ. ඊළඟට මං ආයෙත් යන්නේ ටේල ෂොප් එකකට. ගන්තුනෙන් මං යන්නේ නුවර අම්පිටියට ගිහිල්ලා. අම්පිටියේ තියෙනවනේ අපේ ටේලර් ෂොප් එක සෝමතිලක අයියාගේ. එතනත් සද්දෙනම මේ වෙලාවේ අපිව අහගෙන ඉන්නවා කියලා තමයි කියන්නේ ආර්ය ටේලර්ස් එකේ. සෝමතිලක අයියා, ආදිත්‍ය පුතා, මේ හැමෝම එකතු කරගන්නවා. මෙන්න මෙන්න මෙන්න උපන්දිනයක් තිබිලා අපිට කියලා නැන්නේ විස්තරේ. මිහිරි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ දුවගේ උපන්දිනය තිබිලා තියෙනවා ඊයේ නෙවෙයි පෙරේද. කමන්නේ පරක් වුණාට සුබ උපන්දිනයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තමයි මිහිරි කියන්නේ. පොඩ්ඩක් ඉන්න දුවගේ නම තියෙනවද කියලා බලන්න. දුවගේ නම එවල නැහැ. ලොකු වැරදක් තමයි කරලා තියෙන්නේ. මේ සින්දුවට ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා.

මේ සිින්දුව අපි අහපු අපේ ස්පේෂල් රික්වෙස්ට හකට අපි දුන්නු සිින්දුවක් අපිට සිින්දුව ඕනි ඕනි කියලා මෙසේජස් ගොඩක් දාලා තිබුණා. අපේ තමර නිශී තමයි ජයලින්ද මෙසේජ් එක දැම්මේ. නිශීගේ අම්මා තමර ගොඩාක් ආසාවෙන් ඉල්ලනවා කියලා මේ සිින්දුව දෙන්න කියලා. දැන් අපින් දවස් 3ක් විතර ඉල්ලුවා. ඔන්න මං අද කොහොම හරි රික්වෙස්ට් එක දුන්නා. හරිද? සිින්දුවට යන්න කලින් වාට මතක් කරන්න ඕනි දැන් වාගේ නිවාස සිහිනයේ සැබෑ කරගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් ඔයත් එක්ක ඉන්නවා කියන කාරණාව. සමහර විට තාමත් ඔයාගේ ඉඩමේ ගියක් හදා ගන්නවා කියන එක වාට රින්දෙන් දකින හීනයක් විතරක් වෙන්න පුළුවන්. දැන් ඒ හීන සැබෑ කරගන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට කතා කරලා ඔයාට පුළුවන් සාමාන්‍යයෙන් වෙන තැන් වලින් කරනවට වඩා සෑහෙන මුදලක් අඩුවෙන් වාට කැදල් එන්ටර්ප්‍රයිසස් හරහා ඔයාගේ ගෙදර හදා ගන්න වැඩේ කරගන්න පුළුවන්. නිකමට හිතන්නකෝ, කාමර දෙකක් තියෙන බාත්รูම් එකක් තියෙන හොඳ ගයක් ලක්ෂ 40කින් වගේ ගොඩ දා ගන්නවා කියලා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. එහිඳ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට ඔයා කතා කරන්න සහ විශේෂම දේ වෙන්නේ දැන් මේ මුදල ඔයාට අවුරුදු 10ක් යනකම් හිමීට වාරික වශයෙන් ගෙවල ඉවර කරගන්නත් අවස්ථාව කැදල් එන්ටර්ප්‍රයිසස් ලබා දීලා තියෙන එක. හිතන්නකෝ, නිකන් ලක්ෂ 40කම ඔයා ගයක් හදාගත්තා කියලා කියන්නේ සාමාන්‍යයෙන් මාසෙට රුපියල් 30000ක වගේ මුදලක් ගෙවලා ඔයාට අවුරුදු 10 මේ ගාන ගෙවල ඉවර කරගන්නවා. ඒක හන්දා මේ අවස්ථාව මග හැරගන්නේ නැතුව ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න අදම කෝල් එකක් දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට 0744392352 කෝල්ස් ගොඩාක් ආවා, WhatsApp messages ගොඩාක් ඇවිල්ලා තියෙනවා. තග්ගාල මම WhatsApp එක වැත්තර ඔළුව දානවා. මොකද මේ පැත්තේ දැන් කට්ටිය පොලිමේ බලාගෙන ඉන්න හන්ද. Good morning Net FM. අපි දේදුණු මාව තහගෙන ඉන්නේ. අපිවත් එකතු කරගන්න. එහෙම කියන්නේ ත්‍රිකුණාමලයේ පහේ කණුවේ අපේ පුංචි බණ්ඩා ඇතුළු පවුලේ සැම් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. බදුල්ලේ විශ්මිනී අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. මේ වෙලාවෙ net අහන හැමෝමයි අයියේ ඔයාවයි එකතු කරගන්නවා කියලා තමයි අපේ විශ්මිනී අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. දැන් යන්න හදන්නේ පින්නවලට. පින්නවල කිව්ව ගමන් මතක් වෙන්නේ අපේ ඇත් අතුරු සෙවණනේ. එතනත් මේ වෙලාවේ සද්දෙටම දේදුණු මාව තහගෙන ඉන්න අපේ නුවන් ඇතුළු ටීම් එකම මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්
3: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
4: වේලාව 10යි විනාඩි 45යි
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆ්‍රෙම්ස් ඇයෙක් ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772013036
8: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට් බ්ලැක් කරි රසට මස් නුකා මස් කන්න
9: නොයිනස් අධිවේගයක් සුපිරිම සමදියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙනස අත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ
10: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLV තනරි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
11: ඇයි ෂුගර් කියන මූණෙල්ලකන සෙවන කළ මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0747 3131
12: Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් දෙනින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
2: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
2: දැන් හිතන්නකෝ ආගතේ සල්ලි නෑ කියලා.
3: හා
2: අන්න ඒ වෙලාවට ඔයා සල්ලි ඉල්ලන්නේ ඔයාගේ අම්මගෙන්ද නැත්නම් මගේ අම්මගෙන්ද?
3: වෙන කාගෙද ඉතින්? ඕගොල්ලන්ගේ අම්මගෙන් තමයි.
2: ආදත් වැරද්දුවනේ. තමු එක්කන් එනකොට එක්කන් ආවේ කොහොමද? මට සුර සැප දෙන්නම් කියලා. හැබැයි බලනකොට අදේ සතයක්වත් නෑ. යන්න. මට මොන හරි කණ්ඩාරම්

நெத்வான் ஜனி ஏக்க தேதுனு மாவத වෙලාව දැන් 10යි විනාඩි 48යි මේ සින්දුවට යන්න කලින් කෝල්ස් කරපු ඊට පස්සේ WhatsApp message ජීවප කට්ටිය එකතු කරගන්න තමයි හදන්නේ මේ ඇහෙනවනේ කොළ ටිකේ සද්දි තියෙනවා කොළ ගොඩක කට්ටිය එකතු කරගන්න මුලින්ම යන්නේ අපි සූර්යවැවට සූර්යව ඉඳන් අපේ ලියනාරච්චි මට කෝල් එකක් දුන්නා පෞලි හැමෝම එකතු කරගන්න කියලා කිව්වා සින්දුවකට ඊළඟට අකුරැස්සට යමු අකුරැස් ඉඳන් අපේ යශෝ යශෝ කෝල් එකක් දුන්නා යශෝ ලස්සන සින්දුවකට යාව එකතු කරගන්න කියලා කිව්වා සින්දුවකුත් ඉල්ලුවා මම බලන්නම් ඉතින් හෙටවත් ඒක දෙන්න වැලිමඩ මොරලන්දේ අපේ කුසුමාවතී අම්මා කතා කරා නිසල් සෙව්වන්දි ජයසිංහ ඊට පස්සේ මේ කවිත්ම මිනිබිරි මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා මං යන්න හදන්නේ ඊට පස්සේ ආයේ නැවකට දන්නවනේ ඉතින් කොහෙටද යන්නේ කියලා යටියන්දොටට යන්න යටියන්දොට ටයිටැනික් සැලොන් එකේ මේ වෙලාවේ සද්දෙටම අපි වහගෙන ඉන්නවා තුෂාර ඉන්නවා සුන්දරම් බොස් ඉන්නවා කමල් ඉන්නවා ඊට පස්සේ මේ වැලම්පිටියේ හිරාණියක්වත් අහගෙන ඉන්නවා කියලා අපේ තුෂාරට පණිවිඩය හම්බ වෙලා තිබුණා මන් දන්නේ කොහොමද පණිවිඩය හම්බුනේ කියලා කොහොම හරි තුෂාරමට පණිවිඩය කිව්වා හිරාණියක්වත් මේ සින්දුවට අපි එකතු කරගන්නවා ඊළඟට යන්න හදන්නේ වහදි වෙලට ගිහිල්ලා ඉන්න වහදි වෙල ඉඳන් ඉන්ද්‍රාණි කතා කරා එයාගේ මහත්තයා ටෙනිසන් පුතා ලහිරු දුව ගංගුලි මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ බර්ත්ඩේ එකක් තියෙනවා කේක් කෑල්ලක් කන්න බලුවන් ගාලක් මීමන ඉඳන් අපේ ලක්ෂ්මී කතා කරා දිෂාන් මදුෂංකයි දිල්ෂාන් මදුෂංකයි එකතු කරගන්න කියලානේ හැමදාම කියන්නේ අද අපේ දිල්ෂාන් මදුෂංකගේ හැපි බර්ත්ඩේ එක සුබ උපන්දිනයක් වේවා කියලා අපේ දිල්ෂාන්ට net fm ටීම් එකේ අපි හැමෝම සුබ ප්‍රාර්ථනා කරනවා ඊළඟට කොහෙටද දන්නවද යන්නේ කොට්ටාවට ගිහිල්ලෙන් කොට්ටාවෙන් ඉඳන් අපේ කසුන් මැසේජ් එකක් දාලා තියෙනවා එයා චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා තමයි අහලා තියෙන්නේ මම ඉල්ලීම ඉටු කරන්නම් කොහොමද වයිෆ් ඉන්නවා මනෝරි ඒ වගේම තමයි ගෙදර හැමෝමත් එකතු කරගන්න කියලා කියලා තියෙනවා ගුඩ් මෝර්නින් ජනි බ්‍රදර් අපිටත් ලස්සන සින්දුවක් දෙන්න මේ අපේ තිබ්බටු කොට ගණේ මුලේ තිබ්බටු කොට අපේ නදීෂානියක්ක තමයි මැසේජ් එක දාලා තියෙන්නේ පවුලේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා මට දෙනවද ලස්සන සින්දු ගොඩක් එකක් මදි දානේ වාඩ එහෙම අහලා තියෙන්නේ අපේ මල්ලව පිටියේ සුනෙත් වෙලඳ සැලේ ඉන්න අපේ නයනක් එකතු කරගන්න කියනවා අම්මා වයි පුතා තිසුන් වයි හබී සුනෙත් වයි ගොඩක් ආදරෙන් මේ හැමෝම අපි ඊළඟට අහන්න යන සින්දුවට මේ සින්දුවට එකතු කරගන්නවා තාමත් කෝල් එකක් දුන්නේ නැත්නම් 01112 553363 කෝල් කරන්න නැත්නම් WhatsApp message එකක් දාන්න 0711 95 95 95ට

ඇහුනද කියපුදේ මන්දන්න අර කියන්නේ. සිින්දුවට යන්න ඕනී. හැබැයි මන්දැම් මේ ගිලිලා ඉන්නේ නම් ගොඩක්. ඒටික කියවන්න තමයි හදන්නේ. මිරිස්සට යන්න හදන්නේ. මිරිස්ස උඩුපිල ඉඳන් මාවත් සිින්දුවකට එකතු කරගන්න ජනියෝ කියල මෙසේජ් එකක් දාලා තියෙනු. අපේ යජිනි එරාෂා හන්සා. ලස්සර නමක්නේ යජිනිවාට තියෙන. ඊට පස්සේ අපි යන්න හදන්නේ කොහෙටද? අපේ ප්‍රදීප්ව හොයාගෙන. ප්‍රදීප් අපි වහගෙන ඉන්නේ දර්ග ටවුන් එකේ A&W අපරල් එකේ ඉඳන්. එතන ඉන්නවා අපේ රංජනී අක්කා, සන්ධ්‍යා, චිත්‍රා, ඊට පස්සේ චම්පිකා, විජේසර්, බොස් ජයවර්ධන මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කිව්වේ. මීගමුවේ අමීෂා කතා කරා. අමීෂා ඉන්නේ පිටිපණ තියෙන අනුෂිනී ෆැබ්‍රික් සෙන්ටර් එකේ. අද යා තනියම වැඩලු. බොස් තාම වැඩටවත් ඇවිල්ලා නැහැලු. බොස්ට ගහන්න ඕනේ අද දඩයක්. කඩේ තනිය බින්න ගම මේ වෙලාවේ දේදුණු මාව තහගෙන ඉන්නවා කියලා තමයි කිව්වේ. බොස් ශිරාන්, ඊට පස්සේ මදුරංගි, ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා සුජීව හාඩ්වෙයාර් එක. එතන ඉන්නවා අපේ නිශාන්ත අයියා. නිශාන්ත අයියව මතක් කරන්න කිව්වා. අදීෂා, මෝක්ෂා, අහිංසා අපේ අමීෂාගේ බබාලා තුන්දෙනා. අද අදීෂයි මෝක්ෂයි නරක ළමයි වෙලා ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. අහිංසා විතරයි ඉස්කෝලේ ගිහිල්ලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපි නිල්මිනි අපිට කෝල් එකක් දුන්නනේ. ආයෙත් පාර එකපාරක් කෝල් එකක් දීලා ඉන්න වැහැල්ලු දෙවනි පාරත් කෝල් එක දෙන්න හිතුණා කියලා තමයි කියන්නේ අපේ නාරම්මල නිල්මිනි. ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. මේ සින්දුවත් එක්ක අපි යනවා අලුත් පැයකට. අලුත් පැයේ ආවෙත් හම්බ වෙලා අපි සින්දුව අහමු. කෝල් කරන්න, WhatsApp messages එවන්න. ඊට පස්සේ අපේ Facebook එකේ post එක දිනවා. ඒකටත් comment එකක් දාන්න.

0: Anupaha FM Anu Hatarai Tashma Ata Net FM
1: Net FM Dedunu Mavata ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
3: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
4: සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි
3: ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
5: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
6: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
7: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි සුදු සීනි කිලෝව රුපියල් 209යි මුංගිට කිලෝව රුපියල් 875යි රතු පරිප්පු කිලෝව රුපියල් 279යි ලොකු ලූණු කිලෝව රුපියල් 149යි රතු ලූණු කිලෝව රුපියල් 320යි අර්ථාපල් කිලෝව රුපියල් 259යි ලංකා සතුස ජාතියේ මිල තීරක
9: මිරිස් කුඩු ස්වල්පයයි තුන පහ කුඩු ස්වල්පයයි දාලා හොඳට මිශ්‍ර කරන්න.
10: ළමයි සෙල්ලම් කරන්න ගන්න දේව දැන් වෙළඳපළේ සුලභ වෙලා. ඒ නිසා අපි හැම වෙලාවකම පාවිච්චි කරන්නේ තත්වයෙන් රසයෙන් ගුණයෙන් සපිරි විජය නිෂ්පාදන විතරම.
11: කෘතිම රසකාරක වර්ණක හා ලුණු වලින් තොර විජය තුන පහ. ලොව ස්තරම්භ කොත්තමල්ලි සූදුරු උණුහාල් කුරුදු එනසල් ඇතුළු කුළු බඩු රාශියකින් නැවුම්ම නිපදවයි.
10: මුළු තැන් ගෙටම විජය.
11: විජය තුන පහ අපේ රසය රටේ සැමට.
12: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47 31 33 540.
13: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
14: Hey yo, yana yana hama tana anytime set when the flavor dela kiri padamak. Well I know gonna danuwa.
15: Wasakala kiri fun ekak piri ela kiri kiri.
16: Velawa 11:00 kai.

0: නැත් නිවුස් මේ පැය රටතට ඔබ වෙතගෙන එන්නේ
1: සෙනෙහසින් ආදරෙන් හදවත් සනසලා
2: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
0: නැත් නිවුස් මේ පැය රටතට පැයෙන් පැය අලුත් වන අලුත් පැය විමසුම
3: අයිබෝන් මේ පැය රටතට සමගින් මම භාෂිනී. උණුපතිය දැලවැල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී වීසා නොමැතිව මෙරට රැඳී සිටි විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් මේකකේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 73 වූ එංගලන්ත ජාතිකයෙක්. ඔහු සන්තකයේ තිබී කොකෙන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 280යි, මිලිග්‍රෑම් 150ක්, හෑෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, හඳුනා නොගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක් සහ විවිධ විදෙස් මුදල්ද තිබෙනවා. සැකකාර විදෙස් ජාතිකයා වැඩිදුර විමර්ශන සඳහා අබරාධුව පොලිස් තහනේ වෙත බහර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ. දවස මැද වාර්තාකරණය දහවල් 12ට.
0: net news bpay ratatota
4: net fm deedunu mavata ඔබ වෙත ගෙන එන්නේ

පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත

වෙලාව 11යි විනාඩි 7යි. දැන් ඉතින් ගෙවල් වල එහෙම අපි වැඩ කරන අපේ ආදරණීය ගෘහණියෝ වැඩ කරන ගමන් නම් අපි වහගෙන ඉන්නේ. සමහර විට දවල්ට කෑම උයන ගමන් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් වැඩ කරන තැන ඉඳන් නම් ඔයා අහගෙන ඉන්නේ පොඩි බඩගින්නක් දැනෙන වෙලාව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. හැබැයි ඉතින් කරන්න දෙයක් නැහැ. ලන්ච් ටයිම් එක එනකන් බඩගින්න ඉවසන් ඉන්න වෙනවා. ඒ ඉවසන්න උදව්වක් වෙන්න කැමතිම සින්දු ටික මේ පැත්තෙන් දෙනවා. කතා කරපු කට්ටියක් ඉන්නවා, WhatsApp messages යොපු කට්ටියක් ඉන්නවා, Facebook post එකට comment දාපු කට්ටියක් ඉන්නවා. ඔය හැමෝම එකතු කරගෙන තමයි මේ වැඩේ පටන් ගන්න හදන්නේ මේ පැයෙත්. මං ඉතින් WhatsApp messages ටික කියවලා ටක් ගාලා වැඩේ පටන් ගන්න නැත්නම් ඉතින් සෑහෙන කරදරයක මං වැටෙන්නේ. සද්දටම අහගෙන ඉන්නවා මමත්. එහෙම අපිට කියන්නේ අපේ අම්පාරේ පරණ ගාමන්ට් හන්දිය හෙල්මට් ජැකට් කඩේ අතුකෝරලයි. දැන් මට හෙල්මට් එකක් ගන්න ඕනි වුණොත් මං අද කෙලින්ම යනවා අම්පාරට. අම්පාරට ගිහිල්ලා අපේ හෙල්මට් ජැකට් කඩෙන් කෙලින්ම අරගන්නවා. මට හෙල්මට් ජැකට් ඔක්කොම අරගන්නවා එතනින්. මොකද අතුකෝරලයි මට නිකන් ඒ දේවල් දෙනවා කියලා මම දන්නවා. ඊළඟට හයි ජනි, ගුඩ් මෝර්නින්. අපිත් අහගෙන ඉන්නේ ලස්සන සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා. අපේ මේ චෙෆ් ඩොන් අයියා තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ. ඊට පස්සේ හැපි ගුඩ් මෝර්නින් ජනි ළමයා. බද්දේ ගම ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ මදු. හයි මදු. මදු ඔයාව මේ සින්දුවට මම එකතු කරගන්නවා ගොඩක් ආදරෙයි. ඊළඟට පවුල් පිටින් ගම් පිටින් කට්ටිය එකතු කරගත්තට පාරවල් පිටින් කට්ටිය එකතු කරගන්නේ නැහැනේ සාමාන්‍ය. හැබැයි අපේ ධනංජය එහෙම නැහැ. ධනංජය කෙලිම පාරවල් පිටින් තමයි යාළුවෝ ටික එකතු කරගන්නේ. ධනංජය බණ්ඩාර කියලා තිනවා මීගමේ සෙන් ඇන්තනිස් රෝඩ් එකේ කට්ටියම එකතු කරගන්න කියලා. ඒ තමයි ඒගොල්ලන්ගේ ගෙවල් තියෙන. ඊට පස්සේ අම්මලා ඉන්නේ හරියටම කිව්වොතින් එහෙම දංකොටුවේ ශ්‍රී සුමංගල මාවතේ. එහෙ ඉන්න අම්මලා පවුල හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. මාකොළ ගල්පොත්ත හන්දියේ අපේ ප්‍රියන්ත සමරවීර මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියනවා. ඉතින් සුපුරුදු විදිහටම සපුගස්කන්ද මහවිදුහලේ ඉගෙනුම ලැබපු 1981 බැජ් එකේ කොල්ල සෙට් එක. ගොඩක් ආදරෙන් යාළුවෝ හැමෝම එකතු කරගන්නවා. මෙන්න ඔට්ටු නැති වැඩක් කරලා හොඳේ. කෑම හදලා ෆොටෝ දාලා තියෙනවා. කෑම හදලා ෆොටෝ දානවා නම් මට කෑම වලින් භාගයක් එවන්නත් ඕනි. අපිට මනෝජ් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඇවිල්ලා මේ කොහෙන්ද දන්නවද? අම්බලංගොඩ තියෙනවනේ ගුඩ් හෙල්ත් එකෝ ප්‍රොඩක්ට්ස් එක. එතනින් දැන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට ජපානෙට යන්න හදන්නේ. ජපානේ ඉඳන් අපේ ගාමිණී ජයසිංහ අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා මේ යාගේ යාළුවෝ දෙන නිශාන්තයි ඉෂාන්. ඊට පස්සේ වයිෆ් සංජීවනී, පුතා ඕෂධ, දුව සේනාස්ත්‍රී එකතු කරන් ලස්සන සින්දුවක්.

හැමදාම සිංහල සිින්දු විතරක් මහන්න ඕන නෑනේ පොඩි ඉංග්‍රීසි ට්‍රැක් එකකුත් තහන්න ඕනේ කියලා හිතුණු හන්දා මම මේ සිින්දුව තෝරගෙන ආවද සිින්දුවට යන්න කලින් අම්මෝ මැසේජස් ගොඩ මට තේරෙන්නේ නෑ මං අර හැම වෙලේම කියනා වගේ දවල් එකට කලින් මේ දේවල් ටික කොහොම කියලා ඉවර කරගන්නද කියලා පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න අයියේ කො අපිට සිින්දුවක් නැද්ද චාමර අයියාගේ එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ ආයෙත් පාරක් අපේ මිහිරි එයාගේ දුව රුවන්දිනීවත් මතක් කරන්න කියලා කිව්වනේ අපිට අර පස්සෙනිද බර්ත්ඩේ එකේ තිබිලා තින්නේ අපේ රුවන්දිනීගෙනේ හරි මම දෙන්නම් සිින්දුව ඊළඟට හයි ගුඩ් මෝර්නින් ජනි අපේ ඌව පරණ ගමේ ඉන්න ප්‍රභාහන්සි මැසේජ් එක දාලා තියෙන්නේ එයාවයි යගේ දුවවයි ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා ඊළඟට ජනි ටවුන් යන ලෑස්ති වෙලා ඉන්නේ ගමන් ඔයාව මතක් වුණා එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තින්නේ අපේ නුවර ඉන්න නදී ඔයාවත් ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා හයි සුබ උදෑසනක් ජනි අපිටත් ලස්සන සින්දුවක් දෙන්න එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තින්නේ අපේ කෑගල්ලේ පුෂ්පාංගන මහත්තයා නිමල් පොඩියක් අසුබද්‍රා ඊට පස්සේ පුළුවන් නම් ලස්සන සින්දුවක් දෙන්න කියලා ඉල්ලලා තිනවා මං හිතන්නේ මං අද ඉල්ලපු සින්දුවට ළඟින් යන සින්දුවක් දුන්න හයි අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න එහෙම කියලා කියන්නේ අපේ කෑගලු බත් කඩේ සෙට් එක බොස් ඉන්නවා ශාන්ත එතකොට කාන්ති අක්කා චානක අමල් සුදු මහින්ද මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියන්නේ විශේෂයෙන්ම චම්මි අක්කවත් එකතු කරගන්න කියලා අපිට කියලා තියෙනවා ඊට පස්සේ තව නම්ක් තියෙනවා මට තේරෙන්නේ නැහැ ඒක හරි කොහොම හරි ගොඩක් ආදරෙන් කෑගලු බත් කඩේ ඉන්න සෙට් එකම මම එකතු කරගන්න දැන් කෑගලු බත් කඩේට උනත් ඒගොල්ලන්ගේ කෑමවල රස වැඩි කරගන්න ෆ්‍රීලන් නිෂ්පාදන එකතු කරගන්න පුළුවන් කියලා අපි අමුතුවේ මතක් කරන්න ඕනි නැහැනේ ෆ්‍රීලන් නිෂ්පාදන කියලා කියන්නේ ඔයාගේ ගෙදර හදන කෑම වේල වගේම තමයි ඔයාගේ කඩේ හදන කෑම වේල පවා රසවත් කරගන්න කිසිම ප්‍රශ්නයක් නැතුව එකතු කරගන්න පුළුවන් කුළු බඩු නිෂ්පාදන පෙළක් මොකද ඒකේ තියෙන මිලත් එක්ක අපිට බොහොම ලේසි අපේ බජට් එකට උචිත විදිහේ මේ මිලක්නේ තියෙන්නේ ෆ්‍රීලන් නිෂ්පාදන වලට ඒක හන්ද කිසි ප්‍රශ්නයක් නැතුව ගන්න පුළුවන් අපිට දැන් එකමට හිතන්න ඔයාගේ කෑම කඩේ හදන කෑම වේලට අද දවල්ට වෙන්න පුළුවන් චීස් රසති සෝයා මීට් එකක් එකතු කළොත් කොහොම වෙයිද කඩේ හොයාගෙන කට්ටියයි කෑම ගන්න කෑම කඩේ විතරක් නෙවෙයි ගෙදර වුණත් ඔයා හදන කෑම වේල රසවත් කරගන්න අතරේ පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න chance එක තියෙනවා නම් ඒ කෑම එකේ රස තව වැඩි වෙනවා වගේ තමයි ගෙදර කට්ටියත් පොඩ්ඩක් ඒ වැඩේට එකතු වෙනවා ඒක හින්දා ඔයාලට පුළුවන් එකතු කරගන්න අපේ ෆ්‍රීලන්සර් නාමයේ යටතේ අලුතින්ම හඳුන්වා දීලා තියෙන චීස් රසති සෝයා මීට් දැන් ඉතින් චීස් උයලා කන්න පුළුවන්ද කියලා අහහා ඉන්න එපා. මේක අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිෂ්පාදනය කරපු චීස් රසය එන විදිහටම නිෂ්පාදනය කරපු චීස් රසති සෝයා මීට්. නිකමඩ සෝයා මීට් ටිකක් දීලා අහලා බලන්න එයාගෙන් එයා කෑවේ චීස්ද සෝයා මීට්ද කියලා හොයාගන්න බැරි වෙන තරමට රසට හදාගන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි. මාතල ෆ්‍රීලන් නිවසින් එන චීස් රසති සෝයා මීට්. චීස් රසට විතරක් නෙවෙයි කොස්සට කල්පොල් රසැති. මේ වගේම තමයි කොටිම ගිනවනම් හාල් මැස්සෝ රසයට පවා ඔයාට ෆ්‍රීලන් නිවසින් එන සෝයා මීට් මිලදී ගන්න පුළුවන්. ඒක හන්දා ළඟම තියෙන කඩේට ගිහිල්ලා ෆ්‍රීලන් නිෂ්පාදන අරගන්න අතරේ ෆ්‍රීලන් රස වර්ග රසකින් එන සෝයා මීට් අරගන්න තමතක කරන්න එපා.

0: FM Anu Paha, FM Anu Hatarai Tak Shuma Ata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වේලාව දැන් 11 විනාඩි 25යි.
1: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
6: ඇසීම අටත චැනල් දායක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777776710.
7: Meltol හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි.
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකව රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: මේ හස්ම
9: මොකද වයිෆ්?
8: දැන් ඔය යාළුවොත් එක්ක රෑ වෙනකම් පාටි දාලා ගෙදරවම ගේ ඇතුළට එන්නේ ඉස්සරහ දොරෙන්ද පිටිපස්සේ දොරෙන්ද?
9: පිටිපස්සේ දොරෙන්.
8: අදත් වැරද්දුවනේ. දැන් තමුන් හිතන් ඉන්නේ යාළුවොත් එක්ක රෑ වෙලා පාටි දාලා ගෙදරවම මං ගේ ඇතුළට ගනී කියලාද? පාටි දාපු තැනකම ඉන්න එකයි.

0: ನನ್ನೆತ್ತು ವಾಹನ ಚಣಿಯಕ ದೇದುನು ಮಾವತ
1: දේදුණු මාවත හගෙන ඉන්න අතරේ මන් දන්නවා ඔයා තාමත් ඔයාගේ නම කියනකම් බලන් ඉන්නවා ඇති. මොකද මේ පැත්තට මැසේජ් එකක් එවුවනම් කෝල් එකක් ගත්තනම් පොඩි වෙලාවක් යනවා නම් කියන්න කියලා ඔයා දන්නවා. මොකද මේ දේවල් මං කරන්නේ වාගේ ඉවසීමේ ගුණය ප්‍රගුණ කරන්න ඔයාට අවස්ථාවක් දෙන්න. එහෙම නැතුව මේ එකපාර මට නම් කියන්න බැරි කමකට නෙවෙයි. හරි, මේ සින්දුවට යන්න කලින් මං යනවා බොරැල්ලට ගිහිල්ලා ඉන්න. දැන් ටිකක් වෙලා මේ කෝල් එක ඇවිල්ලා ඉතින් මේ කියන ඔක්කොම ඇවිල්ලා අඩු ගානේ පැය භාගයක්වත් වෙනවා. හොඳද? මං යන්න හදන්නේ බොරැල්ලට. බොරැල්ලේ ඉඳන් අපිට කෝල් එකක් ගත්තා අපේ මාලනී. කතා කරලා කිව්වා, ඉතින් ඊයේත් කතා කරා, අදත් කතා කරා. කතා කරලා කිව්වා මේ පළවෙනිදා, මේ මාසේ පළවෙනිදා යාගේ උපන්දිනේ තිබිලා. අපිට කිව්වෙත් නෑ. කිව්වනම් අපි කේක් එකක්වත් එවනවනේ. අපේ මාලනීගේ උපන්දිනේ තිබිලා තියෙනවා පළවෙනිදා, දෙවෙනිදා යාගේ මල්ලිගේ උපන්දිනේ තිබිලා තියෙනවා. දෙන්න කතා වෙලා දන්නේ පොදුනේ නේ, එක්කෙනේ පළවෙනිදා අනික එක්කෙනා දෙවෙනිදා වෙන විදියට. කොහොම හරි දැන් මේ පහුගිය දවස් ටිකේ නම් කියනකොට අපේ මාලනීගේ මල්ලිගේ යාළුව කට්ටිය අහගෙන ඉඳලා කියලා තිබුණලු අපේ මාලනීට. අනිත් එකේ නම කිව්වනේ. ගොඩක් ආදරෙන් අපේ බොරැල්ලේ මාලනීවයි පවුලේ හැමෝමයි එකතු කරගන්නවා. ඊට පස්සේ යන්න හදන්නේ මා නෙලීව හොයන්නේ. මා නෙලි අපිට කතා කරේ ගණේ ගොඩ ඉඳන්, ගම්පහ ගණේ ගොඩ ඉඳන් කතා කරේ. ආ නෑ නෑ නෑ නෑ නෑ, පොඩ්ඩක් ඉන්නව පොඩ්ඩක් ඉන්නව, වැඩේ වරද්ද ගත්තනේ. මා නෙලි ගණේ ගොඩ තමයි නම. එයා කතා කරේ ගම්පහ ඉඳන්. හරි, කතා කරලා කිව්වා පවුලේ හැමෝම සින්දුවකට එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට යනවා කෑගල්ලේ නිදහස් මාවතේ තියෙන ශාන්ත ටේලර්ස් එකට. මොකද ශාන්ත අයියා බොහොම ආසාවෙන් බලාගෙන ඉන්නේ මං වෙඩින් එක ගන්න දවසට මගේ වෙඩින් කිට් එක මහලා දෙන්න. ශාන්ත අයියාව එකතු කරගන්නවා. පොළොන්නරුවේ අපි රමණි කතා කරා. ඊට පස්සේ ගාල්ලේ මල්කි, හැමදාම වගේ අදත් අහගෙන ඉන්නවා ගාල්ලේ මල්කි. ගෝණපුරේ තමයි ඉන්නේ. හරියටම ගාල්ලේ මේ විහංගිරංගෙත් අද ඇවිල්ලා මල්කිත් එක්ක සින්දු අහන්න දේදුණු මාවතේ. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. චාමර වීරසිංහගේ සින්දුවක් දෙන්න කියලා කිව්වේ. මං යන්න කලින් ඔය ඉල්ලීම් හැම දෙයක්ම ඉටු කරන්න උත්සාහ කරනවා උපරිමෙන්ම. හරිද? බෙලියත්තේ දිමුතු සැලෝන් එක තියෙනවානේ. අන්න එතන ඉඳන් අපේ ඇක්මන් අයියා කතා කරා. ලොකු දුව චමිලා, ඊට පස්සේ රෝෂිනී, තරංගා, ඊට පස්සේ දිමුතු, රොෂාන්, චමල් මේ හැමෝම සින්දුවට එකතු කරගන්න කියලා තමයි කිව්වේ. දෙනියාය ත්‍රිවිල් සංගමේ සභාපතිතුමා වසන්ත කුමාර්, එයාව කොහොමද එකතු කරගන්නේ නැතුව? දැන් දේදුණු මාවතේ හයර්දුවන්නේ අපේ ත්‍රිවිල් පාක් වල අපේ අයියලා මල්ලිලා සෙට් එක තමයි ඉතින්. වසන්ත කුමාර් එකතු කරගන්නවා ත්‍රිවිල් පාක් වල ඉන්න යාළුවෝ හැමෝම එකතු කරගන්න කියලා තමයි අපේ වසන්ත කුමාර් කතා කරලා මට කිව්වේ. ඊළඟට විමල් අංකල් කතා කරා බොරලස් ගමු ඉඳන්. එයා දන්නවනේ ඉතින් ව්‍යාපාරේ තියෙන රන්දිකා කේක් ෂොප් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අලව්වෙත් එහෙම දෙයක් වුණා කියලා අපේ කරු කතා කරලා කිව්වා. නෑ නෑ, එහෙම කිව්වේ නෑ. අලව් ඉඳන් කරු කතා කරා. ඒගොල්ලෝ මේ පිටරට යවන්න තේ එකක් හදන ගමන්, කියන්නේ ඒගොල්ලෝ පොඩි ජොබ් එක විදිහට කරන්නේ පිටරට යවන්න තේ වර්ගයක් නිෂ්පාදනය කරනවලු. හැබැයි ඒක හදන්නේ තේ ගස් වලින් නෙවෙයි. ඒක හදන්නේ මේ තල් ගස් වල තියෙන කොළ පාවිච්චි කරලා තම්බල කරලා එහෙමලු හදන්නේ. වැඩි විස්තර මම අහගත්ත වෙලාවක කියන්නම් කොහොමද හදන්නේ කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

අන්න එහෙම තමයි ඉන්න ඕනි. සසර පුරාම හිනා වෙලා ඉන්න ඕනි. උනා කරත් හිනා වෙලා ඉන්නවා කියලා කියන්නේ කොච්චර ජොලිද කියන්නකෝ. හරි, සින්දු අහන්න යන්න කලින් ඔයා දන්නවනේ ඉතින් මං සුපුරුදු විදිහටම කටි එකතු කරගන්න තමයි හදන්නේ. යන්නේ සැලුන් එකකට. හැබැයි ඉතින් මේ සැලුන් එකට මං ගියා කියලා නම් වැඩක් වෙන්නේ නැහැ ඉතින්. හරිද? අපේ සැලෝන් දිනේශ්‍රී එක තියෙනවනේ රිකිල්ල ගස් කඩයි මයිල පිටියේ තමයි තියෙන්නේ. එතන ඉන්නවනේ අපේ නුවන්තිකා නංගි, ඊට පස්සේ සංදීපනී නංගි, ශාම විජේසිංහ අක්කා. මේ හැමෝම එකතු කරගන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා කට්ටියම. ඊළඟට WhatsApp එක පැත්තර තමයි chance එක දෙන්නේ. මොකද මං කලින් call කරපු කට්ටිය ගොඩ දෙනෙක් එකතු කරගත්ත. හම්මෝ messages ගොඩ. අයියේ good morning. මම රුවන්තිකා. බුත්තල මැක් ගාවන්ට් එකේ ඉඳන් තමයි අපි වහගෙන ඉන්නවා කියලා කියන්නේ. ලස්සන සින්දුවකට ඒගොල්ලන්ගේ සඳමාලි මිස්වයි, ලාලනීවයි, නිරෝෂවයි, ශ්‍රියානිවයි, සේපාලිවයි, පුෂ්පවයි, සුජානිවයි, නෙළුම්වයි, ගයානිවයි, තව දිනව වත්සලාවයි, නිලූෂවයි එකතු කර ගන්න අයියේ කියලා තමයි අපේ රුවන්තිකා මැසේජ් එක දාලා තියෙන්නේ. දැන් මැසේජ් එක දාලා තින් පොඩි වෙලාවක් වෙනවා. හැබැයි ඉතින් මම මේ වෙලාවේ හරි නම කිව්වනේ කියලා ඔයාලට සතුටු වෙන්න පුළුවන්. ගොඩක් ආදරෙන් එකතු කර ගන්නවා රුවන්තිකා. ඔයාවයි ඔයාගේ ටීම් එකේ හැමෝමයි. හයි, මම ගම්පොළ යටිපියන්ගල ඉන්දික සංජීව. එහෙම කියලා අපේ ඉන්දික මැසේජ් එකක් දාලා තියෙන යාගේ පුතා උදේෂ, දුවල දෙන දුලීෂා, මනීෂා, ඊට පස්සේ අම්මවයි තාත්තවයි එකතු කරගන්න කිව්වා. මේ මැසේජ් එක දාලා අපේ ඉන්දික නිකන් හිටියේ නැහැ. මට කෝල්ස් දෙකක්ම දුන්න. දැන්වත් නම කියන්න, දැන්වත් නම කියන්න කියලා. ඔන්න දැන් තමයි මැසේජ් එක මට හම්බුනේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් ජනි. දේදුරු මාවත අහගෙන අපි තින්නේ සද්දටම. හෝමාගම නිව් මානෙල් ගාමන්ට් එකේ තමයි මේ අපිට මැසේජ් එක දාන කට්ටිය ඉන්නේ. මං හිතන්නේ නදීකා වෙන්න ඕනි මැසේජ් එක දාලා තින්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට හයි ජනි, අපිත් ඔයාලව අහලගෙන ඉන්නේ. මේ ඇවිල්ලා ඇහැලියගොඩ ශෂී ෆුඩ් ප්‍රොඩක්ට්ස් එකේ සෙට් එකම එකතු කරගන්නවා. නම් මේවල නැහැ, කොහොම හරි එතන ඉන්න කට්ටිය ඉතින් අහගෙන ඉන්නේ. ආදරෙන් කට්ටිය මේකතු කරගන්නවා. හම්මෝ, දිග මැසේජ් එකක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න මේක කොටට කරලා හදලා ගන්න. අද දවසේ 6 වෙනි උපන්දිනය සමරලා තියෙනවා. 6 වෙනි උපන්දිනය සමරනවාද අද? පොඩ්ඩක් ඉන්න. රයිට්. බොරලැස් ගමේ තියෙනවා KS ස්වීට් හවුස් එක. ඒකේ අපේ කමල් හසන්ගේ එකම කොළු පැටියා විමුක්තුයි අචිරදේව. එයාගේ උපන්දිනය තිබිලා තියෙනවා අද දවසේ. සුබ උපන්දිනයක් වෙන්න කියලා නෙත් FM ටීම් එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. මේ විශ්වකමට එව්වේ අපේ මඩපාදින ලක්ෂ්මන්, තමරා, ඊට පස්සේ මොරොන්තොඩු ඉන්න රොෂාන්, ශාම, බොරලැස් ගමේ ඉන්න දිනිත්, හර්ෂ, හේමචන්ද්‍ර, ඊට පස්සේ අචිරගේ ගෑල් ළමයා හානිගෙනුත් උණුසුම් හාදු වැස්සක් හම්බ වෙනවා කියලා කියනවා. මට මේ හිතා ගන්න බැරි 6 වෙනි උපන්දිනය සමරුවා කියලා අද දාලා තියෙන්නේ. වැරදිද? දන්නේ අවුරුද්ද. හොඳේ අපිත් එනෝ සින්දුවකට එකතු කරගන්නෝ. එහෙම කියන්නේ ගලිගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන ගයානි හෙට්ටි ආරච්චි. සරත් ඉන්නවා, දේවාංජනා ඉන්නවා, සස්මින ඉන්නවා. කට්ටියම එකතු කරගන්නෝ. අයියේ මටත් සින්දුවක් දෙන්න පුළුවන්ද? එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තින්න අපේ දමිත්. ඉල්ලලා තියෙන සින්දුව මම දෙන්න උත්සාහ කරනවා. හරිද? කටාන කෝන්ගස් සන්දී ඉඳන් අපේ අරෝෂ් ටේලර්ස් එකේ ප්‍රසන්න මැසේජ් එකක් දාලා තියෙනවා. දම්මිකා, ෂෙවෝන්, තාරුක, බෙවෝන්, අරෝෂ් සුපුරුදු කණ්ඩායම ඉතින් අදත් ඉන්නවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ වරකා ගොඩ ඉඳන් අපිව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තිනවා අපේ සචිනි. මං හිතන්නේ කලිනුත් කිව්වද වන්දා. එයාගේ චමී මාමා, සඳරුවන් මාමා, සමන්ත මාමා, වසන්ත මාමා, ලොකු මාමා, බදුල්ල ආච්චි, සීයා, ඊට පස්සේ නහල්ල ආච්චි, මේ හැමෝම එකතු කරගන්න කියනවා. තව බුත්තල නැන්ද කෙනෙක් ඉන්නවා, එයාවත් එකතු කරගන්න කියනවා. අම්මා නදීවත් එකතු කරගන්න කියනවා. ඊට පස්සේ සචිනි ඔයාවත් ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊට පස්සේ අපේ හංවැල්ලේ ජයන්ති මැසේජ් එකක් දාලා තියෙනවා. අයියේ මාවත් සින්දුවකට එකතු කරගන්න පුළුවන්ද කියලා අහලා තියෙන්නේ. චන්ද්‍රක්කා, මැණිකේක්කා, කාන්ති නංගී, දුව තමාෂා, මේ හැමෝම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊළඟට අපේ යශෝ මට WhatsApp මැසේජ් එකකුත් දාලා තියෙනවා. තැන්කියුලු එයාට සෙන්ටිගේට්ස් ලගේ සින්දුවක් දුන්නට. අනිවාර්යෙන් ලස්සන සින්දුවක් ඕනි. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන අපේ ඉෂාරා. ඉෂාරා අපි වහගෙන ඉන්නේ හම්බන්තොට ඉඳන්. ඉෂාරා, ඔයාවත් මේ සින්දුවට මම එකතු කරගන්නවා. එකතු කරගන්න කියලා කියන ඔයාගේ පවුලේ සියලුම දෙනාවයි, එයාගේ යාළුවෝ සියලුම දෙනාවයි. දැන් කලින් අපිට ජපාන් ඉඳන් ගාමිණි මැසේජ් එක දාලා තිබුණානේ. දැන් අපිට නිශාන්තත් මැසේජ් එක දාලා තිනවා. නිශාන්ත කුමාර්, එයාගේ යාළුවෝ දෙන්න ගාමිණීවයි ඉෂාන්වයි එකතු කරගන්න කියලා තියෙනවා. මං ඉතින් අර කලිනුත් කිව්වේ
මෙහෙමනම් හරියන්නේ නැහැ ඉෂාන් හොඳේ. දැන් යාළුවෝ දෙන්නම තරංගයට මැසේජ් එකක් දානවා. ඉෂානුත් මැසේජ් එකක් දාන්නම වෙනවා. ජනේ කොහොමද? අපි දෙදුණු මාවත සද්දට මහන ගමන් ඉන්නේ. ඇහැලියකට චමින්ද මෝටර්ස් එකේ සෙට් එක. බොස් ඉන්නවා චමින්ද, සුදු බබා, ඊට පස්සේ සනත්, රසින්දු, කුරුවිට කඹුරාවෙන් බින්නි නග, මාලින්ද, තනූෂ පුතා, ඊට පස්සේ ශාක්‍ය, විහාරා, කුට්ටපිටියේ ඉන්නවා නිලු, එයාගේ හස්බන් සමන්ත, මන්දාරා, මේ කට්ටියම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. හතිනේ දැන් නම් මට 011-255-33-63 කෝල් එකක් ගන්න, වට්ස්ඇප් මෙසේජ් එකක් දාන්න 011-95-95-95.

0: FM Anu Paha, FM Anu Hatrai Tajma Ada, Net FM. වේලාව ඔබ වෙතගෙන එන්නේ
1: රපුන්සල් වගේ මන්නන් ඉන්නේ මාව බේරගන්න කවුරුත් එනකම්
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න කමර්ෂල් ක්‍රෙඩිට්
3: වේලාව දැන් 11 විනාඩි 45යි
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
7: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
8: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ
9: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැම වෙල රසින් රස ගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
10: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
11: අම්ම කොටද මේ ආචි ඉගෙන නුවාගෙන එකේ කතා අහන්න කියනවා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
12: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
13: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
14: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
15: ක්‍රිස්ටිනා කෝටින් හනා ඉතින් හිටපු එකම කාන්දා නියෝජකින් හනා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි උගන්ට මොනවද හිතුනේ
14: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
13: මේ අලුත් Apple CEO ට LinkedIn account එකක් නැහැ හිතා ගන්න පුළුවන්
12: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න
14: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් ඇල්ගොටවුමට ටියුන් වෙන්න ටියුන් වෙන්න
16: Brought to you by
6: අඩුම මිලට අලුත් තැනක් කසාගල ග්‍රීන් සුපර් මාතලේ කඩුවෙලා අතුරුගිරිය කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
8: ප්‍රයිම් රෙසිඩෙන්සිස් වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන ද ප්‍රයිම් කොළඹ අදම කතා කරන්න 0710-777-333
17: සදාහරිත විවසායිත සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
18: ට්‍රයි කරන්න ගන්න විජය ආප පිටි
19: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777-76-76-10
20: Net FM Algo Town
8: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ
21: මේ හස්බන්ඩ්
22: මොකද වයිෆ්
21: ඔයාට අතීතේ දෙන chance එකක් හම්බුනදී ඔයා මාව marry කරනවා දාපෝ
22: නැතුව
21: අනේ හිතේ ඇති මම හිතන් ඉන්නේ එකපාරක් කරපු මෝඩ වැඩි මං ආපෝ සරයක් කරයි කියලා.
23: කිලියේ කිලියේ මනි මනි මේකතෝ ඔරු මලකුල්ලන් පොගුම්
24: පාවල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
25: පාවල් ප්‍රශ්න නැතුව අහන දේ දුනු මාවත හන්න කොට ප්‍රශ්නයක් නැති වෙන්න ඕගොල්ලන්ගේ නම් ටිකක් කොහොම හරි මං ඩබල් එකට කලින් කියනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. හැබැයි මෙහෙමයි පොඩ්ඩක් පරක්කු වෙනවා. ඒ තරමට නම් ටිකක් තියෙනවා කියන්න මං දැන් මේ කල්පනා කරේ අපිව අහගෙන ඉන්න අපේ ආදරණීය හිතවතුන් කොච්චර වෙලාවක් ගන්නවද කියලා දැන් දන්නවා මම මැසේජ් එකක් දැම්මට පස්සේ. දැන් කොටින්ම කියනවනම් 11ට විතර අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අපේ හන්සනි. දාලා දිනියා ගම්පොල ඉඳන් තමයි අපේ හන්සනී මැසේජ් එක දාලා දීලා. මැසේජ් එක දාලා මට වෙලාව දීලා තිනෝ 12යි කාල වෙනකන්. අයියේ මට 12යි කාලට කලින් මේ මැසේජ් එක කියලා දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. එයා ඉස්කෝලේ යනවලු බබාල එක්ක රැන් ගෙන්න. ඊට කලින් නම් ටික කියන්න කියලා තමයි කියලා තියෙන්නේ. අපේ හන්සනී කියලා තියෙනවා උදේ ඉඳන්ම net තමයි අයියේ අහන්නේ. සින්දු අහගෙන ඉන්නවලු. අම්මා රෝහිණී, ඊට පස්සේ තාත්තා විජේතිලක, නංගි ලක්මාලි, ඊට පස්සේ මහත්තයා ජීවන්. බබාල ඔක්කොම ඉස්කෝලේ ගිහිල්ලා දැන් එයාත් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් තමයි ඇත්තේ. ගොඩක් ආදරෙන් ඔයගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්නවා. නාරම්මල සිට අපේ රාධා කතා කරා. කතා කරලා කිව්වෙ ඉතින් හැමදාම ඉන්න කට්ටිය තමයි ජනී අදත් ඉන්නේ. දයාරත්න ඉන්නවා. දයාවෙන් පිරුණු මැණිකක්ලු දයාරත්න. රාධා හැම තමා කිව්වේ. බලන්න හස්බන්ඩ් ගේ වයිෆ් ගේ තියෙන ආදරේ. පුතා ඉන්නවා හසිත. ඊට පස්සේ දිස්නදුව අම්මවත් එකතු කරගන්න කියලා කිව්වා. මාතලේ උකුවෙල තියෙනවා රයිගලාවල කියලා ගමක්. එහෙ ඉඳන් අපේ සිරිවර්ධන කතා කරා. වයිෆයි බබාල තුන්දෙනාවයි එකතු කරගන්න කියලා කිව්වා. නංගිගේ පුතාගේ දුවගේ හරියටම ගෝ මිනි බිරේ නේද? නංගිගේ පුතාගේ දුවගේ දෙවැනි උපන්දිනේ තියෙනවා අද. ඉතින් සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න කියලාත් මට සිරිවර්ධන කතා කරපු වෙලාවේ කිව්වා. ගොඩක් ආදරෙන් net fm ටීම් එකේ අපි හැමෝමත් අපේ සිරිවර්ධනගේ නංගිගේ පුතාගේ දුවට සුබ පතනවා. බදුරලි ඉඳන් අපේ ඉන්ද්‍රාණි කතා කරා. කඹුරාවල ගමේ සියලුම දෙනාව එකතු කරගන්න කියලා තමයි කිව්වේ. ඊට පස්සේ මං යන්න හදන්නේ කිතුල්ගලට ගිහිල්ලෙන්. කිතුල්ගල නෙවෙයි කිතුල්කොටේ. කිතුල්කොටේ ඉඳන් අපේ ප්‍රේමසිරි කතා කරා. යාගේ අම්මා ගුණවතීවයි, දිනුෂා, ගණේෂා, චමිලානි, බිම්සර, ඊට පස්සේ අපේ කිරණිඳු මේ හැමෝම එකතු කරගන්නවා සින්දුවට. බිබිල ඉඳන් අපේ නිලන්ති කතා කරා. මහත්තයා නිමල්, ඊට පස්සේ ලහිරු, හේෂාන්, නුගේගොඩ පුතා වැඩ කරන තැන වැඩ කරන සේමී සෙට් එකම එකතු කරගන්න කියලා යාළුව කට්ටිය කිව්වා. ඊට පස්සේ මොරපිටියට යන්න හදන්නේ අපි. මොරපිටිය ඉඳන් අපේ මානෙල් කතා කරා. පුතා බිම්සර, ඊට පස්සේ මහත්තයවයි අම්මවයි ගොඩාක් ආදරෙන් එකතු කරගන්න කියලා කිව්වා. ඊට පස්සේ අපි යන්නේ කහවත්ත ප්‍රසාද් මෝටර්ස් එකට. එතෙන්ට නොගිහින් කොහොමද? විනීත තමයි අපිට කතා කරේ. මේ මාතලේ අකුරණ පාරේ තියෙනලු ප්‍රසාද් මෝටර්ස් එක. එතන ඉන්න හැමෝමත් net අහගෙන ඉන්නවා කියලා ඒගොල්ලන්වත් මතක් කරන්න කියලා කිව්වා. ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝම එකතු කරගන්නවා. ඊළඟට තව මෙසේජ් දෙකක් විතර මම කියවන්නම්. හරිද? Good morning Jani, අපිත් සද්දටම net අහගෙන ඉන්නේ. දේදුණු මාවත අහගෙන වැඩ කරන ගමන් ඉන්න නිව්මානෙල් එකේ හෝමාගම නිව්මානෙල් එකේ වැඩ කරන සෙට් එක එකතු කරගන්න කියලා තමයි අපිට මෙසේජ් එක දාලා තියෙන්නේ. ගීතා, දීපානි, නදී, ගයනී, යමුනා, උදේශිකා ඇතුළු සෙට් එකම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝම මේ සින්දුවට එකතු කරගන්න. එක දිගට සින්දු දෙකක් අහලා ප්‍රවෘත්ති අහලා 12න් පස්සේ හැමීට හම්බෙලා කතා කරමු.

0: FM Anupaha, FM Anuhadrai Dashma Ada, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අකුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
3: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
4: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
5: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 047-31-33-540.
6: Music. 3, 2, 1, let's go.
0: Friday, fun day.

0: Net News. Net daval dolaha. Obavita gena enni.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
3: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
2: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-7872.
3: අයිබෝන් අද දවස මැද දවසේ මෙතෙක් රටතුට සිදුවීම් වාර්තාකරණය නෙත් දවල් දොළහා මම සචිනි සීලවර්ධන ප්‍රවති සංස්කරණයේ නිශාන්ද සිල්වා
0: මේ වෙනකම් දවස
3: ලව් ගෑස් භාවිත කරන ආපන ශාලාවල තේ කිරිතේ සහ කෙටි ආහාරවල මිල ඉහළට ලංකාවට එන වියට්නාම ජනපති හෙට පාර්ලිමේන්තුවට සයිබ අපරාධවලට මැඩලන්න AI තාක්ෂණය හිරුවෙලිය නිසා පිළිකා ඇතිවීමේ අවධානමක් මත්‍ර විසන්තකව සිටි විදෙස් ජාතිකයන් STF අතනංගුවට
0: net දවල් 12 ඉර මැදියමේ වාර්තා කරනය
3: ලව්ස් ගෑස් භාවිත කරන ආපන ශාලාවල තේ කිරිතේ සහ කෙටි ආහාර වර්ගවල මිල පමණක් ඉහළ දමන බව සම්මස්ත ලංකා ආපන ශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති හර්ෂණ රුක්ෂන් මහතා පැවසුවේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලව් ගෑස් මිල ඉහළ දැමීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.
4: නිල් පාට ගෑස් එක වැඩි කරේ නැහැ. කහ පාට ගෑස් එක හඳෙන්ද ගේන්නේ. නැත්තම් රත්තරන් වායුද යන්නේ ඕකෙන්. චීන ගැටලුව අපිට තියෙනවා. මොකද මේ වගේ ළඟ ළඟ රුපියල් 500 600 700 වැඩි වෙද්දී පාරිභෝගිකයා දරාගන්නේ කොහොමද? වෙළඳාමතුමා සම්පූර්ණයෙන් මේ ගැන වක්කින් බාර ගන්න ඕනේ. ජනාධිපතිතුමා සම්පූර්ණයෙන් මේ ගැන වක්කින් බාර ගන්න ඕනේ. පාරිභෝගික සභාපතිතුමා සම්පූර්ණයෙන් මෙවුල වක්කින් බාර ගන්න ඕනේ. ඉතින් ඒක හින්දා අපේ තීරණයකට අපි තා සුත්තා සුළු මුදලකින් ප්ලේන් ටිකේ රුපියල් 5 කිරිතේක රුපියල් 10කින් ෂෝටිස් වර්ග කෙටි ආහාර වර්ග රුපියල් 5කින් මිලිහෙල් දැම්ම බිතර රොටි පරාට මිලිහිලෑමක් සිදු වෙන්නේ නැහැ.
3: ලව් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමුණේ රුපියල් 545කින්. එම ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 6245ක් වෙනවා. එමෙන්ම කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද රුපියල් 220කින් ඉහළ දැමුණු අතර එහි නව මිල රුපියල් 2500ක් වෙනවා. කිසි විටත් මැයි මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු කෙරුණේ නැහැ. දෙවෙනිට පැමිණීමට නියමිත වියට්නාම ජනාධිපති ටෝ ලම් මහතා පාර්ලිමේන්තුව හෙට ඇමතීමට නියමිතයි. ඒ වෙනුවෙන් අද සිට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් පාර්ලිමේන්තු සංකීර්ණයේ සහ ඒ අවට ක්‍රියාත්මක කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළා. ඒ පාර්ලිමේන්තුව ආරම්භයේදී කථානායකවරයාගේ නිවේදන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්
5: 2026 මැයි 7 බ්‍රහස්පතින්දා මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර ඇඳුම් අල්මාරිද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම මෙදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබී 2026 මැයි 8 සිකුරාදා අයන්න පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ හඳුනාගත් අධි ආරක්ෂිත විශේෂිත වූ ප්‍රදේශ මෙදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබේ. ආ මහජන ගැලරිය ආරාධිත අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ලැබේ. අමුත්තන් වන ආරාධනා පත්‍ර පාර්ලිමේන්තුව වෙතින් නිකුත් කරනු ඇත. ඈ පාර්ලිමේන්තුවට පැමිණීමේදී හැකිතාක් දුරට රියදුරකු කැටුව පැමිණෙන ලෙසටද අමුත්තන් කැටුව පැමිණීමෙන් වැලකී සිටින ලෙසද ගරු මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. තමන් විසින්ම තම රථය පදවාගෙන එන මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාලෙහි ගාල් කිරීම සඳහා මන්ත්‍රී පියුසුමෙහි කාර්යමණ්ඩල පියුසුමෙහි සහ මහජන පියුසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියදුරන් සේවයේ යොදවන බවද දන්වනු කැමැත්තෙමි. ඉහත සඳහන් විශේෂ ආරක්ෂක විධිවිධාන සම්බන්ධව සීලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය අපේක්ෂා කරන අතර වේත්‍රධාරී සමගද ආරක්ෂක අංශ සමගද සහයෝගීව කටයුතු කරන ලෙස කාරුණික ඉල්ලා සිටිනු ලැබේ.
3: මේ අතර සයිබ අපරාධවලට එරෙහි නඩු කටයුතු අවසන් වන කාල රාමුවක් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එවැනි ඇතැම් නඩු කඩනෙමින් අවසන් වුවද තවත් ඒවාට දීර්ඝ කාලයක් ගතවනු ඇති බවයි. වාර්ෂික පිළිතුරු අපේක්ෂාවෙන් දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු යොමු කළ තිබූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. සයිබර් අපරාධවලින් කාන්තාවන් හා පාසල් දරුවන් ආරක්ෂා කර ගැනීමටද විධිමත් වැඩපිළිවෙලක් ආරම්භ කර තිබවයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙහිදී අවධාරණය කළේ.
6: සයිබර් අපරාධ නඩුවේ සැරීම සඳහා ගතවන කාලය නිශ්චිතව කියන්න බෑ. ඒක තීන්දුව වෙන්නේ නඩුවේ ස්වභාවය අනුව අවම වශයෙන් සමහර ඒවා මාස කිහිපයක් ඇතුළතත් සමහර ඒවා වසර දෙකක් කාලෙකුත් ගත වෙන්න පුළුවන්. සයිබර් අවකාශයේ සිදුන හිංසනයන් හඳුනා ගැනීමට කෘතිම බුද්ධියයි තාක්ෂණය භාවිත කිරීමට පියවර ගන්නවත් කියලා අහලා තියෙනවා. කාන්තාවන්ගේ රූප වැරදි ලෙස භාවිත කරමින් සිදුවන අපරාධ හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ජාත්‍යන්තර තාක්ෂණික සහාය ලබා ගැනීමට කටයුතු කරමින් තියෙනවා. Facebook, Instagram වැනි ප්‍රධාන සමාජ මාධ්‍ය ජාලයන් එක්ව AI මගින් කාන්තාවන්ට එරෙහිව ලිංගික හිංසනයන් ස්වයංක්‍රීයව හඳුනාගෙන ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. කාන්තාවන් ඉලක්ක කරගත් සයිබර් අපරාධ අවම කිරීමට ශ්‍රී ලංකා පොලිසිය ප්‍රමුඛ ආයතන මගින් සිදු කරන ලබන මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ප්‍රමාණය වැඩි කරලා තියෙනවා. ඒ යටතේ පාසල් දැරියන් සහ රැකියාවල නියුතු කාන්තාවන් සඳහා ඩිජිටල් අවකාශයේ සීමාවන් සහ ආරක්ෂක උපක්‍රම පිළිබඳ පොලිස් සයිබර් අපරාධ විමර්ශනාංශ සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය යටතේ පවතින ආයතන වැඩමුළු පවත්වමින් ඉන්නවා. ඒ වගේම වංචනික ඇමතුම් පුද්ගලික තොරතුරු සොරකම් කිරීම සහ සමාජ මාධ්‍ය ගිණුම් ආරක්ෂා කරගන්න ආකාරය පිළිබඳව රූපවාහිනිය සහ ගුවන්විදුලි මාධ්‍ය හරහා පොලිස් මාධ්‍ය කොට්ටාසේ මගින් නිරන්තරයෙන් දැනුවත් කිරීම සිදු කරනවා.
3: පාර්ලිමේන්තුවේ නවතම තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වෙනවා net news මාඩලික වාර්තාකරු චිරන් ජීවන්ත ධර්මසේන සමගින්. අයිබෝන් චිරන්.
7: අයිබෝවන් සජිනි, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 23.2 යටතේ අද ආණ්ඩු පක්ෂයට ප්‍රශ්නයක් යොමු කර තිබුණා. විපක්ෂ නායකවරයා මෙම ප්‍රශ්නය යොමු කර තිබුණේ කයිතෙල් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වෙතයි. එහිදී විපක්ෂ නායකවරයා විමසා සිටියේ පසුගිය අප්‍රේල් මාසයේදී කයිතෙල් සංස්ථාව ඉන්ධන හදිසි මිලදී ගැනීම සිදු කිරීමේදී අසාධු ලේඛනගත කළ සමාගමකට එම ටෙන්ඩරය පිරිනමා තිබේද යන්න පිළිබඳවයි. විශේෂයෙන්ම මේ දීර්ඝ කාලීන ටෙන්ඩර් ලබා දීමේදී සිය වගකීම නිසි ලෙස ඉටු නොකළ අසාධුගත කළ සමාගමකට හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩරය ලබා දී තිබේද යන්න තමයි මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යවරයාගෙන් විමසා තිබුණේ. කෙසේ වෙතත් ඊට පිළිතුරු ලබා දෙමින් අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සඳහන් කළේ එවැනි කිසිදු අසාධුගත කළ සමාගමකට හදිසි මිලදී ගැනීමේ ටෙන්ඩරය ලබා දී නොමැති බවයි. එමෙන්ම මේ මොහොත වන විටත් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 100ක සහනාධාරයක් මහා භාණ්ඩාගාරය විසින් ලබා දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළා. එලෙස රුපියල් 100ක සහනාධාරයක් ලබා නොදෙන්නේ නම් ඩීසල් ලීටරයක් මේ වන විට රුපියල් 750ක මිලකට අලෙවි කිරීම සිදුවන බවත් අමාත්‍යවරයා සිය පිළිතුරේදී ප්‍රකාශ කර සිටියා. මේ වන විට පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සිටිනවා. ඒ පිළිබඳ තොරතුරු net news සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් ඔබ වෙත ගෙනීමට අප සූදානම්. බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නාට.
3: ස්තුතියි චිරන්. තමිල්නාඩුවේ නව මහමැතිවරයා ලෙස සුපිරි නළු තලපති විජේගේ පත්වීම ඉන්දු ශ්‍රී ලංකා දේශපාලන සම්බන්ධතාවලට ඇති කළ හැකි බලපෑම කෙබඳුද? මේ net news සමග සාකච්ඡාවකට එක්වමින් ජාත්‍යන්තර දේශපාලන විචාරක මහාචාර්ය ටියුඩර් වීරසිංහ මහතා පල කළ අදහස්.
8: දේශපතිපත්ති සම්බන්ධයෙන් ඔහු ලංකාව සම්බන්ධයෙන් පවා අච්චිතිව් දූපත් යළි පවරා ගැනීම පිළිබඳ අදහස සම්ප්‍රදායික වශයෙන් ඉන්දීය තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ සිදු වෙනවා. මේකෙදිත් එක බොහොම ප්‍රබල විදිහට මතුවලා තියෙනවා. මොකද අනිතකට ඒකට පසුබිමකුත් තියෙනවා. ජනතාව තුළ ඒක කෙරෙහි පෙරට වඩා වැඩි අවධානයක් යොමු වෙන. මොකද මොහු ඇවිල්ලා යම් කිසි ආකාරයක ටිකක් අපි කලින් බැලුවොත් LTTE මතවාදයේ දැඩි ලෙස නියෝජනය කරපු පුද්ගලයෙක්. ඉතින් ඒකත් එක්ක මං හිතන්නේ යම් කිසි උද්දාමයක් ඇති වෙලා තියෙනවා. ජයග්‍රහණ නිර්මාණයේ සාල විදිහට බලපාලා තියෙනවා. මෙන්න මේ මොහුගේ එකපැත්තකින් තුන මේ තරු හැකියාව එහෙම නැත්නම් තරු ගුණය. අනිත් එක දකුණු ඉන්දියාව කියලා කියන්නේ මම හිතන්නේ විශේෂයෙන්ම පහුගිය කාලය තුල 2014 ඉඳලා නරේන්ද්‍ර සිං මෝදි ආණ්ඩුවේ තුල ඉන්දියාව තුළ විශාල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සිදු වෙනවා. ඉන්දියා මාර්ග මම හිතන්නේ ඡන්දයෙන් පසුව රාජ්‍යක ව්‍යවහාරික තලයට ගියාට පසුව මහාණ්ඩුවත් එක්ක නැත්නම් මධ්‍යහණ්ඩුවත් එක්ක යම් කිසි මධ්‍යස්ථ භාගයකට එන්න පුළුවන්. ප්‍රශ්නේ ඒක නෙමෙයි. ඊට වඩා වැදගත් වෙන්නේ අත්‍යවශ්‍යම මීට පෙර ලංකා ආණ්ඩුව

0: දුම්වැටි තොගයක්ද සොයාගෙන තිබෙනවා. එම විදෙස් ජාතිකින් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය පැවසුවේ. මේ අතර උණවටුන දලවැල්ල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී විසා නොමැතිව මෙරට රැඳී සිටි තවත් විදෙස් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂකාර බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 73ක් වූ එංගලන්ත ජාතිකයෙක්. ඔහු සන්තකයේ තිබී කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 280ක්, මිලිග්‍රෑම් 150ක්, හැෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, හඳුනාගත් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40ක් හා විවිධ විදෙස් මුදල්ද සොයාගෙන තිබෙනවා. සැකකාර විදෙස් ජාතිකයා වැඩිදුර විමර්ශන සඳහා අපරාධුව පොලිස් ස්ථානයේ වෙත බහර දුන් බවයි පොලිස් විශේෂකාර බලකාය වැඩිදුරටත් පැවසුවේ. මේ අතර කොල්ලපිටිය උත්තරාකන්ද මාවත ප්‍රදේශයේ නිවාස සංකීර්ණයක සිදු කළ වැටලීමකදී වීසා කොන්තේසි උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටි විදෙස් ජාතිකින් 41 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ කොල්ලපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. එම විදේශිකයින් වියට්නාම් ජාතිකයන් වනවා. ඔවුන් මෙරට තුළ රැඳී සිටිමින් නීති විරෝධී අන්දමින් මූල්‍ය වංචාවන් සිදු කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.
1: net දවල් 12 ඉර මැදියමේ වාර්තා කරණය.
0: net දවල් 12 නිමාව මීළඟ net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට එතෙක් පැයෙන් පැය මේ පැය රටතට බලාපොරොත්තු වන්න. වැඩි තොරතුරු සඳහා පිවිසෙන්න net news.lk වෙබ් අඩවියට.
1: net දවල් 12 ඔබ වෙත ගෙන ආවේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත්. පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112863362 0767161072.
3: FM දේදුණු මාවත ඔබ වෙත ගෙන එන්නේ
4: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලසම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක.
5: Hey yo, you are now tuned in to the one

මුල් පිටින් හවුල යහන්න ජනි එක දේ තුනු මාවත දේ තුනු මාවත

වෙලාව 12යි විනාඩි 22යි. අපි දේදුණු මාවතේ අවසාන පැයට තමයි ජයග්‍රහයි විදිහට මේ ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාව ඉර කෙලින්ම මුදුන් වෙලා තියෙන වෙලාව. දැන් අද උදේවරු එහෙමනම් කොළඹට පොඩි වැහිබර කාලගුණයක් තිබුණා. හැබැයි දැන් ආයෙත් හොඳට ඉර පායලා ටිකක් අවුව වැඩිපුර දැනෙනවා, රස්නේ වැඩිපුර දැනෙනවා. එහෙම දාඩිය දාන රස්නේ වැඩිපුර දැනෙන ලේ ටික ටික ඇඟේ වේගෙන් දුවන වෙලාවක තමයි දේදුණු මාවතේ තුන්වෙනි පැයේ වැඩ ටිකක් මේ පටන් ගන්න තියෙන 12 විනාඩි 22යි වෙලාව. මේ පැය පටන් ගන්නකොටම මං කට්ටිය එකතු කරගන්න ඕනි කියලා තමයි මතක් කරගත්තේ. මේ නම් ලියාගත්ත කොලේ හොයාගෙන නෑ, ඒකනේ ප්‍රශ්න වෙලා තින්නේ. හම්බුණා. හරි, මුලින්ම කොහෙටද යන්නේ දන්නවද? මං යන්නේ මාතලේට ගියානේ. පොඩ්ඩක් ඉන්න නම් ටික හරියට හොයාගන්නකම්. රයිට්, ලස්සන සින්දුවක් දෙන්න ජනී කියලා අපිට මෙසේජ් එකක් දාලා තියෙන්නේ. මොනරාගල අමිල මෝටර්ස් එකේ වැඩ කරන සෙට් එක. මේ කට්ටියම එකතු කරගන්න කියලා අපිට අමිල තමයි මෙසේජ් එක දාන්නේ. ඊට පස්සේ මිනුවන්ගොඩ පත්තඩුවන, මං අර ඊයේ කිව්වනේ ඉංග්‍රීසියෙන් නම දාන්න නැතුව සිංහලෙන් ටයිප් කරලා එවන්න කියලා. මිනුවන්ගොඩ තියෙනවා පත්තඩුවන ගෝල් ලයන් කන්ෆෙක්ෂනරි එක. අන්න එතන ඉඳන් අපි වහගෙන ඉන්නවා අමිතා, ඊට පස්සේ ලතා, නිලන්ති, කුමාරි, රම්‍ය, නිෂා, නවෝ, ජානු. සෙට් එකම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. මේ රම්යගේ පුතා ඉස්කෝලේ ගිහිල්ලලු, ඒ හින්දා මේගොල්ලෝ විතරක් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජය වේවා ජනි. අපි තහගෙන ඉන්නේ මේ වෙලාවේ. ගෙදර ඉන්නවා චූටි පුතා, ඊට පස්සේ අපේ හෙඩ් එකන්දි නිරෝෂා. මේගොල්ලෝ ඉන්නවලු අනික් කට්ටියම ඉස්කෝලේ ගිහිල්ලා, ඊට පස්සේ හස්බන්ඩ් සමන් වැඩට ගිහිල්ලා. අපේ රත්නපුරේ හෙඩ් එකන්දි නිරෝෂයි එයාගේ චූටි පුතයි විතරයි ඉන්නේ. ගොඩක් ආදරෙන් දෙන්නම එකතු කරගන්නවා මේ සින්දුවට. කවුද මට මේ පැටියෝ කියලා තියෙන්නේ? හයි ජනි පැටියෝ, අදත් සද්දෙටම දේදුණු මාවත අහගෙන ඉන්නේ. වත්තේගම මඩවල ප්‍රියන්ත සැලෝන් එකේ අපේ ප්‍රියන්ත අයියා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕකිඩ් සැලෝන් එකේ ඉනවා මෝසස්, එතකොට අකුරම් බොඩ මුතු සැලෝන් එකේ ඉනවා අමිල, වත්තේගම ජාවෝවත් එකතු කරගන්න කියලා කියනවා. මේ හැමෝම ගොඩක් ආදරෙන් එකතු කරගන්න. ලස්සන ඉංග්ලිෂ් සෝන් එක ජනි, මේ අපේ ප්‍රියා. අපි කලින් පැයේ ඉංග්‍රීසි සින්දුවක් ඇහුවනේ, ඒ වෙලේ තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. එයත් සින්දුවක් ඉල්ලලා දිනවා, මම දෙන්න ට්‍රයි එකක් දෙන්නම්. ගාලේ වඳුරබ ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ අපේ නදීෂා හෙට්ටිගේ පුතාලා දෙන්නම ඉන්නවා. එක්කෙනෙක් චෙනුත්, අනිත් එක්කෙනා දෙනිත්, ඊට පස්සේ හස්බන්ඩ් උපුල්. මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. අද පුතාලා දෙන්න ගෙදර, ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. පුතාලා දෙන්නට අසනීප වෙලා, ඉක්මනටම සනීප වෙන්න කියලා ඔන්න දේදුණු මාවතෙන් ප්‍රාර්ථනා කරනවා. කුමුදු රුවන්වැල් ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා, ලස්සන සින්දුවක් දෙන්නකෝ ජනී කියලා තමයි කියලා තියෙන්නේ. ඊළඟට මේ ඇවිල්ලා අපේ සඳරවල තේ කඩේ ගාමිණී අයියා මැසේජ් එකක් දාලා තියෙනවා. ඉතින් ජනී, මලක් වෙලා ඔබ පිපෙන්නලු. කට්ටියම ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. තව පුංචි වෙලාවයි මම ඉන්නේ. තාම මේ පැත්තට කෝල් එකක් හරි WhatsApp මැසේජ් එකක් හරි දැම්මේ නැත්තම් ඉක්මන් කළා මැසේජ් එකක් දාන්න, කෝල් එකක් ගන්න. කෝල් කරනවා නම් 0112255363 WhatsApp මැසේජ් එකක් දානවා නම් 0711 95 95 95.

ජනේ අයියේ අනේ අපේ මැසේජ් එක කොහොම හරි කියන්න. එහෙම කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙන්නේ ගිනි මැල්ල ගහ වෙන්න ඕනි ගමේ නම්. ගිනි මැල්ල ගහ මැට්ස් ක්ලෝතින් එකේ වැඩ කරන සෙට් එක. ලකීෂා ඩිලානි ඊට පස්සේ නෑ ඩිලානි තමයි මං හිතන්නේ මේ ගිනි මැල්ල ගොඩ තියෙන මැට්ස් ක්ලෝතින් එකේ අධිපතිතුමිය. මේ ඇතුළු සියලු දෙනාම එකතු කරගන්න කියලා තමයි මං හිතන්නේ අපිට මැසේජ් එක දාලා තින්නේ. ආශා වෙන්න ඕනේ ගොඩක් ආදරෙන් ඔගොල්ලෝ හැමෝම මේ සින්දුවට මම එකතු කරගන්නවා. ඊළඟට අපි තින්නවා ජනි එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ටෝස් එකේ චන්දන සහ චාන්දනි. කෝකොල්ලෝ පෙරේද ඉල්ලපු සින්දුව තාම දුන්නේ නෑනේ. මොකද්ද දැන් ඉල්ලපු සින්දුවනේ මට දැන් මතකත් නෑ. ආයෙත් මැසේජ් එකක් දාන්න හොඳේ සින්දුව මොකද්ද කියලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට අපි තින්නවා හොඳේ ඔයා හොඳින්ද. එහෙම අහලා තියෙන්නේ කෑගල්ල ඉඹුල් ගස් දෙනිය ෆෙයා ෆීල්ඩ් වල තියෙන නිරූ ටේලර්ස් එකේ අපේ උදේශිකා නිරූපමාලා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ගාල්ලේ කුරුඳු වත්තේ ඉඳන් අපේ ටීම් එකත් ඔයාව අහගෙන ඉන්නේ. චාමර අයියාගේ ලස්සන සින්දුවක් දෙන්නකෝ. එහෙම කියලා අපේ මිහිරි ආයෙත් පාරක් මට මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. ජනි පළවෙනි වතාවටයි අද මැසේජ් එකක් දැම්මේ. හතර ලියද්දි චාමි සැලෝන් එකේ ඉඳන් තමයි අපිට මේ මැසේජ් එක දාලා තියෙන්නේ. චාමි සැලෝන් එකේ වැඩ කරන සියලුම දෙනාව මේ සින්දුවට එකතු කරගන්නවා. සැලෝන් එකට කොණ්ඩ කපා ගන්නවිලින් සියලුම දෙනාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ දැන් සැලෝන් ගැන කිව්වා, කෑම කඩ ගැන කිව්වා, එහෙම කියනකොට නූඩල්ස් ගැනත් අනිවාර්යෙන් අපිට මතක් වෙනවා. හැබැයි ඉතින් නූඩල්ස් කිව්ව ගමන් මතක් වෙන්නේ ඇඟට ඒ තරම් හොඳ දෙයක් නෙවෙයිනේ. හැබැයි ඔයා ගන්නේ මේ ඔයාට ෆ්‍රීලන් වෙතින් එන හොඳම නූඩල්ස් නම් පෝෂණය ගැන වගේම තමයි ඔයාට හදන්න තියෙන පහසුව ගැනත් අමුතුවෙන් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිකමට හිතන්නකෝ නූඩල්ස් එකක් තම්බල අරගෙන ඕකට ලෝලු ටිකක් දාලා තෙම්පරාදුවක් දාලා අරගෙන කන්න තියෙනවා නම් ආයෙතින් තව මොනාදනේ. හැබැයි ඉතින් ওই නූඩල්ස් වලට එලෝලු කපනවා කියලා කියන්නේත් එහෙම ලේසි පහසු වැඩක් නෙවෙයි. කැරට් ටික පොඩියට කපා ගන්න ඕනේ, ලීක්ස් ටික පොඩියට කපා ගන්න ඕනේ. තව ඒ දාන එක එක જાති ටික පොඩියට කපලා අරගන්න ගියාට පස්සේ ඒ දේවල් වලට වෙනම කාලයක් යනවා. හැබැයි ෆ්‍රීලන් නිවසින් එන මේ හොඳම නූඩල්ස් වල තියෙන හොඳම දේ තමයි ඔයාට විජලණය කරපු එළවලු පැකට් එකකුත් නූඩල්ස් එකත් එක්ක හම්බ වෙනවා. තව තුන පහ පැකට් එකක් හම්බ වෙනවා. නූඩල්ස් කනකොටත් හොඳට රසට සැරට කන්න ඕනිනේ. අන්න ඒ විදිහට හදාගන්න අවශ්‍ය කරන හැම දෙම වගේ ඔයාට විනාඩි කිහිපයකින් හදාගන්න පුළුවන් විදිහට විජේ නූඩල්ස් පැකට් එකට දාලා ඉවල තමයි තියෙන්නේ. දැන් ඔයාට ග්‍රෑන්ඩ් 500 සාමාන්‍ය පැකට් එකේ ඉඳන්ම ෆ්‍රීලන් නූඩල්ස් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි අවුරුදු 40කට වඩා වැඩි කාලයක් අපිත් එක්ක ඉඳපු විශ්වාසය තියෙන හන්දා ෆ්‍රීලන් නූඩල්ස් කිසිම බයක් සැකක් නැතුව අපිට කෑමට එකතු කරගන්න පුළුවන් පුංචි බබෙකුට උනා. සින්දුවට යන්න කලින් ආයෙත් පාරක් නම් ටිකක් කියන්න තමයි හදන්නේ. ජනි අපිවත් එකතු කරගන්න, ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ අගුණු කොළ පැලැස්සේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙන. නෑ පොඩ්ඩයි ඉන්න. පල්ලෙ බැද්දේ චානක හෝමාගම තමයි වැඩ කරන්නේ. සද්දෙටම අහගෙන ඉන්නවා කියලා තමයි කියලා තින්නේ. යාගේ අම්මා කුසුභාවතීව, තාත්තා ගුණතිලකව, මල්ලි රවින්දුව, නංගි චතුරිකාව, ඊට පස්සේ කුමාර බාසුන් නැහැ. එයා ඉන්නේ අගුණු කොළ පැලැස්සේ. යාවත් එකතු කරගන්න කියලා කියනවා. අපිත් සින්දුවකට එකතු වෙනවා. බණ්ඩාරගම කුඩා අරුක්ගොඩ ඉඳන් අපේ දිනේෂ් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. තාතා ලෝගුස්, අම්මා රෝහිණි, මල්ලි රනිල්, ඊට පස්සේ චතුර මල්ලි, මැණික් නංගි, ඊට පස්සේ පුංචි විජිත, ඊට පස්සේ ඔගොල්ලෝ හැමෝමත් එකතු කරගන්නවා කියලා මැසේජ් එකේ දාලා ඉවලා තියෙනවා. අපේ උදයන්ගි නෙතුමිත් මැසේජ් එකක් දාලා තියෙනවා. එයා අද ෆ්‍රී එකේ ඉන්න ගමන් ලස්සන සින්දුවක් අහන්න බලාගෙන ඉන්නවා කියලා තමයි කියලා තියෙන්නේ. එකතු කරගන්න කියනවා. ඉතින් සුපුරුදු කට්ටිය මාතර කිංකිනිව, ඊට පස්සේ චතුමිව, යසාරව, මේ හැමෝම ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. තව නම් ගොඩාක් කියන්න තියෙනවා. ඉස්සරහට අනිවාර්යයෙන්ම කියන්න. හොඳේ නම කියවුනේ නැත්තම් ඉවසීමෙන් අහගෙන ඉන්න යන්න කලින් කියනවා.

0: FM Anupaha, FM Anuhatarai Tashmaata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
3: වේලාව 12 විනාඩි 42යි.
4: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
5: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: එක්සයිට් ගන්න, ලක් එක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: ඉගෙනුමට හොඳ මතවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්වලින් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772 73 36.
7: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ.
8: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා petrol සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක discount එකක්. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077-406-4394.
4: ඇයි sugar කියලා මූණෙල්ලගෙන සෙවන කල මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවන කල ආයුර්වේද. 047-31-33-540.
9: හැලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: smrnea.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel 5 within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් වෙනකම්.
4: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන් ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉදහරින්න commercial credit.
5: වෙලාව 12යි විනාඩි 45යි.
6: මේ husband
5: මොකද wife
6: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හෝටල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
5: ඩිනර් එක. රෑනේ.
6: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගාන පොල්.
7: කිලියේ කිලියේ මනි මනි
8: Paul prashna netu ahanna jani ek de dunu mavata
5: යන්න වෙලාව කිට්ටුවටම ඇවිල්ලා හැබැයි යන්න කොච්චර කිට්ටුණත් හිතින් ඇදගෙන ඇදගෙන ඇදගෙන යන්නේ WhatsApp එක පැත්ත. මොකද මේ පැත්තේ ගොඩ දෙනෙක් ඒගොල්ලන්ගේ නම් කියනකම් බලාගෙන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. නම් කියන්න මුලින්ම මං යන්නේ කොහෙටද දන්නවද? අපේ ජයමාලිව හොයාගෙන අකුරැස්සට. අකුරැස්සේ තිබ්බට වාවේ ඉඳන් තමයි අපේ ජයමාලි මැසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ යාළුව හැමෝම එකතු කරගෙන ගෙදර හැමෝම එකතු කරගෙන සින්දුවක් දෙන්න කියලා කියනවා. ජනී බොස් මා තින්නවද ඒ දුනුමාව තහගෙන. මාපලගම අපේ පියල් ජේ අයියා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊට පස්සේ හෙලෝ ජනී අපිවත් එකතු කරගන්න. මීගමෝ ටවුන් එකේ ඔර්ලෝස් කණුව ගාව තියෙන ජයසිරි බතික් ෂොප් පැට්ටිය. ගොඩක් කොට එකතු කරගන්නවා. ඊට පස්සේ වඳුරබ ලල්වල වෙන්න ඕනි නේද? ඒජ් එකක් දාලා තියෙන කදිත සෙට් එක. ඊට පස්සේ සංජීව අනුපම චලුනි තා. ඊට පස්සේ ආනන්ද මාමා චම්පිකා කෑගල් ඉඳන් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ. මන් දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ නම් ටික කිව්වා හරිද කියලා. කොහොම හරි ඊළඟ දවසේ එනකොට ටිකක් කොමාවක් එහෙම වැඩිපුර දාලා එවන්න හරිද? අම්පාරේ මුවන්ගල පැත්තට යන්න හදන්නේ අපේ රම්‍ය සුපුරුදු විදිහට මදත් මැසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ හස්බන්ඩ් සරත් කුමාර ගාල්ල ඉහළ කිහිඹියේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙ. නෑ නෑ නෑ ගාල්ල ඉහළ කිහිඹියේ ඉන්නවා සමාදිදුව, විහාන්සාදුව, ඊට පස්සේ අක්කා ඉන්දු, අක්කාගේ දුව දැහැමි මේ සේරම එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ජනී මාත් ඔයාව අහගෙන ඉන්නේ වැලිඹඩ කැබිල්ලේ ගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මං හිතන්නේ දුෂේන් වෙන්න ඕනි. දුෂේන්ද දුෂේනිද දන්නේ. ලස්සන සින්දුවක් ඕනි අපේ අක්කගේ උපන්දිනය අද. එයා වෙනුවෙන් ලස්සන සින්දුවක් ඕනි කියලා තමයි කියලා තියෙන්නේ. අක්කගේ නම වෙන්නේ නැති දුෂේනි මං හිතන්නේ. සුබ උපන්දිනයක් වේවා කියලා net fm team එකේ අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා. එයාගේ පුතා විනුද්වත් එකතු කරගන්න කියලා තමයි කියලා තියෙන්නේ. ලස්සන සින්දුවක් දෙන්න කියලා අපේ ගාල්ලේ දිස්නා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. දුව චෙනුදි, පුතා කිසඳු, මහත්තයා චමින්ද මේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. හයි මගේ නම රාජ්කුමාර්. රාජ්කුමාර් හිරානිද නෑනේ. වසන්ත ඉන්නවා, සමීර ඉන්නවා, හොඳ සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට ජනී අයියා අපිටත් සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ අපේ බේරුවල තරිඳු. තරිඳු ගරාජ් එකේ ඉන්න කට්ටිය. සජිත් තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. යටියන්තොට දේශාන් ස්ටුඩියෝ එකෙත් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඊට පස්සේ අපේ සඳ ලංකාවේ පූර්ණිමා සෙව්වන්දි ඔයාවත් එකතු කරගන්නවා. ඊට පස්සේ අහමුද සුපිරි සින්දුවක් කියලා අපේ තිලක් අහලා තියෙනවා. මේ මල් ඔයාට ජනි, ඔයා මේ මල් වල නම දන්නවද? එහෙම අහලා අපිට මැසේජ් එක දාලා තියෙන බණ්ඩාරගම කපුහේන ඉඳන් නන්දනි. නන්දනි ඔයාවත් මං එකතු කරගන්නවා. හම්මෝ මට දැන් හති කමන්නේ මං නම් ටික කියනවා කොහොම හරි ඔක්කොගෙම. ජනි අද gedare ඉන්නේ මං විතරයි. ඉතින් net අහගෙන ඉන්නේ හැමෝම එකතු කරගන්න. අපේ කෑගල්ලේ උඳුගොඩ ඉඳන් චන්ද්‍රිකා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඊළඟට හයි හයි ජනි, ඉතින් කොහොමද අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. එහෙම කියන්නේ අපේ නෙළුවේ සඳමාලි. ඊට පස්සේ මොනරාගල අහිල කොස් වගේ නමක් දාලා දින මොනරාගල ඉඳන් කොහොම හරි අපිව අහගෙන ඉන්නවා. අරවින්ද එයාවත් එකතු කරගන්නවා. ඊළඟට පිටබැද්දර ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා අපේ සුජිත්. මැනේජර් රවින්දුවයි, තිලිනි නංගිවයි, ඉසුරු අයියවයි එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි කියලා තියෙන්නේ. ඊළඟට අයියේ අපේ සින්දුව තාම දුන්නේ නෑනේ. එහෙම කියන්නේ හම්බන්තොට ඉෂාරා. ඔයාවත් ගොඩක් ආදරෙන් අපි මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. රයිට්. එහෙනම් අපි අහමු සින්දුව.

යන්න වෙලා වැවිලා 12 විනාඩි 54යි වෙලා. ගින්දර හැන්දෑ වරගෙන අපේ ගින්දර කෙල්ල වාශි ඇවිල්ලා තියෙන්නේ මැදිරියට. යන්න කලින් අපේ හම්බන්තොට ඉෂාරට සින්දුවක් දෙන්න කියලා තිනවා. යාව එකතු කරගන්න ඕනි. ඊට පස්සේ මොනරාගල අචිල කුෂන් වර්ක්ස් එකේ වැඩ කරන සෙට් එකත් එකතු කරගන්න කියලා අපේ අරවින්ද මැසේජ් එකක් දාලා තිනවා. අරවින්දව එකතු කරගන්නවා. ඊළඟට අපිටත් සින්දුවක් දෙන්න ඔයා කියලා එහෙම මැසේජ් එකක් දාලා තියෙන්නේ. මං කලිනුත් කියෙව්වා, හැබැයි මං හිතන්නේ අහගෙන ඉඳලා නැද්ද කොහෙද. පල්ලෙවැද්ද චානක, ඔයා කිව්ව හැමෝමත් මම මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්න ගමන් අදට ගිහිල්ලා එන්න තමයි හදන්නේ. එනම් දේදුණු මාවතෙන් පස්සේ ගින්දර හැන්දෑව අහන්න. ආයෙත් අපි හෙට උදේ 10ට දේදුණු මාවතෙන් හම්බ වෙමු. WhatsApp message එවපු, call කරපු, Facebook post එකට comment දාපු හැමෝටම thank you කියන ගමන් ගිහින් එන්න. මම ජනී.

0: FM Anu Paha, FM Anu Hatırai Taşmaata, Net FM.
1: Net FM, Dedunu Mavata. ඔබ වෙත ගෙන එන්නේ
2: අතුණු ලකේ නම ඔබ වන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීලන් නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මිට ඔබත් අදම රස බලන්න
4: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල් නෙට් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112 863 363 0776 316 7672

0: ඔබට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටකට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබුවන්, මේ පැයි රටතොට සමගින් මම අසංක. බොරලස්ගමුව ලියනගේ පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කර තිබෙනවා. එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ බොරලස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 26ක තරුණයෙක්. බහින් බස් වීමක් දුරදිග යාමෙන් අනතුරුව ඔහුගේ සහෝදරයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. වයස අවුරුදු 23ක් වූ සැකකාර සහෝදරයා බොරලස්ගමුව පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. මිලගනේ නිවුස් පසරු දෙකට.
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
5: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
6: අඩු වියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස්. වසර පහක වගකීමක්. KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
7: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33540.
8: FM 95 94.8.

අපි වත්ලස්සන සිදුවකට එකතු කරගන්න ඌරුබොක්කි සමීර වයිෆ් මදුවන්ති නෑනෑ සමාවෙන්න වයිෆ් මදුවයි අම්මෝ එකතු කරගන්න කියලා කියනවා. ඕකේ ආදරෙන් එකතු කරගන්න ඔක්කොම ළමෝ. ඊගවට යටියන්තට අපේ ටයිටනික් සලෝනිකේ තුෂාර අයියා හායි. ඔයා ආදරෙන් එකතු කරගන්න ඔය වගේම අපේ සුන්දරමයියි කමල්ලයියි දෙන්නම එකතු කරගන්න උතුරම් හරියන්න ඕනි මහත්තයෝ. ජය වේවා.

0: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහන්ඩ රැසක් උපත් අද මේවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ කඩු වෙලාතුරු ගිරිය නාරම්මල ගනේ මුලකම් පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
1: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා
2: ඒයි
1: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක් එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නෑ
2: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා
1: අන්න හරි හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නෑ අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටට පත් වෙන්නේ සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නෑ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ

0: විජය ප්‍රඩක්ස් අපේ රසය රටේ සැමට
1: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා සෙවනගල ආයුර්වේද නිෂ්පාදනයක් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබැඳියාවක් SLT මොබිටෙල් 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT මොබිටෙල් 5 කොන්දේසි අදාළ වේ.

Halası dekay. Vinari vesse tunay velava. අපි යමු තව ලස්සන සින්දු සෙට් එකක්ම අහන්න. මෙන්න මේ සින්දු අහන්න. මේ කටියව දාගෙන යන්න. හරිද? මාබිම කාන්ති අම්ම කතා කළා යෙනුක හිමාලයේ මාල්දිව්ස් වල සංගීත මල්ලී කට්ටිය මෙගතු කරගන්න කියලා කියන. ඊට පස්සේ කිතුල් කොටේ අපේ ප්‍රේමසිරි අයියා කෝල් කළා. අම්ම ගුණවතේ නිලෝෂා ගණේෂා චමිලානි නිම්සර කිරණී දෝ කටියම තමයි එකතු කරගන්න කියලා කියන්නේ. ඊට පස්සේ කඩවත රංජිතී අම්මත් කතා කළා උදේ ක්ලිනික් එහෙම ගිහිල්ලා යාන්තම් දුවගෙනවලු එකයි කාල වෙද්දී. අහන්න ඉඳගත්තලු. අනේ ආදරේ මං හරිද? නිරෝධ පබෝධ තරු සඳු නයන රූපිකා ටෙහන්ස රසනාදී ඉගාවට ප්‍රියන්ත සමර නායක සමන් හිමේෂ් තකවදනේ ජයනි මංජුලා ඊට පස්සේ අයිරංගිණි අම්මා ලේනි අයිරංගිණි රොහන් පුතා කට්ටියම එකතු කරගන්න ලෑස්ති කරලා තියෙන සින්දු සේනුවන් ටිකම අහන්න. ඊට පස්සේ වට්ස්ඇප් එකට යන්න කලින් මම මතක් කරනවා ඔයගොල්ලන්ට කැබල් එන්ටර්ප්‍රයිසස් ලා ගැන. මහරගම ඇල්ලෙහෙන රෝඩ් එකේ විතරමයි කැදැල් එන්ටර්ප්‍රයිසස් ලා ඉන්නේ. හරිද? ඉතින් ඒ නිසා ව්‍යාජ ආයතන වලට ඔයා රැවටෙන්න අහුවෙන්න එපා. අයියෝ සල්ලි කියලා හිතේ. කැදැල් එන්ටර්ප්‍රයිසස් ලා ඔයාගේ අතේ තියෙන බජට් එකේ හැටියට ඔයාගේ හීන දකින ගෙදර හදලා දෙන්න සියලු දේවල් කළ දෙනවා. මේ විදිහට ඔයාට ලංකාවේ කොහෙම හරි තැනක ඉඩමක් තියෙනවා නම් හරිද? ඕකට ගැළපෙන්න ඔයාගේ බජට් එකට හරියන්න අපි ගේ හදාගමු කැදැල් එන්ටර්ප්‍රයිසස් ලාට කියලා. විශේෂම දේ තමයි ගේ සම්පූර්ණ වටිනාකම 140,000 to 150,000 කියලා හිතමුකෝ. ඔය සම්පූර්ණ ගානම එකපාර ගෙවන්න අපිට නැති වෙන්න පුළුවන්නේ නේද? එහෙනම් පොලීන් නැතුව ටික ටික පහසෙන් ගෙවාගෙන යන ක්‍රමයකත් එගලගාව තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතන තරම් අපේ සිහින නිවහන හදාගන්න හීනේ ගොඩාක් දුර නෑ. එහින්දා ඔයා නිකන් ප්‍රශ්නත් ඔයාම හදාගෙන උත්තරත් ඔයාම හදාගෙන නිකන් ඔහෙක් කරගෙන ඉන්න ලැතුව කැදල් එන්ටර්ප්‍රයිසස් ලට කෝල් එකක් ගන්න 0774-390-3258 0774-390-3258 ගන්න. එහෙම නැත්නම් 3251 අන්තිම නම්බර් එක එක විදිහට වෙනස් කරලා ගන්න. එතකොට ඔගලන්ට ඔක්කොම විස්තර ටික දැනගන්න පුළුවන් එයාලගෙන්. හරි අපි යමු WhatsApp එක පැත්තට. මෙසේජස් පිරිරිලා තියෙනවා. යතරින් මෙන්න මේ කටිව තමයි එකතු කරගන්නේ. නිගම්බවල අපේ ධනංජය අයියා අහගෙන ඉන්නවා. ඔයාව සෙනන්තනිස් රෝඩිකේ නාදරෙන් එකතු කරගන්න. ඔයා ඔහොම උම්මා දීලා ඔයාට ගොඩාක් ආදරය කරන අම්මල තාතලා අයියලා අක්කලා නංගිලා මල්ලිලා රසිකය ගොඩාක් ඉන්නව නේද කියලා අහනවා. ඔයාව කොහෙද හරි දැකලා උම්මා එකක් කිල්ලුවත් ඔයා මොකද කරන්නේ දෙනවද කියලා අහනවා. ඇයි වැරි නේ මම මෙන්න මෙහෙම කළා අතට කටට අත තියලා කියලා දෙනවා. අනේ ආදරේ යනේ ආදරෙන් එකතු කර ගන්න. හයි වාශි මම ඔව පරණ ගමින් ප්‍රභා හංසි මවයි දුවවයි ලස්සන සිඳුරිකකට එකතු කර ගන්න කියලා කියන ඔයාව හැමදාම අහනවලු. ආදරෙන් ඔක්කොම එකතු කර ගන්න ජය වේවා.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: වෙලාව 2:32.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
5: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි, සුදු සීනි කිලෝව රුපියල් 209යි, මුංගට කිලෝව රුපියල් 875යි, රතු පරිප්පු කිලෝව රුපියල් 279යි, ලොකු ලූණු කිලෝව රුපියල් 149යි, රතු ලූණු කිලෝව රුපියල් 320යි, අර්ථාපල් කිලෝව රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
6: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන්ඩ් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
7: ඇසේම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
8: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නැ. මට ඕනේ දුර යන්න.
9: ලෝකෙට මාලෝකයක් වුණු ආලෝකා ලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක්, ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
10: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
11: Net FM Alpha Studio with Kasani and Lehansa.
12: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනස අත්විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
13: කින්දර හැන්දෑව.
14: Brought to you by
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
1: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
5: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747-31-33-540.

හවස දෙකයි විනාඩි 35යි වෙලාව. අපිට තියෙනවා දෙන්නෙක්ව යාළු කරන්න. හැබැයි ඉතින් මෙව්ව කෙල්ල දෙනවට කමිෂන් එකක් නම් ඉතින් ඕනි වෙනවා. හරිද? මේකවේ මහේෂ කතා කළා. මහේෂ යමහත් එක්ක තරහ වෙලා. එහෙම පුළුවන්ද තරහ වෙලා ඉන්න? කියලා නම් තියෙන්නේ දෙන්න දෙමහල්ලෝ අතර ප්‍රශ්න බත්හැලියේ විදිනකම් විතරයි කියලා. ඇයනේ බඩගිනි වෙනවනේ. මොනා එක තරහ වුණා? කැම එක තරහ වෙලා ඉන්න පුළුවන්ද මහත්තයෝ? හරියට නිකන් අම්මා එක තරහ වුණා වගේ. මට ඕනේ ඔය කැම කියලා යනවා කාමරේට. ගිහිල්ලා ඉන්නවා වෙනදට නැති බඩගිනි එන්නේ නැද්ද කියලා කියන්නකෝ. ඉතින් කරවාගෙන හිමීට හොරා වගේ කුස්සියට ගිහිල්ලා බෙදාගෙන කනවා. ඒ ඉඳ මහේෂ් මහත්තයෝ, ඔය ඇති අනේ ඕගොල්ලෝ නිකන් බබාල වගේ නේ අප්පා. යාළුවෙන්න යාළුවෙන්න හොඳේ. ඔන්නා මම දෙනවා මනීෂට, මේ මහේෂට. උම්මා එකා කේක ගිහින් මහේෂයට දෙන්න. හරිද? හරි, දැන් දෙන්න යාළුවේ. මහේෂගේ අම්මයි තාතා යාළුවෝ කොමයි එකතු කරගන්න කියලා කෙනෝ සිඳුරික අහන්න. ආදරින් එකතු කරගන්නන් ජය වේවා. ඊට පස්සේ සූර්යවම මුවන් පැලස්සේ ලියනා රච්චි අය කතා කළා. මගේ ආච්චි අම්මා ලියනා. දැන් මං කියලා තියෙන යාට කොල කන්නා, එතකොට අර රපුන්සල්ගේ වගේ කොණ්ඩෙ වැවෙනවා කියලා. කියපු දවසින් නම් කෙල්ල කොල කන්නේ. මම කොල කෑවේ නෑ. අහන්නත් කලින් කෑවද කියලා? කොල නම් කෑවේ නෑ කියලා කියනවා. හරිද? හැබැයි ඒකට හරියන්නේ නැද්ද පොලොස් කාලා? පොලොස් කෑවමත් කොණ්ඩෙ වැවෙනවා. බයි ගොඩාක් කෑවමත් කොණ්ඩෙ වැවෙනවා. හොඳේ. අනේ ආදරෙන් එකතු කරගන්නවා. ඒ වගේම අද මීයත් අම්මා වෙලනේ ලියානගේ. එහිඳ දෙන්න එක ජොලියල ඉන්නේ. ආදරෙන් ඔක්කොම එකතු කරගන්නවා. ෆැමිලිකෙ ඔක්කොම මම ආදරෙයි දෙකක්. ඊට පස්සේ අපේ මේ අම්පාරි කොඩි තුවක්කු අය කතා කළා. වාටි ඉක්මන් සුව ලැබෙන්නේ කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. එයා කිව්වා ડોક્ટર විනෝදන්, ડોક્ટર අරුණ් නිති, ඒ වගේම ડોક્ટર චමිල්වත් එකතු කරගන්න කියලා. ආදරෙන් කටියම එකතු කරගන්න. ඊට පස්සේ අපි යමු WhatsApp එක පැත්තට. මෙන්න මේ කටියව ඔබගමු අපි. කොහොමද වාශි? තාම නාහෙන් තමයි කතාව නේලු. නාහෙන් අර කතා කරනවනි මම. හා, රඹුකන පොලේ සිසිර අයියා එක්ක රඹුකන පොලේ වෙළඳාම් කරන නෝනලයි මහතුරියෝ කොමලම දෙකව දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. බිස්නස් සරු වෙන්න ඕනි, ජය වෙන්න ඕනි. ඉතින් හරිද? ඉගාවට හයි භාෂයි සුබ දහමලාක්. ගාල වඳුරබ ලේල් වල කදිර දුව වත සෙට් එකම එකතු කරගෙන ලස්සන සින්දු ටිකක් අහමු. ලස්සන ළමයෝලු අසනීප වෙලා ඉන්න අපේ සතුටත් අපේ සකුවට අතික්මන් සුවේ ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා කෞෂි කියනවා. සකුව ඔන්න බලන්නකෝ, අතික්මන්ටම සනීප වෙනවා. හරිද? ගලපිට මාඩ පාර කොටිය කුඹුර වන් කැස්කේඩ් කම්පැනි කේ වැඩ කරන කොල්ල ටිකට ලස්සන නොන් ස්ටොප් එකක් ඕනි කියලා කියනවා. අහමු. හරිද? අහගෙන ඉන්න දෙකට.

හවස දෙකයි විනාඩි 42යි විලම. ඉඳලා යාළුවත් එක්ක හරි කමලිකේ කට්ටියත් එක්ක හරි ට්‍රිප් එකක් යන්න දාගන්නව නේද? ඔන්න පීරියඩ්ස් පටන් ගන්නවා. මෙව ඇවිල්ලා සියලුම කාන්තාවන්ට තියෙන පුරස්න හානද්ද? ඇත්තට ඔය වගේ දවස්වලට සාමාන්‍යයෙන් එදිනෙදා අපි ආසාවෙන් කරපු දේවල් වුණ කරන්න හිතෙන්නේ නැහැ. කිසිම මූඩ් එකක් නැහැ. හනද්ද පුළුවන් තරම් කැමති ගෙදෙට්ටම වෙලා ඔහේ ඉන්න තියෙනවනම් නේද? කන්න ඕනෙත් නැහැ, බොන්න ඕනෙත් නැහැ. හැබැයි සමහර වෙලාවට මහා වියර්ඩ් ක්‍රේවිංස් එනවා. ඒවා කන්නම හිතෙනවා. ඕ දන්නෝ ගෑන් ළමයි. ඉතින් එහෙම දවස්වලටත් අපිට නවතින්නම බැරුව කරන්නම ඕමනා දේවල් තියෙනවනේ. ඒවා ඉතින් කරගන්නම වෙනවා. ඉතින් ඒකට ශක්තිය මගේ හැම දිරිය කාන්තාවකටම ලැබෙන්නේ කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔයාට ඒකට තව සපෝට් එකක් දෙනවා හොඳ පෑඩ් එකක්. ලීක් වෙන්නේ නැති ඇඳගෙන ඉන්න පහසුව දෙන හොඳ ක්වලිටි ගෙවන ගන්නට සාධාරණ පෑඩ් එකක්. එහෙම එකකට ඉතින් වෙළඳපළේ තියෙන ෆෙම්සයි තමයි. අරගන්න අරගෙන වැඩිපුරත් එක්ක තියාගන්න. ස්ටෑන්ඩ් බයි තියාගෙන ඉන්නවා කියලා කියන්නේ පෙරසූදානම කෝකටත් හොඳයිනේ නේද? වාගේ කා එකේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වාගේ හෑන්ඩ් බෑග් එකේ, ඔෆිස් එකේ ලොකර් එකේ, එහෙමත් නැත්නම් ස්කූල් බෑග් එකේ, ක්ලාස් ගෙදෙන බෑග් එකේ වුණත් ෆෙම්ස ඇය ස්ටෑන්ඩ් බයි තියාගන්න. මගුණ මෛත්‍රීපාල අයිය කෝල් කළා. ඔයාගේ මයන පවුල දෙකම දෙකක් ආදරෙන් එකතු කරගන්නවා. මංගලිකා, මදුකා, මදුශංක, මදුරංග, කොහොමද අප්පා මෙච්චර ගැලපලා නම් ටික දාගත්තේ? ඒ වගේම තමයි මේ සිඳුවටම මෙන්න මේ කටිව තබාගමු අපි වට්ස්ඇප් එකෙන්. හයි භාෂී, සුබ දහවලක්. දවසක නව අහන්න බැලුනා රේඩියෝ එක කැඩිල තිබ්බ හින්දා. හැබැයි අද නම් ඕවහගෙන ඉන්නේ පන්නල කොටු ඇල්ලේ ප්‍රසංගයක් අගේ මැසේජ් එක. ලස්සන සින්දුරිකකට අපිවත් එකතු කරගන්න හස්බන්ඩ් චින්තක ඇතුළු නෙතෙපෙම හඩු කොම කියලා තමයි කියන්නේ. ඕකේ, යටියන්තට දේශානි ස්ටුඩියෝ අපේ සෙට් එකත් සින්දුරිකකට එකතු කරගන්න කියලා කියනෝ. අපේ බුසු බුසු කොල්ලත් ඉන්නවලු. බුසු බුසු බුසු බුසු. හයි ගින්දර හැන්දාව සම්පිට හගෙන ඉන්නේ සින්දු ගොඩක් දෙන්න කියලා ගම්පහ රවිදු කියනෝ. හයි වාශි, අපි ගාලු උඩල මත සමාන් ස්ටෝස් එකෙන් අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපේ සමාන් මුදලාලි කියනෝ. ඉගාවට ගීතානියක්, ඒ වගේම දුව නිමේෂිකා පුතා දනුත්තර මාටින් අයියා සහන් පුතා කටියම එකතු කරගන්න කියලා කියනෝ. උතුරන්න හරියන්න ඕනි මහත්තයෝ. අපේ මේ සමාන් මුදලාලි මහත්තයමට තේකොළවල තිබ්බනේ ෂා සුපිරි තේකොළ ටික. මං හිතන්නේ මට අවුරුද්දටම තේකොළවල දුකේද? තේකොළ මලවල එහෙම කන්න බැරි වෙයිද දන්නේ නැහැ නේ. ඉච්චරට තේකොළ තියනවා දැන් අපේ ගෙදර.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: වෙලාව 2:48. මේක හොඳම වෙලාව ඔගලන්ට සෙවණගල ආයුර්වේද ගැන මතක් කරන්න. මේ සීනිද? අනේ අදීල ගිහිල්ල කෙට්ටුත් වෙලාවට සීනිද? සීනිද කියලා හා ඉන්න වෙලාවෙ නේද? මధుමේහ හරණී කැප්සූල් සරි ගෙනත් දුන්න නැන්තා කමන්නේ. අපි ගොඩක් උනේ නේද අනේ අදීල ගිහින් නේද? තරහ යනවනේ අප්පා. එහෙම අහනයිට දෙන්න ඕද උත්තරේ? අහලා ආ ඉන්න එක්ක කන්න බොන්න ගෙනත් දෙන්න. එහෙම නැත්තම් සීනිවලට බෙහෙත් ගෙනල් දෙන්න කියලා කියන්න. හරිද? සීනිවලට බෙහෙත් වගේම තමයි. නිතාවට සනීප කරන්න බෑ කියපු ගොඩාක් ලෙඩ නිතාවට සුව කරපු. අහක දාපු ලෙඩු ගොඩකට, අහක දාපු රෝගීන් ගොඩකට සුවේ අනන්දුන තැනක් තමයි සෙවණගල ආයුර්වේදය කියලා කියන්නේ. ඉතින් මේ අපේ කමල්වන්දල වීරපිරම වෛද්‍යතුමාගේ අධීක්ෂණයෙන් තමයි සෙවණගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ හැදෙන හැම ඖෂධයක්ම හැදෙන්නේ. ඉතින් ඒ හින්දා ඔයාට තියෙන අපහසුතාවය ඒගොල්ලන්ට කියලා එකට ගැළපෙන ඖෂධ ගෙන්න ගන්න. සෙවණගල හන්දි රාජතෛලයේ සෙවණගල ජීව බල අම්ල පිත්තසුවේ සෙවණගල ජීව ශක්ති රසායනය. සෙවණගල ශ්‍රියාදේවි හෙයාවෙන් හිසක සම්බන්ධ ගැටලු තියෙනවා නම් කුණ්ඩේ යනවා නම් මොනා කරත් මොන විටමින් එක ගත්තත් හරියන්නේ නැත්තම් නවතින්නේ නැත්තම් එහෙ එහෙ එයා මොකද කියන්නේ නැනේ ඔහේ යනවා නම් නවත්ත ගමු. යන්නේ පයින්න කියලා නවත්ත ගන්න පුළුවන් සෙවණගල ශ්‍රියාදේවි හෙයාවෙන් පාවිච්චි කළා. අද ඒ වගේම තමයි බඩ ඩොන්ඩොන් ගානෝ නම් පිපිලන බඩ කැක්කුමයි නම් අජීර්ණ ගතියක් නම් ගෙදෙට්ට වෙලා ඉඳලා හරියන්නේ නැති වැඩ ටික කරගන්නත් එපයි නේ. එහිඳ සෙවන ක්ලාස් මොදිගම් පාරක් ගහන්න ඊට පස්සේ වැඩ ටික කරගෙන යන්න. ඔය කොහොම නිෂ්පාදන මට ගෙන ගන්න පුළුවන් මෙන්න මේ නම්රේට කෝල් කළා. 0143 31 33 540 කතා කරන්න. මෙව මේ ඇවිල්ලා 100% ස්වභාවික අපේ මේ දේශීය ඖෂධ පාවිච්චි කරලා හදන නිෂ්පාදන. ඉතින් ඒ නිසා ඇඟට අපත්‍ය නැ, ඇඟට අගුණයක් නැ. අරගෙන කතා බහ කරලා විස්තර දැනගන්නකෝ.

0: නොතරයේ පෙරලිකරන NLB මෙගා පවර් දැවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයේ NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: හලෝ. හලෝ. හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණාට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: වටතොට ඔබ වෙත ගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
2: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
3: අයිබන් මේ පැය රටතොට සමගින් මම සචිනී. ඇපමත මුදාහැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවටගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් නිකුත් කර තිබෙනවා. අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකේස් බෝධරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළ බවයි නෙට් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යානා මිලදී ගැනීමේදී අල්ලස් ලබා ගතේ යයි කියන සිද්ධියේ ස්ථිරකරුවෙකු ලෙස නම් කර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ ඇප අවලංගු කර නඩුව විභාගයේ අවසන් වරතෙක් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන්නයි ඉල්ලා අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.
2: මේ පැය රටතොට

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑව
2: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆ්‍රෙම්ස් අය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: අඩු යදමකින් දිගු දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397
6: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540
7: FM 95 94.8

0: Det här där var vi bashi.
1: හවස තුනයි විනාඩි 7යි මේ කපිල්ලාගේ ගින්දර හඳවහන අන්තිම පැය මේ පැයටත් දඩි බිඩි කෝල්ස් ගන්න ඒ වගේම තමයි WhatsApp එකේ chat එකට set වෙන ඔය ඕන විදිහකින් ඔයාලට පුළුවන් ආදර කරන ඔක්කොමලටම මෙන්න මේ වගේ සින්දුවක් dedicate කරන්න right okay අපි අමෝ කෝල් කරපු යව මතක් කරන්න රත්නපුර හකමෝ ගරාජ් එකේ අපි ටින්කරින් අය කෝල් කළා හරිද අදා ජයරත්න බොසාව දාලා කමල් අයියගේ ගරාජ් එකට ඇවිල්ලා ඉන්නව කොල්ලෝ. අද මේ ලොකු මල්ලිනෝ නෑල හැබැයි පොඩි මල්ලි ඉන්නවා. ඊගාවට කමල් බොසා ඉන්නවා. ඒ වගේම හකමුව ගරාජ් එකේ බොස් ජයන්ත අපේ බෝලයක්වත් එකතු කරගන්න කියලා කිව්වා. විජේ මාමා ඔයත් ඉන්නවද? ආදරින් ඔක්කොමලම එකතු කරගන්නවා. ඇංග මහන්සිං. මොකද කියන්නේ ජීවිතේ හොයන ඕගොල්ලෝ කොටම උතුරම් හරියන්නෝනි මහතයෝ ජය වේවා ඊට පස්සේ අපි බොරලන්දි කුසුමාවතේ අම්ම කතා කළා හවද එයා කියනවා එහෙ ආවදේ මට පැණිවට්ටක්ක දෙන්නම් කිව්වා මං ඇහුවා පැණිවට්ටක්ක කියන්නේ මොනවද කියලා අදේ ගොලඟේ ගෙදර පැණිවට්ටක්ක උයලා තියෙනවා ඒ කියන්නේ වට්ටක්ක ඉදුණුවාම ඒ වලව හරිද ඉදුණු වට්ටක්ක ඉතින් මාකට් එකේ කොහෙන් හොයන්නේ එයි කොමාරි උන්නේ හැවොත් නම් දෙන්නම් කියලා කියනෝ පැණිවට්ටක්ක ඒ වගේම ඒගොල්ලෝ වවල තියෙනලු ස්ට්‍රෝබෙරිස් ඒවත් දෙන්නම් කියලා කිව්වා මල් දෙන්නම් කියලා කිව්වා කුසුමාවතේ අම්මා කියනකර නිකන් කතා පොතක් අහන් ඉන්නා වගේ හරි රසවත් හරි ලස්සනයි ලස්සනට ඇති නේ ඔහෙ ඉන්නක ඉන්නක මම හොටන් ප්ලේන්ස් යන ගම අනිවාර්යෙන් එන්න ඔය පැත්තට හරිද ඊගවට හැටන් වල නිලන්ති කතා කළා නිලන්ති අකයි දුව චතුමිය අහගෙන ඉන්නවලු ඒ දෙනව මාදරෙන් එකතු කරගන්න පස්වෙනිදා එයාගේ ආදර හබීබෝලගේ බර්ත්ඩේ එක තිබිලා තිනෝ සුනිල් අයියගේ විශ් කරන්නේ ඉතින් බැරි වුණානේ නේද අපි සුනිල් අයියට ලස්සන විශ් එකක් දෙමු belated wishes වගේ හිතේ තියෙන සතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන්න නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා විශ් කරනෝ සුනිල් අයියෝ ඔයාට හරිද ඊගවට අපි ජයල ආරණින් බුක් ෂොප් එකේ අයිරක්ක කතා කළා අද අයියත් නෑලු තනියම ආව අහගෙන ඉන්නවලු ආදරෙන් එකතු කරගන්න ඊගවට ගාල්ල මහවත්ත හන්දියේ ජයසිංහ අයිය කතා කළා SS grocery එකෙන් ප්‍රශ්න තුනක් ඉදිරිපත් කළා ප්‍රශ්නනේ හනේ අතමයි මේගොල්ලන්ට තියෙන ප්‍රශ්න දෙන සින්දුවක් අහගෙන පාඩුවේ ඉන්න ආදරයට කිව්වේ හරිද ආදරෙන් ඔය ඔක්කොම ළම එකතු කරගෙන එහෙනම් අපි යහමු අපි ලගේ ගින්දර හැන්දාවේ අන්තිම පැයි පල්ලවෙනි මෙඩ්ලි එකයි

0: Hit FM.
1: Em hãy gom ma vơ na. Ma si na de na va.
0: Ki ki kin dara hande va.
2: Ona traffic ek ki ting. Asse mullen dala ikmanta gamana kyanna nai. ඔය තෝරු මෝරු පදින මොන මහත්යත් ඉතින් යූස් කරන්නේ ස්කූටරේ තමයි. ඒකත් නානා ප්‍රකාර ස්කූටර්ස් තියෙන ලංකාවේ. ඇයි ඔයා කේඩී රයිස්ම තෝරන්න ඕනි කියලා කියන්නේ? කේඩී රයිස් හදන්නේ ලංකාවේ. හටද මේඩ් ඉන් ශ්‍රී ලංකා මහත්යෝ. කටහරල එහෙම කියන්න පුළුවන් ස්කූටරයක් හදනවා කියලා කියන්නේම අපිට අවඩම්බරයක් නේද? ඒ වගේම තමයි මෙව ඇවිල්ලා යුරෝප් කන්ට්‍රීස් වලට එක්ස්පෝර්ට් කරන එක්ස්පෝර්ට් ක්වොලිටි එක තියෙන ස්කූටර්ස්. හටද ඒ වගේම තමයි මේ දවස්වල ඔයා පෙට්‍රල් ස්කූට් එක ගන්නවන ඔයාට ලක්ෂික මිලාඩුවක් තියෙනවා. ෂා එහෙනම් තමයි ගන්න කියලා.

කරන්න. ඒ වගේම තමයි මේක පෙට්‍රල් සුවඳට පවා දුවනවා හොඳේ. මොකද 15cc අද බලත එන්ජින් එකක් පාවිච්චි කරලා තියෙනවා වගේම පෙට්‍රල් ඉතිරි කරන EFI ටෙක්නොලොජිය එකත් කම්බයින් කරලා තියෙනවා. හිඳ තමයි පෙට්‍රල් සුවඳට පවා දුවන්නේ. ඔයාට දිවයින පුරාම අලි විජාලයක් ඉන්නව සේවා නියෝජිතිනිනෝ මේගලංගෙන් වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. ස්පෙයා පාර්ට්ස් ගැන තවද වෙන්න එපා. දැම්ම වැඩි විස්තර දැනගන්න KD Rice Motors Company Private Limited වෙත කෝල් කරන්න 0777 406 4397 0777 406 4397 ඉන් වැඩි විස්තර.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
2: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නෑ.
1: වෙලාව 3:19.
3: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV දනරිතහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත දනරිතහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
4: දැන් හැමෝම ගන්න හැමෝම දන්න KD Rice Leader 125 petrol bike. EFI තාක්ෂණය නිසා පෙට්‍රල් සුවඳටත් දුවනවා. රුපියල් ලක්ෂයක ඩිස්කවුන්ට් එකක්. හෙල්මට් ජැකට් ෆ්‍රී. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited වෙතින්ම පමණයි. 077 406 43 97.
5: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සෝයා මීට්. ඔබත් අදම රස බලන්න.
6: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587 වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
7: Music.
8: 3, 2, 1, let's go.
7: Friday, fun day.

හවස තුනයි විනාඩි 20 දෙකයි වෙලාව. WhatsApp එකේ සෑහෙන ගුණක් ඉන්නවා. කොයි වෙලාවේ කියලා ඉවර කරන්නද කියලා දන්නේ නැහැ. තව චුට්ට වෙලාවක් ඉන්නේ තියෙන්නේ. ඒ ඉක්මන ටිකමන්ට යමු. හයි භාෂී. සින්දුව කියලා තියෙනවා. අද මම අහන්න දෙන්න try කරන්න අහන්න. සුජාතා දිස්නෝ හොයි ගාවට උද්දල ප්‍රියන්ති ලලිත ඇතුළු කොහොම ලාම ආසවින් එකතු කරගන්න කියලා කියනවා. ඕකේ අතරින් එකතු කරගන්නම්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කරදානි ප්‍රියන්ත හසිත දෝනි නංගි මේ වෙලාවේ ලිතහන හැමෝමත් එකතු කරගන්න. ලෝකේ කටිම එකතු කරගන්න. ගොඩ දවසකින් අහන්නේ ඕන සින්දුවක් දෙන්න අපි අහගෙන ඉන්නේ කියලා ඉන්දික සමරනායක අය කියනවා. ආදරෙන් එකතු කරගන්නම්. හරිද? මම සමන්ත සදා ලංකා LP 53 79 වාහනේ යන ගමන් ඉන්නේ ඕන සින්දුවක් දෙන්න කියලා කියනවා. මෙතන ඉන්නවලු රාජ්කුමාර් ඉගාවට සමීර. ඕකේ දෙන්නම ආදරෙන් එකතු කරගන්නවා. රියදුරු දෑතට දෙවි පිහිටයි මහතෙව් පරිස්සමින් යන්න ගමනන්තය වෙනකන් අහනද. හයි භාෂයෝ වැඩියෝම්ම දෙන්නේ අන්න එපා. තාම හරියටම සනීප වෙලා නෑනේ කියලා ගාල්ල කොටෝගම චරිත් අය කියනවා. ඔයා විතරයි මං ගැන එහෙම හිතන්නේ. අනේ ආදරය අප්පා ආදරෙන් එකතු කරගන්නම්. හරි ඉගාවට ඉන්ඩිය අපරල් වාදු අපේ නිශාන්ත අයියා ආදරේ හොඳේ කියලා කියනවා. අනේ ලස්සන සින්දුවක් කෝටුම එකතු කරගන්න. ඉන්ඩිය අපරල් එකේ වැඩ කරන ඔක්කොමත් එක්කම හරිද? හයි මම ගම්පොල යටිපියන්ගලින් ඉන්දික. පුතා උදේශ දුවල දෙන්න දුලීෂා මනීෂා අම්මයි තාත්තයි කට්ටිය මේකතු කරගන්න කියලා කියනවා. හා එකතු කරගන්න. භාෂ්‍ය අපි කඹුරුමුල්ලේ රොටි කඩේ. මම සුජීවා, මගේ හස්බන්ඩ් අජීත්, ඒ වගේම අම්මයි පුතාලා දෙන්නයි දුවලා හතර දෙනයි ඉන්දික මල්ලිවයි ලස්සන සිඳුරිකකට එකතු කරගන්න. උතුරන්න හරියන්න ඕනි වාටලෝ. ඔය චූටි රොටි කඩේ දවසක ලොකු හෝටලයක් වෙන්න ඕනි. හරිද? ජය වේවා. ආදරෙන් එකතු කරගන්න. වාෂී හතර ලියද්ද ටවුන් එකේ කැමි සලෝන් එකේ ඔයාව හගෙන ඉන්නේ වයිෆ් චම්පා. ඉගාවට බැටරි කඩේ දයානියක අපේ අනුලක්ක අපි හැමෝම නිත්තහගෙන ඉන්නවා කියලා කියනවා. ආදරෙන් එකතු කරගන්න ඔක්කොටම. ඉතින් උතුරන්න හරියන්න ඕනේ. හරිද? ඊට පස්සේ අනේ නගෝ ඊයනම් මෙසේජ් එකක් කොටාගෙන කොහෙත්ම විදිහක් තිබුණ නෑ. තාම හරියටම හෙම්බි හොඳ නෑ නේද කියලා අහනෝ. එයාලා නම් දන්න වේතක් තියෙනවලු කියන්න දානවා. හෝ හෝ කියන්නක බලන්න මොකක්ද කියලා. Good afternoon. කොහොමද වාෂී ඩීංගිත පරක්කු වුණා? මේ ඔයාට ආයේ හෙම්බිරිසාව වැඩි වෙලාද තියෙන කටහඬ ආපහු පොඩ්ඩක් වෙනස් වගේලු. මොනේ මන් දන්නේ නැහැ අප්පා නේචේකට ඇහිලාද කොයිද පොඩ්ඩක් සුව වේගින් එනවා කියලා. ආපහු දෙන්නම් දොඩම් කියලා දීලාද කොයිද? අනේ ආදරෙන් එකතු කරගන්නවා. හරිද? වයිෆ් අසලා දුව දෙහන්ස හේෂන් මල්ලි නවීනය ස්පෙෂලි මාත් එකතු කරගන්නවා කියලා කියනවා. උම්ම දෙකක් දෙන්නලු අසංකයටයි ඔක්කොටම. ආදරය අප්පා දෙක ඉගාවට හෙලෝ වාෂිනන්ගේ මා තහගෙන ඉන්නේ. මට ගොඩ කාලෙකින් මේ මෙසේජ් එකක් දාන්න කියලා කියනවා. මම මතක් උනේවත් නෑනේ කියලා අහනවා. මේ අම්මේ ඉතින් මෙව්වට කොහොමයි ඒ උත්තර දෙන්නේ? දෙලික නිශානිය ආදරෙන් එකතු කරගන්නවා. හරිද? උතුරන්න හරියන්න කියලා ඔයාට කියන්න බයයි. හෙම්බිරිසාව නිසා හොඳ වුණාම කියන්නම් යාළුවා. ඊට පස්සේ බලංගොඩ හෙළපන්දරේ ජයපාල අය කතා කළා මට. සිරියලතා හාමිනේවයි සුරිකා ශාලිකා සිනාරා චාරුක තේනුක මේ කට්ටිය මේකත කරගන්න කියලා කියනවා. ඒ වගේම සමරසිංහ ග්‍රොසරි එකේ බලංගොඩ මගේ මුදලාලි මහත්තයා දෙනවා තාදරින් එකතු කරගන්නවා. ජය වේවා. ඊට පස්සේ කෑගල්ල නිදහස් මාවතේ අපේ ශාන්ත ටේලර්ස්ලා. ශාන්ත අයියා ඔයාටත් ආදරේ ආදරින් එකතු කරගන්නවා. ඒ වගේම තමයි නිදහස් මාවතේ මගේ සුපිරි බයිට් කඩේ රාණි අක්කා. හලෝ හලෝ කොහොමද? ඔයාවයි කෑගලවත් කඩේ සෙට් එකමයි. කෑගල්ලේ අස්සක් මුල්ලක් නෑ. මෝවහන හැමෝමත් ආදරෙන් එකතු කරගන්නවා. ඉගාවට වල්පිට මුල්ලි උපාලි අයියත් කෝල් කළා. නම්බි තුෂාන් මිහිරංග කටියමත් එක්කම ඉතිරි සින්දු ටික හමු. එයාතරම මං ඕගලන්ට ෆෙම් සෑය ගැන මතක් කරනවා. ඕනම සුපර් මාකට් එකකින් ඕනම ග්‍රොසරි ෂොප් එකකින් ෆාමසි එකකින් උන මට ෆෙම් සෑය ගන්න පුළුවන්. SLS ISO තත්ව සහතික දෙකත් එක්කම එන ෆෙම් සෑය ලීක් වෙන්නේ නැහැ. ඇඳගිරින්නත් පහසුයි. ගෙවන ගාන්ට ඉතාම සාධාරණයි.

දවස තුනයි විනාඩි 30යි වෙලාව. යන හදන්නේ තව සින්දුවක් අහන්න. ඔක්කොටම කලින් අපේ ලක්ෂ්මී අම්මගේ චූටි පුතාට හැපි බර්ත්ඩේ කියලා ඉන්න ඕනේ. අනේ මට මතකයි ඊයේ කෝල් කරාම ලක්ෂ්මී අම්ම කිව්වා හිට පුතාගේ බර්ත්ඩේ එක හිට කතා කරගන්න පුළුවන් වෙයි දන්නයි කියලා. හැබැයි මට මතක තිබුණා අම්මා කිව්වා කියලා. පුතාගේ නම මතක තිබුණ නැති නිසා මම අන්තිම මොහොත වෙනකන් ඉවසගෙන හිටියා. බැරි වෙලාවත් අම්මා කෝල් කළේ නැත්නම් මම විශ් කරනවා කියලා හිතාගෙන. අම්මා කෙනෙක් ගැහින්සක බලාපොරොත්තුක් නේද? කොහොමද අන්තිමට කෝල් කළා? දිල්ෂාන් මදුශංකා. Happy birthday to you. Happy birthday to you. Happy birthday අනේ. ඔයාගේ හිතේ තියෙන සිතුම් පැතුම් බලාපොරොත්තු ඔක්කොම ඉෂ්ට වෙන නියම බර්ත්ඩේ එකක් වෙන්න කියලා ආදරෙන් සුබ පතනවා ඔයාගේ ආදර අම්මත් එක්කම. අහනද? ඒ වගේම ඔයාට විශ් කරනවා නිශාන් අයියා සහ ෆැමිලි කී ඔක්කොම. ආදරෙන් එකතු කරගන්න මේ සින්දුවයි ඉතිරි ටිකයි ඔක්කොම අහන්න. ඒ අතරම කෙඩි රයිස් මෝටර්ස් එක ඔයාට අරගෙන එන අර ඉලෙක්ට්‍රික් ටොක් ටොක් එක ගැන කියන්න ඕනේ. මගේ මේ ත්‍රීවිල් අයියලා හැමදාම නේද අවුවට කරවෙනවා වැස්සට තෙමෙනවා. ඔය රස්සාවේ සේමිසේ රස්සාවක් නෙවෙයි කියලා තේරෙන්න ඔය රස්සාව කරන්නම වෙනවා. ඒ නැතත් ගිනි පූට කව්ව වෙලාවේ හෙවනක් හොයාගෙන දුවදුව ඉන්න අතරේ ඔගොල්ලන්ගේ ත්‍රිවිල් එකකට නැග්ගහම මටම තේරෙලා තියෙනවා හම්මෝ මෙච්චර රස්නයක් මේ මිනිස්සු කොහොම දරාගෙන ඉන්නවද කියලා. අපි නම් උපරිම විනාඩි 45 පැයේ ගමන්න යන්නේ ත්‍රිවිල් එකක. ඒ ගිහිල්ලා බහිනවා. ඊට පස්සේ ඇත්තට මං කල්පනා කරලා තියෙනවා දවස පුරාම රස්සාව ඕක ඇතුළේ ඉඳන් කොහොම කරනවත් දන්නේ නැහැ කියලා. ඉතින් නරකද ඒසි එකක් තියෙන කායිකක ෆීල් එක දැනෙන ත්‍රිවිල් එකකට මාරු වෙන්න පුළුවන් නම් මාරු වෙන එක. ඔයාට මේක ට්‍රයි කරලා බලන්න පුළුවන්. ස්ටීරින් වීල් එකක් තියෙනවා, දොරවල් හයක් තියෙනවා. හොඳම දේ තමයි මං අර කිව්වා වගේ කායිකක වගේ ඒසි තියෙනවා. ඉතින් ඒ නිසා ඔව සැර වෙලාවට වැඩි වෙලාවට කරදරයක් නැතුව ධාඩිය දාගෙන පිච්චි පිච්චි ඉන්නේ නැතුව ඔයාට ගමන යන්න පුළුවන්. ඒ වගේම ඔයත් එක්ක යන පැසෙන්ජර්ටත් කරදරයක් නැහැ. එයත් පහසුවෙන් එයාගේ ගමනාන්තයට යයි. ඉතින් ඒ නිසා දිවයින පුරාම අලිවිජාලයක් තියෙන සේවා නියෝජිතයෙන අමතර කොටස් දිවයින පුරාම තියෙන අලිවෙන් පසු සේවාව අති විශිෂ්ට. ඔයාගේ විශ්වාසය දිනාගත්තු කේඩි රයිස් මෝටර්ස් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ් එකට කෝල් එකක් දීලා වැඩි විස්තර දැනගන්න. 077 406 43 97 077 406 43 97 වැඩි විස්තර දැනගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: දැන් වෙලාව හවස 3 විනාඩි 35යි.
3: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
2: ෆෙම්ස් ඇයක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: අඩු යදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077 406 43 97.
5: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මම බේර ගන්න කවුරුත් තැනකම්.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
7: වසට පිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස්කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
8: යහගුණ වඩන අපේ රස විජේ.
7: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
0: කින්දර හැන්දෑවා
3: brought to you by
4: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නැහැ.
5: Fems Eric ඔයාට ඔයාව මගේ ඇරෙන්නේ නැහැ.
6: අඩුවියදමකින් දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice. වසර පහක වගකීමක්. KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 077-406-4397.
7: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 047-31-33-540.
8: ආ පැටියෝ කොහොමද?
9: සින්දුවක් අහනවද?
10: ඉදෙමල් සරා ගැලවෙන්න බැරි තැන් බලා මඩ ඉන්න බැරි කරා උඹ දුන්නු හැඟුමේ නුරා.
9: මේක අපිලගේ ගින්දර හැන්දෑව බ්‍රෝ.

ත්‍රිකුණමලේ පහේකණේ පුංචි බණ්ඩාය ෆැමිලිකේ ඔක්කොමත් එක්ක එකතු කරගන්න අංග හරි බාෂපැටියෝ ලස්සන සින්දු ටික කෝණි හස්බන්ඩ් නිමල් පුතා චමුතිට තුෂාර ආනදුරේ පොඩි අක්කා කුමාරේ කෑගල්ලේ පුෂ්පාංගනියක් මේ කටියටම උම්ම එකක් දෙන්නකෝ කියලා කියනවා.

අපිටත් ලස්සන සින්දුවක් ඕනි දෙමෝදර බැද්දි වෙලා හස්බන්ඩ් කුමාර චූටි මැණික ආයෝෂි අම්මයි ෆැමිලි එකේ ඔක්කොම එකතු කරගන්නවා කියලා ස්වර්ණමාලියක්ක කියනවා. ජය වේවා.

0: වේලාව ඔබ වෙතගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නන් ඉන්න මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩහරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 3:49 වෙලාව. හා යන්න වෙලාව වෙල තියෙන්නේ. යන්න කලින් ගොඩ කටියක් ඉනව එකතු කරගන්න. ඒ කටිය මතක් කරගෙන යන්න ඕනි. සජිත සඳකැලෝ මේ පණිවිඩය හෙටයි. ලස්සන ෆෘට් සලඩ් ඩිකක් උඩින් අයිස්ක්‍රීම් දාලා චොක්ලට් ටොපින් එකකුත් දාලා හරිද මින්ට් ලේව් එකකුත් උඩින් ගහලා හරි ලස්සනයි. ආහා ඔයාට කන්න හොඳ නෑ කියලා පින්තූරයක් එවලා හුව මහා සුනක වැඩ මහත්තයෝ තරහයි මම. හයි වාශී මා තහගෙන ඉන්නේ. මට මේ ටිකේ නම් උම්ම එපා ඔයාගෙන්. උම්ම ඉල්ලගත්තත් අපිටත් බෝ වෙයිලෝ. එහෙනම් දෙන එක දෙනෝමයි. ඔයා එපා කිව්වට දැන් දීලිවරයි. කැකන දුරේ ජීවී ශාන්ත අයියා අදරින් එකතු කරගන්න ඉගාවට. ලලිත් සොයි සංකල් අනේ අදරින් ඕවත් එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන් කාලිකින් මෙසේජ් එකක් දැම්මි දුවට. සනීපදි කියලා අහනවා. තාම හරියට නෑ. ඒස් බේස් ස්ටෝස් එකේ වැඩ කරන ඔක්කොම ආදරෙන් එකතු කරගන්නත්. අපේ සයිප්‍රස් වල සුජීවක හායි කොහොමද? අපි ඔබ සද්දෙට අහනවා ලස්සන සිඳුරිකකට එකතු කරගන්න. මගේ ලොකු දුව ඉස්කෝලේ ගියා. එයා ඉන්නේ ඔයාව අහන්න බලාගෙන. මම පියු මී හස්බන්ඩ් කමල් දුවල දෙන්න තරුදි සෙනාය පුතාල දෙන්න රිනුක රිදෝෂ. මැණික් කැට ටික ඔක්කොම ආදරෙන් එකතු කරගන්න. හරිද? අපිවත් එකතු කරගන්න කි මම චානක පල්ලෙ බැද්දේ. පතල ගුඩල්ලේ. වැඩ කරන ගමන් ඔව අහගෙන ඉන්නේ කුමාර බාසුන්නේ ඉගාවට අඟුණුකුල පැලස් සිරිසේන බාසුන්නේ හෝමගම බ්‍රාව මල්ලේ කටිය මේකත කරගන්න කියලා කියනවා. නියම යාදරින් එකත කරගන්න. අපිට භාෂාවක් සිංදු ගොඩක් ඕනේ. දැන් ඉස්කෝලේ රලෝවේ එක්සෑම් මොනේ හොඳට කරගන්න. අම්මා සුනේත්‍රා අක්කා සංචලා ඉගාවට තාතා ලක්මාන් තාතගේ ඇනා ඩිකෝ එකේ වැඩ කරන කටියමයි ඔක්කොමලාම එකතු කරගන්න. කටුනායක නිම්න තමයි මෙසේජ් එකේ වෙලා තියෙන්නේ. වැලිමඩ අයිකේ රස ෆුඩ් ප්‍රඩක්ට්ස් එකේ මගේ ආදරණීය කොල්ල ටික නොන් ස්ටොප් විතරයි අඩුවකට තිබ්බේ. දැන් ඒකත් හරි ඔයා තමයි ලංකාවෙම නොම්බර එක. ආදරේ කොල්ලනේ එකතු කරගන්නම් හරිද? ඔය කටහඬට දැන් අපේ පෝස් පැටිය පිම්මට දුවගෙන එනවලු රේඩියෝ එක ගාවට. එහෙම කියලා මී ඇස් දෙක බල්ල කියලාත් කියලා තිනවා. අපි දන්නේ බොරු කිව්වා නම් හොඳේ. දේතලාවේ නලින් සුජීව ආදරෙන් එකතු කරගන්නෝ. මම සචිනි මාතහන්නේ ඔයාලව තමයි එකතු කරගන්නකෝ කියලා තිනවා ඔන්න කිව්වා. හරිද? සරස්වතීගේ පින් බලයෙන් හඬ පිහිටා ඇත්තේ ඉක්මනින්ම සුවයක් වී බාසිට හරියන්නේ. 33 කෝටියක් බාසිව රැක දෙන්නේ. ඉබ්බාගමේ විලා නයෝනේ. උගල දන්නවද? පොඩි බඩක් කියන්න ඉනා වෙන්න පාරද? මගේ නමේ තේරුම උගල දන්නවද? සරස්වති දේවියට කියන නමක්ලුනේ භාෂිනී කියන්නේ. අනේ මන්දයි තින් ඕවනේ. හරි වාෂණන්ගේ ලස්සන සින්දුවක් දෙන්න. මේ කටියව අපි කටියවත් එකතු කරගන්න කියලා කියන ගලපිට මඩ දිප්පිටියෙන් නිලන්දයගේ මෙසේජ් එක ආදරෙන් ඔක්කොම එකතු කරගන්න. වාෂීයෝ ගින්දර හඳාවට හඳාව ලස්සනට කරනවා. අපේ දුවයාට හරි මාදරේ. මම ගාල්ලේ දිස්නා. දුව චෙනෝදී පුතා කිසඳු හස්බන්ඩ් ෂමින්ද. අපි ලස්සන සින්දුවක් ඕනි කියලා කියන කටිය මාදරෙන් එකතු කරගන්න. ඊට පස්සේ ගින්දරි ඔයාව හනගමන් ඉන්නේ ලස්සන සින්දුවක් ටිකක් ඕනි කියලා. කොරියවල අපේ නුවන් අය කියනවා එකතු කරගන්න අනේ. මොනරාගල අමිල මෝටර්ස් එකේ වැඩ කරන ඔක්කොම සින්දු ටිකකට එකතු කරගන්න කියලා අමිල කොල්ලා කියනවා. එකතු කරගන්න අම්මා අපිට වහිනවෝ. මෙහෙම කියන්නේ නුවන් අයන් වර්ක්ස් එකේ මං හිතන්නේ අපේ නුවන් අයියා. ආදරෙන් එකතු කරගන්නවා ඉබ්බාගම නුවන් අයන් වර්ක්ස් එකේ ඔක්කොමලම මහින්ද චානක අසංඝ ඉගාවට වාගේ වයිෆ් ප්‍රියංගනී දුව යනුලි පුතා ඒකේෂ කටියටම මම ආදරේ. එහෙනම් ඉතින් ගිහින් එන්න. හෙට දවල් එක වෙනකොට හොරෙන් හොරෙන් චුට්ට චුට්ට මං ඔයා ගාවට එන්නම්. ආදරේ දෙකක් ඉතින් ඈ.

0: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
1: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට. ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක, ලංකාවේ එක, අපේ එක, කිරන්න ඕන නැති එක.
2: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
3: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනකල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0247 31 33 540.
4: හලෝ. හලෝ. මට අහන්න ගොඩක් දේවල් තිබුණට එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ನೊಸ್ಟಾಲ್ಜಿಯಾನು ರೋಮಾಂಟಿಕ ಮತಕ ಸ್ಮರಣೆಯ
1: Norinos Adivegak Superima Sabandiyavak SLT Mobitel Fiber within then unlimited package Razak 100 Mbps sita 1000 Mbps dakwa masakata rupiyal 5900 sita Superima unlimited wenas athrininna SLT Mobitel Fiber kondesi adalave
2: Velawa oba weta gena enne
3: Hey yo yame na hama tane anytime set when a flavor delakiri padamak Well I ne gena danuwa
2: සුබ සන්ධ්‍යාවක් හවස 4යි දැන්

0: දීපේ රටතට ඔබ වෙතගෙන එන්නේ
1: සෙනෙහසින් හදවත් සනසලා
2: මෙදෝලි සෑම මොහොතක්ම රසවත් කරයි
0: Net News දීපේ රටතට පෑයෙන් පෑ අලුත් වන අලුත් පෑ විමසුම
3: රටතොට සමගින් මම සමීර. ඇපමත මුදහර සිටින ශ්‍රී ලංකා ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගයක් නිකුත් කරා. අල්ලස් කොමිසම සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝධරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යාන මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්ද්‍රසේන මහතාට පෙරේදා අපමැත මුදාහැරීමෙන් අනතුරුවයි.
0: Be paid what a thought.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. හතර වටේ ඔබ වෙත ගෙනෙන්නේ
1: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
2: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. එක්සයිට් බැටරියක් වෙලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
3: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම මතන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
2: ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

සුබසන්ධ්‍යාවක්. හවස 4:29 වෙලාව. අපි 4 වටේ පටන් ගන්න හදන්නේ බ්‍රහස්පතින්ද දවසේ. කොහොමද ඔයාට? මහන්සිද වැඩ කරන ගමන් දින්නේ? සෑහෙන්න වැඩ ගොඩක් අස්සේ හිර වෙලා දින්නේ? නැත්නම් අද ගෙදරට වෙලා ඉන්න දවසද? ගෙදර වැඩ ටිකත් එක්කව බිසි වෙලා දින්නේ? නැත්නම් ඉතින් සේරම වැඩ ටික ඉවර කරලා දැන් ගෙදර යන්න ලෑස්ති වෙන ගමන් දින්නේ. ඔය කොයි විදියට හිටියත් ඔය වැඩිපුර මාදරය කරන කට්ටිය එකතු කරගෙන හවස් වරුවේ සින්දු අහන්න තියෙන හොඳම සුපිරිම පෑදක තමයි පටන් අරගෙන තියෙන්නේ. ඒ නිසා වාඩ පුළුවන් හතර වටේ පැත්තට ඇවිල්ලා ආදරය කරන කට්ටියව සින්දුවකට එකතු කරගන්න. ඔය ආස සින්දුවක් තියෙනවනම්, ඔය තනියෙන් ඉන්න ගමන් අහන්න ආස සින්දුවක් තියෙනවනම් නේද? මට කතා කරලා මැසේජ් එකක් දාලා ඉල්ල ගන්න පුළුවන්. 0711 95 95 95 නම්බර් එක තියෙනවා. අපිට WhatsApp එකේ මැසේජ් කරන්න පුළුවන්. ඔයා කොහොමත් හවස හතර වෙද්දි ලෑස්ති වෙලා ඉන්න මට මැසේජ් කරන්න නේද? ඉතින් ඒ නිසා වාඩ සෑහෙන්න මැසේජ් කරන්න chance එක තියෙනවා පෑ දෙකක්ම අපි දෙන්න ඉන්න නිසා. ඒ විතරක් නෙමෙයි, ආට අද ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නකොටම කියන්න තියෙන්නේ මම Facebook live එකක් ඇවිල්ලා තියෙන්නේ. හරිද? ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් live එක පැත්තට ඇවිල්ලා ඔයා මේ වෙලාවේ live එක බලාගෙන නම් ඉන්නේ, ආදරය කරන කට්ටියව ළඟපාත ඉන්න කට්ටියව එකතු කරගෙන ආස සින්දුවක් මගෙන් comment කරලා ඉල්ල ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මොන හරි කියන්න තියෙනවා නම් live එකේ මට comment එකක් තියන්න පුළුවන්. මම මේ කට්ටියව මතක් කරන්න බලාගෙන ඉන්නවා. හරිද? හොට්ලයින් නම්බර් එක කොහොමත් තියෙනවනේ පැය දෙකම. ඔයා ඇති තරම් කතා කරන්න, අපි දෙන්නට ටිකක් වෙලා කතා කරන්නත් අද chance එක තියෙනවනේ. ඉතින් ඒ නිසා හොට්ලයින් එකට අනිවාර්යෙන් කෝල් එකක් ගන්නත් අමතක කරන්න එපා. හරි. CBC Finance කියන මතක් කරලම මම සින්දුවකට යන්නම්. හරිද? සාමාන්‍යයෙන් ජීවිතේ තරුණ කාලේ මහන්සි වෙලා වැඩ කරලා තමන් හම්බ කරගත්ත සල්ලි ටික ස්ථාවර තැන්පතුවක් දාලා, හරිද, ලස්සනට ජීවිතේ සඳහා කාලේ ගත කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අපේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තියෙන හොඳම තේරීම තමයි CBC Finance කියලා කියන්නේ. මොකද ලංකාවේ ඔයාගේ ස්ථාවර තැන්පතුවට හොඳම පොලි අනුපාතය ලබා දෙන්නේ CBC Finance එක. 13% දක්වා අති දැවැන්ත පොලි අනුපාතයක් වාට හිමි කරගන්න පුළුවන් CBC Finance එකත් එක්ක එකතු වුණොත්. ඉතින් ඒ නිසා තමයි මම ඔයාලට මතක් කරන්නේ, ජීවිතයේ සඳහා සමය කාටවත් බරක් නොවි. හරිද? තමන්ගේ දරුවන්ට මුණුබුරන්ටත් උදව් කරගෙන හරිම සතුටින් ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තියෙන හොඳම තේරීම තමයි CBC Finance කියලා කියන්නේ. CBC Finance එක කියලා කියන්නේ commercial බැංකුව අනුබද්ධ සමාගමක් නේ. ඉතින් ඒ නිසා ඔයාට විශ්වාසයේ 100%යි. හරිද? බය නැතුව ඔයාට ඔයාගේ ස්ථාවර තැන්පතු ආරම්භ කරලා ඔයාට හොඳට ඔයාගේ සල්ලි ටික හම්බ කරගත්ත සල්ලි ටික ආයෝජනය කරන්න පුළුවන් CBC Finance එකේ. විශේෂම දේ තමයි ජ්‍යෙෂ්ඨ පුරවැසි ඔබ වෙනුවෙන්ම විශේෂයෙන්ම CBC Finance එකෙන් ඔයාට පුදුමාකාර සහයෝගයක් ලබා දෙනවා මේ වැඩ කටයුතු ටික කරගන්න. ඒ කියන්නේ ඔයාට ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න ඕන කියලා හිතුනොත් ඔයාට කරන්න තියෙන්නේ 0768 700 700 0768 700 නම්බර් එකට කතා කරන එක විතරයි. ඊට පස්සේ ඒගොල්ලෝගේ නියෝජිතයෝ ඇවිල්ලා ඔයාගේ ස්ථාවර තැන්පතුව ආරම්භ කරන තැන ඉඳලා සියලුම දේවල් ඔයාට කරලා දෙනවා. ඉතින් ඒ නිසා රස්තියාදු වෙන්න මහන්සි වෙන්න කිසිමම දෙයක් නැහැ. විශ්වාසයෙන් ඔයා අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි ටික විශ්වාසයෙන් ස්ථාවර තැන්පතුවකට දාලා හොඳම පොලි අනුපාතයක් ලබාගෙන ආයෝජනය කරන්න පුළුවන් හොඳම තැන තමයි CBC Finance කියලා කියන්නේ. හරි, ඒ ගැනත් මතක් කරලා Facebook live එකටත් ඔයාට එන්න chance එක තියෙනවා. taggalan FM official Facebook page එක like කරලා follow කරලා ඔයා එන්න live එකට comment කරන්න. ඔයාව මතක් කරන්න මම බලාගෙන ඉන්නවා. ආසම සින්දු ටිකක් අහගෙන හවස් වරුවේ නිවාඩු පාඩුවේ මාත් එක්ක ඉන්න. දන්නවනේ මේක ඔයාගේ මගේ boring නැති

0: hatra aten sindu ahena net fm hatra wate
1: හවස 4යි විනාඩි 15යි වෙලාව. අපි Facebook live එකේ ඉන්නේ මේ වෙලාවේ අනුෂා ඉන්නවා, ඊට පස්සේ ප්‍රසාදී ඉන්නවා, සෑහෙන කට්ටියක් Facebook live එක බලාගෙන ඉන්නවා. මං හිතුවා ඒ තවස 4 වෙද්දිම live එක ආපු හන්ද පොඩ්ඩක් කට්ටිය අඩුවේද දන්නෙත් නැහැ කියලා. එහෙම නැහැ යන්නේ සෑහෙන කට්ටියක් ඉන්නවා. මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්නම්. ඔයා තාම මගේ Facebook live එක පැත්තට ආවේ නැත්නම් ටග්ගාල එන්න ඇවිල්ලා comment එකක් තියන්න. මං ඔයාව මතක් කරන්න බලාගෙන ඉන්නවා. මිස් කරගන්න එපා. හරි. අපි සෑහෙන කාලෙක ඉන්නේ අද live එකක් ආවේ. ඒ නිසා net fm official Facebook page එක පැත්තට ඇවිල්ලා ඔයාට අග්ගාලා මට කමෙන්ට් එකක් තියන්න.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net
1: හවස 4 විනාඩි 20යි දැන්
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
3: finishing වහලක් ලෙස color upflow වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න finishing වහලක් නම් color up තමයි
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
4: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මේ විත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
6: මාසෙ මැද මෙච්චර මඩු ගන්න කොහමද ලොතරැයියක් වත් ඇදුනද මේ කීර්ස් ප්‍රොඩක්ට්ස් නේ හැම දෙයක්ම හොඳම ක්වොලිටි එකෙන් ගන්න කීර්ස් නිෂ්පාදන තියෙනවා ෂොපින් කරන්න ගිහිල්ලා අඩු වැඩි ගණන් හදපු කාලේ දැන් ඉවරයි
7: හීල්ස් එකෙන් කාට් එකට දැක්ක ගත්ත ඔබට ඕනම දේ අඩු මිලට හොඳම තත්ත්වයෙන් හීල්ස් නිෂ්පාදන වෙතින්
8: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ
9: කොත්තුවත් ගණන් දාපු ජියෝපොලිටික්ස්
10: මම මොකටද මේ ආචීගෙන නුවාගෙන එක කතා අහන්න කියලා සටන් විරාම දික් කරනවා කියලා පොඩි තීරණයකට ඇවිල්ලා
11: යුද්ධ මත හැංගුණ ඉකොනොමික්ස්
12: ඉරානයේ නැවකට කීයටවත් ඉරානයේ වරායකට යන්න බෑ කියලා දැන දැනම ඉරානයේ කොඩිය ගහපු නැව ඉරානයේ වෙන
13: හඳ වටේ රවුම් ගහපු ස්ටෝරීස්
14: ක්‍රිස්ටිනා කෝටින් අහනවා එතන හිටපු එකම කාන්දා නියෝජකින් අහනවා ඔරයන් කැප්සියුල් එකේ ඉඳන් අපේ පෘථුවිය දකිද්දි ඔගන්ට මොනවද හිතුනේ
13: සිලිකන් නිම්නයේ টপ සීක්‍රට්ස්
12: මේ අලුත් ඇපල් CEOට LinkedIn account එකක් නැහැ. හිතා ගන්න පුළුවන්.
11: ඔය ඕන එකකින් අප්ඩේට් වෙන්න.
13: සතිය දවස්වල උදේ 7 ඉඳන් 10 වෙනකන් Algo Town-ට tune වෙන්න.
15: Brought to you by
5: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙදින් ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල
13: Prime Residences වෙති ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදවන The Prime Colombo අදම කතා කරන්න 0710-777-333
16: සදාහරිත විවසායක සීනේට අත්වලක් සදාකාලික ආයෝජනයක්
17: ප්‍රයත්නයි කරන්න ගන්න විජය ආප පිටි
18: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10
19: Death FM Algo

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: හතර වටේ
3: රයිට් හා වෙලාව හවස 4:24 අපි Facebook live එකේ තාමත් ඉන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් FFM official Facebook page එක පැත්තට ගිහිල්ලා live එකට join වෙන්න. මොකද මේ වෙද්දිත් සෑහෙන කට්ටියක් Facebook live එකේ ඉන්නවා. ඒ කට්ටිය ඔක්කොම මතක් කරන්න ඕනේ. හරිද? දේදුණු සෙව්වන් දී ඉන්නවා. ඊට පස්සේ කවුද තව? නිලංක සංජීව ඉන්නවා. සූර්යකන්ද නෙල්ලිපත් දළු ප්‍රවාහන සෙට් එකක එකතු කරගන්න කියලා තිනවා. අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. හරි, ඔයා Facebook live එකට තාම ආවේ නැත්නම් ටක් ගාලා එන්න. ඔයා live එක පැත්තට එනකම් මම මේවට මතක් කරන්න හදන්නේ. ජාතියේ මහා ධන සම්පත ධන නිදානේ ඔබේ ජීවිතයේ සිහිනේ යථාර්ථයක් බවට පත් කරන්න සූදානම්. මොකද ලොතරැයි තවත් දැන් ලොතරැයියෙන් මේ තාක් ලැබුණු තෑගිවලට අමතරව හිතාගන්න බැරි තරම් තවත් වාසනාවක් ඔයාට අරගෙන ඇවිල්ලා තියෙනවා ධන නිදානේ ලොතරැයියෙන්. ඒ තමයි Sunday bonus අවස්ථාව. දැන් ඔයාට හිමි කරගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ ඉලක්කම් අතරකින් සමන්විත අංකය පිළිවෙලින් ගලපාගෙන හැම ඉරිදම රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වාට වෙන්න හැකියාව තියෙනවා. දැන් පහුගිය කාල සීමාව ඇතුළේ කියන්නේ 2026 වුරුදු පටන් අරගෙන ගෙවුණු මාස 4 පුරාවටම ධන නිදානීය ලොතරැයියෙන් රුපියල් 120,000 ප්‍රථම ත්‍යාගලාභින් 18 දෙනෙක් බිහි කරන්නත්, ඒ වගේම මාර්තු මාසේ පළවෙනිදා ඉඳලා තැගි රටාවට අලුතෙන්ම එකතු කරපු Sunday bonus සරහා රුපියල් 10,000 ත්‍යාගලාභීන් 581 දෙනෙක් බිහි කරන්නත් ඔන්න දැන් ධන නිදානයේට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි ඔයාලට කියන්නේ වැඩි වැඩියෙන් ධන නිදානයේ ලොතරැයි අරගෙන වැඩි වැඩියෙන් වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න කියලා. රයිට්, ඊට පස්සේ ඒක ගැනත් මතක් කරලා මම මේ ඔයාලට කියන්න හදන්නේ සාමාන්‍යයෙන් ගයක් හදනවා කියලා කියන්නේ ජීවිතේ ගන්න තියෙන, හරිද? අපි හරි ආසාවෙන් බලාපොරොත්තු වෙමින් ඉන්න, ඊට පස්සේ අපි සෑහෙන උත්සාහ කරන, අපි ඊට පස්සේ සෑහෙන කැපකිරීමක් කරලා ගොඩනගන බලාපොරොත්තුවක් නේද ගෙයක් හදනවා කියලා කියන්නේ නේ. හැබැයි එතකොට ගේ හදද්දී අපි චුට්ටක් කල්පනාකාරී වෙන්න ඕන නේද? ගෙදරට ගේන මේස පුටු අල්මාරි, ඊට පස්සේ අනම්මනම් ගෘහපකරණ වගේම, ඊට පස්සේ උළුහව ජනෙල් දොරවල් හදනවා වගේම තමයි. ඔයා ගෙදර හැදුවට පස්සේ ගෙදර වහලය ගැන සෑහෙන්න හිතන්න ඕන නේද? විශේෂයෙන්ම ගෙදර වහලය හදලා ඊට පස්සේ ඒකට රූෆින් ෂීට් දානවා නම් දැන් ඔය ඉස්සර වගේ හරියන්නේ නැහැ, හරිද? දැන් ගෙදරට ගැලපෙන ලස්සන ඩිසයින් වලින් කලර් ඔෆ් රූෆින් ෂීට් තියෙනවනේ. ඔයාට කරන්න තියෙන්නේ ඔයාගේ ගේ පෙනුම තවත් ලස්සන කරන්න, හරිද? ඊට පස්සේ වහලට හොඳ ෆිනිෂින් එකක් ගේන්න, දිගු කාලීන පැවැත්මක් තියාගෙන යන්න, ඊට පස්සේ බලන හැමෝටම ගේ ගැන ආසාවක් හිතෙන විදියට දැක්කහම ලස්සනයි කියලා කියන්න හිතෙන විදියට නේද? ඔයාලටුණත් ගේ ගැන දැක්කහම අනේ මං අමාරුවෙන් හදාගත්ත ගේ නේද කියලා හිතන විදියට තියෙන නම් අනිවාර්යෙන් ඔයා හොඳ කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්න ඕනේ, හරිද? ගෙදරට අමුතු ලස්සනක් මේකින් එනවා, හරි? හැබැයි දැන් ගොඩක් කට්ටිය සමහර වෙලාවට මෙන්න මේ වගේ තීරණ වලටත් යනවා, හරිද? සාමාන්‍ය රූෆින් ෂීට් එකක් දාලා ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ කලර් කරනවා, ඒ කියන්නේ පේන්ට් කරනවා. හැබැයි ඒ උනාට ඕකෙන් වාට වෙන දේවල් ගැන කතා කරද්දී, ඒ කියන්නේ වාට කොච්චර පාඩුවක් වෙනවද කියලා කියනවා නම්, නිකන් රූෆින් ෂීට් එකක් පේන්ට් කරාට පස්සේ වා දන්නවද මාසයක් දෙකක් ගියාට පස්සේ සමහර වෙලාවට අවුවට වැස්සට අහුවෙලා ওই පේන්ට් එකේ යන්න පුළුවන්, ඒ කියන්නේ ෆේඩ් වෙන්න පුළුවන් නේද? ඊට පස්සේ පොතු ගැලවෙන්න පුළුවන්, ඊට පස්සේ ටික කාලයක් ගියාම කළු පාට වෙන්න පුළුවන්. අර සමහර අපි ගෙවල් දැකලා තියෙන්නේ නේද? රයිට්, ඊට පස්සේ ඉතින් වාට මොකද වෙන්නේ? ආයි මේක පේන්ට් කරන්න වෙනවා. ඔහොම කියලා ඉතින් ජීවිත කාලෙම පේන්ට් කර කර කොච්චරනම් දුකක් විඳින්නද නේද ඩාලි? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ, ඔයා එකපාරම කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාගත්තා නම් ওই ප්‍රශ්න මුකුත් නැහෙනි. ඔයාගේ ගෙදරට ගැලපෙන විදියට, හරිද? ගෙදර පාටට ගැලපෙන විදියට ඕනම කලහකින් ඔයාලට කලර් ඔෆ් රූෆින් ෂීට් එක ගන්න පුළුවන්, හරිද? එහෙම මෙහෙම පාට කරලා දෙන රූෆින් ෂීට් වගේ නෙමෙයි, කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් නියම විදියට ඔයාගේ අතට එන්න අඩුම දවස් 90ක්වත් යනවා. ඔයා දන්නවද මේක නිෂ්පාදන ක්‍රියාවලිය දවස් 90ක් විතර යන වැඩක් තියෙනවා. ඒ කියන්නේ ඔයා හිතන කොච්චර තාක්ෂණයක් භාවිතා කරලා ඊට පස්සේ විශේෂඥ දැනුම භාවිතා කරලාද කියලා මේක නිෂ්පාදනය කරන්නේ නේ. ඔයාට කියන්න ප්‍රොටෙක්ටිව් අන්ඩර් ලේයර් එකක්, ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක්, ඒ වගේම තමයි ලංකාවේ දේශගුණයට ඔරොත්තු දෙන විදියට ටොප් කෝටින් එකකුත් යූස් කරලා දවස් 90ක් විතර ප්‍රොසීඩියකින් පස්සේ තමයි ඒකෙන් පස්සේ තමයි ඔයාලට මේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක ඔයාගේ අතට එන්නේ, හරිද? ඒ නිසා ඉතින් ඔයාලට බය වෙන්න කිසිමම දෙයක් නැහැ. මේකේ දිගු කාලීන පැවැත්ම ගැන කතා කරනවා නම් වසර පහක් සඳහා වගකීමක් හම්බෙනවා මේ මතුපිට තින්තාලේපණයටම, හරිද? ඊට පස්සේ අවුරුදු 5ක් 6ක් ගිහිල්ලා නිකන් හරි මොනා හරි වෙලා පාට ඩැමේජ් වුණා කියලා හිතන්නකෝ. ඔයාලට පුළුවන් මේගොල්ලන්ටම කියලා ආයෙ 3 paint එකක් කරගන්න. එහෙම කරගත්තට පස්සේ ආයෙ ඔයාලට වගකීමක් හම්බ වෙනවා. අනිත් එක තමයි මේ රූෆින් ෂීට් එකටම, කලර් ඔෆ් රූෆින් ෂීට් එකට වසර 25ක වගකීමක් තියෙනවනේ. ආයෙ මොකටද බය වෙන්නේ? ජීවිත කාලෙටම එකයි ඉතින්, හරිද? අනේ නිසා ඉතින් ඔයාගේ ගෙදර පෙනුම තව තවත් ලස්සන කරගන්න, හැඩ කරගන්න, විශ්වාසයෙන් ඔයා අනිවාර්යෙන් ගෙදරට වහලට අනිවාර්යෙන් දාන්න ඕන. කලර ෆ්ලූෆින් ෂීට් එකම තමයි. වැඩි විස්තර දැනගන්න 0115 748 738 කතා කරන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
3: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: ඔබේ සිහිනයත් ව්‍යවසායකයෙක් වීමටද මසකට අවම රුපියල් 6000 බැගින් වාරික 60ක් වසර 5කින් ගෙවා වසර 25ක් දක්වා මාසිකව ප්‍රතිලාභ රසක් ලබා ගන්න වැනිලා අපනයනයේ රන් සලකුණවන සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් එක් වී සාඩම්බරණීය වෙළඳ කොටස්කරුවෙකු වන්න. අවුරුදු 23ක අකණ්ඩ විශ්වාසය දිනාගත් සදාහරිත ප්ලාන්ටේෂන් සමග ඔබත් හිමිපෙත්තට යන්න. අපිට කතා කරන්න 076 44 11 600 1111 54 3.
5: ජීවිතයේ අවුරුදු ගාණක් වැඩ කරන තැනට කැප කරලා ඉතුරු කරගත්ත සල්ලි ටික හොඳ තැනක ආයෝජනය කරනවා නම් ඒ වෙනුවෙන් තියෙන හොඳම තැන තමයි CBC Finance කියලා කියන්නේ. CBC Finance කියලා කියන්නේ commercial bank එක යටතේම තියෙන කම්පැනියක්. විශ්වාසයෙන් අමුතුවෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැනේ. මාස 37 fixed deposit එකක් තියෙනවා. 13% පොලියක් ඔයාට හම්බ වෙනවා. කරන්න තියෙන්නේ call එකක් අරගෙන විස්තර දැනගන්න එක. 076 8 700 700 fixed deposit එක දාන වැඩේ gederata mevilla කරලා දෙන්න. CBC Finance සූදානම් වෙන්න ඉන්නවා.
6: Excite ගන්න, ලක් එක charge කරගන්න. Excite battery එක පිළිදී කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
8: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
9: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
10: Music.
11: 3, 2, 1, let's go.
10: Friday, fun day.

0: ஹிந்தி ரீமிக்ஸ் ரீமேக் பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிட்டட் ரேடியோ ஃபன் எக்க நெட் எஃப்எம் டிஜே நைட் ஃபன் எக்கட செட் வேணா டேக் தினன்னா நெட் எஃப்எம் டிஜே நைட் மெஸ்குராதா ரே நவேட்டர்
2: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel 5 වෙතින් දැන් unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
3: හතර වටේ ඔබ වෙත ගෙන එන්නේ
4: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
5: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න. Excite battery ability gena warranty ek activate kara sama satyekama angal 55 LED TV ekak dina ganna
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0.768700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
5: ඔයත් පහලට වශී වෙන්න finishing මහලක් නම් color up තමයි
7: I don't know.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: වෙලාව හවස හතරයි විනාඩි හතලිස් හතරයි අපි ලෑස්තිකරගෙන තියෙන්නේ ලසන්ම ලස්සන සිින්දුවක් අහන්න. හැබැයි ඊට කලින් වට්සප් එක පැත්තට ඔළුව දාන්න ඕන මේ වෙලාවේ කවුද ඉන්නේ කියලා බලන්නනේ. සෑහෙන කට්ටිය කම්බු සෑහෙන කට්ටිය මැසේජ් කරලා තිනු. ඒ කට්ටිය මතක් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. අයි අපිටත් සිින්දුවක් ඕනේ. අපි මේ වෙලාවේ තරිඳුව රාජ්‍යයේ බේරුවල කට්ටිය ඔක්කොම මාව අහගෙන ඉන්නවා කියලා තිනෝ. බබා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. ඕගේ අනිවාර්යෙන් මම එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඔයා ඔබ ඕකේ බබා thank you හරිද. ඊට පස්සේ අසා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට මැසේජ් එකක් දාලා තිනවා. බෝකුන්දර 10 කණුව පාරේ මංගලී ෆැෂන් එකේ සෙට් එක අනිවාර්යෙන් ඔක්කොම එකතු කරගන්නම්. ඊට පස්සේ මේ වෙලාවේ අපිත් ඔයාව අහගෙන ඉන්නවා යාළු සෙට් එකම එකතු කරගන්න කියලා. කවුද මේ මැසේජ් එක දාලා තියෙන්නේ? ෆරීද, නීරෝ, චන්ද්‍රාණී, ඊට පස්සේ රොසෙට්, ඒ වගේම ශ්‍රීණී, ඒ වගේම ජීව්ස්, දීප්ති සෙට් එකම එකතු කරගන්න. අනිවාර්යෙන් ලෑස්ති කරගෙන තියෙන සින්දු වලට දෙන්නම්. ඒ වගේම තමයි කොහොමද අසා අපිත් මේ වෙලාවේ වාහගෙන ඉන්නවා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. පවුල හැමෝමයි ඊට පස්සේ මාවත් එකතු කරගන්න කියලා මට කුමුදු රුවන්වැල්ලෙන් තමයි මැසේජ් එක දාලා තින්නේ. thank you කුමුදු. ඔයාවත් ගොඩාක් ආදරෙන් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්න. ඒක මම මේ වාට කියන්න හදන්නේ ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න තියෙන හොඳම විදිහ ගැන. හරිද? ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න නම් ආයිති මුකුත් අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඔයාට කරන්න තියෙන්නේ Exide Automotive බැටරි එකක් අරගන්න එක විතරමයි. හරිද? එහෙම අරගත්තාම දැන් ඔයා දන්නවද ඔයාට chance එක තියෙන වංගල් 55 LED UHD Smart TV එකක් ඔය කරගන්න. වැඩේ පටන් ගත්තේ පෙබරවාරි මාසේ. අගෝස්තු මාසෙ වෙනකන් තියෙනවා හැම සතියකම වාසනාවන්ත ජයග්‍රාහකෙක් තෝරගෙන අඟල් 55 LED Smart TV එකක් ඔයාට ලබා දෙන්න. ඔන්න දැන් Exide Automotive බැටරි එකක් අරගත්තාම දැන් අවස්ථාව තියෙනවා. හරිද? තේන්සා දැන් ඔයාට ලොකු දේවල් කරන්න නැහැ කියලා මම කිව්වනේ නේ. මේ කාල සීමාව ඇතුළේ කියන්නේ පෙබරවාරි මාසෙ වැඩේ පටන් ගත්ත අගෝස්තු වෙනකන් ඔයාට පුළුවන් ඕනෑම genuine Exide Automotive බැටරි එකක් අරගත්තට පස්සේ ඔයාට හම්බ වෙනවනේ warranty එකක් නේද? එතකොට ඒක ඇක්ටිවේට් කරපු ගමන් ඔයාව නිකම්ම තරඟය සඳහා අවස්ථාව ලබා ගන්නවා. හරිද? ඔයාට ජයග්‍රහණය සඳහා අවස්ථාවක් හම්බ වෙනවා. ඊට පස්සේ දිනුම් මැදීමෙන් හැම සතියකම ඔයාට අඟල් 55 ස්මාර්ට් TV එකක් ඔයා කරගන්න අවස්ථාව තියෙනවා. මතක තියාගන්න ඕනේ බැටරි එක මිලදී ගන්නකොට ඔයා අනිවාර්යෙන් බලලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි එහෙම නැත්නම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි තමයි Exide Automotive බැටරි එක මිලදී ගන්න ඕනේ. හරිද? දැන් Exide බැටරි එක ගැන කතා කරද්දී විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් Exide කියන සන්නාමයටම වසර 100කට අධික විශ්වාසයක් තියෙනවා පාරිභෝගිකයන්ගෙන්. ගුණාත්මකභාවය ඊට පස්සේ පාරිභෝගික විශ්වාසය මත ගොඩනැගුණු බැටරි ශාස්ත්‍රයේ ප්‍රමුඛයා තමයි Exide කියලා කියන්නේ. ඒකව දන්නවන්නේ නේද? මොකද අපි සාමාන්‍යයෙන් ඒ කාලේ ඉඳලම අපිට හොඳට හුරු පුරුදු සන්නාමයක්, හොඳට හුරු පුරුදු නමක්. ඒ නිසා ලංකාවේ මේ වෙද්දි 95%ක්ම රාජ්‍ය සේවයේ බැටරි අවශ්‍යතාවයෙන් 95%ක්ම සපුරන්නේ Exide බැටරි එක. Exide බැටරි එක එන්නේ බ්‍රවුන්ස් හරහානේ. ඉතින් ඒ නිසා ඔයාලට එතකොට බ්‍රවුන්ස් පිළිබඳව වසර 150ක විශ්වාසය තියෙන නිසා බය නැතුව ආගේ ඕනම අවශ්‍යතාවයක් වෙනුවෙන් බැටරි අවශ්‍යතාවයක් වෙනුවෙන් ඔයා අනිවාර්යෙන් බැටරියක් ගන්නවා නම් Exide බැටරි එකක් තමයි ගන්න ඕනේ. එතකොට Exide Automotive බැටරි එකක් ගත්තට පස්සේ ඔයාලට දැන් ඔන්න ලක් එක චාර්ජ් කරගෙන අඟල් 55 LED Smart TV එකක් වාය කරගන්නත් ඔයාලට chance එක තියෙනවා. ඊට පස්සේ මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ CBC Finance එකත් එක්ක ජේෂ්ඨ පුරවැසියන්ට තමන් අමාරුවෙන් හම්බ කරගෙන ඉතුරු කරගත්ත සල්ලි ටික ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරලා CBC Finance එකේ 13%ක අති දැවැන්ත පොලි අනුපාතයක් හිමි කරගෙන තමන්ගේ ජීවිතයේ සදා සමයේ සතුටින් ගත කරන්න තියෙන හොඳම විදිහ තමයි මම ඔයාලට මතක් කරේ CBC Finance එක ගැන. දැන් සාමාන්‍යයෙන් CBC Finance කියලා කිව්වහම විශ්වාසය උපරිමයිනේ. මොකද මේක commercial බැංකුව හා සම්බන්ධ අනුබද්ධිත සමාගමක් නිසා ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාගේ සල්ලි ටික බය නැතුව ස්ථාවර තැන්පතුවක දාන්න පුළුවන් CBC Finance එකේ. දැන් ගොඩාක් වෙලාවට වයසට යනකොට හැමෝටම තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොහොමද තරුණ කාලේ ජීවත් වුණා වගේ සතුටින් ලස්සනට ජීවත් වෙන්නේ. හරිද? නිදහසේ ජීවත් වෙන්නේ. අපිට ඒ කාලෙවිදි වැඩක් කරගන්න බෑනේ නේද? එතකොට අපිට හැබැයි හොඳ ආදායමක් තියෙන්න ඕනේ. ওই ප්‍රශ්න ටිකට මුහුණ දෙන්න වෙනවා කියලා ඔයා දන්නවනේ නේද? අන්න ඒ වෙනුවෙන් ගන්න තියෙන හොඳම තීරණේ තමයි CBC Finance එකේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. මාස 37ක ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරාට පස්සේ ඔයාලට 13ක පොලියක් හම්බ වෙනවා. ඊට පස්සේ විශේෂම දේ තමයි ඔයාට බැංකු ගාණි රස්තිය ආදු වෙලා මේ කටයුතු වලට එහෙම හේදුවල කරලා එහෙම මහන්සි වෙන්න ඕනේ නැහැ. 076 800 700 නම්බර් එකට කතා කරාට පස්සේ ඔයාට පුළුවන් ඒගොල්ලෝ ගෙදරටම ඇවිල්ලා ඔයාට අවශ්‍ය කරන සියලුම දේවල් කරලා දෙනවා. ඉතින් ඒ නිසා ගෙදර ඉඳලම මේ වැඩේ කරගන්න ඔයාට පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි ටික ආයෝජනය කරන්න තියෙන හොඳම තැන තමයි CVC Finance එකේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන එක. ඒ ගැනත් මතක් කරලා අපි ලස්සන සින්දුවකට යන්න හදන්නේ. හවස වහට කලින් ඔයාට අක්ගාලා මැසේජ් එකක් දාන්න මම මේ පැයදී මතක් කරන්නම්.

0: FM 95.8 Net FM Divaina Pura
1: හවස 4:53 මම ඔයාලට මතක් කරන්න හදන්නේ ජාතීය මහා ධන සම්පත ධන නිධානයේ ඔබේ ජීවිතයේ සීනේ යථාර්ථයක් බවට පත් කරන ලොතරැය්‍ය දැන් ඔන්න තව තවත් වැඩි වැඩියෙන් ඔයාලට වාසනාව අරගෙන එන්න Sunday bonus අවස්ථාව අරගෙන ඇවිල්ලා තිනවා කියලා මම ඔයාලට මතක් කරා. ඉතින් එන්සා ඔන්න හැම ඉරිදාවකම ඔයාලට දැන් රුපියල් 10,000 මුදල් තෑගයක් හිමි කරගන්නත් පුළුවන්. සුපුරුදු තෑගි මුදල් වලට අමතරව හරිද ඔයාලට කරන්න තියෙන ඉලක්කම් හතරකින් සමන්විත අංකය පිළිවෙලින් ගලපා ගන්න එක විතරමයි. ඉතින් ඒතකොට දැන් විශේෂයෙන් මතක් කරන්න ඕන 2026 අවුරුද්ද පටන් ගන්න තම ධන නිධානයේ ගත්ත අයට නම් හරිම වාසනාවන්ත අවුරුද්දක් මේක. මොකද පහුගිය මාස 4 කාල සීමාව තුළ රුපියල් 20 ලක්ෂයේ ප්‍රථම තයාගලාභීන් 18 දෙනෙක් බිහි කරන්න ධන නිධානයේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි අලුතෙන් මහ දුන්වා දීපු Sunday bonus වාසනාවන්ත ජයග්‍රාහකයන් මේ වෙනකොට 581 දෙනෙක් බිහි කරන්නත් ධන නිධානයේ ලොතරැයියට හැකියාව ලැබුණා. ඉතින් එන්සා තව තවත් බලබල ඉන්න එපා. දකින දකින තන බලන බලන තන ධන නිධානයේ ලොතරැයිය වැඩි වැඩියෙන් මිලදී අරගන්න. මේ මාසේදී වඩත් කෝටිපති එක් 20 ලක්ෂපතියෙක් වෙන ගමන්ම සුපුරුදු තෑගි වලට අමතරව සෑම ඉරිදා දිනයකම Sunday bonus වාසනාවන්ත ජයග්‍රහකයෙක් වෙන්නත් ඔයාලට හැකියාව තියෙනවා. මේ මතක් කිරීම ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. මෙහෙම්මම අපි යනවා අලුත් පැයකට. ඊළඟ පැයදී හම්බෙමු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: සින්ඩරෙල්ලා වගේ මන්නම් ඉන්නේ මාව බේර ගන්න කවුරුත් වෙනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
3: හවස 4 විනාඩි 56යි දැන්.
2: ඇසීම අඩුද චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10.
4: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: නොවිනස් අධිවේගයක් සුපිරිම සමවියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙන සාත්විඳින්න SLT මොබිටෙල් ෆයිබර් කොන්දේසි අදාළ වේ.
8: හිතුවද මේක ප්ලේන් එක කියලා සැප ගන්න? මේව තමයි කන්න තියෙන්නේ. කනවනම් කපන් නැත්නම් පැනපන් මුහුදට.
9: මිනිස් ජාවාරම් කරුවන්ගේ බොරු වලට රැවටි ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව ඇතුල්ීමේ අදහසින් බෝට්ටුවට නැග්ගොත් ඔබටත් අහන්න වෙන්නේ මේ වගේ කතා. ඔබට ඔස්ට්‍රේලියාවට යන්න වෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔබට සිදුවන්නේ මහා මුහුදේ මරණය හා අවමානය සමග පොරබදන්න. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
10: අක්මා විතල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
11: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ළඟම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අතම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.
12: Hello. මට අහන්න ගොඩක් දේවල් තිබුණත් එයාට කියන්න මොකුත්ම තිබිලා නැහැ.

0: ఎస్టెల్ జియాను రోమాంటిక మతక స్మరణయ.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
2: Hey yo, yana yana hama tana anytime fit when a flavor dela kiri padamak. Well I ne gana danuwa. Wasakala kiri fun එක piri ela kiri kiri.
3: සුබ සන්ධ්‍යාවක්. හවස 5යි දැන්.

0: වටතොට ඔබ වෙතගෙන එන්නේ
1: මෙඩෝලි සෑම මොහොතක්ම රසවත් කරයි.
0: මේ පැයි රටතොට පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම.
2: අයිබෝන් මේ පැයි රටතොට සමගින් මම අසංක. චීනයේ පැවැත් වූ 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා තරගාවලියේ මල්ලව පොර කබඩි දුරපැනීම යන ඉසව්වලින් පදක්කම් දිනාගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උසස්වීම් ලබා දී තිබෙනවා. ඒ ගුවන් හමුදාපති ආ මාෂල් බන්දු එදිරිසිංහගේ ප්‍රධානත්වයෙන් ගුවන් හමුදා මුලස්ථානයේදී පැවති උත්සවයකදී මෙම සුවිශේෂී දක්ෂතාවයන් අගයමින් ඔවුන් ගුවන් බට හා නායක ගුවන් බට තනතුරේ සිට කෝප්‍රල් තනතුර දක්වා උසස් කිරීම සිදු කෙරුණු අතර විශේෂ මුදල් ත්‍යාගද පිරිනමා තිබෙනවා. Net News ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
0: Net News මේ පැය රටතොට.

0: Hatara Aten, Sindu Ehenä, Net FM, Hatara Wate.
1: සුබසන්දාවක් හවස පහයි විනාඩි හතයි වෙලාව අපි හතර වටේ අහගෙන ඉන්න ගමන් සිංදු අහන දෙවනි පැයට තමයි ඇවිල්ලා තියෙන්නේ. තියෙන්සා සිංදුවක් අහගෙන ඉන්න ගමන් මේ පැතර ඇවිල්ලා මට මැසේජ් කරපු අලුත් සෙට් එක මතක් කරලම අපි අලුත් පැය වැඩික පටන් ගත්තනම් හොඳයි කියලා මට හිතුණා. හයි කොහොමද සා? සුබසන්දාවක් වේවා. ඔන්න හදත් බම්බල පිටියේ කඩවත බස් එකේ යන ගමන් ඔයාව අහගෙන ඉන්නවා. ලස්සන සිංදුවකට හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. කවුද මේ? කල්යාණි. හරිද? විශේෂයෙන් මතක් කරන්න කියලා තියෙනවා බස් එකේ ඩ්‍රයිවර්යි ගෝලයා අපේ කන්ඩක්ටර් මල්ලිවයි ගොඩාක් ආදරෙන් මතක් කරන්න කියලා තියෙනවා. අනේ පොඩි කොල්ලෝ දෙන්නෙක් ඉන්නේ කියලා තියෙනවා. ඕකේ කොල්ලෝ දෙන්නවම එකතු කරගන්නම් බස් එකේ මේ වෙලාවේ මාව සදිරම අහගෙන යන සෙට් එකවත් ගොඩාක් ආදරෙන් මතක් කරන්නම්. ඒ වගේම අපිත් අහගෙන ඉන්න අයියෝව මටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා චානු මැසේජ් කරලා තියෙනවා. ඒ වගේම අකුරැස්සෙන් යෂෝ මං ඔයාවත් එකතු කරගන්නම් හසා අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. අපි ඇහැලියගොඩ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක බොස් චමින්ද ඇතුළු සුදු බබා ඊට පස්සේ සනත් ඊට පස්සේ රසින්දු වර්ක්ෂොප් එකට බයික් හදාගෙන ආපු සෙට් එකවයි ඔක්කොම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා තියෙනවා. හා අනිවාර්යෙන්ම එකතු කරගන්න. ඊට පස්සේ මාවත් එකතු කරගන්න කියලා මට මැසේජ් එකක් දාලා තියෙනවා. අපේ අම්මගේ කමෙන්ට් එකේ උදේ ඉඳලා හවස වෙනකන් net තමයි අහන්නේ. ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා දෙනවා. මං හිතන්නේ සචිනිනේ. මං ආවත් එකතු කරගන්නම්. තැන්කියු සචිනි. ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට ආව ගොඩාක් ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ රයිට් මේ වෙලාවේ මාව තව ලස්සන ගෑන් ළමෙක් අහගෙන ඉන්නවා. තිලිනි හයි කොහොමද? මං ආවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්නම් ඊළඟට ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. ඔයා මාව අහගෙන ඉන්න ඕනේ. හරි. ඊට පස්සේ හයි කොහොමද සා? අපිටත් ලස්සන සින්දුවක් දෙන්න කියලා මට චතුර මැසේජ් කරලා තිනෝ. චතුර මං ඔයාවත් ගොඩක් ආදරෙන් මතක් කරන්න. හරිද? ඒ අහගෙන ඉන්න ගමන් මේ වෙලාවේ මම මේ ඔයාලට මතක් කරන්න හදන්නේ මාව අහගෙන ඉන්න ඔයාලට ලක් එක චාර්ජ් කරගන්න තියෙන හොඳම විදිහ ගැන තමයි මම මේ කියන්න හදන්නේ. හරිද? ඔයාලට කරන්න තියෙන්නේ Exide Automotive බැටරි එකක් අරගන්න එක විතරයි. ඔයාගේ ලක් එක නිකම්ම චාර්ජ් වෙනවා. මොකද පෙබ්‍රවාරි මාසේ ඉඳලා අගෝස්තු මාසේ පළවෙනිදා වෙනකන් දැන් ඔයාට Exide Automotive බැටරි එකක් අරගත්තාම අඟල් 55 LED UHD Smart TV එකක් වාය කරගන්න පුළුවන් සති 24ක් පුරාවට. දවන්ත ජයග්‍රහකින් 24 දිනක් වාසනාවන්ත ජයග්‍රහකින් 24 දිනක් තෝරගන්න ඔන්න සතියකට එක්කෙනා බැගින් තෝරගන්න සූදානම් වෙලා ඉන්නවා. අට කරන්න තියෙන්නේ නියම ජෙනුයින් Exide Automotive බැටරි එකක් මිලදී ගන්න. විශේෂයෙන් මතක තියාගන්න බලේලා තලවි නියෝජිතයෙක්ගෙන් හරි එහෙමත් නැත්නම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි තමයි යෝවා මිලදී ගන්න ඕන. එතකොට දැන් ඔයා දන්නවා ලංකාවේ පළවෙනි වතාවට ඊවොරන්ටි එකක් හඳුන්වා දුන්නේ Exide බැටරිය එකෙන් නේද? දේතොර ඔයාගේ බැටරිය එකට ඊවොරන්ටි එකක් දැන් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් හරි එහෙම නැත්නම් බලේලා තල්වි නියෝජිතයකින් හරි ඔයා බැටරිය එක මිලදී ගත්තාම ඔයාට ඊවොරන්ටි එකක් හම්බෙනවනේ. මේ ඊවොරන්ටි එක ඇක්ටිවේට් කරගත්ත ගමන්ම ඔයාට දිනුම් වැඩිම සඳහා අවස්ථාවක් නිකම්ම හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඔයාට මහන්සි වෙන්න දෙයක් නැහැ. ඔයාගේ වාහනේට අලුතෙන් බැටරි එකක් දාන්න හිතාගෙන ඉන්නවනම් බැටරි එක චේන්ජ් කරන්න හිතාගෙන ඉන්නවනම් ඔයා අනිවාර්යයෙන්ම Exide Automotive බැටරිය එකට යන්න අමතක කරන්න එපා. මේක තමයි ඔයාගේ ලක් එක චාර්ජ් කරගන්න තියෙන හොඳම අවස්ථාව. හරිද? Exide බැටරිය කියලා කියන්නේ දා ඉඳලා අද වෙනකම්ම ලංකාවේ අංක එකේ බැටරි සන්නාමයනේ නේද? විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේක හැමදාමම අංක එකේ තියෙන ලොකුම හේතුව තමයි දිවයින පුරා විහිදුණු චාලයක් තියෙනවා. ඒ කියන්නේ Exide සතුව අලවි නියෝජිතයන් 800කට අධික ප්‍රමාණයක් ඉන්න නිසා දිවයින පුරාම ඉන්න පාරිභෝගිකයන්ට හොඳ සේවාවක් ලබා දෙන්න මේගොල්ලන්ට ඒ කාලේ ඉඳලා අද වෙනකම් අවස්ථාව හම්බ වෙලා තියෙනවා. අනිත් එක තමයි දැන් ඔයාට දැන් මේ දවස්වල අපි නිරන්තරයෙන් මතක් කරන එකක් තමයි බැට් මොබයිල් සේවාව. ඒ කියන්නේ ඔයාගේ වාහනේ බැටරි එක මොන හරි ප්‍රශ්නයක් ඇති වුණොත් එහෙම දැන් ලංකාව පුරාම විහිදී ඉන්න අපේ බැට් මොබයිල් සේවාව හරහා ඔයාට අවශ්‍ය සේවය ලබා ගන්න අවස්ථාව තියෙනවා. මොකද බැට් මොබයිල් රථ 50කට අධික සංඛ්‍යාවක් ලංකාව පුරාම ස්ථාපිත කරලා තියෙනවා. ඔයාට කරන්න තියෙන්නේ 011 714 714 කතා කරන්න විතරයි. මොනවාම හරි තැනකදී ඔයාගේ බැටරි එකේ වාහනේ ප්‍රශ්නයක් ආවොත් ඔයාලට අග්ගල කතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් අර මං කිව්වා වගේ ඩිජිටල් හරිද ඉවරන්ටි එකක් තියෙන නිසා දැන් අර ඉස්සර වගේ වොරන්ටි කාඩ් නැති වෙන දාපු තැන මතක නැති ප්‍රශ්න වලට ඔයාට මුහුණ දෙන්න දෙයක් නැහැ. දැන් ඉවරන්ටි එක Exide බැටරි එක හරහා ඔයාට හම්බ වෙන නිසා අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ ඔයාගේ වාහනේට බැටරි එකක් රිප්ලේස් කරනවා නම් අනිවාර්යෙන් ඔයාට තියෙන හොඳම තේරීම තමයි Exide බැටරි එක කියලා කියන්නේ. Exide බැටරි එකක් අරගෙන එහෙනම් ඉතින් ඔයාලා ලක් එක චාර්ජ් කරගන්න මතක් කරන්න එපා. හරිද? සාමාන්‍යයෙන් ගයක් හදනවා නම් ගෙදර වහලගෙන එකපාරක් නෙමෙයි දහපාරක් හිතන්න ඕනේ රත්තරනේ. මොකද ගයක් හදනවා කියලා කියන්නේ ඔයා ජීවිතේ එකම එක පාරක් ගන්න විශාලතම ආයෝජනයක් නේ නේද? ඉතින් ඒ නිසා දැන් අපි සාමාන්‍යයෙන් පුරුදු වෙලා ඉන්න දෙයක් තමයි වැඩිපුරම අපි ගෙයි ඇතුළ ලස්සන පිළිබඳව හිතනවා. හරිද? හැබැයි වුණාට අපිට සමහර වෙලාවට ඒ නිසාම දැන් අපි වැඩිපුරම අවධානය යොමු කරනවා බිත්තිය, ටයිල්, ගෘහ භාණ්ඩ වගේ දේවල් වලට. හැබැයි අපිට මිස් වෙන දෙයක් තමයි ගෙදර වහල කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ගෙදර ලස්සන වැඩිපුරම පේන්න නම් ගෙදර වහලේ මාර ලස්සන වෙන්න ඕනේ, මාර නීට් වෙන්න ඕනේ, හොඳ ෆිනිෂින් එකක් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ඔයා නිකමට හිතන්න, ඔයා පාරේ ඇවිදගෙන එනකොට ඔයාගේ ගේ ඈතට පේනවනේ නේ, ඔයාගේ ඇහැ මුලින්ම යන්නේ මොකද්ද? වහලට. අපිට මුලින්ම පේන්නේ මොකද්ද? වහල. එතකොට ඔයාගේ වහල කළු පාට වෙලා, හරිද? ඊට පස්සේ අවර්ණ වෙලා, ඊට පස්සේ ඔයාගේ අවපැහැගෙනවිච්ච වහලක් එහෙම තියෙනවා නම් ඔයාගේ ගේ ඇතුළ කොච්චර ලස්සන වුණත්, ඔයාගේ කොච්චර හොඳට හදලා තිබ්බත් කිසිම වැඩක් නැහැ. දකින්න කෙනෙක්ටත් ප්‍රසන්න හැඟීමක් ඇති වෙන්නේ නැහැ ඔයාගේ ගේ ගැන නේද? අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ. හරිද? ලස්සනට වහල ගහලා, පළ දෙකට තුනට වහල ගහලා, ඊට පස්සේ ඔයාගේ හිතේ තියෙන විදිහට ගේ ලස්සනට තියාගන්න ඕනේ නම් ඔයා අනිවාර්යෙන් කලර් ඔෆ් රූෆින් ෂීට් එකක් දාන්න ඕනේ. මොකද ගෙදරට ගැලපෙන පාටින් ඔයාට තෝරගන්න පුළුවන් හැකියාව තියෙනවා කලර් ඔෆ් රූෆින් ෂීට් එක. දැන් විශේෂයෙන් කියන්න ඕනේ, දැන් සමහර කට්ටිය මේ තියාගෙන ඉන්න නරක පුරුද්දක් තමයි

හරිද? ඊට පස්සේ ආලේප කරලා තියෙන තින්තකේ පොතු ගැලවෙන්න පුළුවන්. හරිද? සමහර වෙලාවට එහෙම වුණාට පස්සේ ටික කාලයක් ගියාම අර මං කිව්වා වගේ ෂීට් එක කළු පාට වෙලා යනවා. නේද? අන්න ඒ නිසා ඊට පස්සේ ඔයාලට මොකද වෙන්නේ? මාස දෙකෙන් තුනෙන් ආයෙත් පේන්ට් කරන්න වෙනවා. හොම හොම ජීවිත කාලෙම පේන්ට් කරන්න සෑහෙන ලොකු ගාණක් ඔයාලට වියදම් කරන්න වෙනවා. අන්න ඒ නිසා තමයි මං ඔයාලට කියන්නේ, ඔයා එකපාරම කලර් අප් රූපින් ෂීට් එකක් දැම්මා නම් ආයි ඔයාලට ජීවිත කාලෙටම කිසිම වෙනසක් කරන්න ඕන වෙන්නේ නැහැ. අවුරුදු පහක් යනකම් අර මතුපිට තින්තාලේපනේට වගකීමක් හම්බ වෙන නිසා ඔයාලට බය වෙන්න දෙයක්වත් නැහැ. අවුරුදු පහක් හයක් ගිහිල්ලා මොනවාම හරි ප්‍රශ්නයක් ආවොත්, පේන්ට් එක ගියොත් ඊට පස්සේ අවර්ණ වුණොත්, මොනවාම හරි ගැටලුවක් නිකන් හරි ආවොත් ඔයාට ආයි රීප්ලේන්ට් එකකට යන්න පුළුවන්. එතකොට යාලා ආයෙත් ඔයාට ඒ වගකීම මේ විදිහටම දෙනවා අවුරුදු පහකට. හරිද? අනිත් එක තමයි දැන් මේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක එන්නේ සෑහෙන ලොකු ප්‍රොසෙස් එකකින්නේ. දින 90ක් විතර යනවා මේක සාර්ථකව නිෂ්පාදනය කරලා ඔයාගේ අතට එන්න. හරිද? ප්‍රොටෙක්ටිව් අන්ඩර්ලේයර් එකක්, ඊට පස්සේ ප්‍රීමියම් කෝටින් එකක්, ඒ වගේම තමයි කාලුගුණේට දේශගුණේට ලංකාවේ වරොත්තු දෙන විදිහට ටොප් කෝටින් එකකුත් යූස් කරලා තමයි දවස් 90ක විතර ප්‍රසීඩියකින් තමයි ඔයාගේ අතට මේ කලර් ඔෆ් රූෆින් ෂීට් එක එන්නේ. එනිසා ඉතින් වගකීම, විශ්වාසය, කල්පැවැත්ම, ඊට පස්සේ නිමාව පිළිබඳව ආයිතින් කතා කරන්න දෙයක් නැහැ. අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ විශ්වාසයෙන් අරගන්න කලර් ඔෆ් රූෆින් ෂීට් එක කියලා. හරිද? 0148 748 738 කියන නම්බර් එකට කතා කරලා ඔයාලට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ලස්සන නිමාවකට නම් අනිවාර්යෙන් ඔයාගේ වහලට පාවිච්චි කරන්න ඕන කලර් ඔෆ් රූෆින් ෂීට් එකම තමයි. අපි ලස්සන නාන්ස්ටොප් එකක් එක්ක 4 වටේ දෙවනි පැය වැඩ පටන් ගන්නවා. හවස 5:00 විනාඩි 15යි දැන්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel 5 within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
2: සුබසන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 20යි දැන්.
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්.
4: තාත්ති, ඉස්කෝලේ ඩ්‍රාමා එකේ රපුන්සල් මම.
5: ෂා, එහෙනම් දිග කොණ්ඩෙකුත් ඕනේ වෙයි.
4: තාත්ති, කුමාරයා කොණ්ඩෙ දිගේ උඩට නගිනකොට රපුන්සල්ට ගොඩක් රි දෙන්න ඇතිනේ.
5: ඉතින් දුව, එයාවේ රපුන්සල් බේරගන්නනේ.
4: මන් රපුන්සල් දුනාන කොණ්ඩෙ කපලා ජනේල ගැට ගහලා ඒක දිගේ බිමට වහිනා. පේර ගන්න කවුරුත් එනකම් බලන් ඉන්නේ නැහැ.
6: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. කමර්ෂල් ක්‍රෙඩිට්.
1: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel 5 within then unlimited package රසක්. 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel 5 කොන්දේසි අදාළ වේ.
7: මෙල්ටෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
8: චුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා LB ෆයිනෑන්ස් වෙතින් රුපියල් මිලියනයක් දක්වා ව්‍යාපාරික ණය අනුමැතිය තවසින් LB සංමිත අමතන්න 0112200.
9: Hey yo, yama ena hama tana anytime fit when a flavor delakiri padamak. Well I ne gana denuwale wasakala kiri fun ekak piri elakiri kiri.
10: Dan hamoma ganne hamoma danna KD Rice Leader 125 petrol bike. EFI taakshane nisa petrol suwandata duwanawa. Rupiya lakshayaka discount ekak. Helmet jacket free. KD Rice Leader 125 bike. KD Rice Motor Company Private Limited wetinma pamanai. 077 406 43 97.
11: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%. CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768 800 700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Fitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
12: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංකම BYD ප්‍රදර්ශනාකාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112 125 125 මතන්න. BYD කරුසරු සේවයට පැස සීමක් ජීවිතයට සැනසීමක් කොන්දේසි සහිතයි.

0: පිටින් හවුල අහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: හතර වටේ
3: හතර වටේ
2: ඔබ වෙත ගෙනෙන්නේ
4: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තන නිධානයේ වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
5: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite battery activity කියන warranty එක activate කර සෑම සතියකම අගල් 55 LED TV එකක් දිනා ගන්න.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩි කර ගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 113ක්. CBC Finance අදම අමතන්න 0676800700. මහ බැංකුව විසින් බලපත්‍රල commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: ඔයත් පහලට වශී වෙන්න. finishing වහලක් නම් color up තමයි.
7: Come on.

0: හතර අතෙන් සිංදු ඇහෙන නැතෆම් හතර වටේ.
1: Right, වෙලාව හවස 5:28 අපි මේ වෙලාවේ WhatsApp එක පැත්තට ගියොත් පොඩ්ඩක් මාතක ඉන්නේ කවුද කියලා බලන්න පුළුවන් නේ. අපි අඳ WhatsApp එකට. හරි. බොරලන්ද පැත්තට ගියාම මේ වෙලාවේ නලින් සුජීව පවුල හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් අහමු කියලා දිනවා. ඊට පස්සේ මට මැසේජ් එකක් දාලා තිනවා ප්‍රියන්ත සමරවීර මම ආවත් එකතු කරගන්නම් අසා මේ වෙලාවේ අපි තව වහගෙන ඉන්නවා. මට මැසේජ් එක දාලා තියෙන ෂානි මම ඔයාවත් එකතු කරගන්නම්. තැන්කියු ෂානි. ඒ වගේම හසයි අපිටත් ලස්සන සින්දුවක් දෙන්නකෝ. අපිත් මේ වෙලාවේ සද්දෙටම ඔයාව තමයි අහගෙන ඉන්නේ කියලා මට තමාෂි මැසේජ් කරලා තිනවා. තැන්කියු තමාෂි. මම ආවත් එකතු කරගන්නම් ලෑස්ති කරගෙන තියෙන සින්දුවට. තමාශිවත් එකතු කරගෙන සින්දුවට යන්න හදනකොට තමයි මට මේ මතක් වුණේ වාට කියන්නේ CBC ෆයිනෑන්ස් එක ගැන. හරිද? ජේෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් හොඳම ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන්න තියෙන ලංකාවේ විශ්වාසවන්ත මූල්‍ය සමාගම තමයි CBC ෆයිනෑන්ස් කියලා කියන්නේ. ඇයි මං ඔයාලට එහෙම කියන්නේ? CBC ෆයිනෑන්ස් එක කියලා කියන්නේ කමර්ෂල් බැංකුව අනුබද්ධිත සමාගමක් නිසා. ඔයාට බය වෙන්න කිසිම දෙයක් නැහැ. ඔයාගේ සල්ලි ටික පරිස්සමට ස්ථාවර තැන්පතුවකට දාන්න පුළුවන්. අනිත් එක තමයි දැන් ජේෂ්ඨ පුරවැසියන් ඉදිරිය ගත්තාම අවාගෙන ඉන්න ඔබ සාමාන්‍යයෙන් ජීවිතයේ තරුණ කාලේ සෑහෙන්න මහන්සි වෙලා වැඩ කරපු අය නේද? මහන්සි වෙලා අමාරුවෙන් සල්ලි හම්බ කරගෙන තමන්ගේ දරුවන්ට කන්න බොන්න ඉගෙන ගන්න මේ හැම දෙයකටම වියදම් කළා. ඊට පස්සේ දැන් ඔයා බලාපොරොත්තු වෙනවා ඔයාගේ ජීවිතයේ සැඳෑ සමය කාටවත් බරක් වෙන්නේ නැතුව හරිම නිදහසේ ජීවත් වෙන්න නේද? අතර සල්ලි ටිකක් වැඩිපුර අරගෙන තමන්ට අවශ්‍ය කරන දේවල් තමන්ගේම සල්ලි වලින් අරගෙන ඊට පස්සේ තමන්ගේ දරුවන්ට මුණුබුරන්ට තව මොනවා හරි දේවල් කරන්න ඕන නම් ඒ දේවල් ටිකත් කරලා හරිම සතුටින් සැහැල්ලුවෙන් තමන්ගේ ජීවිතේ සඳහා සමය ගත කරන්න ඕවා බලාපොරොත්තු වෙමින් ඉන්නවා කියලා මම දන්නවා. හරිද? අන්න ඒ නිසාම තමයි මම ඔයාලට කියන්නේ CBC ෆයිනෑන්ස් එකත් එකතු වෙලා ඔයා හම්බ කරගෙන ඉතුරු කරගන්න මුදල් ටික සාවර තැන්පතුවකට දැම්මොත් එහෙම ඔයාට 13%ක අති දැවැන්ත පොලියක් හම්බ වෙනවා මාසෙට. හරිද? ඉතින් ඒ නිසා මේක තමයි ඔයාගේ මේ වෙලාවේ ඔයාට ඔයාගේ සල්ලි ටික ආයෝජනය කරන්න මුදල් ටික ආයෝජනය කරන්න ඒ වෙනුවෙන් ගන්න තියෙන හොඳම තීරණය තමයි CBC ෆයිනෑන්ස් එකේ ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරනවා කියන එක. මං කියන්නේ මේක වැඩිහිටි කෙනෙක් වෙන්න ඕනේ නෑ. සාමාන්‍ය රස්සාවක් කරනවා නම් ඕනම කෙනෙක් ස්ථාවර තැන්පතුවකට යනවා නම් ඒක සෑහෙන්න හොඳයි. මොකද තමන්ගේ සල්ලි වලින් කොටසක් ඉතුරු කරගෙන ඒ සල්ලි ආයෝජනය කරලා තව හොඳ පොලියකුත් අරගෙන ඊට පස්සේ එතනින් එහාට ඒ සල්ලි වලින් තව දේවල් කරගන්න ඔයාලට හැකියාව තියෙනවා නේද? අනේ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයාලට පුළුවන් 076.8 700 නම්බරයකට කතා කරාම CBC ෆයිනෑන්ස් එකෙන් ගෙදරටම ඇවිල්ලා ඔයා ඉන්න තැනටම ඇවිල්ලා මේ සඳහා අවශ්‍ය කරන ස්ථාවර තැන්පතුවක් ආරම්භ කරන ෆික්ස් ඩිපොසිට් එකකට අවශ්‍ය කරන හැමදේම ඒගොල්ලෝ සූදානම් කරලා දෙනවා. ඔයාට මහන්සි වෙන්න කිසිමම දෙයක් නැහැ. අනේ නිසා තමයි හරිම ලේසියෙන් ඔයාට ස්ථාවර තැන්පතුවකට ගිහිල්ලා ඔයාගේ ජීවිතයේ සැඳෑ සමය ඔයාගේ අනාගතේ හරිම සතුටින් ගත කරන්න පාර කපා ගන්න පුළුවන් CBC ෆයිනෑන්ස් එකෙන්. රයිට්. ඊට පස්සේ මම ඔයාලට මතක් කරන්න හදන්නේ සාමාන්‍යයෙන් ඔයාගේ ජීවිතේ වාසනාව කියන එක උරගාල බලන්න ඕනනේ නේද? වාසනාව හොයාගෙන ඉන්නේ නැහැ. අපි පොඩ්ඩක් ට්‍රයි කරන්න ඕනේ වාසනාව හොයාගන්නනේ. අන්න ඒ නිසා තමයි මම ඔයාලට කියන්නේ ඔයාට දැන් අවස්ථාව තියෙනවා ධන නිධානයේ ලොතරැය. දකින දකින තැන බලන බලන තැන හැම ටිකට් කවුන්ටරේ එකම ධන නිධානයේ ලොතරැය තියෙනවා. ඔයාට තියෙන්නේ ධන නිධානයේ ලොතරැය ගන්න. ඒකට හේතුව තමයි දැන් ධන නිධානයේ ලොතරැයෙන් 2026 අවුරුද්දේ පළවෙනි මාස 4 වෙද්දී. හරිද? රුපියල් ලක්ෂ 20 ප්‍රථම ත්‍යාගලාභින් 18 දෙනෙක් බිහි කරා. ඊට පස්සේ මේ වෙනදා හම්බ වෙන ත්‍යාගිවලට අමතරව මම ඔයාලට මතක් කරානේ Sunday bonus සලුත්ම ත්‍යාගය ඔයාලට ලබා දෙන්න. දැන් ඔන්න ජාතික මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැය සූදානම් වෙලා ඉන්නවා. හැම ඉරිදා අවසකම හරිද රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න ඔයාලට අවස්ථාව තිනෝ කරන්න තියෙන්නේ ඉලක්කම් 4කින් සමන්විත අංක පිළිවෙලින් ගලපාගෙන ඔයාලට වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න අවස්ථාව තිනෝ. ඉතින් එන්ස මේ chance එක miss කරගන්න එපා. දකින දකින තැන බලන බලන තැන හැම තැනම තියෙන ධන නිධානයේ ලොතරැය වැඩි වැඩියෙන් මිලදී අරගෙන වැඩි වැඩියෙන් වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්න කියලා ඔයාලට මතක් කරන්නේ ජීවිතයේ සීනේට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. ඒ ගැනත් මතක් කරලා අපි සින්දුවකට යන්න හදන්නේ. හවස 5:32

0: Hatera Atin Sindu Ehina Net FM Hatera Wade.
1: Right, වෙලාව හවස 5යි විනාඩි 38යි අපි WhatsApp එක පැත්තට යන්න හදන්නේ මේ වෙලාවේ හතර වටේ අහගෙන ඉන්න ගමන් සෙට් එකක් ඉන්නවා මාව අහගෙන මම වරකගොඩ මට මාමල ගොඩාක් ඉන්නවා චමි මාමා සඳුරන් මාමා සමන්ත මාමා වසන්ත මාමා ලොකු මාමා බදුල්ලේ ආච්චි සීයා ඊට පස්සේ කොම එකද කරෙක්ෂන් සින්දුවක් ආවම කියලා දිනවා සචිනී ඊට පස්සේ අම්මි නදීවයි ඊට පස්සේ මල්ලි සෙනුවයි ඔක්කොම එකතු කරගන්න කියලා දිනවා අනිවාර්යෙන් එකතු කරගන්න ඊට පස්සේ හායි කොහොමද සා අපිටත් සින්දුවක් දෙන්න චන්ද්‍රාවයි ඊට පස්සේ මණිකක්ක කාන්තිරංගී දුව තමාෂාවත් එකතු කරගන්න කියලා හංවැල්ලෙන් ජයන්ති මැසේජ් කරලා තිනවා thank you ඒ වගේම කවිෂ හේෂාන් මම ඔයාවත් ගොඩාක් ආදරෙන් ලෑස්ති කරගෙන තින මේ සින්දුවට මේ එකතු කරගන්නම් හවස 6ට කලින් මැසේජ් එකක් දාන්න මම මතක් කරන්නම් ලං

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: සුබසන්ධ්‍යාවක්. හවස 5 විනාඩි 43 දැන්.
3: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබත් අද මෙවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
4: සෑම මොහොතක්ම රසවත් කරයි.
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
4: ඉතින් ෆෙම්ස් ඇයෙක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අද නම තන්න 0768700700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
7: Excite ගන්න, ලක්කක චාර්ජ් කරගන්න. Excite බැටරියක් මිලදීගෙන වොරන්ටි එක ඇක්ටිවේට් කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
8: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අඩුම මිලටත් වඩා අඩුවෙන් සුදු කැකුළු කිලෝව රුපියල් 199යි, සුදු සීනි කිලෝව රුපියල් 209යි, මුංගිට කිලෝව රුපියල් 875යි, රතු පරිප්පු කිලෝව රුපියල් 279යි, ලොකු ලූණු කිලෝව රුපියල් 149යි, රතු ලූණු කිලෝව රුපියල් 320යි, අර්ථාපල් කිලෝව රුපියල් 259යි. ලංකා සතුස ජාතියේ මිල තීරක.
9: ඇසීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777-76-76-10.
10: ඉගෙනුමට හොඳ මාතෘවැල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩ පොත් ඇතුළු නවතම ප්‍රකාශන. ළඟම පොත්තලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0772-13-36-36.
6: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance. අද නම තන්න 0768700700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ Pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
11: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට්. වර්ණකාරකත් නැ, රසකාරකත් නැ.
12: ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය බිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
13: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමේ. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමේ නැති කළම දාන්න පුළුවන්.
14: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
13: මාරයිනේ.
14: BYD වාහනයක් දැන් රාජ්‍ය සේවක ඔබටත් මාසයකට රුපියල් 68,587ක වාරිකයක් සමග විශේෂ මිලකට සැනසිල්ලේ ගමන යන්න. ලංගම BYD ප්‍රදර්ශනාගාරයට පිවිස රාජ්‍ය සේවක ඔබේ BYD වාහනය අදම වෙන් කරවා ගන්න. වැඩි විස්තර සඳහා 0112-125-125 මතන්න. BYD කරුසරු සේවයට පැසසීමක් ජීවිතයට සැනසීමක්. කොන්දේසි සහිතයි.
5: ගෙයක් හදන්නද හිත හිත ඉන්නේ? හිත හිත ඉන්න ඕනේ නෑ. ගෙයක් හදන්න ඉස්සලාම ඔයා දැන් යන්න ඕනේ කැදැල්ල එන්ටර්ප්‍රයිසස් වෙතට. මොකද ඔයාගේ ගෙදර හදන මේ හීනය හැබෑවක් කරන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස්ලට පුළුවන්. ඔයාගේ ඉඩම තුල නිදන කාමර දෙකක නිවසක් 140 ඉඳන් ඉහළට ඔයාට හදාගන්න පුළුවන්කම ලැබෙනවා. මේක එකපාර ගෙවන්න ඕනෙත් නෑ. මූලික ගෙවීම කරලා ඉතුරු ටික අවුරුදු 10ක් දක්වා ගෙවන්න පුළුවන්. ලංකාව පුරාම ඕනම ස්ථානයක ඔයාගේ නිවාස සිහිනය සැබෑ කරගන්න එන්න කැදැල්ල එන්ටර්ප්‍රයිසස් මහර ගමට. වැඩි විස්තර දැනගන්න 0774-392-3250ට හරි 0774-392-3251 කතා කරලා වෙලාවක් වෙන් කරගෙන ඔයත් මේ වෙනස වටහා ගන්න. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ.
4: ෆ්‍රෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
15: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක්. SLT Mobitel Fiber within then unlimited package රසක්. 100 MBPS සිට 1000 MBPS දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber. කොන්දේසි අදාළ වේ.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: රපුන්සල් වගේ මන්නං ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
2: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න ඇයට ඉඩ හරින්න. Commercial Credit.
3: හවස 5:53යි දැන්.

සුබසන්ධ්‍යාවක්. හවස 5යි විනාඩි 53යි. මේ වෙලාවේ මම වහගෙන ඉන්න සෙට් එකක් මතක් කරලා මට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ. හයි කොහොමද සාපින් මේ වෙලාව වහගෙන ඉන්නවා කියලා ධනුෂ්ක මැසේජ් කරලා තිනවා. ඒ වගේම තමයි චතු මං ඔයාවත් ගොඩාක් ආදරෙන් එකතු කරගන්න ලෑස්ති කරගෙන තියෙන සින්දුවට thank you මට මැසේජ් කරාට. චතු ආවත් එකතු කරගෙන යන්න කලින් මතක් කරන්න හදන්නේ Exide Automotive බැටරි එකක් අරගත්තාට පස්සේ දැන් ඔයාට ඔයාගේ ලක් එක charge කරගන්න chance එක තියෙනවා කියලා ඔයා දන්නවනේ නේද? පෙබරවාරි මාසෙ ඉඳලා අගෝස්තු මාසෙ පළවෙනිද වෙනකන් Exide Automotive බැටරි එකක් මිලදී ගන්න ඔයාට අඟල් 55 LED smart TV එකක් ඔය කරගන්න chance එක තියෙනවා. මාස 6ක්, ඒ කියන්නේ සති 24ක් පුරාවට සතියකට එක වාසනාවන්ත ජයග්‍රාහකයා බැගින් ජයග්‍රාහකයන් 24 දෙනෙක්ට අවස්ථාව දෙනවා මේ අති දවැන්ත වාසනාව ඔය කරගන්න. මේ වෙද්දිත් සෑහෙන ප්‍රමාණයක් තරඟකරුවන් සඳහා වාසනාවන්ත ජයග්‍රාහකයන් සඳහා ත්‍යාග ලබා දීලා තියෙනවා. ඉතින් එන්සා ඉස්සරහා සතිවලදී, හරි ඉදිරි සතිවලදී ඔයාට වාසනාවන්ත ජයග්‍රාහකයෙක් වෙන්න අවස්ථාව තියෙනවා. අඟල් 55 LED UHD smart TV එකක් ඔය කරගන්න. කරන්න තියෙන හරිම පුංචි දෙයයි Exide Automotive බැටරි එකක් අරගන්න. මතක තියාගන්න බලලා තලවිනියෝජිතයෙක්ගෙන් හරි එහෙම නැත්නම් බ්‍රවුන්ස් මධ්‍යස්ථානයකින් තමයි ඔය Exide බැටරි එකක් මිලදී ගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ e-warranty එක activate කරාම ඔයාට නිකම්ම තරඟයේ සඳහා ඇතුළත් වෙන්න අවස්ථාව හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේ chance එක miss කරගන්න එපා. ඔයාට ඔයාගේ ලක් එක charge කරගන්න තියෙන හොඳම විදිහ තමයි Exide Automotive බැටරි එකකට මාරු වෙන එක. ඒකනම් මතක් කරන ගමන් හදට ගිහිල්ලා එන්නම්. අපි ආයෙත් හම්බ වෙන්නේ සිකුරාද දවසේ, කියන්නේ හෙට හවස 4ට. ඔයගේ මගේ බෝරින් නැති ඉවිනින් ඩ්‍රයිව් එක 4 වටින් අන්ලිමිටඩ් සින්දු එකක් අහන්න. හරියටම හවස 4 වෙද්දී මං එනවා ළඟට. ඒ වගේම තමයි හෙට රෑ 9:00 නෙත් FM DJ night එකට සෙට් වෙන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. අපි හෙට හම්බ වෙමු. එතකම් පරිස්සමින් ඉන්න. ගිහිල්ලා එන්නම්. ජය වේවා. මම DJ ASA. Good night.

0: ඇසීම අඩුද චැනල් 10ක් සහ AI තාක්ෂණ නියුත් ශ්‍රවණාධාර ලංකාවේ අඩුම මිලට Vision Kia Hearing Solutions අමතන්න 0777-7676-10.
1: ඔයා ගාව තියෙන සල්ලි හොඳම විශ්වාසීදායි තැනක හොඳ පොලියක් දෙන තැනක ඉතිරි කරන්න ඔයා බලාපොරොත්තුෙන් ඉන්නවනම් CBC Finance කියලා කියන්නේ ඒකට තියෙන හොඳම ඔප්ෂන් එක. කමර්ෂල් බැංක එක යටතේ තියෙන කම්පැනි එකක් හන්දා විශ්වාසය ගැන අමුතුවෙන් කතා කරන්න දෙයක්වත් නැහැ. විශේෂම දේ වෙන්නේ ඔයාට ෆික්ස් ඩිපොසිට් එකක් දාන්න ඕනි නම් ඒ වෙනුවෙන් කරන්න ඕනි කරුණු කාරණා ටික ගෙදරටම ඇවිල්ලා කරලා දෙන්නත් CBC Finance සූදානම් වෙමින් ඉන්නවා. කතා කරන්නකෝ 0766-8700-700.
2: ඉගෙනුමට හොඳ මාත්‍රවල මාස්ටර් ගයිඩ් පෙරපාසලේ සිට 13 ශ්‍රේණිය දක්වා සියලු වැඩපොත් ඇතුළු නවතම ප්‍රකාශන ළඟම පොත්හලෙන් හෝ මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ වෙතින් 0672-1736.
3: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයමිට් ඔබත් අදම රස බලන්න
4: මේක තමයි.

0: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරව සිස්තාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රලා කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
1: මිනිස් ජාවාරම්කරුවන්ගේ බසට රැවටි ඔබ ඒ අවාසනාවන්ත බෝට්ටුවට නැගුත් ඔබට සිදුවන්නේ මරණය හා අවමානය සමග පොරවැදීමටයි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියා නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 21 33 540.
3: Yes, Fortune Soy.
4: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
5: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ Fortune Soy.
6: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුට වන්නට ඔබත් දෙන්න ට්‍රැවල් නෙට් එක පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363-076-716-762.
7: Music 3, 2, 1, let's go!
8: Friday, fun day!

0: ஹிந்தி ரீமிக்ஸ் ரீமேடி டு பீட் மிக்ஸ் வேணா
1: அன்லிமிடெட் ரேடியோ ஃபன் எக நெட் எஃப்எம் டிஜே நைட் ඔබ වෙතගෙන එන්නේ
2: ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තම සම්පත තන නිධානය වෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: එක්සයිට් ගන්න ලක්කක චාර්ජ් කරගන්න Excite battery activity කියන warranty එක activate කර සෑම සතියකම අඟල් 55 LED TV එකක් දිනා ගන්න.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කර ගන්න. CBC Finance සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC Finance. අදම අමතන්න 0768800700. මහ බැංකුව විසින් බලපත්‍ර ලත් commercial බැංකුවට පූර්ණ අනුබද්ධ pitch A ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
3: ඔයත් පහලට වශී වෙන්න. finishing වහලක් නම් color up තමයි.
5: Hey yo, yana yana hama tana anytime fit when the flavor delakiri padamak. Well I ain't a egg and a denu wale. Wasakala kiri, fun nega piri, elakiri.

අර්ථ වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිර්වාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිර්වාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: Net FM බුදුගුණ හැන්දෑව. බුදුගුණ හැන්දෑව.
2: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ.
3: ෆ්‍රෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ වැඩි කරගන්න CBC Finance සමග මාස 30ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC Finance අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
5: නොවිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.

0: கிரி ஃபன்னக பிரி எல கிரி கிரி
1: பிராண்ட் நியூ 3 வீலர் சந்தா ரூபியல் 883 க்கு தினக்கு வாரிக்கேட்ட லீசிங் பாசுகம் தென் LB ஃபைனான்ஸ் வித்தின் அமதன்ன 0112 200
2: நோயினஸ் அதிவேகයක් சுப்பிரிம சபதியாவක් SLT மொபைல் ஃபைபர் வித்தின் தென் அன்லிமிடெட் பேக்கேஜ் ரசாக் 100 Mbps சிட 1000 Mbps தக்வா மாசக்கட ரூபியல் 5900 சிட சுப்பிரிம அன்லிமிடெட் வென சாத்ரின்ன SLT மொபைல் ஃபைபர் கொந்தேசி அடாலவே
3: ඇතුළතින්ම ශක්තිමත් දරා ගැනීමේ හැකියාව ඇති පහසුවෙන් හැන්ඩල් කළ හැකි ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම ස්ලිම් ලයින් ඩෝස් සහ වින්ඩෝස් සීරීස් එක ස්විස් ටෙක් ස්ලිම් ලයින්
4: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩි කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13ක් CBC ෆයිනෑන්ස් අදම අමතන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍රල කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
5: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT මොබිටෙල් ෆයිබර් වෙතින් දැන් අන්ලිමිටඩ් පැකේජ් රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම අන්ලිමිටඩ් වෙන සාත්විඳින්න SLT Mobile Fiber කොන්දේසි අදාළ වේ.
6: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
7: එහෙයි
6: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩපවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
7: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
6: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුව ඔයාලටටපත් වෙන්නේ. සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
8: ඉතින් ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.

0: Net News. Net News. ඔබ වෙත ගෙන එන්නේ දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: දන්නවද දඹදෙව වන්දනාවට හොඳ ආයතනයක්?
2: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
1: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: Net News.
3: අයිබෝවන් දවසේ පුවත් පෙළගැස්ම නෙට් නිවුස් සවස 6:30 සමගින් මම තරංග රුක්ෂාන් ජයසේකර. ප්‍රවෘත්ති සංස්කරණය දිල්ෂාන් තුෂාර රත්නායක. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල.
0: නෙට් නිවුස් සිරස්තල.
3: බණ්ඩාගාර මුදල් සිද්ධියෙන් පසු අස්වැසුමෙන් එළියට ගිය මුදල් ගැන බලධාරීන් කතා කරයි. දූෂණ චෝදනා ගැන කියමින් ඉල්ලා අසූ කුරුණෑගල මහනගර සභාවේ නාගරික මන්ත්‍රී දැන් කියන කතාව. කපිල චන්ද්‍රසේන යළි අතරංගුඩ ගැනීමට නියෝග. ආණ්ඩුවට යනවාද නැද්ද මන්ත්‍රී හර්ෂ බැරිම තැන උත්තර දෙයි. තලපති විජේගේ මහා ඇමති සිහිනය කල්යයි.
0: Net News. ඔබ වෙනුවෙන් දිවිහිමියෙන්.
3: අස්වැසුම ප්‍රතිලාභීන් පිරිසකගේ ගිණුම්වලට අප්‍රේල් මාසයේ දෙවරක් මුදල් බැරවීමේ හදිසියේ සිදු වූ අතපසුවීමක් බව සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවල ගෙදර මහතා පවසනවා. සභාපතිවරයා සඳහන් කළේ එය කඩිනමින් නිවැරදි කිරීමට අවශ්‍ය පියවර ගත් බවයි.
4: ඒ වන විට අස්වැසුම සම්බන්ධයෙන් ගැටලුවක් මතුවී තිබෙන බවක් අපට සමාජය තුළ කතාබහට ලක්වීමක් වෙලා තියෙනවා.
5: දැල් අක්‍රමිකතාවයක් හරි වීමක් සමාජ මාධ්‍යවල යන විදිහ කතාවක් මම හිතන්නේ ඒක අනුමත කරන්න බෑ. කොහොමද ගෙවීම සිද්ධ වෙලා තියෙන්නේ? අපි අප්‍රේල් මාසයේ අපේ සාමාන්‍ය ගෙවීම අවුරුද්දට කලින් සිදු කරා. මොකද මිනිසුන්ගේ අවුරුදු අවශ්‍යතාවය තියෙන නිසා. එතකොට අප්‍රේල් මාසේ 10 වෙනකොට අපි ගෙවීම කරලා අවසන් කරා. ඒ වෙන විට අපි අතිගරු ජනාධිපතිතුමා විසින් නැවත කැබිනට් පේපර් එකකින් මුදල් වැඩි කිරීමක් කරන්නේ. ඒ වැඩි කිරීම කරන වෙලාව වෙනකොට අපේ ගෙවීම අවසන් කරලායි තිබුණේ. ඒ නිසා අපිට නැවත සිද්ධ වුණා මේ අපේ මේ පරිගණක පද්ධතිය මාසිකට එක වතාවක් තමයි අපි ගෙවීම කරන්නේ. එතකොට මේ පද්ධතිය හරහා ගෙවීම කරන්න බැරි නිසා පද්ධතියේ තොරතුරු අරගෙන වෙන වෙනම ෆයිල් හදලා අපි බැංකු වලට යවීම තමයි කරලා තියෙන්නේ. ඒකට එක දවසක් විතර ඇතුළතදී 118ක විතර වගේ සංඛ්‍යාවක තොරතුරු 90000 කාණ්ඩ වලට කඩලා බැංකු වලට යවද්දී එක සිප් ෆයිල් තමයි ඩුප්ලිකේට් වෙලා තියෙන එක ලොකු සංඛ්‍යාවක් නෙමෙයි. නමුත් ඒකේ මුදල් නැවදාම පහුවෙන්දාම අපි අය කරගන්න කටයුතු කරලා තියෙනවා. මේ වන විට මේ මුදල් සම්පූර්ණ වගේ තය වෙලා තියෙනවා. පවුල් 4000 ගානක වගේ සංඛ්‍යාවක ගෙවීම් ගිහිල්ලා තියෙනවා. ඒක මේ මාසෙ වෙනකොට අය කරගන්න පුළුවන්. කිසිම මුදල් අක්‍රමිකතාවයක් හෝ වෙනත් මුදල් වංචාවක් සිද්ධ වෙලා නැහැ. ඒක තමයි මට පැහැදිලි කරන්න තියෙන්නේ. මේක සමාජ මාධ්‍යවල ලොකුවට ඉස්මතු කරලා පෙන්වන එකයි මෙතන මම හිතන්නේ ප්‍රශ්නේ තියෙන්නේ. ලොකු වරදක් වෙලා නැහැ. ඒක නිවැරදි කිරීම කරලා තියෙනවා මේ වෙනකොට.
3: මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් දස් දක්වූ සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති නිමල් කොටවල ගෙදර මහතා.
4: සභාපතිතුමා, දැන් කොච්චර පවුල් සංඛ්‍යාවකට මේක දෙවරක් ගෙවීම සිදු වෙලා තියෙනවද? සහ කොච්චර අය කර ගැනීමක් කරගන්න පුළුවන් වෙලා තියෙනවද?
5: දැන් පවුල් දැන් 118ක් පවුල් සංඛ්‍යාවකින් 49000 ගානක තමයි අපිට දැන් අය කරගන්න තියෙන්නේ. අප්‍රේල් මාසේ ගෙවීම දෙවරක් වුණා කිව්වොත් ඒක සම්පූර්ණයෙන්ම වැරදි ප්‍රකාශයක් වෙනවා. අප්‍රේල් මාසේ ගෙවීම නෙවෙයි, අප්‍රේල් මාසේ ගෙවීම වලින් ජනාධිපතිතුමා වැඩි කරපු ගෙවීම වල අපි අර ෆයිල් හදද්දී එක 90000ක කණ්ඩායමක ස්ලිප් ෆයිල් එකක් තමයි ඩුප්ලිකේට් වෙලා තියෙන්නේ. ඒකෙන් සම්පූර්ණ මුදල් අපි දැන් අය කරගෙන තියෙනවා. 49750ක ගියේ තමයි අපිට අය කරගන්න තියෙන්නේ. ඒක මේ මාසෙදී අය වෙනවා. කොහොමත් ඒගොල්ලන්ට මාසික ගෙවීම කරනවානේ. ඒ මාසික ගෙවීම කරන මුදලෙන් අර වැඩිපුර ගෙවපු එක අපි අය කරගන්නවා.
3: කුරුණෑගල මහනගර සභාවේ ජාතික ජනබලවේගයේ නාගරික මන්ත්‍රී BW ප්‍රේමචන්ද්‍ර සිය මන්ත්‍රී දුරෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය ඔහු පළමුවරට අද පස්වරුවේ මාධ්‍ය අදහස් පළ කළා. එදී මන්ත්‍රීවරයා සඳහන් කළේ මන්ත්‍රී දුර නිවතුවද පක්ෂය සමග තවදුරටත් කටයුතු කරන බවයි.
6: අදවසේ මම කුරුණාල නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ඉල්ලා අස්සුණා ඒදිම ප්‍රකාශයක් කළා මේ ප්‍රකාශය ප්‍රයෝගික කරගෙන යන්නම් දේශපාලන මුමනාංශ සඳහා මේක පාවිච්චි කරන එකක් තියෙනවා මම කුරුණාල නගර සභාවේ මන්ත්‍රීවරුන් ඉවත් වෙන්නේ පක්ෂය සමග තියෙන ගැටලුවක් නිසාවත් ආණ්ඩුව සමග තියෙන ගැටලුවක් නිසාවත් නෙමෙයි ආයතන තුළ තුළ යන්නම් අඩුපාඩු සහ දුර්වලතා නිසා ඇතිවෙච්ච කලකිරීම ඒක තමයි හේතු උනේ ඉදිරියටත් මම පක්ෂය සමග සහ ආණ්ඩුව සමග ඉදිරියට කටයුතු කරන්න සූදානම්ව ඉන්නවා මේ වෙනකොට පවත්වගෙන යන ප්‍රචාරය කරමින් යන මේ අසත්‍ය මම ආණ්ඩුව සහ පක්ෂයෙන් ඉවත් වෙනා පක්ෂේ විවේචනය කරනවා කියලා වල්ලා මතයක් ගොඩනගිනවා මාධ්‍ය අරා ඒක මම තරයේ ප්‍රතික්ෂේප කරනවා අදත් හෙටත් ඊයේත් මම පක්ෂය සමග හිටියා ඒ වගේම ඉදිරියටත් පක්ෂය සමග කටයුතු කරන්න සූදානම් පක්ෂය වෙනින් කරලා තියෙනවා මම කැපකිරීමක් කරන්න මම සූදානම් ඉන්නවා මේ වෙනකොට මාධ්‍ය අරාගෙන යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා
3: තමන් කිසිවිටක වර්තමාන ආණ්ඩුව සමගෙක් නොවන බව සමග ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසනවා. සමාජ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමන් වෙත ජනතාව ලබා දුන් ජනවරමට තවදුරටත් ගරු කරන බවයි.
7: සමහරුන්ට මේක දිරවන්නේ නැහැ. උදාහරණයක් ඇරෙයිද මුදල් කාර්ක සභාවේ සභාපති හැටියට මම ඒ තනතුරේ ගෞරවය රැකෙන විදිහට තමයි කොවිලාවෙත් වැඩ කරා. ඉතින් මේක සමහරු වැරදි විදිහට අර්ථකථනය කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ නිසා මට කියන්න තියෙන්නේ ඔය මේ දවස්වල පැතිරෙන කතාව හර්ෂද සිල්වා ආණ්ඩුවට යනවා වගේද ඒක කිසිසේත්ම සත්‍යක් නෙමෙයි. හරි? ඇත්ත වශයෙන්ම ඒක අතකින් ආණ්ඩුවටත් අපි ඕන කියන එක පිළිබඳව අපිට යම් ගෞරවයක් දැනෙනවා. නමුත් සංදේ දීපු මිනිස්සු වෙනුවෙන් දහස් ගාණක් ජනතාව වෙනුවෙන් මම කියන්න කැමති අපි ඒ ගෞරවය රකින්න. මම දිගින් දිගටම මගේ හඬ අවදි කරනවා පාර්ලිමේන්තුවේදී සහ එළියේදී ඔය කට කතා වලට රැවටෙන්න එපා කියන එක තමයි මට කියන්න ඕන කරලා තිබුණේ.
3: තමිල්නාඩු ප්‍රාන්ත දේශපාලනයේ දශක ගණනාවක ද්‍රවිඩ පක්ෂ ඒකාධිකාරයේ බිඳ දමමින් සුපිරිනළු විජේගේ ටීවීකේ පක්ෂයේ විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන නැතත් රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතරය තවමත් තහවුරු කරගෙන නොමැති බව වාර්තා වනවා. තමිල්නාඩු ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් අල්කේකර් සමග අද විජේ හමු අවස්ථාවේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ රජයක් පිහිටුවීමට ආරාධනා කිරීමට පෙර මන්ත්‍රීවරුන් 118 දෙනාගේ සහය ලිඛිතව ඉදිරිපත් කරන ලෙසයි. ආසන 234 ගෙන් සමන්විත තමිල්නාඩු මන්ත්‍රණ සභාවේ තනි විශාලතම පක්ෂය ලෙස විජේගේ ටීවීකේ පක්ෂය ආසන 108ක් දිනා ගැනීමට සමත් වුණා. එහෙත් බහුතරය සඳහා අවශ්‍ය මන්ත්‍රී ආසන සංඛ්‍යාව 118ක්. ආසන පහක් දිනු කොංග්‍රස් පක්ෂය දැනටමත් විජේට සහය පළ කිරීමට තීරණය කර අවසන්. කොංග්‍රසේ පවසන්නේ මෙම සන්දානයේ සමාජ සාධාරණත්වය සහ ලෞකිකවාදයේ මත පදනම් වූවක් බවයි. විජේ සහ රාහුල් ගාන්ධි අතර ඇති කරගත් එකඟතාවයට අනුව ඉදිරි පළාත් පාලන සහ පාර්ලිමේන්තු මැතිවරණ සඳහාද මෙම සහයෝගිතාව ක්‍රියාත්මක වනු ඇති. විජේගේ රජයක් යටතේ කොංග්‍රස් පක්ෂයට අමාත්‍ය දුර දෙකක් හිමිව නියමිත බවද වාර්තා වනවා. මෙ අතර පවතින දේශපාලන අස්ථාවරත්වය තුළ සිදුවිය හැකි අකටයුතුකම් වැළැක්වීමේ අරමුණින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක බවින් දිය මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ආණ්ඩුකාර මන්දිරයේ ටීවීකේ ප්‍රධාන පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන දේශපාලන නායකින්ගේ නිවාස අසල පොලිස් ආරක්ෂාව විදුව ඇති අතර සමාජ මාධ්‍ය නිරීක්ෂණ ඒකකයක්ද ක්‍රියාත්මක බව එහි සඳහන්. ඊ පාස්පෝර්ට් ටෙන්ඩර් ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද වාද විවාද තිබුණා. ඒ දැසිරි ජයසේකර මන්ත්‍රීවරයා සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ මාත්‍ය ආනන්ද විජේපාල මහතා අතරයි.
8: අපේ ඇමතුමා කිව්වා මේ ඊ පාස්පෝර්ට් එක සම්බන්ධව කිසිම තීරණයක් මේ වෙනතුර අරන් නැහැයි කියලා. මල්ලඟ තියෙනවා පිටු 92ක ඔබතුමා ඉදිරිපත් කරපු 2026.43 ඉලෙක්ට්‍රොනික විදේශ ගමන් බලපත්‍ර රෝපණය කිරීම සඳහා නිකුත් කිරීමේ පද්ධතිය අදාළ පබ්ලික් කී ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් PKI සංරචක ප්‍රසම්පාදනය කිරීම. මේක අවසානයේ තියෙනවා ප්‍රසම්පාදන ලේඛනයේ 15 කාර්ය සාධන අපකරයක් ලබා ගනිමින් තලේස් ඩිස් ෆින්ලන්ඩ් ජස්ට් ඉන් ටයිම් ටෙක්නොලොජිස් ආයතන සමග ගිවිසුම් ගත වීම ඉදිරිකට සිදු කිරීම. ඉල්ලීම තියෙන ප්‍රසම්පාදන ලේඛනයේ 7 පරිශ්‍රය ගිවිසුම් සඳහා නියමයන් සහ ක්‍රියාපටිපාටි අනුව අනුමැතිය ඉල්ලලා තියෙනවා කැබිනට් මණ්ඩලයෙන් 3233 අතර යෝජනාවන් සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අපේක්ෂා කරමි. අපේ මිත්‍රයා තමයි. නමුත් ආනන්ද විජේපාල මහත්තයා අත්සන් කළා දිනෝ මේකට අනුමැතිය දෙන්න කියලා ඔබතුමා ඉල්ලලා තියෙනවා.
9: ඔබතුමා කියවේ කැබිනට් පේපර් එකේ කොටසක්ද?
8: ඔව්.
9: කැබිනට් පේපර් එකේ ඊට ඉස්සරලා කොටසක් කියවනම් හරි මේ සම්බන්ධයෙන් PWPW සමාගම සම්බන්ධයෙන් අභ්‍යාචනා මණ්ඩලයේ දුන්නු කාරණාව සම්බන්ධයෙන් කැබිනට් එකට කරුණු ඉදිරිපත් කරලා කැබිනට් එක විසින් තීන්දුවක් අරන් තියෙනවා මේක ප්‍රසම්පාදන කොමිසමට යොමු කරන්න. ඉතින් ප්‍රසම්පාදන කොමිසමේ තීන්දුව නැතුව ඔබතුමා කොහොමද කියන්නේ ටෙන්ඩර් දීලා තියෙනවා කියලා. දැන් ටෙන්ඩරේ ප්‍රදානය කළානේ මේක තවමත් තියෙන්නේ ප්‍රසම්පාදන කොමිසමේ.
3: ඩිජිටල් හැඳුනුම්පත හඳුන්වා දීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා එහිදී අදහස් පළ කළා.
10: අනික් කාරණේ තමයි ඩිජිටල් ID එක. ඩිජිටල් ID එක සම්බන්ධව ඉන්දියාව ලබලා දුන්න මුදල් වලින් දැන් ඒක දෙන්න යනවා මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස්ලට. ඒක තමයි මේ කාරණේ තියෙන්නේ. මම මේක කියවන්නම්. අනුරසානාක මැතිතුමා 2023 අගෝස්තු 11 කියව ප්‍රකාශය. මේ මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම රජයේ රුපියල් බිලියන 1.2 පාඩු වෙලා තිබෙනවා. ඒ වගේම එම ස්ටිකරේ ව්‍යාජ ලෙස මුද්‍රණය කිරීමේ රජයේ රුපියල් බිලියන 60ක රුපියල් කෝටි 6000ක සුරාබදු අහිමිවීමෙන් පාඩු සිදු බව පසුගිය දවස් සම්ප්‍රමාසයේ අධිකරණ මාත්‍රාව මේ පාර්ලිමේන්තුවේ කිව්වා. මේ කෙන්‍යාව, සුඩානයේ, ලයිබීරියා වැනි රටවල් ගන්නක සැකකටයුතු හේතුවෙන් මැඩ්‍රාස් සිකියුරිටි ප්‍රින්ටර්ස් සමාගම අසාධු ලේඛනගත කර තිබෙනවා. දැන් මේ සමාගමට තමයි ඊළඟට දැන් දෙන්න හදන්නේ ඩිජිටල් ප්‍රින්ට් ඩිජිටල් ID. අමුණාසල මොනවද මේ කරන්නේ? මේකටද මේ ආණ්ඩුව ගත්තේ? මේකටද මේ හොරගම් නතර කරන දූෂණය මංකොල්ලේ කියලා පටන් ගත්තේ?
3: අපමත මුදාහැර සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්දසේන අතරංගොඩගෙන අධිකරණ ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අද නියෝගයක් නිකුත් කළා. අල්ලස් කොමිසම සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගස් බෝධරග මහතා විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. කපිල චන්දසේන මහතාගේ අප අවලංගු කර නඩු විභාගයේ අවසන් වන තෙක් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කරන්නයි ඉල්ලා අල්ලස් කොමිසම අදාළ ඉල්ලීම ඉදිරිපත් කර තිබුණා. ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් ගුවන් යාන මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබා ගත්තේ ඇය කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගතව සිටි කපිල චන්දසේන මහතාට පෙරේදා අප නියම වුණා. අප කොන්දේසි උල්ලංඝනය කරමින් අධිකරණයේ විශ්වාසය කඩ කර ඇති බවත් ඒ හේතුවෙන් කපිල චන්දසේන අතරංගොඩගෙන අධිකරණ ඉදිරිපත් කිරීම සඳහා වරන්තු නිකුත් කරන ලෙසත් ඉල්ලා අල්ලස් කොමිසම අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා. කළුතර විද්‍යාලය හා තිස්ස මධ්‍ය මහා විද්‍යාලය අතර පැවැත්වෙන මැංගුස් හටන මහා ක්‍රිකට් තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වනවා. දෙදින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙවර පැවැත්වෙන්නේ 66 වන වරටයි. 1949 වසරේදී ආරම්භ වූ මෙම මහා ක්‍රිකට් තරගය මෙරට 13 වන පැරණිතම පාසල් මහා ක්‍රිකට් තරගය ලෙසයි වාර්තාතරට එක්ව තිබෙන්නේ. මැංගුස් හටන මහා ක්‍රිකට් තරගය ක්‍රිකට් තරග ඉතිහාසයේ වැඩිම ජයග්‍රහණ අත්කරගෙන ඇත්තේ කළුතර විද්‍යාලයයි. එදා මිදාතුර කළුතර විද්‍යාලය මැංගුස් හටන මහා ක්‍රිකට් තරඟ 23ක් ජයගෙන ඇති අතර තිස්ස මධ්‍ය මහා විද්‍යාලයේ ජයගෙන ඇති තරඟ සංඛ්‍යාව 6ක්. ශීර්ෂ තරග ලියනගේ කළුතර විද්‍යාලයේ කණ්ඩායමට මෙවර නායකත්වය ලබා දෙන අතර මලඳු දිලිෂාන් තිස්ස මධ්‍ය මහා විද්‍යාලයට නායකත්වය ලබා දෙනවා. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ දුලිප් ලියනගේ, තිලකරන් දිලිෂාන්, මාලිංග බණ්ඩාර, රුවන් සුජීවත් සිල්වා, මිලින්ද සිරිවර්ධන සහ පැතුම් නිශාංක කළුතර විද්‍යාලය නියෝජනය කරමින් මැංගුස් හටන මහා ක්‍රිකට් තරගයට ක්‍රීඩා කිරීම සුවිශේෂී කරුණක්. මෙම තරගය සඳහා මාධ්‍ය අනුග්‍රහය ලබා දෙන්නේ නෙත් FM රේඩියෝ වයි. මේ අතර රන් මහා සටන ලෙස විරුදාවලියලත් කොළඹ DS සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර පැවැත්වෙන 3 දින ක්‍රිකට් තරගය හෙට ආරම්භ වනවා. ඒ කොළඹ SSC ක්‍රීඩාංගණයේදී මෙවර රන් මහා සටන පැවැත්වෙන්නේ 20 වන වරටයි. ජාතියට ක්‍රීඩකින් යලි බිහි කිරීමේ ආරම්භයක් ලෙස සිය කණ්ඩායම මෙවර තරගයට මනාපුහුණුවකින් ක්‍රීඩා කරන බවයි කොළඹ DS සේනානායක විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පැවසුවේ. කොළඹ මහානාම විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම තරගයට සූදානම් පිළිබඳ එම විද්‍යාලයේ විදුහල්පතිනිය සඳමාලි බණ්ඩාර මහත්මිය සඳහන් කළේ පාසල් 2 අතර එක් දින තරගය ලබන 17 වන SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවයි. ඒ දිවා රාත්‍රී තරගයක් ලෙසයි. කොළඹ DS සේනානායක විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර 20-20 තරගය ලබන 22 වනදායිම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි. Net News නිමාව. මිලඟ Net News එකට උදැසන 6:45ට. එතෙක් නවතම තොරතුරු සඳහා Net News Total කේ අපගේ වෙබඩවියට පිවිසෙන්න. සුබරාත්‍රියක්.
0: Net News. ඔබ වෙනුවෙන් දිවි හිමියෙන්. Net News. ඔබ වෙත ගෙනාවේ.
11: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
1: බුද්ධගයාවේදී ඔබේ දෝතින් සකස් කරන කිරියාහාර පින්කම් සහ දානශීල භාවනා පුරන්නට සුදුසුම තැන ට්‍රැවල්නෙත් පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර් අමතන්න 0112-863-363 0776-716-7672
0: FM 95 94.8 Net FM දිවයින පුරා
12: අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් නීති විරෝධීව සංක්‍රමණය වීමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
13: හිතනවටත් වඩා ඉක්මනින් සැලකිල්ලෙන් ඉල්ලනවටත් වඩා උදව් කරන එක ඇත්තටම හිතට හරි සහනයක්. LB රන් අය ගත්ත කෙනෙක් ආයේ වෙන තැනකට යන්නේ නැත්තේ ඒකයි. LB රන් අය අපි ගැන හිතන අපිටම හරියන තැන.
14: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
15: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අද නම තන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි
16: කීල්ස් විදින් දැන් ඔබට වැඩි ඉතිරියක් ස්ප්‍රයිට් ලීටර් දෙකක් සඳහා 130ක වට්ටමක් මෙඩොලි ෆැට් ස්ප්‍රෙඩ් ග්‍රෑම් 500ක් සඳහා 135ක වට්ටමක් ඔබත් අදම කීල්ස් නෙක්සස් ඇප් එක ඩවුන්ලෝඩ් කර ප්‍රතිලාභ රසක් දිනා ගන්න කොන්දෙසි සහිතයි
17: නොයිනස් අධිවේගයක් සුපිරිම සබඳියාවක් SLT Mobitel Fiber within then unlimited package රසක් 100 Mbps සිට 1000 Mbps දක්වා මාසිකට රුපියල් 5900 සිට සුපිරිම unlimited වෙනසක් විඳින්න SLT Mobitel Fiber කොන්දේසි අදාළ වේ.
18: රපුන්සල් වගේ මන්නම් ඉන්නේ. මාව බේරගන්න කවුරුත් එනකම්.
19: අපේ දරුවන් අපට වඩා ඉදිරියෙන්. ඉතින් ඇගේ කතාව ලියන්න, ඇයට ඉඩ හරින්න. Commercial credit.
20: සහෙලි, හැපිලි කියන්නකෝ ඔයාලගේ කෑෂ්බෑක් කතාව.
21: ෂෙනාලි, ලී වගේද ස්විස් ටෙක් ඇලුමිනියම්. ආකිටෙක් වගේම ෆැබ්‍රිකේටත් හයිලි රෙකමන්ඩ් කරා. ලව්ලි. ඊට පස්සේ සහෙලි, ෆැබ්‍රිකේටගේ කොටේෂන් එක ස්විස් ටෙක් එකට වට්ස්ඇප් කරා. කෑෂ්බෑක් එක වගේම අවුරුදු 30ක වොරන්ටියත් ලැබුණා. ලයිෆ් ටයිම් ආෆ්ටර් සේල් සර්විස් එකක් දෙනවනේ.
22: මිලියන 2.5ක් දක්වා කෑෂ්බෑක් ලබා ගන්න ඔබේ ස්විස් ටෙක් ඇලුමිනියම් කොටේෂන් එකත් 076-780-7000ට වට්ස්ඇප් කරන්න.
23: ශ්‍රී ලාංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්.
24: සිහින් හැදති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී.
23: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී.
24: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්.
23: නොවිනස් වන රසවත්ම රසය.
24: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී.
23: විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
15: විශ්වාසයෙන් ඔබගේ ප්‍රතිලාභ රැඩ් කරගන්න CBC ෆයිනෑන්ස් සමග මාස 37ක ජේෂ්ඨ පුරවැසි ස්ථාව තැන්පතු සඳහා වාර්ෂික පොලිය 13%ක් CBC ෆයිනෑන්ස් අද නම තන්න 0768800700 මහ බැංකුව විසින් බලපත්‍ර ලත් කමර්ෂල් බැංකුවට පූර්ණ අනුබද්ධ පිච් ඒ ස්ථාවර ශ්‍රේණිගත කිරීමක් සහිත සමාගමකි.
1: උත්තමෝ දඹදිව වන්දනාව සම්පූර්ණ වෙන්න නම් ආහාර, නවාතැන්, බස් රථය, පින්කම් යන මේ සියලු පහසුකම් ඉතාම වැදගත් වෙනවා. මෙවයින් එකක් හරි අඩු වුණොත් පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල්නෙත් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල්නෙත්. ට්‍රැවල්නෙත්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
0: FM 95 FM 94.8 Net FM

ආදරයට නගරයක්ම වෙන් කරලා තියද්දි හදවතක් ඇතුලේ සමහරවන්ට ඉඩමදි වෙනවා. ඒ නිසායි නගරය ඇතුලේ කුඩා කුටීර වෙන් කරලා ඒ ගම්වර තවයිට ප්‍රදානය කරනවා. එහෙමද? ස්නේහේ නගරය නම් හදවත කොහොමද කියන්න වෙනත් කුටීර වෙන අයට? ඔබ කියනවාද මම එහෙම නෑ කියලා? එහෙනම් ඔබටයි මේ ලෝකේ ලස්සනම හිත.

0: ලස්සන එකිනෙකාට ආවේනිකයින ලස්සන කියන එක සහ එකිනෙකාට සාපේක්ෂයි. හැබැයි කෙනෙක් ලස්සන වෙනකොට රූපයෙන් විතරක් නම් එමින්ම ඒක ලස්සන විදිහට ගැනෙන්නේ නෑ. විශේෂයෙන් වර්තමාන ලෝකේ තමන්ගේ ලස්සන මාවත හරිම ලස්සන්ට හෙලි පැහෙලි කරගෙන වෛද්‍යවරියක වීමේ සිහිනයටත් ගිහිල්ලා එතනනුත් එහාට තමන්ගේ ලෝකය තව ටිකක් පුළුල් කරගන්න කල්පනා කරපු ලස්සන ගෑනු ළමෙක් මං ළඟ ඉන්නවා. ඇව මේ මොහොතේ හඳුන්වන්න පුළුවන් වෛද්‍ය දෙවීනා නවීක්ෂි කියලා. ඒ වගේම ලංකාව නියෝජනය කරමින් මිස් ඕරා ඉන්ටර්නැෂනල් සඳහා සහභාගී වෙන්නට වාසනාව ලද්දි. අයබෝවන්.
1: අයබෝවන් අකි.
0: මුලින්ම කියන්නක ඩොක්ටර් කෙනෙක් වෙන්න හීනයක් තිබෙන මේ ඉස්සර කාලේ ඉඳන්මද පස්සේ ඩොක්ටර් කෙනෙක් වෙනවා කියලා අධ්‍යාපනය කරන අතරමැදදී හිතනද?
1: දොස්තර කෙනෙක් වෙනවා කියන එක චූටි කාලේ ඉඳලා තිබ්බ හීනයක්. ඒක මගේ හීනයක් විතරක් නෙමෙයි, මගේ අම්මගේ තිබ්බ හීනයක් තමයි මම දොස්තර කෙනෙක් වෙනවා දකින්න එක. ඉතින් අර අපි චූටි කාලේ අහනවනේ මේ ඔයා ලොකු නම් වෙන්න කැමති කවුද කියලා. එහෙම හවමත් මම කියලා තියෙන්නේ දොස්තර කෙනෙක් කියන එක. ඉතින් ඒ හීනයත් එක්ක තමයි ආවේ. ඒකට කටයුතු කරනකොට ඉන්න අතරේ තමයි මට මේ සිහිනයත් ඒත් එක්කම ආවේ.
0: හැබැයි කරගන්න ඕනේ කියලා හිතුනේ. මිස් ඕරා ඉන්ටර්නැෂනල් ගැන ටිකක් විස්තර කියමුද?
1: මිස් ඕරා ඉන්ටර්නැෂනල් තරගාවලිය ලංකාව නියෝජනය කරන්නේ මේ දෙවැනි වතාවට. ඒ තරගාවලියේ ජාතික අධ්‍යක්ෂක විදියට කටයුතු කරන්නේ මිස්ටර් දමිත් අංජු සර් තමයි. සියලු පුහුණුවීම් කටයුතු සහ කොරියෝග්‍රාෆර් කරන හැමදේම කරන්නේ. මේ දවස්වල ඒ සඳහා සියලු පුහුණුවීම් කටයුතු සිදු කරමින් පවතිනවා.
0: කවදද පැවැත්වෙන්නේ?
1: තරගාවලිය පටන් ගන්නේ මැයි 10. සති දෙකක් පුරාවට පැවැත්වෙනවා.
0: කොහෙද?
1: තුර්කියේ.
0: දැන් තුර්කිය බලා පිටත් වෙන්නේ කවදද?
1: මේ මාසේ 9 වෙනිදා තුර්කිය බලා පිටත් වෙන්නේ.
0: ඔව්, අද 7 වෙනිදා නේ, 69 අනිද්දා. ඒ කියන්නේ ලංකාවට සුබපැතුමක් අරන් යන්න බලාපොරොත්තුෙන් යන්න ඉන්නේ. වෛද්‍යවරියක් වෙලා ඊට පස්සේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අන්තර්ජාතිකව ඇය රූ කිරුලක් දිනා ගැනීම අභියස ඉන්නේ මිසෝරා ඉන්ටර්නැෂනල්
1: 2026.
0: ඉතින් බලමු ඇගේ නියෝජනය අපේ සුබපැතුම් එක ජයග්‍රහණයට ලං වේවිද කියලා.
1: බොහොම ස්තුතියි.

0: Bindoy hat se kol hayanu pahayanu pahayanu pahen. Enne kiwat no kiwat oba ena ආකාරය මන් දන්නවා ප්‍රේමයේ පණිවිඩ දිගේ යොවෙන්නේ මනෝජ නිල්මිනි කියනවා බැඳීමක් ඇතුලේ ආදරයට ඕනේ නිවීමක් බැඳීමක් ඇතුලේ ආදරයට ඕනේ ඇහුම්කන් දීමක් බැඳීමක් ඇතුලේ ප්‍රේමයට ඕනේ ආදරණීයකමක් කොටිම බැඳීමක් කියලා කියන්නේ සහනයක් මේකයි ඇත්ත කියලා මනෝජ නිල්මිනි කියනවා දැන් කල්පනා කරලා බලන්න ඔබේ ප්‍රේමය ඇතුලේ ඔය කිව්ව කාරණා වලින් මොනවද අඩු ඔක්කොම තියනවාද කියලා ඊගෝ එක පැත්තකින් තියලා කල්පනා කළොත් හරියටම ඔබ ඇතුළේ ඉන්න ආදරවන්තයා කවුද කියලා ඔබට මඳුර ගන්න පුළුවන් වෙයි මන්දරම් රහතයි විනාඩි 13:33 පහ වුණා දැන් අපි වෛද්‍ය දෙවින නවීෂි නවීක්ෂි සමගයි කතා කරන්නේ නවීක්ෂි වෙනස් නමක් හරියට නිකන් අර නවීක්ෂි කිව්වම දුරේක්ෂයකුත් මතක් වෙනවා ඔබ දැන් එකපාරටම කෙනෙක්ට හිතෙන්න පුළුවන්නේ හරි මලේසියෙන් තමයි මේ වෛද්‍යවරියක වීමේ සිහිනයට ආවේ කියලා. දැන් එහෙම හිතන කෙනෙක්ට ඇත්තටම මේක ලේසි පාරක් වුණාද නැද්ද කියලා කියලා දෙන්නකෝ.
1: වෛද්‍යවරයෙක් වෙන සිහිනය මට අක්කිය ලේසි පාරක් නෙමෙයි. මම වෛද්‍ය පීඨයට ඇතුළත් වෙන්නේ මගේ 3 වෙනි අවස්ථාවෙන්. පළවෙනි අවස්ථාවේ ඒක

0: සෑහෙන කැපවීමක් කරා අක්කේ. චූටි කාලේ ඉඳලා මහන්සි වුණා, සහ මගේ පවුලේ අය මගේ පිටපසින්ම හිටියා මේ ගමන සාර්ථක කරගන්න. මං හිතන්නේ කැපවීම සහ ආසාව කියන දෙක මත තමයි මේ වෛද්‍ය සිහිනේ සැබෑ කරගන්න මගේ මේ ගමනට ලොකුම දායකත්වය වුණේ.
1: අපිට හීනයක් තියෙනවා නම් ඒකට කැපවෙන්න ඕනේ කියලා කොහොමත් අපි කියනවා. හැබැයි ඔබ කිව්වා ඒකට ආසාව තියෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ අපි හැමතිස්සෙම ආස දෙයක් වෙනුවෙන් කැපවෙන එක ලොකු මහන්සියක් දරවන දෙයක් නෙමෙයි නේද?
0: ඔව් ඔකේ. අපි ආසාවෙන් දෙයක් කරනකොට අපි කැමැත්තෙන්ම නිරායාසයෙන්ම අපි ඒ වෙනුවෙන් කැප වෙනවා මට හිතෙන විදිහට. මොකද අපි පාඩම් කරන්න ඕනේ වුණත් අපි හිතනවා මම මේ දේ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ, මම වෛද්‍යවරයෙක් වෙන්න මම ආසයි, ඉතින් මම රෝගීන් සුවපත් කරන්න කැමැතියි. ඒ දේ වෙනුවෙන් එතකොට මම ආසාවෙන් පාඩම් කරන දේ වුණත්, විශ්වවිද්‍යාලයේ කටයුතු වුණත්, ඊට පස්සේ හොස්පිටල් එකට යන ඒ දේවල්, ඒ හැමදේම ආසාවෙන් කරනකොට තමයි මට හිතෙන්නේ අපිට අපේ අධිෂ්ඨාන කරා ඒ විදිහට යන්න පුළුවන් වෙන්නේ. ඉතින්
1: මිසෝරා ඉන්ටර්නැෂනල් වෙනුවෙන් ලංකාව නියෝජනය කරමින් යන්නට පෙර මං බලන වෛද්‍ය ද වීනා නවීක්ෂිත් සමගයි මේ කතා බහ.

0: සදාතනික විශ්වාසයක්, සදා හරිත විසිතුම් වසරක්, සදා නොසැලෙන ශක්තිය, සදා ආකර්ශනීය ප්‍රතිලාභ. සදාතනික විශ්වාසය සමගින් සදා හරිත ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් අපි සදාපිමානනීය 23 වන වසර මෙසේ සමරමු.
1: ඒ අනුවන තීරණය ඔබේ දෙමාපියන් මහමගට දිදමාවි. ඔබව සමාජයෙන් කොන් කරාවි. ඔස්ට්‍රේලියාව ඔබට තහනම් දේශයක් බවට පත් කරාවි. අවසන් ගමනට ඉක්මන් නොවන්න. ඔස්ට්‍රේලියාවට නීති විරෝධීව බෝට්ටුවෙන් යාමට ඔබට කිසිදු අවස්ථාවක් නැහැ.
2: Music 3 2 1 let's go. Friday fun day

0: දැවෙන රිදෙන සිතවිල්ලක් ගානේ හිතන්න කියලා කියනවා නේද පෙර අකුසලයක් ඒුණා කියලා. එහෙම චිත්ත ප්‍රීතියෙන් චිත්ත සමාධියටපත් වෙන්න පුළුවන් නම් මේ මොහොතේ ගැටලුවක් නැතුව ඔබට පුළුවන් අපිව හගෙන ඉන්න. හේරත් කියන්නේ මේ විදියට තදින් බැඳුණු තැන්වල රිදුම් ස්ථිරයි කියලා. 0-7-11-95-95-95 නොබේ හිතත් ලියලා යන්න. මං ඒ අතරේ වෛද්‍ය දෙවිනා නවීක්ෂි සමග කතා බහක්. වෛද්‍ය දෙවිනා නවීක්ෂි කිව්වහම වෛද්‍ය කිව්ව ගමන් පොඩි මේ කොහොමද කියන්නේ පොඩි බරක් එකතු වෙනවා. හැබැයි නම හුණු ගමන් අමුතු සරල බවක් සහැල්ලුවක් සහ අලුත් පන්නේ ගතියක් එකතු වෙනවා. වෛද්‍යවරියක් හැටියට ඉදිරි ගමනේදී මොන වගේ පැත්තක්ද තෝරගන්න ඉන්නේ ඔබ?
1: මං හරි ආසයක් පොඩි බබාලට. එතකොට බබාලා හම් වෙනා, ඒ කියන්නේ අපේ මාතෘ පැත්ත අධ්‍යයනය කරන්න මම ගොඩක් කැමති. ප්‍රසවහානාරි අංශයෙන් තමයි ඉදිරියට හදාරන්න ආසාවෙන් ඉන්නේ.
0: ඇයි චුටි දරුවන් කියන්නේ එකිනෙකාගේ චොයිස් එක? හැබැයි ඒ කියන්නේ ඇයි දරුවන්ට එච්චර ආසාදරේ කියලා?
1: එක දෙයක් තමයි, ඒ කියන්නේ පොඩි ළමයි හරිම අපි කියන්නේ කියුට් කියලා. ඉතින් සහ යාලා දැන් රෝගීන් විදියට ආම යාලට දෙයක් කියන්න තේරෙන්නේ නැහැ මට මෙතන රිදෙනවා මෙහෙම අමාරුයි කියලා. එහෙම කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් අර යාලගේ වේදනාව හරි අමාරුයි බලන් ඉන්න. සහ ගැබිනි මාතාවක් ගත්තමත් ඒ ගැබිනි මාතාවකට තියෙන වේදනාවත් කියන්න වචනින් විස්තර කරන්න බැරි වේදනාවක්. ඉතින් ඒ අංශ දෙකම මං හරි ආසයි. එවැනි අංශයකින් ගිහිල්ලා රෝගීන් සුවපත් කරන්න හම්බෙනවා නම් ඒක මට සතුටක්.
0: ඔබ ඉතාම තරුණාවදීනේ පහු කරන්නේ තම මාතෘත්වයත් විඳලා නැති. ඒත් මාතෘත්වය පිළිබඳව අධ්‍යයනය කරමින් ඉන්න වෛද්‍යවරියක් හැටියට ඔබට මාතෘත්වය දැනෙන්නේ කොහොමද? ඉගෙන ගනිද්දී
1: ඒක මට තනි වචනකින් කියන්න විස්තර කරන්න අමාරුයි. අකි මොකද අම්මා කෙනෙක් කියන එක මම දැක්ක මගේ අම්මගෙන්. මේ ලෝකයේ දරන්න පුළුවන් හැම වේදනාවක්ම හැම කැපකිරීමක්ම කළා තමයි. උදාහරණයක් විතර කිව්වොත් මම අද මෙතන ඉන්නෙත් මගේ අම්මා නිසා. ඉතින් ඒ චරිතයට ඒ පුද්ගලයාට සමාන කරන්න කෙනෙක් නැහැ ඇත්තටම. ඉතින්
0: දරුවෙක් බිහි කරද්දි අම්මා කෙනෙක් කොච්චර දුක් විඳිනවද කියලා හරියටම පැහැදිලි වුණේ වෛද්‍ය විද්‍යාලයට තේරුණාට පස්සේ.
1: ඇත්තටම වගේ.
0: ඒක කොයි විදිහද කියලා ඔබට හැඟෙන විදිහට කිව්වත්?
1: ඒක වචනකින් එකන මෙහෙමයි කියලා ඒ වේදනාව කොපමණද කියලා කියන්න වචනයෙන් විස්තර කරන්න බෑක්. මොකද ඒ කොපමණ දරා ගැනීමක් තියෙනවද කියලා. දැන් තමන්ගේ දරුවා මේ ලෝකෙට බිහි වෙනකන් අම්මා කෙනෙක් පුදුම වේදනාවකින් ඒ ඉවසීම හිතා ගන්න අමාරුයි. ඒක මෙහෙමයි කියලා කියන්න අමාරුයි.
0: වචන නැති අතිශය වේදනාකාරී මිහිරි අත්දැකීමයි මාතෘත්වය. මං දරම් රෑ 7:28 එන්න ඔබේ ආදර හිතත් අරගෙන 0711 95 95 95

0: மன்னாரம் ரே வித் தரங்கா மன்னாரம் ரே மன்னாரம் ரே
1: සීම පරීක්ෂා කර EV බයික් එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Kia Hearing Solutions අමතන්න 0777 76 76 10.
2: කොළඹ මැද බේස්ලයින් පාරට ඉතා ළඟින් අපාර්ට්මන්ට් එකක් දැන් ඔබට Prime Residences වෙතින් ඔබ වෙතට ගෙන එන කොළඹ නවයේහි ඉදිවන The Prime Colombo. පාසල් රෝහල් සහ දෛනික අවශ්‍යතා සියල්ලටම විනාඩි කිහිපයයි. රුපියල් මිලියන 45 සිට ඉහළට. ආඩම්බරයෙන් කොළඹ ජීවත් වෙන්න අදම කතා කරන්න 0710 77 333. Prime Colombo.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතියේ දවස්වල උදේ 10ට
1: ජනියත් වෙඩි වෙලා

0: ගීතේ තිබ්බන වේදනා නිවා හිඳින් කියලා. දුක වේදනාව කියන එක නංගී අපේ හිත්වලට දැනෙන එක ඒක ස්වභාවිකයිනේ. හැබැයි ඒවාව කියලා ඒවා නැවතිලා ඉන්න බෑනේ, අපිට ඉස්සරහට යන්න වෙනවානේ. දැන් ඔබ ඇත්තටම Gen Z එකටයිද කෙනෙක්?
1: ඔව්.
0: මට කියන්නක කොහොමද එහෙම දුකක් වේදනාවක් හිතට ආවහම ඒක ඉස්සරහට ඒ වේදනාවත් එක්ක ඒක පාලනය කර ගනිමින් ජීවිතය අරන් යන්නේ කියලා?
1: මම දුකක් එහෙම ආවම ගොඩක් වෙලාවට අක්කේ මං හරි නිශ්ශබ්ද වෙන කෙනෙක්. මට ප්‍රශ්නයක් ආවම මම තනියම මුලින් කල්පනා කරනවා මොකද කරන්න කියලා. මට අමාරුම නම් ඒ කියන්නේ මට තනියම උත්තරයක් හොයාගන්න අමාරුයි කියලා හිතුනම හෝ මම තව ඉස්සරහට ගියොත් මේ ප්‍රශ්නෙත් එක්ක මම අමාරුවේ වැටේ කියලා හිතනවා වගේ වුණාම මම අම්මට තමයි මුලින් කියන්නේ. අම්මා ළඟ ඉතින් ඕන ප්‍රශ්නෙකට උත්තර දෙනවානේ.
0: මේ කියන්නේ ඔබ ප්‍රශ්නෙකදී නිශ්ශබ්ද වෙනවා කියන එක පැත්තකින් එක විටම ප්‍රතිචාර දක්වන්නේ නැතුව ඒකත් හරි හොඳ දෙයක් නේද?
1: ඔව්. ඒ කියන්නේ මට දැන් ඒ අවස්ථාවේදී කේන්තියක් ආවත් දුකක් ආවත් මගේ ළඟනේ හැඟීම තියෙන්නේ මම මගේ අනිත් ඉදිරිපස ඉන්න කෙනාට හෝ ඒ අවස්ථාවට මම එවෙලේ ප්‍රතිචාර දක්වන්නේ නැහැ. මම නිහඬ වෙනවා. ඊට පස්සේ මම හිතලා බලනවා මොකද වුනේ, මගේ අතින්ද වැරද්ද වුනේ, ඇයි මට එහෙම දුකක් ඇති වුනේ. ඒ දේවල් ගැන මම හිමිට හිතලා බලනවා. මම නිශ්ශබ්ද වෙනවා. ඊට පස්සේ තමයි මම ප්‍රතිචාර දක්වන්නේ.
0: නිශ්ශබ්ද වීම එක්තරා පැත්තකින් හරි ලස්සන සාමකාමී දෙයක්. මේ නිශ්ශබ්දය ගන්න තීරණ දරුණොයි එහෙමත් නැද්ද?
1: සමහර වෙලාවට එහෙම වෙන්නත් පුළුවන්. හැබැයි අපිට කාලය හම්බ වෙනවනේ හිතන්න මොනවද වුනේ, එතන ඇත්තටම මොකද්ද සිද්ධ වුනේ කියන එක පිළිබඳව හොඳට හිතලා තීරණය ගන්න වෙලාව හම්බ වෙනවා. අපි ක්ෂණික තීරණ ගන්න එකකින් වැළකෙනවා ඒ අවස්ථාවේදී. මම හිතන්නේ ඒක හොඳයි. ඒ අවස්ථාවේ ක්ෂණික තීරණයක් කරන් පසුතැවෙනවට වඩා නිශ්ශබ්දවලා හිතන එක හොඳයි.
0: හරිම හොඳයිනේ ඔය පුංචි වයසට. ඒ කියන්නේ ක්ෂණික තීරණ, ඒ කියන්නේ ක්ෂණික වචන, ඒ වගේ අවස්ථා, ඒ කියන්නේ බොහොම අවමයි ඔයාට.
1: ඔව්. අකි මං හරි කැමති නැති දෙයක්, ඒ කියන්නේ මගේ අතින් කෙනෙක්ගේ හිත රිදෙන එකට මම ආස නැහැ. වචනකින් හරි මම හැමතිස්සෙම හිතන්නේ ඒ දේ මට වුණා නම් මට හිත රිදෙනවා නේද කියන එක. එතකොට මම වචනයක් කියද්දී වුණත් දෙයක් කරද්දී වුණත් මම හිතනවා මට දැනෙන විදිහට අනිත් කෙනාටත් දැනෙන්න ඕනේ නේද කියලා.
0: අත්තානං උපමං කත්වා. තමන්ට තමාව උපමා කරගත්තහම බොහෝ දේවල් දැනෙන්න පටන් ගන්නවා. උපමා කොට බලන්න. පුංචි වයසින් වෛද්‍යවරියක් වෙලා හෙට අනිද්දට ලෝකෙම ජය ගන්න යන ඇය කිව්වේ ලොකු කතාවක්.

0: Mandaram rehata i vina di hatalis pahai.
1: Velava o babeta gene enne.
2: Cinderella wage mannang inne ma obel ganna kawurut tanaka.
3: Ape daruan apata wada idirin. Itin age kathawa liyanna ayata idaharinna. Commercial credit. Asima Aduta, Channel Dayaksa AI Takshan and Youth Shravana Dar Lankavi Aduma Milata, Vision Kia Hearing Solutions, Amatana, Bindoyatsi Hatai Hatai Hatai Daya.
4: අලුත්ැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බහඬ රසක් ඔබ තද මේ විත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩුවෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: Music 3 2 1 let's go
6: Friday fun day

0: අතරම සුන්දරත්වයෙන් ඉතාම ඉහළ තැනක ඉන්න යෞවන වෛද්‍යවරියක සමගයි කතා කරන්නේ. සහ මිස් ඕරා ඉන්ටර්නැෂනල් 2026 වෙනුවෙන් මේ ලැබෙන මැයි 9 වෙනිදා ඔබ තුර්කිය බලාපිටත් යාමට නියමිතයි. කවදද තරඟ තියෙන්නේ?
1: 10 වෙනිදා තමයි පටන් ගන්නේ.
0: දැන් ඒ සඳහා අවශ්‍ය ඇඳුම් සූදානම් කරන කාලේ.
1: ඕ වගේ මේ දවස් ටිකේම දැන් සත් මාසයක් පමණ ඉඳලා අපි ලෑස්ති වෙනවා සියලු ඇඳුම්. ඊට පස්සේ මේකප් දේවල් ඇඳුම් වලින් ගත්තු ජාතික නැෂනල් කස්ටියුම් එකක් තියෙන්න ඕනේ. ඊට පස්සේ තව විවිධ වර්ණ වලින් ඇඳුම් අපි ගෙනියන්න ඕනේ. මේ හැමදේම ලෑස්ති කරන ගමන් ඉන්නේ. සූදානම් වීම තියෙනවා හොඳට.
0: දැන් එවැනි අන්තර්ජාතික මට්ටමේ තරගයකට සහභාගි වෙනකොට ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම හරිම වටිනවානේ. මට කියන්න ඔබේ පවුල් පසුබිමේ මැන එකක්ද ඒ භාෂාව හැසිරවීම පිළිබඳ තියෙන හැකියාව? එහෙම නැත්නම් ඔබ අධ්‍යයනයකින් පස්සේද එහෙම කළේ?
1: පවුල් පසුබිමෙන් එන දෙයක් නෙමෙයි යකේ. මම චූටි කාලේ ඉංග්‍රීසි එලකියුෂන් වලින් තමයි පටන් ගත්තේ. ඉතින් සහ කුඩා කාලේදීම මම ස්පෝකන් ඉංග්‍රීෂ් නොත් පුහුණු වීම කරා. ඒක දිගටම කරා ඔකේ. ඉතින් පාසලේදීත් අපිට විෂයක් විදියටත් අපි ඉගෙන ගත්තා. විශ්වවිද්‍යාලෙදිත් එහෙමයි. සියලු ඉගැන්වීම් කටයුතු සියල්ල සිද්ධ වෙන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. කුඩා කාලේ ඉඳන්ම ඉංග්‍රීසි තිබ්බා.
0: කුඩා කාලේ ඉඳන්ම මේ තමන්ගේ අනාගතය වෙනුවෙන් අවශ්‍ය පාදම හදාගෙන ඇවිල්ලා තියෙන්නේ. වෛද්‍යවරියක වීමේදීත් මේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම ඕනේ. ඒ වගේම ඔබ මේ වගේ අන්තර්ජාතික වශයෙන් ඉතාම ඉහළ මට්ටමේ තරඟ වලට සම්බන්ධ වෙද්දිත් ඒ භාෂාව නැතුවම බෑ. ඉතින් කියන්නකෝ ඔබේ පාසල ගැන.
1: පාසල හරිම ආඩම්බරයි. මම මාතර සුජාතා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවේ ආදි සුජාතාවියක්. පාසල ගැන කිව්වොත් හරිම ලස්සන අත්දැකීම් මතක ගොන්නක් මගේ මතකයට එනවා. පාසලෙන් තමයි අක්කි අද මම මේන තැනට පදනම වැටෙන්නේ. කුඩා කාලෙම මම කුඩා කාලේ ඉඳන්ම කියන්නේ එක වසරේ ඉඳන් මම මාතර සුජාතා විද්‍යාලය අපි පාසලේ අධ්‍යාපන කටයුතු වගේම බාහිර ක්‍රියාකාරකම් මේ හැමදේම කරා. මම පෞද්ගලිකව මම පාසලේ ශිෂ්‍ය නායිකාවක් විදිහට කටයුතු කරා ප්‍රාථමික අංශයේ ද්විතීයික අංශයේ දෙකේම. ඊට පස්සේ ක්‍රීඩා විදියට කුඩා කාලේ ඇත්ලටික් නෙට්බෝල් වොලිබෝල් ඊට පස්සේ බාස්කට්බෝල් ක්‍රීඩාවල යෙදුණා. තවදුරටත් කිව්වොත් පෙරදිග සංගීතය හැදෑරුවා. පාසලේ තියෙන සංගම් හැම එකකම වගේ පොඩි වෙලාවකට හරි ඉඳලා තියෙනවා. අර පන්ති කාමරේ ඇතුළේ ඉන්නට වඩා පන්ති කාමරෙන් එළියේ ඉන්න තමයි මම ගොඩක් ඉස්කෝලේ කාලේ කැමැත්තක් දැක්කේ.
0: ඉගෙන ගන්න එකම ජීවිතේ එකම අරමුණ කරගෙන පොතේම ඇරිලා ඉන්න හිතන දරුවෙක්ට වඩා එහායින් ලෝකය දැකලා ඇය වෛද්‍යවරියකත් වෙලා හැබැයි ක්‍රීඩා කරලා තවත් පාසලේ සාහිත්‍ය සමිති මේ වගේ දේවල් වලත් ඉඳලා ශිෂ්‍ය නායිකා ධූරයකුත් දරලා ගැන මං හිතන ඔබ ඉස්කෝලේ යන කාලෙත් ජීවිතේ විඳලා තියෙනවානේ.
1: ඔව් ඔකේ ඇත්තටම ඔව්. හරි ආසයි මතක් කරද්දි. මොකද පාසල් කාලේදී කරන්න ඕන දේවල් මං හිතන්නේ මං හැමදේම වගේ කරා. පාසලේ තිබුණු සංගීත කටයුතු නැටුම් ඊට පස්සේ තරංගමේ හැම දෙයකටම සහභාගී වුණා. පාසලේදී මට දැන් ගුරුවරු කිව්වේ මේ මගේ පළවෙනි සැරින් මට වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වෙන්න හැකියාව හම්බුනේ නැහැනේ. එතකොට ගුරුවරු හම්බෙන්න ගියාම ඔවුන් පැවසුවේ මේ ඔයා ඊට වඩා තව පන්ති කාමරය ඇතුළේ ඉඳලා වැඩ කරා නම් ඔයාට පළවෙනි සැරින්ම වෛද්‍ය විද්‍යාලයට යන්න තිබුණ දරුවෙක් එහෙම කියලා තමයි කිව්වේ.
0: හැබැයි කොහොම වුණත් ඒ කියන්නේ පාසල් කාලයේදීත් ඔබ ජීවිතේ වින්දා කියන්නේ අපේ රටට රියස් නැති උගතෙක් බිහි වුණා කියන එක, රියස් නැති වෛද්‍යවරියක් බිහි වුණා කියන එක. එතකොට මං හිතනවා ඔබ ළඟට සුවපත් වෙන්න එන්න ඉන්න අනාගත ලෙඩ්ඩු ටිකට හරි ලස්සනට ඔබට බෙහෙත් කරන්න පුළුවන් වගේම, අර වෙදකමයි හෙදකමයි දෙකම තියෙන්න ඕනි කියලා කියනවනේ, හිතත් නිවන්න පුළුවන් වෙයි. ඉස්කෝලේ යන කාලේ දරුවන්ට ජීවත් වෙන්නත් කියලා දෙන්න ඉගෙන ගන්නවට අමතරව ඇය හොඳ පාඩමක් කිව්වේ. ඒ කතාව ඇතුළෙත් මට ගන්න තියෙන ලස්සනම පාඩම තමයි මාතර සුජාතා විද්‍යාලයේම යුග දෙකක අපි දෙන්නම ඒකයි.

0: මිස් ඕරා ඉන්ටර්නැෂනල් 2026 සඳහා ලංකාව නියෝජනය කරමින් පිටත්ව යන වෛද්‍යවරිය දෙවිනානා වීක්ෂි නවවැනිදා පිටත්ව යන්නේ කියන්න පවුල කවර හරි එක්කද කොහොමද විස්තර?
1: මම තනිව තමයි අක්කේ සහභාගි වෙන්නේ.
0: ලංකාව නියෝජනය කරන එකම කෙනා?
1: ඔව්.
0: දර ලංකාවෙන් කවුරුත් යනවද ඔබත් එක්ක?
1: නෑ, තරංගාවලිය සඳහා ලංකාවෙන් පිටත් යන්නේ මම විතරයි.
0: ඒ කියන්නේ තනි නතනියට හරි ලංකාවෙන් කවුරු හරි යනවද?
1: නෑ අක්කේ.
0: අහහ. එතකොට ඊට පස්සේ
1: තුර්කියේදී මිසෝරා ඉන්ටර්නැෂනල් ඕගනයිසේෂන් එකකින් අපිව එතන ඉඳන් ගයිඩ් කරන එක කරනවා කි.
0: එතන කවුරුත් ලංකාවේ ඇඉන්නවද?
1: මම දන්න තරමින් නෑ අක්කේ.
0: හරි, පුදුමාකාර පෞරුෂයක්. ශක්තිමත් පෞරුෂයක්. වයස කීයද?
1: 28යි.
0: 28 නම් හිතන්නවත් බෑ ඔබේ රූපේ දැක්කම. මම ඔබ ඊට වැඩියක් අඩු වයසක් කියයිද කියලා කමක් නෑ. හැබැයි මං කල්පනා කළේ ඔබ මීට කලින් ෆ්ලයි කරලා ඇති. හැබැයි දෙමෝපියෝ එක්ක එහෙම ඔබ තනිව යන පළමු ගම
1: ඔව්.
0: සහ කිසිම ලංකාවේ කිසියම්ම නියෝජනයක් නැතිව ඔබ ඒකනේ ඕරා ඉන්ටර්නැෂනල් ඒ කමිටි එක විතරක් විශ්වාස කරගෙන සහ මේ තරඟයකටනේ ඔබ යන්නේ. ඔව්. ඔබේ තරඟයේදී ඔබට ජයගෝෂා නගන්න ඔබේම කියලා ඉන්නේ ඔබ විතරයි.
1: ඔව්.
0: ඔබට සුබපතනවා. සහ අපි ලංකාවේ හැමෝම මේ වෙලාවේ මාව අහගෙන ඉන්න අපි හැමෝම ඒ විශ්වක මේ මොහොතේ ඔබට දෙනවා
1: ගොඩක් ස්තුතියි.
0: කිරුළ අරගෙන එන්නම ලැබෙන්න කියලා. සහ ඒ නියෝජනයත් හරි වටින එකක්. බය නැ?
1: බය නැතුවමත් නෙමෙයි, චූටි බයක් හිතේ තියෙනවා.
0: චකිතයක්
1: තියෙනවා. ඒ චකිතයත් එක්ක මම උත්සාහ කරන්න කැමතියි. බයත් එක්ක කරන උත්සාහය මං හිතන්නේ සාර්ථකුණත් නැතත් ඒක වටිනා.
0: අපි හැමෝම ජීවිතේ යම් ජයග්‍රහණයකට යන්න නම් කොහේ හරි තැනකදී බය කියන එක බාර ගන්න ඕනේ
1: අනිවාර්යෙන්ම.
0: එක පැත්තකින් ඒ බය කියන එක බාර ගත්තම ඒක ශක්තියක් බවට පෙරලෙනවා නේද?
1: ඔව්.

0: நாரம் ரே வித் தரங்கா மந்தாரம் ரே மந்தாரம் ரே අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රසක් උපත් අද මේවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ කඩු වෙලා අතුරුගිරිය නාරම්මල ගනේ මුල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් තැඹිලි තෙල් කුකුම් පොත සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ උසු රැකවරණය.
1: Yes, fortune soy.
2: අලුත්ම රසගුණ අපේ vibe එකට set වෙලා.
0: කැමැතිම විදියකට ඕනෑම වෙලාවක මේ fortune soy.
3: ඇසීම පරීක්ෂා කර EV bike එකක් දිනා ගන්න. වැඩි විස්තර සඳහා Vision Care Hearing Solutions අමතන්න 0777 76 76 10.

0: පිටින් හවුල යහන්න ජනි එක දේ දුනු මාවත සතිය දවස්වල උදේ 10ට
1: ජනියත් වැඩි වෙලා
2: මන්දාරම් රෑ
3: මන්දාරම් රෑ

0: निगम पवलिंग धनंजय भंडार सेंट एंथनीज रोड डेकिंग मेसेज එකක් දීලා තියනවා මං ගොඩක් ආසාවෙන් සතුටින් අහගෙන ඉන්නේ ડોક્ટર නවිෂ්කා අදුවගේ කතාව හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වෙන්න කියලා 21ක් දීලා තියනවා එයාට 0715 95 95 95 තමයි ඒ පණිවිඩය අරගෙන ආවේ එතකොට දැන් මේ මාසේ 9 වෙනිදායින් පස්සේ 10 වෙනිදායින් පස්සේ අතර මම පිට මිසෝරා ඉන්ටර්නැෂනල් කියලාම කියන්න පුළුවන් වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. දැන් මේ හැමදේම හෙමින් ලස්සනට ජීවිතේ දිනාගෙන යන තරුණ සුන්දර යුවතියක ගැන කියන්නේ වෛද්‍යවරිය ඇතුළෙත් ඕරා ඉන්ටර්නැෂනල් මෙත යන ඒ සුන්දර තරුණිය ඇතුළෙත් හරිම සාමාන්‍ය ප්‍රේමය ප්‍රාර්ථනා කරන ගෑනු ළමයෙක් ඉන්න පුළුවන්නේ. එයා ගැනත් විස්තර ටිකක් කියමු. ඔබ ආදරවන්තයක්ද?
1: නැහැ අකි. නමුත් මං ආදරේ විඳලා තියෙන කෙනෙක්. ආදරය ගැන කිව්වොත් ඒකත් වචනෙන් විස්තර කරන්න හරි අමාරු. හදවතට දැනෙන ගැඹුරු හැඟීමක්. හැබැයි හරි ලස්සන හැඟීමක්.
0: ආදරය අහිමි වුණේ ඇයි කියලා මං ඇහුවත්
1: මං මුලින් කිව්වා වගේ ආදරය කියන්නේ හරි සුන්දර හැඟීමක්. ඒ ආදරය කියන දේ තුළ අපි එකිනෙකාගේ සතුට දුක සිහින අඩුපාඩු මේ හැමදේම තමන්ගේ කියලා දැනෙන බැඳීමක් තමයි ආදරයක් කියන්නේ මට හිතන විදිහට. ඉතින් සමහර අවස්ථාවලදී ආදරයේදී අපිට නොගැලපෙන්න පුළුවන්. ඉතින් එවැනි අවස්ථාවලදී ආදරෙන් විඳවීමට වඩා මම හිතන්නේ සුහදශීලීව සමු ගැනීම හොඳයි කියලා තමයි මට හිතෙන්නේ.
0: ඔබට හොනද සුන්දර ආසන්නෙනි. නගලපීම් දරාගෙන ජීවත් වෙනවට වැඩිය සුහදශීලීව සමු ගැනීම හරි සුන්දරයි කියලායි කියනවා. එතන විරහව නැහැ කියලා නෙවෙයිනේ ඔබ කියන්නේ නේද?
1: නෑ, විරහව තියෙනවා. නමුත් විරහවත් එක්ක අපි කෙනෙක්ට ආදරය කරානේ. එතකොට ඒ ආදරයත් එක්ක මම හිතන්නේ ආදරය කරපු හිතකින් නැවතත් වෛර කරන්න තරහ කරන්න ඒ කෙනාට මට නම් එහෙම හැඟීමක් දැනෙන්නේ නැහැ. ඉතින් විරහවත් එක්ක තේරුම් අරගෙන සමු ගැනීම තමයි මගේ අත්දැකීම අනුව හොඳම දේ.
0: මොකද තවදුරටත් එකට ජීවත් වුණා නම් නොගැලපීමනේ මතු වෙනවා ඇත්තේ.
1: ඕවා කිය අපි යම් අවස්ථාවල නොගැලපීම් ගලපා ගන්න උත්සාහ කරනවා. අපි ආදරය නිසා තමයි නොගැලපීම් ගලපා ගන්න උත්සාහ කරන්නේ. නමුත් එක්තරා අවස්ථාවක් එන්න පුළුවන්. මගේ ජීවිතයත් එහෙම ඇවිල්ලා තියෙනවා. අපි උත්සාහ කරත් නමුත් අප

පසුම අවස්ථාවල දෙදෙනාටම ප්‍රශ්නයක් වෙන්නේ නැති වෙන්න හරිම සුහදශීලීව සමුදීම තමයි හොඳම උත්තරය කියලා මට හිතෙන්නේ.

0: Miss Aura International from Sri Lanka. කියලා කොහොමද දෙවි නානා වික්ෂිගේ නම කියවුණා වේදිකාව?
1: හරිම නිහතමානීව ආඩම්බරයක් දැනෙනවා කි. මේකත් චූටි කාලේ ඉඳලා තිබ්බ හිණයක්. චූටි කතාවක් තියනවා කිව්වට
0: නෑ කියන්න බැටියෝ.
1: අක්කා මම දැන් පාසල යන කාලේ මම කිව්වා දැල්පන්දු ක්‍රීඩාවේ නිරත වුණා කියලා. ඉතින් මං හිතාගෙන හිටියා දැල්පන්දු ක්‍රීඩාවෙන් ඉදිරියට ගිහිල්ලා, ඒ කියන්නේ ලංකාව නියෝජනය කරලා රටට කීර්තියක් ගේන්න මං චූටි කාලේ ආසාවෙන් හිටියා. නමුත් මම ශ්‍රී ලංකා දැල්පන්දු සංසිතේ සඳහා මට තෝරා ගැනීම වලට කතා කරා. නමුත් මං හිතන්නේ මං මගේ සාමාන්‍ය පෙළ
0: විභාගය
1: සඳහා පෙනී සිටින්න තිබුණ නිසා මම සංසිතේ තෝරා ගැනීම සිලෙක්ෂන් වලට සහභාගී වුණේ නැහැ. ඉතින් ඒ සිහින එතනින් මට යන්න උනේ නැහැ. ඒ කාලෙම තමයි මම රූපවාහිනියේ සහ අපේ සෝෂල් මීඩියා වල තියෙන බියුටි පැසන් වලට මම හැම එකක්ම වගේ නැරඹුවක් මම පොඩි කාලේ මිස් වර්ල්ඩ්, මිස් යුනිවර්ස් මේ වගේ හැම පැසන්ට් එකක්ම මම බැලුවා. මට දැන් පාසලේදීත් මගේ උස නිසා මම ගුරුවරු, මගේ යාළුවෝ හැමෝම කියනවා දැන් ඔයා මේ වගේ තරඟයකට සහභාගී වෙන්න කැමති නැද්ද, ආසාවක් නැද්ද, උස තියෙනවනේ එහෙම කියලා. ඉතින් ඒකත් එක්ක මම ඒ පැත්තට නැඹුරු වුණා. ඉතින් ඒ ආభాෂයත් එක්ක තමයි මම මේ ශාස්ත්‍රයට නැඹුරු වෙන්න ගොඩක්ම හේතුනේ. ඉතින් අර තවදුරටත් කිව්වොත් ලංකාව නියෝජනය කරන්න මට ආසාවක් තිබ්බ මොන විදියකින් හරි ලංකාවට ආඩම්බරයක් ගේන්න පුළුවන් වෙනවා නම් කියන ආසාවමට තිබ්බා.
0: හීන තමයි අපේ ජීවිතේ ඉස්සරහට අපි වෙන්න ඕන කවුද කියන එකට අපිව මෙහෙවන්නේ නිසා හැම හීන තියෙන්න ඕනේ නංගි. සහ හීන තිබුණට මදි ඒ වෙනුවෙන් වැඩ කරන්න ඕනේ. ඔබ ඒ හීන වෙනුවෙන් හීන දිනා ගන්න ඔබ මහන්සි වෙච්ච කෙනෙක්නේ. ඒක නිසා සිහින ගාවට යන්න අයිතිය තියෙන කෙනෙක් ඔබ. හීන දැක දැක හිටියොත් සිහින අසලට යන්න අයිතිය නෑ, හේතු ඒ වෙනුවෙන් ක්‍රියා කරලා නෑ. ඉතින් දැන් කියන්නකෝ රටවල් කීයකින් සහභාගි වෙනවද කියලා මිසෝරා ඉන්ටර්නැෂනල් සඳහා?
1: රටවල් 50ක සහභාගීත්වයක් තියෙනවා.
0: මොන මොන වගේ රටවල්?
1: තායිලන්තය, පිලිපීනය, ඇමරිකාව, ජපානය, මෙවැනි ලෝකේ පුරා විසිරුණු රටවල් 50ක්.
0: ලස්සන ගෑනු ළමයි ගොඩක්
1: ගොඩක් එන
0: ඔයත් එක්ක. එතකොට දැන් ඔබ තනියම යන්නේ ඒ රටවල් 50ම තමයි මිත්‍රියක් හොයාගන්න වෙන්නේ.
1: ඔව්. මිත්‍රියෝ 50 දෙනෙක් හම්බ වෙනවා.
0: මට කියන්න ඔබට යාළුවෝ ඉන්නවද කියලා?
1: ඔව් ඔකේ.
0: ඔබේ මිත්‍ර සමාගම් කොහොමද, කොයි විදිහටද පවත්වගන්නේ?
1: මම පුද්ගලයෙක් විදිහට මම දකින්නේ මම හිතන්නේ මං හරි මිත්‍රශීලී කෙනෙක්. මං හරි කැමති යාළුවන්ට. කැමති කියන එකට වඩා මම හිතන්නේ මං හරි ආදරෙයි යාළුවන්ට. බැඳීම් කියන එකට මම හරි ආදරේ කෙනෙක්. බැඳීම් ඇති කරගන්න බය නැහැ. නමුත් බැඳීම් ඇති කරගන්න මම දෙපාරක් හිතනවා වගේ. මොකද මං අල්ලගත්තොත් හරි
0: අල්ලා ගැනීම
1: දැඩි අතාරින හරි අමාරුයි. ඉතින් යාළුකම් වලත් එහෙමයි. මං ළඟින් ආශ්‍රය කරන මිතුරන් කීප දෙනෙක් ඉන්නා. ඉතින් මං හරි ආදරෙයි. මං ඒගොල්ලෝ වෙනුවෙන් මට අපි කියන්නේ අපි ඕන දෙයක් කරන්න පුළුවන් යාළුවෝ වෙනුවෙන් කියලා. ඉතින් මටත් එහෙම පිරිසක් ඉන්නවා. සහ මං වෙනුවෙනත් ඔවුන් සෑහෙන දැන් මගේ මේ තරඟාවලිය වෙනුවෙනුත් ඔවුන් සෑහෙන මට උදව් කරා. ඉතින් ඒ සුන්දර බැඳීමට මම කැමති. සමහර වෙලාවට චුට්ටක් බයයි.
0: හොඳම යාළුවකම්.
1: හොඳම යාළුවෝ එක්කෙනෙක් කියලා නෑ. යාළුවෝ ගත්තොත් නමුත් මගේ ජීවිතේ මම හොඳම යාළුවෝ විදියට තියාගෙන ඉන්නේ මගේ අම්මාවක්.
0: ඒ කියන්නේ සංසාරෙන් තෝරලා දුන්න කෙනාවම හොඳම යාළුවා කරගත්තාම ප්‍රශ්න අඩුයි නේ?
1: ප්‍රශ්න අඩුයි.
0: කොහොමද දැනෙන්නේ?
1: කොහොමද දැනෙන්නේ?

0: mandaram reat ai vinaditis nave ai.
1: Velava oba veta gena enne.
2: Rapunzel wage man nang inne. Mawa bera gana kawuru tenaka.
3: Ape daruan apata wada idirien. Itin age kathawa liyanna ayata ida harinna. Commercial credit.
4: ඇයි ෂුගර් කියන මූණෙල්ලගෙන සෙවනගෙන මතුමේහ හරිනි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
5: හරියට
6: ඔයාගේ අම්මයි තාත්තයි වගේ
4: මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දින උසහනය.
7: Music 3 2 1 let's go. Friday fun day.

0: ලස්සන කියලා කියන අව්‍යාජත්වය කියලා අපි කතා වුණානේ. වෛද්‍ය දෙවීනා නවීක්ෂි මිස් ඔර ඉන්ටර්නැෂනල් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා නියෝජනය, එකමක ශ්‍රී ලාංකික නියෝජනය. දැන් වර්තමාන ලෝකය ඇතුළේ ගැහණියකගේ ලස්සන මනින විවිධ මිමි තියෙනවානේ, ඔබට අනුව ඒ මොනවද?
1: ලස්සන අපි මුලින්ම අපි කෙනෙක් දිහා බලලනේ ලස්සන මුලින්ම අපිට අපි
0: ආකර්ෂණය
1: වෙන්නේ. එතකොට නමුත් අපි ඒ දකින කෝණය මං හිතන්නේ හරිම සාපේක්ෂයි. මොකද කෙනෙක්ට තව කෙනෙක්ට සාපේක්ෂව තමයි අපි ලස්සනක් කියන්නේ. ඉතින් ඒ වගේමයි අපි ඒ බාහිරින් දකින ලස්සන කෙනෙක්ගේ ලස්සන තවත් මනින්න පුළුවන් ඇතුළාන්තයෙන්ම. ඒ කියන්නේ ගතිගුණ වලින්, හැසිරෙන විදියෙන්, ක්‍රියාකාරකම් වලින්, මේ හැමදේෙන්ම ලස්සන කියන දේ මැනෙනවා කි.
0: දැන් ඒ වේදිකාව මතදී ඔබෙන් මේ ප්‍රශ්නය ඇහුවොත් ඉන්න මං කල්පනා කරන ප්‍රශ්නේ වෛද්‍යවරියක් විදියට ඔබට මේ ලෝකේ උපැත්තියෙන් ලස්සනට ආව කෙනෙක් තව ලස්සන කරන්න අවස්ථාවක් දුන්නොත් ඔබ ඇයගේ වෙනස් කරන්නේ මොනවද? හැබැයි උපතින්ම ලස්සනයි හොඳේ.
1: මම හිතන්නේ අකේ මම වෙනස් කරන්නේ හිත.
0: හිත ලස්සන උත්තරයක් ඒක. මොකද ඔබ කිව අව්‍යාජත්වයම තමයි හිතකින් එළියට එන්නේ. අව්‍යාජත්වය තියෙන හිතක හිනාව හරි ලස්සනයි. එවැනි හිතකින් උපදින කටහඬ හරි ලස්සනයි. එවැනි හිතකින් බලන ඇස් හරි ලස්සනයි. ඒ සියල්ල එකතු වුණු තැන ඒ ගැහැණිය හරි ලස්සනයි. ඒ පිරිමිය හරි ලස්සනයි. දැන් ඉතින් අපි යන්න ඕනේ ලස්සන වෛද්‍යවරිය. මොකද හිතුනේ?
1: හරිම සතුටුයි අකේ. මට මේ අවස්ථාව හම්බුන එකට අකට ගොඩාක් ස්තුතියි. මේ අවස්ථාව ලබා දුන්නට. මෙතෙන් මුලින් එද්දි චුට්ටක් නර්වස් වෙලා හිටියේ. හැබැයි අක්කා එක්ක ඒ කතාව හදිගට ඔයද්දි හරිම හුරුපුරුදු බවක් දැනුණා. ඉතින් ගොඩක් ස්තුතියක් මාව සම්බන්ධ කරගත්තට.
0: එහෙනම් මං කැමති එදාට ඒ වේදිකාව මත මෙහෙම ඇහෙනවට මිස් ඕරා ඉන්ටර්නැෂනල් ෆ්‍රොම් ශ්‍රී ලංකා.
1: ගොඩක් ස්තුතියි.
0: ගොඩක් ස්තුති. සුබ පැතුම් ගණනාවක් තියනා මේ මොහොතේ ඇහෙන්නේ නෑ හිතවල, නැත් අසන්නන්ගේ. ඔබ හරිම එඩිතර පෞරුෂවත් ගැහනු ළමෙක්, ඒ වගේම සුන්දර ගැහනු ළමෙක්. ඒ ඔක්කොම අතරේ ඔබ ඔබගේ වෘත්තීය ජීවිතයත් ඉස්සරට අරගෙන යන දක්ෂ වෘත්තීය වේදිනියක්, වෛද්‍යවරියක්. ජැන්සේගේ නිත් ගෑනු ළමයින්ටත් ඔබ හොඳ ආදර්ශ. අපි නැවත හමු වී යුතුයි කිරුළ දිනා ගැනීමෙන් පසුව.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
2: මමත් ඔයාලා වගේමයි. මට මං කවුද කියන එක ප්‍රශ්නයක් වුණේ නෑ. මට ඕනේ දුර යන්න.
3: ලෝකෙට මාළෝකයක් වුණු ආලෝකා. අපි හැමෝටම ඕනේ මේ වගේ ධෛර්යයක් ශක්තියක් නේද? මේ වගේ ආලෝකයක් නේද?
4: සතිය දවස්වල උදේ 6ට Net FM Alpha Studio හලා දවසම ආලෝකමත් කරගමු.
5: Net FM Alpha Studio with Kasani and Lehansa.
1: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දින ව්‍යාකූල වෙන මිනිස් සිත් සතන් අමිල නිමල බුදු දහමේ ශක්තියෙන් සුවපත් කරනු පිණිස නෙත් පාරමිතාව ධර්ම දක්ෂිණා.
1: අද නෙත් FM ධර්ම දක්ෂිණාවේ දේශකයාණන් වහන්සේ මාතලේ විහාරපාරේ ශ්‍රී විජයානන්ද මහපිරිවෙන් විහාරාධිපති, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශයේ අංශාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේ. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු.
2: අයිබෝවන්, සියලු දෙනාට සුවදායි රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් අදත් මේ සූදානම් වන්නේ නෙත් FM රේඩියෝවේ බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව ආරම්භ කරන්නට. මේ උතුම් ධර්ම දේශනාව ආරම්භ කරන්න පෙර ඔබට සිහිපත් කරන්නට ඕනේ පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. අදත් අපි ගෞරවයෙන් නමස්කාර පූර්වකව ආරාධනා කරමු බ්‍රහස්පතින්දා ධර්ම දක්ෂිණාව සිදු කිරීම සඳහා මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද පිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරි නායක ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස. සාදුහු සාදුහු සාදුහු.

ඊති සදහැවත් සුපින්වත්නි, ඔබ සියලු දෙනාටම තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබේ ජීවිතයේ තුල ප්‍රාර්ථනා කරන සියලුම යහපත් ප්‍රාර්ථනා මේ ජීවිතයේ තුල ඉටු වේවායි කියලා අද අපි මේ වෙලාවේදී මුලින්ම ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරන්න කැමැති. අදත් අපේ නිත්‍රාවක පින්වත් ඔබ සියලු දෙනාටම මේ උතුම් සදහම් දේශනාව මුළුමහත් ලෝකයටම සන්නිවේදනය කරන්නට තමන්ගේ පින්බර දායකත්වය ලබා දෙනවා. හෝමාගම පාර්ක්ලේන් රෙසිඩෙන්සි පදිංචි මහින්ද පොන්නම්පිරිම හා ස්ටී පුෂ්පා රංජිනි යන දෙවව්පියන් විසින්. වගේම අපට සෑම මාසිකම අපේ දේශනාවන් සඳහා දුර රටක සිට දායකත්වය දරනවා ඇමරිකාවේ ලාස් වේගස්සී පදිංචි සුමිත්‍රා කල්ලුතොට, අනුර කපුගම සහ දිදුල කපුගම කියන පින්වත් පිරිසත්. එවගේම අංක 49 වැලිවත්ත දොම්පේ පදිංචි ගයානි පින්වත් මහත්මියත් අද දවසේදී මේ උතුම් දේශනාවන් සඳහා තමන්ගේ දායකත්වය ලබා දෙනවා. අද දවසේදී දායකත්වය ලබා දෙන සිළු දෙනාටමත් අපේ ආශිර්වාදයේ පුණ්‍ය අනුමෝදනාව පිරිනමන්න කැමැති. එවගේම උතුම් ධර්මීය ශ්‍රවණය කරන ඔබ සිළු දෙනාටමත් අප අද දේශනාව ආරම්භයේදීම සඳහන් කරන්නේ මගේ ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ශ්‍රී සද්ධර්මයේ ආනුභාව බලයෙන්ද, ලොව තුන් කල්හිම පවත්නා බුද්ධ ශක්තිය ආනුභාව බලයෙන් හා අප සුරකින් ලබන්නා වූ සීලමේ බලයෙන්ද, අනන්ත සසර පටන් මේ මොහොත දක්වා ඔබේ ජීවිතයට බලපෑවව සියලු අකුසල කර්මයන් මේ මොහොතේ පටන් අක්‍රිය වේවා, අහෝසි වේවා, නැති වේවා. එසේ වීමෙන් මෙසේ ඉස්මතු වී ක්‍රියාත්මක වන්නා වූ බුද්ධ ශක්තිය ඔබේ ශරීරයේ ශෛලයක් ශෛලයක් පාසාම ගමන් කොට ඔබගේ ඇස්, ඉස්, ඇට, මිදුළු ආදී සකල සර්වාංගයේම ලේ ධාතුව පිරිසුදු වේවා, සුවපත් වේවා. මෙසේ සුවපත් වීමෙන් ඔබ හට සංසාරයේ තුල යම් කිසි ආකාරයකට අකුසල කර්මයක් තිබෙනවා නම් ඒ අකුසල කර්මයන් මේ මොහොතේ පටන්ම දුරු වේවා. ඔබටත් ඔබේ පෞලි ජීවිතන හැමදෙනාටමත් තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන ගමන් ඊයේ දවස බදාදා දවස අලුයම්ම කාලයේදී උතුම් මහසෑය වන්දනා කළා. ඒ උතුම් මහසෑයේ අනන්ත ශක්තිය අනන්ත ආශිර්වාදයත් අදත් අපේ දායකත්වයේ දරන පින්වත් හැම දෙනාටමත් මුළුමහත් ලෝකවාසී සියලු දෙනාටම අපි මේ වෙලාවේදී බොහොම මෙත්සිතින් යුක්ත මම අනුමෝදන් කරනවා. ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට ධර්මයේ දේශනා කළේ මේ සසරින් නිවෙන්න අවශ්‍ය කරන මාර්ගය කියලා දෙන්න. පින්වත්නි, අප දේශනා කරන සෑම ධර්ම කොටාශයක් තුලදීම ඔබේ ජීවිතය නිවන්නට, ඔබේ හිත නිවන්නට අපට හැකියාවක් තිබෙනවා නම්, ඒ එක බණපදයකින් හෝ ඔබේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් නම්, එයයි අප ඔබට මේ මෙතුවක් කාලයක් මේ ධර්මයේ දේශනා කිරීමෙන් ලැබුණු ලොකුම ශක්තිය වගේම ලොකුම ආශිර්වාදය විදියට විශේෂයෙන් සලකනවා. ලෝකේ බොහොම දියුණුවයි පින්වත්නි. අපේ වැඩිහිටි අම්මලා තාත්තලාත් කවුරුත් මේක තේරුම් ගන්න ඕනේ. ඔබ ජීවත් වෙච්චි අවුරුදු 25ක් 30ක් 40කට වඩා අවුරුදු 50කට වඩා කාල පරාසයේ සම්පූර්ණයෙන්ම වෙනස් ලෝකයක් තුළ තමයි අපට ජීවත් වෙන්නට තිබෙන්නේ. ලෝකේ වෙනස් වෙලා තියෙනවා, මිනිසුන්ගේ අදහස් උදහස් වෙනස් වෙලා තිබෙනවා. මේ ඇස්වලට, කන්වලට, අහන්ට, දකින්ට ලැබිලා තියෙන බොහොමයක් දේවල් වෙනස් ස්වභාවයක් තමයි හැම වෙලාවක් තුළදීම දකින්න ලැබෙන්නේ. පින්වත්නි, ඔබේ ජීවිතයේ තුල ඔබ තීරුම් ගත යුතු කාරණාව තමයි වැඩිහිටි අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් විදියට, ආච්චි කෙනෙක්, සීයා කෙනෙක් විදියට ඔබ හිතන දෙයට වඩා ඔබේ අලුත් පරම්පරාව, ඔබේ දරුවෝ, ඔබේ මුණුබුරෝ, මිනිබිරියෝ ඊට වඩා බොහොම වෙනස් ස්වභාවයකින් හිතන විත්තිය. ඒ නිසා ඔවුන්ගේ ජීවිත සමහරලාට ඔබට වෙනස් කරන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඒත් ලෞතුරා බුදුහාමරුන්ගේ ධර්මය කියලා කියන කරන් පින්වත්නි, අපට වෙනස් කරන්න දෙයක් කොතනකවත් අපිට දකින්න ලැබෙන්නේ නැහැ. හැම වෙලාවක් තුළදීම භාග්‍යතුන් වහන්සේ ඔබට අපට ධර්මයේ දේශනා කළේ ඔබ බොහොම යහපත් මිනිසෙක් විදිහට ජීවත් වෙන්න, ඔබේ කායික සෞඛ්‍ය වගේම මානසික සෞඛ්‍ය පිළිබඳවත්
විශේෂයෙන් මානසික සෞඛ්‍ය පිළිබඳවත් ලෞතර බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළා. කායික නිරෝගීකමත් මානසික නිරෝගීකමත් මිනිසෙකුට ජීවිතයේහි අත්‍යවශ්‍යම අංගයක් බව අප සඳහන් කරන්න අවශ්‍යයි. කායික නිරෝගීකම වගේම මානසික නිරෝගීකම අවශ්‍ය වන්නේ සමබරව අපේ ජීවිතයේ පවත්වාගෙන යන්නට. පින්වත්නි, තථාගතයන් වහන්සේගේ මේ උතුම් බුද්ධ වචනය වගේම නූතන ලෝකයේ තුල කතා කරන බොහෝ විද්‍යාඥයන්, ඒ වගේම පිමොලී පිළිබඳව ශෛල පිළිබඳව කතා කරන විද්‍යාඥයන්, ඒ වගේම මනෝවිද්‍යාඥයන්, මේ හැම දෙනෙක්ම කියන කාරණාවන් එක්ක බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉතාමත්ම හොඳට ගැලපෙනවා. අපේ ජීවිතයක තියෙන පැවැත්ම, එහෙම නැත්නම් යහපත් වූ පැවැත්ම, දීර්ඝ ආයුෂ ප්‍රමාණයක් මිනිසෙකුට ජීවිතේ ළඟා කරගන්න නම් එයාට අත්‍යවශ්‍ය වෙන කාරණාවන් ගණනාවක් නූතන ලෝකයේ තුල විද්‍යාඥයන් පෙන්ලා දෙනවා. ඒ කාරණාවන් අතර ඔබට පැය 7-8ක පමණ සෝදායි නිින්දක් අවශ්‍යයි ඔබේ ශරීර සෞඛ්‍ය තාමත් හොඳ මට්ටමක පවත්වාගෙන යන්න. ඒ වගේම ඔබේ ශරීරයට ව්‍යායාම අවශ්‍යයි. ඒ වගේම සමබර ආහාර වේලක් අවශ්‍යයි. ඒත් සමගම පින්නාත් නිතාම් වටිනවා තමන්ගේ ජීවිතය තුළ සතිමත් භාවය පුහුණු කරලා මනස ශක්තිමත් කර ගැනීම. ඔබට යම්කිසි ආකාරයකට පොත්පත් කියවල ධර්මශ්‍රවණය කරලා එයින් ලැබෙන දැනුමත් ඔබේ ජීවිතයට වඩාත් ශක්තිමත් බව සඳහන් කරන්න අවශ්‍යයි. බලන්ට මිනිස්සුන්ට සල්ලි තියෙන්න පුළුවන්, නැති වෙන්න පුළුවන්. ඒ කොයි මිනිසයාට වුණත් මේ මූලික වශයෙන් සඳහන් කරපු කාරණා පහ පිළිබඳව අපි කවුරුත් අපේ අවධානය යොමු කරන්න අවශ්‍යයි. එකක් කර යහපත් නිින්ද, පැය 8ක්වත් අඩුම තරමින් නිදාගන්න අවශ්‍යයි කියලා කියන කාරණාව සඳහන් කරනවා. සමහර වෙලාවට අපේ අම්මලා තාත්තලාට නිින්දක් ඇත්තේ නැහැ. අලුයි අම්ම කාලේදී සමහරලාට අවදි වෙනවා. ඉත අපටත් සමහර දවස්වලට රුවන්වැලි මහා සෑයට වඳින්න යන නිසා බදාදා දවසේදී අලුයම 2-2.5ට සමහර දවස්වලට අවදි වෙන්නේ. මේ පුරුද්දට සමහර වෙලාවට අනිත් දිනවලත් අපට ඒ වෙලාවට අවදි වෙනවා. නමුත් අපි අර මනස බොහොම සැහැල්ලු තත්යකට පත් කරගන්නකොට, භාවනාමය ස්වභාවයකට අපි මනස යොමු කරගන්නකොට ඒ තැම්පත් භාවය ඇති කරන්න පුළුවන්. ඒ නිසා අපි ගන්න ආහාර වේල පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. අර සෞඛ්‍ය සම්පන්න විදිහට ජීවත් වෙනකොට ඔබට අර කායික වශයෙන් නැති වෙන ඒ ව්‍යායාම ඉතාමත්ම වැදගත් වෙනවා. අප නිරන්තරයෙන්ම සඳහන් කරන්නේ මේ වැඩිහිටි අම්මලා තාත්තලා ගෙවල් දොරවල් වල ඉන්නකොට මොනවා හරි ක්‍රියාවක නිරත වෙන්න, තමන්ට ඉදලක් කොස්සක්කෝ අරගෙන අතු ගන්න පුළුවන් නම් ඒ කටේතෝ නිරත වෙන්න. ගහක් කොලක් සිට වෙන එක, මල් ගහකට වතුර ටිකක් දාන එක, විදුලක් අතපතු ගන්න එක, ඒ කරන්න පුළුවන් ක්‍රියාවක නිරත වෙන්න බොහොම පරිස්සමින්. අපේ වැඩිහිටි අම්මලා තාත්තලා සමහර වෙලාවට දරුවෝ සමහරලාට හරිම බයයි. අම්මා වැටෙයි, තාත්තා වැටෙයි, වැටුනොත් සෑහෙන අමාරු වෙනවා. ඒ නිසා බොහොම කල්පනාවෙන් යුක්තව මේ ක්‍රියාවන් වල නිරත වෙන්න. ඒ ශාරීරික ක්‍රියාකාරීත්වයේ පින්වත්නි ඉතාමත්ම වැදගත් වෙනවා. ඒත් සමගම ඔබ සතිමත් භාවය පුහුණු කරන්න ඕනේ, භාවනා හොඳට පුහුණු කරන්න ඕනේ. පොත්පත් කියවන එක හෝ ධර්මයේ හොඳට ශ්‍රවණය කරන එකත් අපේ ජීවිතය තුළ අංගයක් බවට පත් කරගන්න අවශ්‍යයි. ඒ පරිපූර්ණතාව අපිට අවශ්‍ය වෙන්නේ ඔබට මේ ධර්මයේ තේරුම් ගන්න අවශ්‍ය කරන මඟ ඉතාමත්ම හොඳින් විවර කරගන්නට. ඒ නිසා යම් කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ ඔබ මොන තරාතිරමක හිටියත් අර ජීවිතයේ තුළ තියෙන ඇත්ත ස්වභාවය, ඇත්ත తত্ত্বය අපට ඉතාමත්ම හොඳින් දැකලා ඒ ගැන අවබෝධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒක ඉතාමත්ම වටිනවා. මා ඔබට අද දේශනාව සඳහා පාදක කරගත්තේ අංගුත්තර නිකායේ තික නිපාතයේ සඳහන් වන ගාථා පාඨයක්. උපනීයති ජීවිතමප්පම

ජීවත්වීම තමයි ඉතාම වැදගත්වෙෙන්නේ. මේ මනුෂ්‍යකී ජීවිතය කියලා කියන්නේ නිරන්තරයෙන්ම ඒ මරණය කරා තමයි අපි ජීවිතය ගෙනියන්න. එක තමයි ඇත්ත තත්ත්වය, එක තමයි ඇත්ත ස්වභාවයේ තත්ත්වය. එතකොට අපිට තිබෙන්නේ අපේ ආයුෂ ප්‍රමාණය කියලා කියන එක ඉතාමත්ම ස්වල්ප ප්‍රමාණයක් තිබෙන්නේ. අපිව ජරාවෙන් නැදගෙන යනවා. මේ ජීවිතය කියලා කියන්නේ කිසිම මිනිසෙකුට ආරක්ෂක ස්ථානයක් නෙවෙයි. අපි මේක ඇත්තම තේරුම් ගැනීම කොච්චර වටිනවාද? මේ අවබෝධය යම් කිසි කෙනෙකුට ජීවිතය තුළ තියෙනවා නම් මේ අවබෝධය ඇතුළෙහි කටයුතු කරන කෙනාට හරි පහසුයි ඔබ ඉදිනදා ඔබේ ජීවිතේ ගත කරන්නට. අර අභිඥා දෝබනස්සන් එහෙම නැත්නම් අර ඇලීම් ගැටීම් සහිත ලෝකයේ තුල හැම වෙලාවෙම අපි ඇලෙනවා, හැම වෙලාවෙම අපි ගැටෙනවා. ඒ ඇලෙන ගැටෙන ලෝකයේ තුල ඔබට මේ යථාර්ථය පේනවා නම්, මේ යථාර්ථය දැනගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ඉතාමත්ම වටිනවා. ඒ නිසා අපි හැම වෙලාවක් තුළදීම උත්සාහ කරන්නේ මේ ජීවිතේ මොනතරම් දේවල් අපි රැකගෙන හිටියත්, ආරක්ෂා කරගෙන හිටියත් මේ ජීවිතේ අපි මරණය කරා තමයි අපි ඇදගෙන යන්නේ. ඒ වගේම ජරාවට තමයි අපි ඇදගෙන යන්නේ. අපි ජරාව කියලා කියන්නේ අත වශයෙන් අපි වයසට යන තත්ත්වයට, ව්‍යාධි තත්ත්වයකට පත් වෙනවා, ලෙඩ දුක් වලට පත් වෙනවා. අපි කොච්චර ආරක්ෂා කරගෙන හිටියත් ඒ ආරක්ෂා කරගෙන තියෙන දේ පින්නත්නි අපිට පේනවා එය රැකගන්නට පුළුවන්කමක් ඇත්තේ නැහැ. හැබැයි පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාත සුඛාවහති, මේ යථාර්ථයේ යම් කිසි කෙනෙකුට වැටහෙනවා නම් ඒ වැටහෙන කෙනා ඇත්තරම තමන්ගේ නුවණින් කල්පනා කරලා එයා තමන්ට අවශ්‍ය කරන පුඤ්ඤානි කෛරාත, එහෙම නැත්නම් තමන්ගේ ජීවිතයට සැපේ ලබා දෙන, සසරට සැපේ ලබා දෙන පින් කන්වල එයා නිරත වීමක් සිදෙනවා. එහෙම නැත්නම් යහපත් වූ කුසල කර්මයන් වල එයා නිරත වෙනවා. දැන් බලන්න කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ එක පැත්තකින් තමන්ගේ හිත හදාන්නට පුළුවන්කමක් තියෙනවා. අනිත් පැත්තෙන් අපි දන් දීම, සිල් රැකීම, භාවනාව, ඒ හැම පැත්තකින්ම අපි සිද්ධ කරන්නේ අපි ජීවිතය තුළ අපි හිත හදා ගැනීමේ වැඩපිළිවෙලක්. ඒ නිසා මේ යථාර්ථය යම් කිසි කෙනෙකුට පේනවා නම්, ඒ කියන්නේ අපි නිරන්තරයෙන් අපේ ජීවිතය ඇදගෙන යන්නේ මරණය කළා, අපි වයසක තත්ත්වයකට පත් වෙනවා, අපි ලෙඩ දුක් වලට ගොදුරු වෙනවා. ඒ නිසා මේ සසර තුළ ඔබ බොහොම ශක්තිමත් මිනිසෙක් බවට පත් වෙන්න අවශ්‍ය නම්, ඒ ශක්තිමත් මිනිසෙක් බවට අවශ්‍ය වෙන ඒ කාරණාවේදී ආ බොහොම නුවණින් කල්පනා කරලා තමන්ගේ ජීවිතය තුළ යා පින ශක්තිමත් කරගන්නවා, කුසලයේ ශක්තිමත් කරගන්නවා. පින්නත්නි මෙවැනි ගාථා පාඨයකින් මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නට යෙදුනේ ඉතාමත්ම වැදගත් වන සිදුවීමක් පිළිබඳව ඇතිවිති සාකච්ඡාවකදී. ලෞතුරා භාග්‍යතුන් වහන්සේ එක්තරා අවස්ථාවක වැඩ සිටිනකොට උත්පත්තියෙන් වයස අවුරුදු 120 පසුබිච්චි, ඒ වගේම හොඳටම වයසට ගිහිල්ලා මහලු බබුණෝ දෙදෙනෙක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ සමීපෙට පැමිණිලා සදහන් කරනවා, භාග්‍යතුන් වහන්ස අපට දැන් අවුරුදු 120ක් වෙනවා, අපි දිරලා ඉන්නේ, අපි දැන් උරුදයි, වයෝවෘද තත්ත්වයකට පත්වලා ඉන්නේ, මහලුයි, ජීවිතේ අපිට කියලා යම් කිසි දෙයක් කරගන්නට බැරි වුණා. ඒ නිසා අපි හිතසුව පිණිස පවතින දෙයක් භාග්‍යතුන් වහන්ස අපට දේශනා කරන්න කියලා මේ මහලු බමුණෝ දෙදෙනා තමන්ගේ ජීවිතයේ තුළ මෙන්න මේ ඉල්ලීම සිද්ධ කළා. දැන් ඔබ දන්නවා බුද්ධ කාලයේ හැටියට බක්පුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් උන්වහන්සේ ජීවත් වුණා කියලා අපි කවුරුත් දන්නවා. අවුරුදු 80ේදී තමයි බක්කුල හාමුදුරුවෝ තමන්ගේ ජීවිතයේ තුළ පැවිදි තත්ත්වයකට පත් වෙන්නේ. පැවිදි වෙලා දවස් 7කින් උන්වහන්සේ රහත් ඵලයට පත් වෙනවා. අවුරුදු 160ක් ඒ කාලේ හැටියට උන්වහන්සේ වැඩවාසය කරලා තියෙනවා. ඒ කාලේ මිනිස්සු අවුරුදු 100කට වඩා සමහර ඇත්තෝ ජීවත් වෙලා තියෙනවා. නමුත් ඒ ආයුෂ ප්‍රමාණය ක්‍රමානුකූලව අඩු වෙලා මගේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ වැඩ සිටින කාලයේ වෙන විට අපට පෙනවා ආයුෂ ප්‍රමාණය සෑහෙන දුරකට වෙනස් වෙලා අඩු වෙලා, යෝ චිරං ජීවති වස්සසතං අප්පංමා බිහියෝ වාති කියලා ධර්මයේ තුල පෙන්නනවා. අවුරුදු 100ක් කොයිට වඩා පොඩ්ඩක් වැඩියෙන් දවස් 36 10යි මේ ලෝකයේ තුල ජීවිතේ මිනිසු ජීවත් වුනේ.
දැන් අවුරුදු 120ක් ගිහිලා මේ මහලු

0: බමනෝ දෙදෙනා මේ කියන කතාව බලන්නක පින්නවත්නි, ඇත්ත වශයෙන්ම ඒ අය වයසට ගිහිලා කියලා කියනවා. උරුද තත්ත්වයකට පත් වෙලා, මහලු තත්ත්වයකට පත් වෙලා දිරලා ඉන්නේ. අපට අපි ජීවිතයේ තුල ස්වාමීනි මොනවත් කරගන්න බැරි වුණා කියලා කියනවා. අන්න ඒ කාරණාව මා සඳහන් කරන්නේ ජීවිතේ තරුණ වයසේ ගත කරන අයටත්, මැදි වයසේ ගත කරන අයටත්, ජීවිතේ අවසන් කාලයේ ගත කරන අයටත්, තමන්ගේ ජීවිතේ දිහා බලලා අපෝහැරිලා බලලා තමන් කවදාවත් කනගාටු වන දෙයක් අපේ ධර්මයේ තුල සඳහන් කරන්නේ ජීවිතේ දිහා අපෝහැරිලා බලලා තමන්ට කනගාටු වෙන දෙයක් ජීවිතය තුළ කවදාවත් කරන්න එපා. අපි ජීවිතයේ අවුරුදු 60 70ක් 80ක් ගිහිලා අනේ මට මොනවත් කරගන්න බැරි වුණා කියලා කියන දේ හිතනවට වඩා, අර තරුණ වයසේදී මැදි වයසේදී තමන්ට පුළුවන්කමක් තිබෙනවා නම් මේ අවබෝධය ඇති කරගෙන තමන්ගේ ජීවිතය තුළ වෙනස කරන්න පින්නවත්නි, ඒක මොනතරම් වටිනවාද. හැබැයි අර වයසට ගියා කියලා දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් අපි දැන් වයසට ගිහිල්ලා අපේ ඇස්කන් පේන්නේ නැහැ, අපිට මොකවත් කරගන්න බැහැ. මෙහෙම කෙනෙකුට දැනෙන්න පුළුවන්, හිතෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි, චිත්ත ශක්තිය තියෙනවා නම්, හිත තියෙනවා නම්, ඒ ඕන දෙයක් ජීවිතය තුළ කරන්න පුළුවන්. ඒකට අර අවශ්‍ය වෙන්නේ අර උත්තහත නිසීදත කියලා කියන ආකාරයකට උත්තහානේ නැගිටීම, ඒ වීරියවන්තකම, ඕනෙකම, ඒ ශ්‍රද්ධාව බලවත්කම තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්නකොට ඒ වෙනස ජීවිතය ඇති කරන්න පුළුවන්. ජීවිතයේ අහවල් කාලයේදී මේ වෙනස ඇති කරනවා කියලා එහෙම හිතනවාට වඩා මේ ධර්මයේ ශ්‍රවණය කරන වෙලාවේදීත් ඔබට හිතෙනවා නම් මගේ ජීවිතයේ තුළ මේ වෙනස ඇති කරන්න පුළුවන්, මගේ ජීවිතය ඇතුළෙත් මේ පරිවර්තනය ඇති කරන්න පුළුවන්, එනිසා මම මේකට මහන්සි වෙන්න ඕනේ, උනන්දු වෙන්න ඕනේ, මේ ඔක්කොටම බලපාන්නේ අපේ හිතයි කියලා කියන කාරණාව යම්කිසි කෙනෙකුට තේරෙනවා නම්, දැනෙනවා නම් පින්වත්නි, ඒ තේරෙන අවස්ථාව, දැනෙන අවස්ථාව, එයා තමන්ගේ ජීවිතය තුළ චිත්ත ශක්තිය ගොඩනගා ගන්නවා. බැහැ කියලා දෙයක් නෑ පින්වත්නි ලෝකයේ තුල. ලෝකේ බුද්ධත්වයට පත් වුණේ මිනිස්සු, දේවත්වයට පත් වෙන්නේ, බ්‍රහ්මත්වයට පත් වෙන්නේ, මේ හැම දෙයකටම පත් වෙන්නේ තිරිසංගත සතික් පවා සමහරට මනුෂ්‍ය ආත්මවල උත්පත්ති ලැබපු අය. ඒ ජීවිතේ ඔබ හිතන ආකාරයකට, ඔබ කල්පනා කරන ආකාරයකට අමනගේ ජීවිතයේ තුළ ඒ වෙනස ඇති කරගන්න පුළුවන් කියලා කිව්වොත්, හිතුවොත්, ඒ ස්වභාවයේ තත්ත්වෙම තමන්ගේ ජීවිතය ඇත්ත වශයෙන්ම ඒ වෙනස ඇති කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා බෑ කියලා එකක් ලෝකයේ තුළ ඇත්තේ නැහැ. පුළුවන් කියලා කියන හැඟීම තමන්ගේ මනසට ඇති කරගත්තොත්, ඒ පුළුවන් කියලා කියන මානසික ස්වභාවය ඇති කරගත්ත තැනම එයාට ජීවිතයේ තුළ ඒ නැගිටිව ඇති කරගන්නට පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා පින්වත්නි, අපේ වයසක අම්මලා තාත්තලා අවුරුදු 80-85 ගිහිල්ලා තාමත් සිරිපාද යනවනේ. ඔය වන්දනාව යන්නේ දවස් 4-5. ඇයි? හිත ලෙඩ වුණොත් කයත් ලෙඩ වෙනවා. හිත නිරෝගී වුණොත් කයත් නිරෝගී වෙනවා. ඔබ හිතන ආකාරයකට තමයි ඔබට ලෝකයේ පේන්නේ. ඔබ සිතන ආකාරයකට තමයි ලෝකයේ ඔබට දකින්න ලැබෙන්නේ. එනිසා ඔබ යහපත් ලෙස හිතනවා නම්, ඒ යහපත් ලෙස සිතන හැම මොහොතක් පාසාම ඔබට ලෝකයේ තුළ යහපත් ලෙස නැගිටින්නට පුළුවන්කමක් තියෙනවා. මේ අවුරුදු 120ක් ගිහිල්ලා මෙයා ජීවිතයේ තුළ මෙයා කියන්නේ අපිට යමක් කරගන්න බැරි වුණා. ඒ නිසා මේ යමක් කරගන්න බැරි වෙච්ච වෙලාවේදී අපේ ජීවිතයේ පැවැත්ම සඳහා මොකක් හරි දේශනා කරන්න කියලා කිව්වා. පින්වත්නි, ලෞතර බුදුරජාණන් වහන්සේ මේ කාරණාවේදී සඳහන් කරනවා, තග්ගතුම් මේ බ්‍රාහ්මණ ජින්නා උද්දා මහල්ලක අද්දගත වයෝ අනුපත්ත බීසං වස සතිකා ජාතිය. ඔව් බ්‍රාහ්මණිය, ඇත්ත, ඔබලා දැන් වයසයි, ඔබලා දැන් දිරලා තියෙන්නේ, ඔබට කුසල් කරගන්න බැරුණා, ඒකත් ඇත්ත. හැබැයි අපි හොඳට තේරුම් ගන්න ඕනේ, මේ ලෝකයේ තුල ජීවත් වෙන සත්‍යයා ජරාවෙන්, ව්‍යාධියෙන්, මරණයෙන් මේ දුක්ඛිත ස්වභාවයට අපේ ජීවිතය ඇදගෙන යනවා. එහෙව් කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල එක දෙයක් කරන්නට පුළුවන්කමක් තිබෙන්නේ. ඒ කියන්නේ යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුල ආයික වශයෙන්, වාචසික වශයෙන්, මානසික වශයෙන් සංවරශීලී ස්වභාවයක් ඇති කරගෙන තමන්ගේ ජීවිතයේ තුල ඒ පුහුණු ඇති කරගත්තොත්, සීලය බලවත් කරගත්තොත්, මානසික සංවරශීලී ස්වභාවය ඇති කරගත්තොත්, ඒ සීලය බලවත් කරගන්නා තරමටම ඔහුගේ ජීවිතේ එක්තරා ආකාරයකට රැකවරණයක් ලැබෙනවා. ඒ රැකවරණය ලැබෙන්නේ ඇයි? හේතුව මොකද? මේ ජීවිතයේ මේ යථාර්ථය හොඳට තේරුම් ගත්ත කෙනෙක් අර ජීවිතයේ අවසන් කාලයේදීත් තමන්ගේ මනස ඉතාමත්ම ශක්තිමත් විදියට තියාගන්න එයා හැම වෙලාවක තුලදීම් පින්වත් නේ කටයුතු කරනවා. ඒ නිසා බලන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මිනිසු ජීවිතයේ එක්තරා ආකාරයකට එක්තරා තැනකට ගිහිල්ලා තමන්ගේ ජීවිතය ආපහු හැරලා බලලා තමන් අසතුටක් ඇති වෙන ආකාරයකට ජීවිතේ ගත කරන්න කවදාවත් ඉඩක් තියාගන්න එපා. හේතුව මොකද පින්වත්නි? අපි ජීවිතේ සම්පූර්ණයෙන්ම සකස් වෙලා තියෙන්නේ බෙදිලා තියෙන්නේ එක පැත්තකින් යහපත් සහ අයහපත් කියලා කියන දෙක මත, කුසලයේ සහ අකුසලයේ මත, පින සහ පව කියලා කියන දෙක මත තමයි අපි කරන කියන දේවල් වල අපේ ජීවිතය සකස් වීම කියලා කියන කාරණාව තිබෙන්නේ. ඒ නිසා අපි නිරන්තරයෙන්ම ජීවිතය තුළ සිහිපත් කළ යුතුම කාරණා හතරක් පිළිබඳව ඔබට මාව ධර්ණය කරන්න කැමැතියි. උපනීයති ලෝකෝ වද්දවති, භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ දේශනාවේදී ලෝකයා අපේ ජීවිතේ ස්ථිරසාර නැහැ. ලෝකයා සියලු දිනාම ජරා මරණ දෙක කරා එදගෙන යනවා. දැන් මේක වළක්වන්න පුළුවන්ද කාටවත්? කිසිම කෙනෙකුට වළක්වන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. උපනීයති ලෝකෝ වද්දවති, මේ ලෝකේ ජීවත් වෙන හැම සත්‍යයම, මේ ලෝකයේ තුළ ජීවත් වෙන හැම කෙනාම පින්වත්නි ජරාව සහ මරණය කළා ගෙන යනවාම තමයි. ඒක ස්ථිරසාර දෙයක්. දැන් ඔබට මෙවැනි කාරණාවක් පිළිබඳව අප දක්වන්නේ ජීවිතේ කලකිරෙන්නද? ජීවිතේ කලකිරෙන්න නෙමෙයි පින්වත්නි. ජීවිතේ මේ තියෙන යථා ස්වභාවය, මේ යථා තත්ත්වය අපි හොඳට තීරුම් ගන්න අවශ්‍ය නිසා. අත්තහනෝ ලෝකෝ අනබිස්සරෝති, මේ ලෝකේ කිසිම ආරක්ෂක ස්ථානයක් ඇත්තේ නැහැ. මේ ලෝකේ අනාරක්ෂිතයි. තමන්ගේ කියලා තමන්ගේ ජීවිතයේ තුල කිසිදු දෙයක් තමන්ගේ වසඟේ තියාගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. බලන්න මේ කාරණාවත්. මේ සියලු දෙනාම අම්මලා තාත්තලා තරුණ වයසේ ඉන්න අය ජීවිතේ හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට අර අනවශ්‍ය ආකාරයකට ගැටුම් වලට ප්‍රශ්න වලට අපේ ජීවිතේ මැදිහත් වෙන්නේ නැහැ. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනියන්ති, ලෝකයේ කියලා තමන්ට කියලා කිසිවක් ඇත්තේ නැහැ. මේ සියල්ලම අපිට හැරදාලා යන්න සිදු වෙනවා නේද පින්වත්නි? ඌනෝ ලෝකෝ අතිත්තෝ තන්නාදාසෝ, ලෝකයා හරිම සම්පූර්ණයි. ලෝකේ ජීවත් වෙන මිනිස්සු කවදාවත් තමන්ගේ ජීවිතයේ තුල තෘප්තිමත් වෙන්නේ නැහැ. තණ්හාව විදාශීක් බවට පත් වෙලාම ජීවිතේ ගත කරනවා. ජීවිතේ අවසන් කාල පරාසය වෙනකම්ම තමන්ගේ ජීවිතයේ තුල පින්වත්නි තණ්හාවෙන් බදාගෙන, තණ්හාවෙන් අල්ලාගෙන තමන්ගේ ජීවිතේ ගත කරනවා. මා ඔබට මේ කාරණාව පැහැදිලි කරනකොට මෙවැනි කාරණා හතරක් පිළිබඳව ඔබට දැක්වුවේ මේ කරුණු හතරම හොඳට යම්කිසි කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ අවබෝධ කරගන්නට පුළුවන්කමක් තිබෙනවා නම්, ඒ කියලා කියන්නේ මේ අපි ජීවත්වන ස්වභාවයේ තත්ත්වය, මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත මේ සංකත ධර්මයන්, තීනිමානි භික්ඛවේ සංකතත්ථ සංකත ලක්ඛණානි කතමානි තීනි උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤායති. පින්වත්නි, මේ ලෝකයේ තුල මේ පවතින හැම දෙයක්ම අපි කියන්නේ කොහොමද? හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත මේ සියලුම දේවල් මේ වගේ ඉපදීමක් දකින්න ලැබෙනවා, වෙනසී යන ස්වභාවයක් දකින්න ලැබෙනවා, මේ සියලුම දේවල් වල පවත්නා දේවල් වල වෙනස් වීම ස්වභාවයක් දකින්න පුළුවන්කමක් තියෙනවා. මේ හටගෙන තියෙන හැම දෙයක්ම මේ ජීවිතය ඇතුලේ අපි ගොඩනගාගෙන තියෙන සියලුම දේවල් අපිට පේනවා. ඉපදීමත්, ඒ වගේම වෙනසී යාමත්, එහෙම නැත්නම් ඒවා එක්තරා ආකාරයකට වෙනස් වීමේ ස්වභාවයකට පත් වෙනවා. ඒ වගේම ඒවා එක්තරා ආකාරයකට ෂේ වීමකට පත් වෙනවා. ඉපදෙනවා, වෙනසිලා යනවා, වෙනස් වීමේ ධර්මතාවකට සියල්ලම යටත් වෙනවා. මේ සියල්ලම ඇතුළේහි අපි අපට කියලා ලෝකයේ තුල ගතය තු කිසිවක් ඇත්තේ නැහැ. මාබඩ නැවතවතාවක් සඳහන් කරනවා මේ කරුණු හතර හොඳටම තමන්ගේ මනසට ගන්න ඕනේ. ඒ හොඳටම මනසට ගත්තාම අර ඉඩකඩක් ලැබෙන හැම වෙලාවක් තුළදීම ඒ ධර්මයේ රසය හොයන්ට යා උත්සාහ කරනවා. ඒ ධර්මය අවබෝධ කරගන්ට යා උත්සාහ කරනවා. යාගේ හිත දියුණු කරගන්ට යා උත්සාහ කරනවා. භාවනාවක් සිද්ධ කරනවා නම් ඒ භාවනාව අඛණ්ඩවම තමන්ගේ ජීවිතය තුළ පුහුණු කරනවා. අපි සමහරවිට ජීවිතේ කොච්චරනම් කලකිරීම ඇති කරගන්නවාද? ලෙඩ දුක් ඇති වුනහම, තමන්ගේ දරුමල්ලු තමන්ගේ නැති වුනහම, තමන්ගේ දේපල විනාශ වුනහම, තව කෙනෙක් බැන්නහම, සමහරවිට ඉනිවැට කර සමහරවිට අපි සඳු සර්වල් ඇති කරගත්තාම ජීවිතේ නම් මොනතරම්නම් අපි කලකිරීම සහිත ස්වභාවයන් ජීවිතය තුළ ඇති කරගන්නවාද පින්වත්? ඒත් පින්වත්නි, මේ යථාර්ථය, මේ ඇත්ත ස්වභාවය අපිට හොඳටම තේරෙනවා නම් අපට කියලා ලෝකයේ තුළ ගත යුතු දෙයක් ඇත්තේ නැහැ. ඔබට මා නැවතත් සඳහන් කරනවා මේ කරුණු හතර හරියටම තමන්ගේ මනසට යොමු කරගන්නට. උපනීයති ලෝකෝ වද්දවති, මේ ලෝකයේ ලෝකයා එහෙම නැත්නම් මේ ඉපදිලා ඉන්න හැම සත්‍යයක්ම ජරා මරණය කරා එදගෙන යනවාමයි. ඒක ස්ථිරයි, ඒක වළක්ව ගන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අත්තානෝ ලෝකෝ අනබිස්සරෝති, මේ ලෝකයේ කියලා කියන්නේ ආරක්ෂක ස්ථානයක් නෙමෙයි, තමන්ගේ කියලා වසඟේ තියාගන්න කිසිම දෙයක් අපිට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ආරක්ෂාව සඳහා ලංකාවෙන් පිටරටට ගියත්, ඇමරිකාවට ගියත්, කොහේ ගියත් පින්වත්නි, මේ ලෝකයේ තුල ජීවත් වෙන මිනිසුන්ට සිදුවන යථාර්ථයේ එකම තමයි. දැන් බලන්න සමහර වෙලාවට ලංකාවේ ඉඳලා විදේශ රටකට ගියාට පස්සේ ඒ ඇත්තන්ට ලෙඩ හැදෙන්නේ නැද්ද? ඒ ඇත්තෝ වයසට යන්නේ නැද්ද? ඒ ඇත්තෝ කලබලයටපත් වෙන්නේ නැද්ද? ඒ අය කේන්ති ගන්න නැද්ද? ඒ අයට තණ්හාව නැද්ද? පින්වත්නි, මේ හැම දෙයක්ම තියෙනවනේ. අස්සකෝ ලෝකෝ සබ්බම් පහය ගමනී යන්ති, මේ ලෝකයේ තුල තියෙන සියලු දේවල් අපිට අත්හැරලා යන්න සිදු වෙනවා. ලංකාවේ හිටියත්, විදේශ රටක හිටියත්, කොහේ හිටියත් හම්බ කරගත්ත දේවල්, හරි හම්බ කරගත්ත දේවල් පින්වත්නි සියල්ලක්ම අපිට හැර දාලා යන්න සිදු වෙනවා. ඒක තඹ සතියක්වත් කිසිම කෙනෙක් ගෙනියන්නේ නැහැ. මිලියන ගණන්, කෝටි ගණන් සමහරලාට ඔය අරාබිකරී අරාබි රටවල් වල ඉන්න ධන කුවීරයෝ, එයාගේ සෙරප්පු දෙක සමහරලාට රත්තරන් වලින් හැදලා තියෙන්නේ, ඇඳ රත්තරන් වලින් හැදලා තියෙන්නේ, කනබෙන කෝප්ප පිඟාන සියල්ලක්ම රත්තරන් වලින් හදලා තියෙන්නේ. පින්නත් එහෙව් හිටියත් ඒ අයත් අර දුක් සත්‍යයට යටයි. ඒ මිනිසුත් දුක් සත්‍ය ඇතුළේමයි ජීවත් වෙන්නේ. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛා, මරණම්පි දුක්ඛං, අප්පේ සම්පයෝගෝ දුක්ඛෝ, පියේ විප්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡං නලබිති තම්පි දුක්ඛං, සංකිත්තේන පංචපාදා දුක්ඛන්දා. පින්නත් ඔය දුක්ඛ සත්‍යයේ මේ ලෝකයේ තුල ජීවත් වෙන හැම සත්‍යයාටම පොදුයි. සල්ලි කෝටි ගණනක්, මිලියන ගණනක් තිබුණත් ලෝකයේ ඉන්න මිනිස්සු වයසට අනේක වළක්ක ගන්න හැකියාවක් ඇත්තේ නැහැ. ඔබ දන්නවා කවුරුත් ලෝකයේ පොප් ගායකෙක් විදිහට හිටපු මයිකල් ජැක්සන් වෛද්‍යවරු 16 දෙනෙක් තියාගෙන හිටියා කියලා අපි අහලා තියෙනවා. අපිට සමහරලාට රෝහලෙන් දෙන නිකම් දෙන බෙහෙත් ටිකවත් සමහරලා අපිට ගන්න යන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. වෛද්‍යවරු 16 දෙනෙක් තමන්ගේ වටේ තියාගෙන අවුරුදු 150කට වඩා ජීවත් වෙන්න සැලසුම් හදපු, සල්ලි බිලියන ගණනක් තිබිච්චි, බිලියන ගණනක් මිනිස්සු ආදරය කරපු කෙනෙක් මයිකල් ජැක්සන් කියලා කියන්නේ. සල්ලි පාවිච්චි කරලා රූපේ වෙනස් කළා. අදත් සල්ලි පාවිච්චි කරලා කොච්චරනම් රූපේ වෙනස් කරගන්නවද? ඒත් පින්වත්නි, අවුරුදු 50 52 දී මරණයටපත් වෙනවානේ. සල්ලි අම්බ කළාට මිනිසුන්ට ජීවිතයේ ඔය ඇති වෙන රෝගාබාධ, ඔය වයසට යන්නේ ඒවා, මේවා එකක්වත් පින්වත්නි බලක ගන්න හැකියාවක් ඇත්තේ නැහැ. එහෙනම් අපිට පේනවා අපි සමහර වෙලාවට ලෝකයේ තුල ජීවත් වෙන්නේ ඇත්ත தත්ත්වයේ තුල නෙමෙයි. අපි බොහෝ දෙනෙක් සමහරලාට ජීවත් වෙන්නේ ඇත්ත தත්ත්වයට වඩා බොරුව තුල තමයි අපේ ජීවිතය ගත වෙන්නේ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ අපට දේශනා කළේ සම්මුති ලෝකයක් තියෙනවා, පරමාර්ථ සත්‍යයක් කියලා එකක් තිබෙනවා. සම්මුති ලෝකයත් පරමාර්ථ ලෝකයත් හොඳට හඳුනාගත්ත කෙනා එයා ඒ අවබෝධය තුළෙහි තමන්ගේ ජීවිතය ගත කරනවා. තොට එයා හොඳටම තේරුම් ගන්නවා මේ ලෝකයේ තුළ තියෙන හැම දෙයක්ම මේ සංකත ධර්මතාවන්ට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේවල් ඇතුළෙහි එයාට කියලා ගන්න දෙයක් ඇත්තේ නෑ කියලා එයා හොඳටම තේරුම් ගන්නවා. සම්මුති ලෝකය බොරුවක්. හැබැයි සම්මුති ලෝකය තුළ ජීවත් වෙනවා. සම්මුති ලෝකය කියලා කියන්නේ අපි පණවාගත්ත දේ. අපි පණවාගත්තා කියලා කියන්නේ අපි හදාගත්ත ලෝකයක්. ඔබ තමයි මේක කියන්නේ බොහොම වටිනවා කියලා. ඔබ තමයි ඔබේ කුලිය ගැන වටිනවා කියලා කියන්නේ. ඔබ තමයි ඔබේ රූපය ගැන වටිනවා කියලා කියන්නේ. ඔබ තමයි ඔබේ තනතුර ගැන කියන්නේ. ඔබේ පරම්පරාව වෙන්න පුළුවන් සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදලා තියෙන ලේ ගැන කියන්න පුළුවන්. මේ සියල්ලක්ම ඇතුළෙහි අපිට පේන්නේ මනුෂ්‍යයා එකිනෙකා එකිනෙකා එකිනෙකා තමන්ගේ ජීවිතය තුළෙහි මේ බෙදාගෙන සකස් කරගෙන පින්වත්නි මේව ඇතුළෙහි තමන්ගේ බලපුරුවන්කාරකම් ගොඩනගා ගන්නවා. හැබැයි අපිට පේනවා මේ බලපුරුවන්කාරකම් සම්මුති ලෝකයේ තුළ ගොඩනගාගත් දේවල් ඒව බොරුවක් බව අපිට පේනවා. මිලමුදල් තියෙන අයත් නැති අයත් තමන්ගේ තියෙන ශක්තිය පිළිබඳව බලයේ පිළිබඳව කොච්චරනම් කයි කතන්දර තමන්ගේ ජීවිතය තුළ කියනවාද? මේ මහා උජාරුවට හිටපු මිනිස්සු ජීවිතේ සමහර වෙලාවට අවසන් කාලයේ ගත කරන්නේ ඉතාමත්ම දුක්ඛිත ආකාරයකට. අප දන්නවා සමහර වෙලාවට ජීවිතේ බොහොම තනතුරු දරපු අය, බල සම්පන්න අය, ශක්ති සම්පන්න අය ජීවිතේ අවසන් කාලය ගත කරනකොට තවත් කෙනෙකුගේ යටතේ ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඔබ තනතුරක් දරන්නවා වෙන්න පුළුවන්, ඔබ තනතුරු දරපු කෙනෙක් වෙන්න පුළුවන්. තරුණ වයසේදී මැදි වයසේදී විස්රාම යන විට ඉහළ තනතුරු දරපු අය, ඔබ යටතේ සිය ගණනාවක් මිනිස්සු වැඩ කරපු අය, රාජ්‍ය ආයතන වෙන්න පුළුවන්, පෞද්ගලික ආයතන වෙන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවා නේද අවුරුදු 60 70 90 යනකොට ඔබ යටත් කරගෙන හිටපු මිනිස්සු කවුරුත් දැන් ඔබට යටත් වෙලා නැහැ. හැබැයි gedara ජීවත් වෙන ඔබට ප්‍රස්ථාන කරන ඔබට යම් කිසි ආකාරයක උදව්වක් කරන එක්ක දුවෙකුට පුතෙකුට වෙන්න පුළුවන් වෙනත් සේවකයෙකුට ඔබේ ජීවිතයේ යට වෙන බව. ඒ කියන්නේ අපිට පේන්නේම මේ සම්මුති ලෝකයේ තුල අපි ගොඩනගාගත්ත දේ ඇතුළෙහි ඒවා එක්තරා සීමාවක් ඇතුළෙහි එක්තරා අවස්ථාවකට පමණමයි පින්වත්නි මේ ජීවිතය අපිට පේන්නේ දකින්නේ එහෙම නැත්නම් ගොඩනැගෙන්නේ. එතකොට මේ සම්මුති ලෝකයේ තුල තමන් ජීවත් වෙනකොට තමන්ට දැනෙන්නේම තමන්ගේ තියෙන ලොකුකම් සාහනික සීල දේවල් මැත්තේහි මිනිස්සුයේ මාන්නය ඇතුළෙහි ජීවත් වෙනවා. ඒ මාන්නය බොරුවක් බව අපිට පරමාර්ථ සත්‍ය ඇතුළෙහි අපිට පේනවා. පරම සත්‍ය ඇතුළෙහි ඇත්තම ස්වභාවය ඇතුළෙහි ගත යුතු දෙයක් ඇත්තේ නැහැ. අපි මේ නාම රූප ධර්මතාවන් විදියට මිනිසා කියලා හඳුනාගත්ත මේ පංචස්කන්ධයේ පවා අපි කැලි කැලි වලට කැලි කැලි වලට කඩලා අයින් කරලා අයින් කරලා අයින් කරලා මේ මහ පොළවේහි දිราපත් වෙලා කිපු ඇටක් කැබිලි බවට පත් වෙනකොට එතන පින්වත්නි ගණ්ඩ පුජ්‍යලෙක් සත්‍ය කියලා දෙයක් ඇත්තේ නැහැ. ඔබ හිතන්න කවුරු හරි කෙනෙක් බලසම්පන්න මිනිස්සෙක්. ඒ බලසම්පන්න මිනිස්සයා තමන්ගේ ජීවිතේ ජීවත් වෙලා හිටපු කාලයේදී තාමත්ම උචාරුවෙන් මාන්නෙන් අධිකකමින් ජීවත් වෙනවා. එයා මැරිලා දැන් අවුරුදු ගණනාවක් ගිහිල්ලා. එම් මැරිලා අවුරුදු ගණනාවක් ගියපු කෙනා මහ පොළොවට යටපත් වෙලා ඇටසැකිලි බවට පත් වුණාට පස්සේ ඒ ඇටසැකිලි බවට පත්ච්ච අය කොතනක හරි ඉන්නකොට මහ පොළොව අපි හාරලා බලනකොට ඇටසැකිලි හම්බෙනවා. මේ ඇටසැකිලි වලට කියන්න පුළුවන් ද පින්වත්නි, මං අහවල් කෙනා, මං අහවල් තනපු දරපු කෙනා, කිසිම දෙයක් කියන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. අපි හැම කෙනාටම සිංහල වුණත්, දෙමළ වුණත්, බර්ග වුණත්, කාට වුණත් පින්වත්නි, අපි ඔක්කොටම තියෙන්නේ අපේ ජීවිතයේ තුළ තාමත්ම වටිනා දේ තමයි. මේ ඔක්කොටම තියෙන්නේ මේ නාම රූප ධර්මතාවයෙන් යුක්තව අපේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියලාගෙන ඉන්ද්‍රියන් එක්ක මේ ශරීරයේ ගොඩනැගිලා තියෙන ස්වභාවයේ தත්ති අපි කාටත් එකයි. ලෝකේ කොතනක ජීවත් වෙලා හිටියත් මිනිස්සුෙකුට මේ ශරීර ප්‍රත්‍ය කාන්තාවක් නම් එයාගේ කාන්තා ස්වභාවයේ ප්‍රමණම තමයි. පිරිමික් නම් පිරිමිකගේ ස්වභාවයේ தත්ත්වයේ ප්‍රමණම තමයි. ඒකේ කිසිදු ආකාරයකට වෙනසක් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ. ඒතකොට අපි මේ වෙනස්කම් හදාගෙන තියෙනවා. අපි මේ බෙදින් හදාගෙන තියෙනවා. මම උසස් මම පහත් කියලා හදාගෙන තියෙනවා. අරියා උසස් මෙයා පහත් කියලා එකිනෙකා බෙදලා වෙන් කරලා තිබෙනවා. මේ බෙදින් තමයි මිනිසෙකුට ජීවිතයේ තුල තමන්ගේ ජීවිතේ මුලාවකට පත්කරන්න හේතුන දේ බවට පත් වෙන්නේ. ඒ නිසා තමයි අපට අපේ ජීවිතයේ තුල පින්වත්නි අපිට පේනවා අපි මමත්වයක් ගොඩනගා ගන්නවා. ඒ මමත්වයක් ගොඩනගාගෙන මේ ලෝකයේ ඔබට අයිතියයි ඔබ හිතනවා කල්පනා කරනවා. නමුත් පින්වත්නි අපිට ලෝකයක් විදියට අපි හදා වඩා ගත්ත දේ සකස් කරගත්ත දේ අපිට පේනවා අපි එක්තරා ආකාරයකට එක්තරා සීමාවක් ඇතුළේ තමයි අපි මේ ස්වභාවයේ தත්ත්වයේ හොඳට අපි දකින්නේ. ඒ නිසා ඔබට ජීවිතේ තේරෙන්න ඕනේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්න යෙදුණු ඉතාමත්ම ලස්සන වචන තුනක් තිබෙනවා. ඒ වචන තුන තමයි පින්වත්නි ආස්වාදයත් ආදීනියත් නිස්සරණියත් කියලා කියන කාරණාව. මේ ආස්වාදයත් ආදීනියත් නිස්සරණියත් හොඳට කෙනෙකුට පේනවා නම් ඒ කියලා කියන්නේ යමක් කරනකොට තමන්ට සැපයක් දැනෙනවායි කියලා කියන එක තමයි අපි ආස්වාදය කියලා කියන්නේ. හැබැයි ආදීනිය විදිහට අපිට පේනවා අපි ඒ සැපයයි කියලා හිතපු දේ එක්තරා ආකාරයකට වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා, අනිත්‍ය වෙන ස්වභාවයක් තියෙනවා, දුක් සහිතව ස්වභාවයකට පත් වෙනවා. හැබැයි යම් කිසි කෙනෙක් ආස්වාදියත් ආදීනියත් යා නිස්සරණියත් දකිනවා නම් මේ ලෝකයේ තුල තියෙන ස්වභාවීය තත්ත්වය තේරුම් අරගෙන ඒකෙන් යා නිදහස් වෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් මේ චන්ද රාගයේ දුරු කරන්න යා උත්සාහ කිරීමක් කරනවා. කොහොමද පින්වත් මේක තේරුම් ගන්න? මේක තේරුම් ගන්නට පුළුවන්කමක් තිබෙනවා. ලෝකයේ ඔබ ආස්වාදයක් විදියට කොච්චරනම් ජීවල් ජීවිතයේ තුල ගොඩ නැගුවාද? ඒකල කියන ඔබේ පංච ඉන්ද්‍රියන් හරහා ලෝකයේ තුල දකිනකොට ඒ පංච ඉන්ද්‍රියන් හරහා ලෝකයේ දකින හැම මොහොතක් පාසාම ඔබේ ඇසකන නාසය දිව ශරීරයේ පිනවන්නට පුළුවන් දේවල් ඔබට මුණ ගැහෙනකොට ඔබ ජීවිතේව හොයන්න කොච්චරනම් මහන්සි වුණාද? අපි ජීවිතේ කොච්චර මහන්සි වෙනවද අපේ ඇසකන නාසය දිව ශරීරය කියලා කියන දේවල් පිනවන්නට? භෞතික වශයෙන් ලෝකයේ තුල තියෙන හැම දෙයක්ම ගොඩනගා ගැනීම සඳහා ඔබ අන්නවතර අරගලයක මහන්සික ජීවිතය තුළ ඔබ ගත කළා. තාමත් ඔබ ජීවිතය තුළ ගත කරනවා. ඇයි? අපි හිතනවා මේ ආස්වාදය තමයි ලෝකයේ තුළ තියෙන හොඳම දේ කියලා හිතනවා. මේ ආස්වාදයට අපි ඇලීමක් සිදු වෙනවා. ඒ නිසාම තමයි අපි රූපයට අපි ඇලෙනවා, වේදනාවට අපි ඇලෙනවා, සංඥාවට අපි ඇලෙනවා, සංස්කාරයන්ට අපි ඇලෙනවා. හැම තැනකදීම අපිට පේන්නේ ඇලින් සහිත ස්වභාවයමයි. ඒ ඇලෙන නිසාම මොකද වෙලා තියෙන්නේ? අපි ලොකු කැමැත්තක් තියෙනවා. අපේ දරුවන්ට අපි ලොකු කැමැත්තක් තියෙනවා. දේපලවලට ලොකු කැමැත්තක් තියෙනවා. අපේ බිරිඳට ස්වාමි පුරුෂයාට ලොකු කැමැත්තක් තියෙනවා. ඒ නිසා හම්බ කරගත්ත දේවල් වලට ලොකු කැමැත්තක් තියෙනවා. ඒ කැමැත්තක් තියෙන්නේ හේතු කුමක්ද? ඔබට හිතනවා මේවා සදාකල්ම පවතින දේවල් විදියට. ඒ නිසා තමයි ආස්වාදයේ හොයාගෙන හොයාගෙන හොයාගෙන හොයාගෙන මිනිස්සු යන්නේ. ඒ ආස්වාදයේ తాවකාලිකයි කියලා ඔබට තේරෙන්නේ නැහැ. සංයෝගී ඇතුළේම වියෝගයක් තියෙනවා කියලා කියන එක ඔබට තේරෙන්නේ නැහැ. එකට ජීවත් වෙනකොට, ආදරෙන් ජීවත් වෙනකොට, ලෙංගතුකමින් ජීවත් වෙනකොට ඔබට දැනෙන්නේ නැහැ කවදාරි දවසක අපි වෙනස් වෙනවා කියලා කියන එක. වෙනස් වීමේ ධර්මතාවක් කියලා කියන එක පේන්නේ නැහැ. ආස්වාදයේ වැඩි වෙන්න පින්වත්නි ඔබ ඒකට ඇලෙනවා, ඔබ ඒකේ බැස ගන්නවා, ඔබේ බවට පරිවර්තන කරන්න උත්සාහ කරනවා. ඒ නිසා ඔබ ඒක වෙනස් වෙනවා දකින්නට කිසිසේත්ම කැමැත්තක් ඇත්තේ නැහැ. අන්න ධර්මයේ තීරුම් ගන්නවා කියලා කියන්නේ ජීවිතේ තීරුම් ගන්නවා කියලා කියන්නේ. අපි ලෝකයේ තුල සමුතියක් විදියට ගොඩනගාගත්ත, අල්ලාගත්ත, සකස් කරගත්ත දේ ඒ සියල්ලක්ම වෙනස් වීමේ ධර්මතාවකට යටත් යයි කියලා කියන එක යම් කිසි කෙනෙකුට ජීවිතයේ තුල පේනවා නම් ඒ පේන තැන යා තමන්ගේ හිත හදාගන්න යා උත්සාහ කිරීමක් කරනවා. අපි කවුරුත් මේ ලෝකයේ තුල අඩන්නේ වැළපෙන්නේ ශෝකයට පත් වෙන්නේ කම්පාවට පත් වෙන්නේ ගැටීම් ඇති කරගන්නේ මේ වෙනස් වන ධර්මතාව ඔබ පිළිගන්න සූදානම් නැතිකමමයි. වෙනස් වන ධර්මතාව ඔබට තේරෙනවා නම් ඒ වෙනස් වන ධර්මතාව ඔබ පිළිගන්නවා නම් ඒ වෙනස් වන ධර්මතාව ඔබට නුවණින් දකින්නට පුළුවන්කමක් තිබෙනවා නම් ඒ වෙනස් වන දේ ඔබ පිළිගන්න සූදානම්. ඔබ හිතුවත් ඔබේ දුව පුතා වෙනස් වෙන්නේ නැහැ කවදාවත් කියලා ඔබ මුලාවකට පත් වෙලා හිටියොත්, දුව පුතා කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටියොත්, දුව පුතා කවදාවත් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන හිටියොත්, දැන් මේ වෙනස් වීමේ ධර්මතාව ඔබ පිළිඅරගෙන නැහැනේ. පින්නත් දුව පුතා වෙනස් වෙන්නේ නැද්ද? ස්වාමි පුරුෂයා වෙනස් වෙන්නේ නැද්ද? බිරිඳ වෙනස් වෙන්නේ නැද්ද? එයාගේ අදහස් උදහස් වෙනස් වෙන්නේ නැද්ද? ශරීරයන් වෙනස් වෙන්නේ නැද්ද? එයාගේ රූපේ වෙනස් වෙන්නේ නැද්ද? ඒ අයගේ තිබිච්චි බල සම්පන්න ස්වභාවය නැති වෙලා යන්නේ නැද්ද? සියල්ලම පින්වත් නැති වෙලා යනවා. මිනිස්සු හැබැයි හිතාගෙන ඉන්නේ වෙනස් වෙන්නේ නැහැ කියලා. හැමදාමත් රජ්ජුරුව කියලා හිතාගෙන ඉන්න මිනිස්සු ඉන්නවා. හැමදාමත් දුගිය අයයි කියලා හිතාගෙන ඉන්න මිනිස්සුත් ඉන්නවා. පින්වත්නි, ලෝකයේ තුල ජීවත් වෙන හැම දෙයක්ම වෙනස් වීමේ ධර්මතාවකට යටත්. ඒ නිසා තමයි අර ආස්වාදයක් හොයාගෙන හොයාගෙන යන මිනිස්සු, සැපයක්ම හොයාගෙන හොයාගෙන යන මිනිස්සු, කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියලා හිතාගෙන හිතාගෙන ඉන්න මිනිස්සු, ඒක වෙනස් වෙනකොට ඒක පිළිගන්න සෝදානම් ඇත්තේ නැහැ. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ, අපි යම්කිසි කෙනෙක් ආස්වාදයක් විඳිනවා නම් හැම දෙයක් ඇතුළේම ඒ ආස්වාදය ඇතුළේහි වෙනස් වෙන ස්වභාවය ඔබ පිළිගන්න සෝදානම් වෙන්න ඕනේ. හැමදාම ලස්සනට ගියක් හදලා තිබ්බට ඔයගේ වෙනස් වෙනවනේ. පින්වත්නි, අපේ ජීවිතය තුළ මේ වියවුල් සහිත ස්වභාවය ඔබේ මනස නිදහස් කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ඔක්කොම මොකද වෙලා තියෙන්නේ? මේ සියල්ලම වෙලා තියෙන්නේ කෙලෙස් බද්ධ වෙච්ච ස්වභාවය, කෙලෙස් වල ස්වභාවය. කෙලෙස් වලින් අපේ මනස සම්පූර්ණයෙන්ම පුරවගෙන තියෙනකොට අපේ කාමච්ඡන්දය බලවත් කැමැත්ත අපි ගොඩනගාගෙන තියෙනකොට, හැම දෙයකටම කැමැත්තක් ගොඩනගාගෙන තියෙනකොට අපේ මනසට කිසිදු ආකාරයක නිදහසක් ඇත්තේ නැහැ. දැන් බලන්න, සමහර ඇත්තන්ගේ කාමරවලට යන්න පුළුවන් කමක් නැහැ. සමහර පන්සල් වල ලොකු හාමුදුරුවන්ගේ කාමරයට යන්න බෑ. මොකද හේතුව, ඒක හරියට අර සුනාමියක් ඇවිල්ලා තියෙන ගංගාවක් වගේ. හැම තැනකම බඩමුට්ටු දාලා නොයෙකුත් දේවල් දාලා පින්නත් මනසට මොනතරම් අප්‍රසන්නයිද? තමන් ජීවත් වෙන තැන, තමන් නිදාගන්නා තැන තමන්ව ලස්සන්ට පිරිසුදු තියාගන්න ඕනේ, නිදහස තියාගන්න ඕනේ. මිනිස්සුන්ට මේ මානසික නිදහස ඉතාමත්ම අවශ්‍යයි. අර අපි දකින හැම දෙයක්ම ගෙනල්ලා සමහරට කාමරේ තියාගන්නවා, ඇඳ යට තියාගන්නවා, නොයෙකුත් තැන්වල තියාගන්නවා. ඔබේ කාමරේ හිස් වෙනකොට, ගේ ඇතුලේ ගොඩාක් දේවල් හිස් වෙනකොට ඔබේ මනස හරි සැහැල්ලුයි. එහෙම නැතුනොත් අපි ඒවා සියලුම දේවල් අල්ලගෙන, මනසින් සකස් කරගෙන, බැඳගෙන අපි ඒවා වෙනස් වෙන්නේ නැහැයි කියලා කියන. අපි කියනවා මේවා ඔක්කොම තමන්ගේ මනස ඇතුලේහි පුරවගෙන සිටිනවා. හැබැයි මේවා සංඥා විපල්ලාස, මේ අල්ලගත්ත දේවල් වෙනස් වෙනවා. ඒ විකෘති තත්ත්වයකටපත් වෙනවා. හොඳයි කියලා හිතාගෙන අල්ලාගත්ත, සකස් කරගත්ත හැම දෙයක් තමන්ගේ ශරීර කූඩුව පවා වෙනස් වෙලා තියෙනවා. දරුවෝ වෙනස් වෙලා තියෙනවා, ලෝකේ වෙනස් වෙලා තියෙනවා, ඥාතීන් වෙනස් වෙලා තියෙනවා, හිතවතුන් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා ඔබ ඔබේ මනස දියුණු කරගන්න, මේ අවබෝධය තමන්ගේ ජීවිතය තුළ ඇති කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඇයි පින්වත්නි, අපි මේ අවබෝධයක් තියාගෙන ඉන්නකොට ඇයි අනිත් අයත් එක්ක ගැටින්නේ? ඇයි අනිත් අයත් එක්ක අපි කේන්ති ගන්නෙ? ඇයි අනිත් අය කියන දවල අපි ගණන් ගන්නෙ? ඔබේ අසල්වාසීන්, දුව පුතා, බෑනලේලි, නැන්දම්ම, කවුරු කිව්වත්, මොන දේ කිව්වත්, මේ කෙලෙස් බද්ධ වෙච්ච ලෝකයේ තුළනේ අපි ජීවත් වෙන්නේ. මේ කෙලෙස් එක්ක බද්ධ වෙච්ච ලෝකයේ තුළ ජීවත් වෙනකොට මාමට මුලින් සඳහන් කරපු ආකාරයකට අපි කවුරුත් අපේ ජීවිතයේ උපනීයති ලෝකු වද්දවති, මේ ලෝකයේ ජරා මරණය කර අපි ඇදගෙන යනවා. මේ ලෝකයේ ආරක්ෂක ස්ථානයක් නෙමෙයි. මේ ලෝකයේ හරියම්බ කරගත්ත සියලු දේවල් අපිට දාලා යන්න සිද්ධ වෙනවා. ඇයි මේ ඉන්න ටිකේ ජීවත්ලා ඉන්න කාල පරාසය තුළ ඇයි අපි ගැටුම් ඇති කරගන්නේ? ඇයි අපි ප්‍රශ්න ඇති කරගන්නේ? ඇයි අපි හිත නරක් කරගන්නේ? ඒ නිසා පින්වත්, කරුණාව, දයාව, මෛත්‍රිය තමන්ගේ සිත තුර පුරව ගන්න පුළුවන් නම්, තමන්ගේ මනස භාවනාමය අරමුණකට යොමු කරලා ඒ තුළ දියුණු තත්ත්වයකට පත් කරගන්න පුළුවන් නම්,
1: ඔබ ඇස් දෙක පියාගන්න පුළුවන් සතුටින්. ජීවිතේ ජීවත්වන හැම මොහොතක්ම තමන්ට සතුට ගෙනත් දෙනවා. ජීවිතේ ජීවත්වන හැම අවස්ථාවකම තමන්ගේ ජීවිතය තුළ සතුටින් ජීවත්වෙන්න පුළුවන් මනුෂ්‍යයෙක් විදියට අපි ජීවිතය ගත කරමු. ඒට තරුණ වයසේ, මැදි වයසේ, ජීවිතය අවසන් කාලයේ වෙන්න පුළුවන් හැම මොහොතකම, හැම දවසකම hina vela jeevit wenna puluwan manushyek bawata patthenna obe muwa tula obe sitha tula hinawa tiyentone muna illagena muna narak karagena aprasanna swabhavayakin kenekke katha karana kota tarahin vairin krodhin katha karanne nathu tawa keneku adu paadukan hoya hoya katha karanne nathu hiti satutin obata jeevithaye yatharthaye teerun yaragena api kawuruth me siyallama dala yanawa api kawuruth ekineka athara vaira karaganna deyak neha mage sitha tula tula tibennum මේ ක්ලේශ ධර්මයන් මම යටපත් කරගන්නවා කියලා කියන හැඟීම ඇති කරගත්තොත් ජීවිතේ ඉතාමත් වටිනවා. ඔබ සියලු දිනාටම උතුම් ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් මේ උතුම් සදහම් දේශනාව සඳහා තමන්ගේ පින්බර දායකත්වය ලබා දුන්නා හෝමාගම පාක්ලේන් රෙසිඩෙන්සි පදිංචි මහින්ද පොන්නම්පෙරුම සහ එස්.ටී. පුෂ්පා රංජනියන දෙමව්පියන් විසින්, ඕස්ට්‍රේලියාවේ සිටින ජූනි මාස 26 වෙනි දිනට ජන්මදිනය දෙන චනුද සේලක පුතුණුවන්ට හා එම රටේ සිටින තුලිත් නේලක නිපුණි නිහංසා යන දරුවන්ට සෙත් පැතීමත්, දෙපාර්ශ්වී මියගිය දෙමව්පියන් සහ සහෝදර තිදෙනාටත්, මියගිය නෑදෑ හිතමිතුරන්ටත්, පින්දෙන්ටත්, දේශකයන් වහන්සේට සෙත් පැතීමත් අද දවසේදී දායකත්වයේ දරීම තුළින් බලාපොරොත්තු වෙනවා. එවගේම ඇමරිකාවේ ලාස් වේගාස්සී පදිංචි සුමිත්‍රා කලුතොට, අනුර කපුගම, දිදුල කපුගම යන පින්වත් පිරිස දායකත්වය අදත් ලබා දුන්නා. අනුර කපුගම ස්වාමි පුරුෂයාට නිදුක් නිරෝගී සුව සච්චිර ජීවනයේ ප්‍රාර්ථනා කරනවා. දිදුල කපුගම පුතුණුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්නට ආශිර්වාදි ප්‍රාර්ථනා කරනවා. නැසීගිය මාටින් සිල්වා පියාණන්ට, ලීලාවති කපුගම මෑණියන්ට, ගුණමෙති කලුතොට මෑණියන්ටත්, තිලකරත්න නිහල් සරෝජා යන සොහිරු සොහිරියන්ටත්, එවගේම වර්ග පරම්පරාවේ මියගිලෙන සිළු දිනාටමත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. දේශිකරන් මහන්සියටත්, නෙත්‍යෆිම් කාර්ය මණ්ඩලයටත් මේ වෙලාවේදී ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. එවගේම අංක 49 වැලිවත්ත දුම්පේ පදිංචි ගයානි පින්වත් මහත්මියද සම්බන්ධ වුණා. විශේෂ බලාපොරොත්තු වන්නේ අංක 49 වැලිවත්ත දුම්පේ පදිංචි රුවන් ගයානි දෙපළට ආශිර්වාදේ ප්‍රාර්ථනා කිරීමත්, දරුවන් වෙන සඳලි, තරුෂි සහ සනුල් යන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරනවා. සුජීවත සිටින පීඑස්සීලි සහ නන්දාවති මෑණියන්ටත්, සිරිසේන පියාණන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. පර්ලෝසෙපත් ජීඑම් අබේසිංහ පියාණන් ඇතුළු පරම්පරාවේ මියගිලෙන සියලු දෙනාටමත් පින් දෙන්න බලාපොරොත්තු වෙනවා. අද උතුම් දේශනාවට දායකත්වයේ දරපු පින්වත් ඔබ සියලු දෙනාටමත්, මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාටමත් උතුම් දළදාහම්නුගේ පිහිට ලැබේවා, ජයසිරි මහඳුරන් වහන්සේගේ පිහිට ලැබේවා, මහා සෑයේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් වේවා, නිරෝගීව චිරජීවනයේ ලැබේවා. මේ ධර්මය අවබෝධ කරගන්න හැම දිනාටම උතුම් ප්‍රඥාවම පහළ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. අද දේශනාවට දායකත්වයේ දරපු පින්නතුන්ගේ වර්ග පරම්පරාවේ මියගෙලින සියලු දෙනාට පින් අනුමෝදන් වේවා. මේ උතුම් ධර්මීය ශ්‍රවණය කරපු ලක්වාසී ලෝකවාසී ඔබගේ පෞල්වල මිය ගෙලෙන සියලු දෙනාටමත් පින් අනුමෝදන් වේවා. හදිසි අනතුරු තත්ත්වයන් නිසා මිය ගෙලෙන සියලු දෙනාටත් පින් අනුමෝදන් වේවා. මේ පින් බලෙන් ඊ හැම දිනාටමත් උතුම් නිවන් අවබෝධ වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. විෂ්ණු කතරගම සමන් විවේසනාදී සියලු මල්පේසාක්‍ය මහේසාක්‍ය සියලු දෙවියන්ට පින් අනුමෝදන් වේවා. ලංකාවිත් ලෝකෙත් ඔබ කොතනක හරි ජීවත් වෙනවා නම් ඒ සියලු දෙනාටම උතුම් දෙවියන්ගේ ආශිර්වාදය රැකවන් ලැබේවා. මේ පින් බලෙන් දිව්‍යයන්ගේ දිව්‍ය සම්පත් වර්ධනය වේවා. දෙවියෝද උතුම් නිවන්ම අවබෝධ වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමු.

0: සදාති. එම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: සාදුහු සාදුහු සාදුහු. අද බ්‍රහස්පතින්දා නෙතෙෆෙම් ධර්ම දක්ෂිණාව පැවැත්වීම සඳහා වැඩමවන්නට යෙදුණු මාතලේ විහාරපාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අතිපූජනීය ඔලගන්වත්තේ චන්දසිරිනායක ස්වාමින් වහන්සේට අපි කවුරුත් ඉන්න තැනක සිට හයියෙන් හඬනගා සාදු හඬක් පවත්වමින් නිදුක් නිරෝගී සුව චිරජීවනය හා උතුම් ධර්මාවබෝධය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරමු. එලෙස ප්‍රාර්ථනා කරමින් ඔබට සිහිපත් කරන්නට ඕනේ පුරපසළොස්වක පොහෝ දිනයන් වල ලංකාවේ වැඩිම භික්ෂුන් වහන්සේ ප්‍රමාණයක් වැඩමවා වැඩිම ගුවන් කාලයක් විකාශය කරන ශ්වේත පූජා සජීවී වැඩසටහනක් ඔබේ ගමේ, නගරයේ, ආයතනයේ, විහෙර විහාරස්ථාන තුල, විදේශ රටක හෝ සංවිධානය කරන්නට කැමැත්තක් දක්වනවා නම් මෙන්න මේකයි අපේ දුරකථන අංකය 077 41 51 272 077 41 51 272 තමයි දුරකථන අංකය. ඔය දුරකථන අංකයටම කතා කරලා ඔබ සමහර විට අටමස්ථාන වේවා, සොළොස්මස්ථාන වේවා, ඔබ ප්‍රදේශයේ විහාරස්ථානයක වේවා, ඕනෑම සජීවී ආගමික වැඩසටහනක් විකාශය කර ගැනීම සඳහා ඇමතුමක් ලබා දෙන්නට පුළුවන් කමක් තිබෙනවා. විශ්වාසවන්තව දඹදිව සියලු සිද්ධස්ථාන ඉතාමත්ම සැදැහැතියෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන්න, ශ්‍රද්ධාවෙන් වන්දනාමාන කරන්න, විශ්වාසවන්තව වන්දනාමාන කරන්න බලාපොරොත්තුවක් තිබෙනවා නම් ඔබ අත්වැල් බැඳගන්නට ඕනේ ට්‍රැවල් නෙත් ආයතනය සමගින්, කාර්ය ශූර කාර්ය මණ්ඩලයක සේවාව සමගින් සියලු සිද්ධස්ථාන ඉතාමත්ම පැහැදිලි කර දෙමින් ඔබට අවශ්‍ය කරන ගමන් පහසුකම් සලසා දෙමින් දඹදිව සියලු සිද්ධස්ථාන වන්දනාමාන කරන්නට අවශ්‍ය කරන සියලු මඟ පෙන්වීම් සිදු කරන්නේ ට්‍රැවල් නෙත් ආයතනය. එනිසා වැඩි විස්තර දැනගන්න මෙන්න මේ දුරකථන අංක සටහන් කරගන්න 0112 863 363 0112 863 363, ඒ වගේම 0776 7163 872, 0776 7163 872 තමයි දුරකථන අංක. ඔබට තෙරුවන් සරණයි.
2: අද NetFM ධර්ම දක්ෂිණාවට වැඩම කොට වදාළ මාතලේ විහාර පාරේ ශ්‍රී විද්‍යානන්ද මහපිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර අධ්‍යනාංශී අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සාදු සාදු සාදු. පින්වත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.

Net FM, Spirit Mandebeer. ආරණ්‍යවාසීව සිල් ගුණදම් පුරන භාවනානුයෝගීව වැඩවසන ආර්ය මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් සත්‍යයනා කරන මේ මහා පිරිත් දේශනාවේ අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අංගුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අංගුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අංගුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදාවේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Net FM Spirit Mandebeeld.
1: පින්වත, මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම්. ජීවමාන බුදුරුව දකින්නට නැතිවුවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් විඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අබියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය. දම්සක් පැවතුම් සුතුර. යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහොමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නෙත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංකේය කල්ප ලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිද දිනීමේ මංගලකාරණා සත්‍යත්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතය දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජයමංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වීදුරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිතාරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩණය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අකණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමි වේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යන ලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය කන්ද පිරිතයි.

මෙලොව පහළ වූ සියලුම බුදුවරුන්ගේ ශ්‍රී ශරීරය අතිශය සෝභමානය. අභිනීල අක්බඹර කේශධාතුන් වහන්සේලාගේ පටන් 108ක් මගුල් ලකුණෙන් සුසැදී ශ්‍රී පාද පద్මේ දක්වා 23 මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සපිරුණු උත්තම බුද්ධකායේ ආශිර්වාදයෙන් ඔබට සෙත් පතන ජය පිරිතයි.

බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.